බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: ලස්සන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න. අලුතැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: Wake up. Subtitle Hormones. Alpha Studio.
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
7: යස් යස් එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: කවදත් අලුත්. කාගෙත් නැත්.

0: සිත්නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි. ඔන්න අද දවසේ මම ඔබ වෙතට රැගෙන එන සුභාරංචිය මෙයයි. උන්වහන්සේව ඔබ අනුගමනය කරන්නේ නම් there is nothing to hide. There is nothing to chase. There is nothing to prove. ඔබ ලොකු ඇදහිල්ලක ඉන්නවා නම් ඔබට ඔබේ ජීවිතේ හංගන්න දෙයක් නැහැ. ඔබට ජීවිතේ හංගන්න දෙයක් නැති වෙනකොට ඔබට ජීවිතේ හඹා යන්න දෙයක් නැහැ. ජීවිතේ හඹා යන්නට දෙයක් නැති වෙනකොට හංගන්නට දෙයක් සංගවන්නට දෙයක් නැති වෙනකොට ඔබට ජීවිතේ ඔප්පු කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවිතයක් සිද්ධ වෙනකොට ඒ ජීවිතේ නිදහස්. ජේසු කියනවා ඔබට මාව අනුගමනය කරන්න ඕනේ නම් ඔබ නිදහස් වෙන්න ඕන. තමකම නහනවා කියන්නේ ඒ නිදහසයි. Nothing to hide, nothing to chase, nothing to prove. සංගවන්නට කිසිවක් නැහැ. හඹා යන්නට කිසිවක් ඇත්තේම නැහැ. ඔප්පු කරන්නට මුකුත්ම නැහැ. ඔබ ඔබ ලෙස සම්විධානන් වහන්සේට ඉඩ දෙනවා ඔබෙන් පිරෙන්න. එකී පිරීම, එකී භාග්‍යවන්ත පිරීම ඔබට ලැබේවා යයි සම්විධානන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඒ භාග්‍යවන්ත අත්දැකීමට ඇතුළු වෙන්න අපි උන්වහන්සේගෙන් පිරෙමු. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා සමාජය වෙනස් විය යුතුයි, සමාජය වෙනස් විය යුතුයි කියලා. නමුත් සහෝදරවරුනි, සමාජයේ වෙනස කියන්නේ සමාජයේ ජීවත් වෙන සෑම කෙනෙක්ම උන් වෙනස් වීම. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා, ඉන්නල්ලාහ ලා යුගයිරු මා බි කවුමින් හත්තා යුගයිරු මා බි අන්ෆුසීන්. නිශ්චී වශයෙන්ම අල්ලා දෙවියන් එක් සමාජයක් වෙනස් කරන්නේ නෑ ඒ සමාජයේ සිටින සෑම කෙනෙක්ම ඔවුනොවුන් වෙනස් වෙන තාක්කල්. මට කියන්නට බෑ අරයා මේක කරනවා, අරයා අර නරක වැඩේ කරනවා, අර පව කරනවා කියලා. නමුත් මම කරන්නේ හරිදේද, මම පව කරනවද නැද්ද කියන එක මම තේරුම් අරගෙන පවක් කරනවා නම් ඒ පවින් දුරස් විය යුතුයි. අපරාධයක් කරනවා නම් ඒ අපරාධයෙන් දුරස් විය යුතුයි. යහපත් දේ කරනවා නම් ඒ යහපත් දේ මමත් කරගෙන අනිත් අයටත් කියලා දෙන්නට ඕන මේ යහපත් දේ කරන්න කියලා. එනිසා ඔවුනොවුන් වෙනස් වෙනකොට සමාජය වෙනස් වෙනවා, පවුල වෙනස් වෙනවා, නගරය වෙනස් වෙනවා, රට වෙනස් වෙනවා. මේ ආකාරයට සෑම කෙනෙක්ම වෙනස් වුණොත්, රට වෙනස් වුණොත්, රට දියුණුවෙන් සංවර්ධනේ ජයග්‍රහණින් ඉහළම වැජඹෙන රටක් බවට පත්වෙනවා. එවැනි රටක් කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. අපගේ පවුල දියුණු වෙනවා, අපගේ සමාජය දියුණු වෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම අනිත් අය දිහා යහපත් දේ බලමු, අපි වෙනස් වෙමු. එනිසා ඒට අල්ලා දෙවියන් වාසේ අපිට වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cousin

0: Let FM Alpha Studio with Kasani and Lehansa.
1: Good morning, very good morning.
2: Good morning, good morning. Udai hayai vinadi hayai velava. Net FM Alpha Studio arakana mehema iting alut satiya karagena enakota kochchara santosayida ne dane.
1: Eka nyane iting me udemma mata tiyenawa kasuniyak ekige prashnayak ahanna.
2: Ahannako.
1: දැන් හිතන්නකෝ කසුනියක්කිට ආපහු චූටි කාලෙට යන්න පුළුවන් වෙනවා කියලා. එතකොට කසුනියක්කි මේ මුලින්ම යන්නේ කොහෙටද?
2: මම මුලින්ම යන්නේ මගේ දහම් පාසලට. ඊට පස්සේ මම යනවා මගේ ඉස්කෝලෙට.
1: එච්චරද?
2: ඊට පස්සේ මම යනවා. මට දැන් හිතා ගන්න බෑ ඊට පස්සේ මම කොහෙටද යන්නේ කියලා. මම හිතන තැන්වලට යනවා ඊට පස්සේ.
1: ඉතින් කසුනියකි, මම කියන්නේද මං ඇයි එහෙම ඇහුවේ කියලා?
2: කියන්නකෝ.
1: මම දැන් ඔය අපි සෝෂල් මීඩියා ඉන්නවනේ. ඉතින් මේ මං දැක්කා තියෙනවා සෝෂල් මීඩියා වල හරි ලස්සන ට්‍රෙන්ඩ් එකක්. මේ ටිකේ කට්ටිය එයාලගේ මහගෙවල් තියෙන්නේ. මහගෙවල් දානවා. ඒ කියන්නේ එයාලා පුංචි කාලේ කරපු වැඩ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාගේ ගෙදර තියෙන ගාලි කියලා. එතකොට ගාලි මහගෙදර, අනේ අපි මේ ඉස්සර අපේ කුස්සිය. මේ තමයි ඉස්සර අපි සිය වැඩ කරපු තැන. එහෙම කියකේ කට්ටිය දානවා. ඉතින් ඇත්තටම කසුනිය කි ඒව දැක්කම මට හරිම අමුතු හැඟීමක් එනවා. ඒකේ මං දැක කටිය කමෙන්ට්ස්ත් දාලා තියෙනවා අර නොස්ටැල්ජික් ෆීලිං එක කියන්නේ අපි. අන්න ඒ හැඟීම ඇත්තටම අපේ ජීවිතයට එනවා ඒ පරණ දේවල් දකිද්දි. පරණ ආච්චිල සීයල් අපිට හදලා දෙන කෑම. ඉතින් ආච්චි කෙනෙක් මම දැක්ක අර අපි ජීවිතේට හලවත් නැති නම් තියෙන කෑම එයාගේ මුණුබුරු මිනිබිරියන්ට හදලා දෙනවා. ඉතින් මට කියන්න ඕනුනේ අපි සාමාන්‍යයෙන් දුවන්නේ සුඛෝපභෝගී ජීවිතයක් පස්සෙනේ. හැබැයි ඒ දුවන ගමනේ අපිට මෙන්න මේ වගේ පොඩි පොඩි හැබැයි මහා ලස්සන තැන් මිස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම මිස් වෙන්න දෙන්න එපා. ඔයාගේ සුඛෝපභෝගී ජීවිතය හොයාගෙන යන ගමනේ අර නොස්ටැල්ජික් ෆීලිං දෙන, ඔයාව අද ඔය තත්ත්වයට ගොඩනගපු ඔයාගේ මහගෙදර, ඔයාගේ ගම කවදාකවත් අමතක කරන්න එපා.
2: හරියටම හරි. හිනා වෙන්න හේතු කොච්චර තියනවද නේද ලෙහන්සා? සතුට වෙන්න හේතු කොච්චර තියනවද? අපි ළඟම අපි හිතන්නේ හැමෝ අපිට ගොඩක් සල්ලි තියෙන්න ඕන, අපිට ලොකු තනතරක් තියෙන්න ඕන, අපි ළඟ සුකෝප භෝගී වාහනයක් තියෙන්න ඕන. එහෙම නෑ, එහෙම නෑ. බස් එකේ කෝච්චි යන ගමන් සතුට විඳින්න පුළුවන් අර ලෙහන්ස කිව්වා වගේ, පයින් යන ගමන් මාර සතුටක් විඳින්න පුළුවන් ලෙහන්ස කිව්වා වගේ. සතුට තියෙන්නේ හිතේ, හදවතේ. ජය වේවා.

0: කිරි කවඩි සිනහ නොදක බැඳුණු ආතරි. කිරි කවඩි හිනාවක් දෙන්නකෝ අනේ උදෙම නේද? ලෝකෙටම දෙන්න. මොකක්ද ඔයාගේ ලෝකේ? ලෙහන් සර ආපු තැනින්ම මම එතෙන්ට එන්න කැමති. ඔයාගේ ලෝකේ ඔයාගේ චූටි දුව, ඔයාගේ චූටි පුතා, එතකොට ඔයාගේ අම්මා, තාත්තා, බිරිඳ, ස්වාමි පුරුෂයා නේද? ඉස්කෝලෙට ගියාම ටීචර්, ප්‍රින්සිපල් ගොඩාක් කට්ටිය දැන් මෙහෙම මෙහෙම කියාගෙන යනකොට අපේ ලෝකෙ කොච්චර අය ඉන්නවද? යාළුවෝ ඉන්නවා, සුහදකම් තියෙනවා, හිතවත්කම් තියෙනවා නේද? ගොඩක් දේවල් තියෙනවා. සමහර විට ලෙහන්සා දැන් අපි ආදරවන්තයෝ ආදරවන්තයෝ ගැන කතා කරනවා. ඒ අපේ ලෝකේ. ඉතින් අපේ ලෝකෙ ලස්සන වෙන්න චූටි හිනාවක් ඇති අර අපි හැමදාම කියනවා වගේ. අර මතක අලුත් වෙනකොට දැන් ඒක නේද බැක් ටු ස්කූල් කියලා කියන්නේ නේද? ඇයි එහෙම කරන්නේ? අපිට කොච්චර මතක එකතු වෙන්නානේ. අපි එක වසරෙදි හිටියේ මේ හෝල් එකේ නේද? ඉගෙන ගත්තේ මේ අපේ ක්ලාස් රූම් එක නේද? මේ චූටි ඩෙස් එක නේද මම පාවිච්චි කරේ? එහෙම එහෙම මතක ටික ඔළුවට එනකොට ඇත්තටම අපේ ඩෝපමින් ලෙවල් එක තමයි වැඩි වෙන්නේ. අපේ සතුට හෝමෝන්ස් ටික තමයි වැඩි වෙන්නේ. ඒ නිසා උදේ පාන්දර ඔයා ආසම කරන මතක එකතු කරගෙන ඔයාගේ සතුට හෝමෝන්ස් ටික අරගෙන යන්න. හරි, අපි එහෙනම් අද උන්න හැකියාවන් රටට ලෝකෙට අරගෙන යන්න කෙනෙක් ඉන්නවා නේ ලෙහන්සා?
1: අද අපිත් එක්ක එකතු වෙනවා දක්ෂීක්. ඉතින් ඒ තමයි කොළඹ DSN නායක විද්‍යාලයේ RM ඉඳුවර අකාශ් නිම්සර.
2: Good morning. Okay.
0: ඉදෝර ආකාශා?
1: ආකාශ්
0: මට උදේම කිව්ව මේ ආකාශ් නෙමෙයි අක්කා මම ආකාශ් එහෙම කියලා. ඉතින් මම ආසයි නමට ආකාශ් කියලානේ අපි අහලා තියෙන්නේ. කොහොමද ආකාශ්, විස්තර මොනවද?
2: මම මේ වෙනකොට කොළඹ DSN එක විද්‍යාලයේ 10 ශ්‍රේණි ඉගෙනුම ලබනවා. ඒ වගේම ඉතින් ඒත් එක්ක බාහිර වැඩ මගේ විනෝදාංශ විදිහට වගේම මම ආස දේ කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.
0: මොනවද ඔයාගේ ඉස්සර විස්තර මම දැනගන්න කැමතියි. දැන් 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න නේද? දැන් මෙයාටත් ඇති ලෙහන්සා නේද? අකාශ්රත් ඇති අර පවුලේ ඒ කාලේ විස්තර මතක් වෙනවා ඇති, ගමේ විස්තර මතක් වෙනවා ඇති. මම පොඩක් ආසයි ඒ වගේ දැනගන්න.
2: අක්කේ මම මුලින්ම ඉගෙන ගත්තේ මගේ ගමේ පාසලේ, කියන්නේ තෝලංගම ඩඩ්ලි සේනනායක මධ්‍ය විද්‍යාලයේ. ඇත්තටම මං කැමතිම ඉස්කෝලේ ඒක.
0: තෝලංගම ඩඩ්ලි සේනනායක
2: මධ්‍ය
0: විද්‍යාලය. හා වරකපොල පැත්තේද?
2: ඔව් වරකපොල පැත්තේ. කෑගල දිස්ත්‍රික්කෙට පොඩ්ඩක්, ඒ කියන්නේ කෑගල දිස්ත්‍රික්කේ තියෙන කෑගල නගරයට චුට්ටක් ළඟයි. මං කැමතිම ඉස්කෝලේ ඒක වෙන්න හේතුව තමයි මං මගේ ජීවිතේ වින්දේ එතන. මොකද කොළඹ කියන්නේ හරිම තදාසන්න නගරයක්. ඒ වගේම ඒක ගොඩක් කාර්ය බහුලයි. ඒ වුණාට ගැමි පරිසරයක තියෙන අර සුන්දරත්වය මට ලැබුණේ මගේ කලින් ඉස්කෝලෙන්. ඉතින් තවමත් හිතින් ඒ ඉස්කෝලෙට යනවා, යන්න ආසයි. මොකක්ම හරි වැඩක් තිබුණොත් මම පළවෙනියට යන්නේ ඉස්කෝලෙට. ඉතින් මගේ ජීවිතේ චූටි කාලේ ඉඳන්ම මේ වෙනකම්ම සුන්දර කරන්න හේතුනේ ඉස්කෝලෙ කියලා මම හිතනවා.
0: අකාශ්, තොලංගමුව ඉඳලා, ඒ කියන්නේ වරකපොල ඉඳලා කොළඹට ආවේ ඇයි? කොළඹට ආවේ කොහොමද?
2: මම කොළඹ DSN එක විද්‍යාලයට ආවේ ශිෂ්‍යත්වයේ ඉහළින්ම සමත් වෙලා.
0: ලකුණු කීයද?
2: මගේ ලකුණු 177යි.
0: 177ක් ශිෂ්‍යත්වයට අරගෙන තමයි කොළඹ DSN නායක විද්‍යාලයට එන්නේ. අපි අපුඩියක් දෙමු නේද?
1: අනිවාර්යයෙන්ම.
0: දැන් ලබන අවුරුද්දේ ඔලෙවල්ස් නේ.
2: ඔව් ලබන අවුරුද්දේ ඔලෙවල්ස් වලට මම මුහුණ දෙනවා.
0: ඉතින් කියන්නකෝ විස්තරය කියාගෙන ආවේ.
2: ඉතින් මගේ කලින් ඉස්කෝලේ මම ඉද්දී මට මතකයි එක වසරෙ මං ගිහිල්ලා මාස 3ක් විතර ඇති උපරිම මගේ පන්ති භාර මැඩම් ඇවිල්ලා මට කිව්වා, ඒ කියන්නේ පන්ති ළමයි ඔක්කොටම කිව්වේ කවුරු හරි ඉස්සරහට ඇවිල්ලා කතාවක් කරන්න කියලා මයික් එකක් වෙන්නලා. මම ඒ කාලේ ඉතින් මයික් ගැන දන්නේත් නැහැ. මම මුලින් හිතන්නේ ටීවී එක ඇතුළේ ඉඳන් මිනිස්සු කතා කරනවා කියලා, චූටි ළමයිනේ. ඉතින් මං හිතුවා මේක තමයි මගේ අවස්ථාව කියලා. ඉතින් චූටි කාලේ අපි වැඩිය දන්නේ නැහැ. ඒ වුණාට මං ඉස්සරහට ගිහිල්ලා මගේ අම්මයි තාත්තයි මගේ පවුලයි ගැන කිව්වා. එතනින් පස්සේ මං හිතුවා මට කතා කරන්න පුළුවන්, මට ලස්සන වොයිස් එකක් තියෙනවා. ඇත්තටම චූටි කාලේ තිබුණ නිකන් ගෑන් ළමෙක් වගේ වොයිස් එකක්. දැන් ඉතින් වොයිස් එකත් වෙනස් වෙලා මං හිතුවා මට මේකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් ඒකට හේතු වුණා මම කොළඹ ඉස්කෝලේකට ආවේ. කොළඹ ඉස්කෝලේකට ආවහම මට ගොඩක් අවස්ථා ලැබෙනවා, මොකද ගමේ පාසලක ඉන්නා වගේ නෙවෙයිනේ. ඉතින් ඒත් එක්ක මම මගේ කතික හැකියාව, මගේ කතන හැකියාව, නිවේදන හැකියාව, මේ වගේ හැම හැකියාවක්ම ප්‍රයෝගී කරගෙන දැන් වැඩ කටයුතු කරමින් ඉන්නවා.
0: ලස්සනට අර මිහිරිව හරි නිස්කලංකව කතා කරනවා කියලා ලෙහන්සට හිතුනේ නැද්ද?
1: හිතුනා කියන්න ඕන දේ පැහැදිලිව හරි ලස්සනට කියනවා.
0: ඔව්, එයා කොච්චර කලබලකාරී ලෝකයක වුණත් හරි සන්සුන්ව ඉන්න කෙනෙක් කියලා මට හිතෙනවා. ඉන්දුරා ආකාශ් මම හරිද?
2: ඔව්, මම ගොඩක් සන්සුන්ව ඉන්න කැමතියි. මොකද මගේ ජීවිතේ මට ලොකු ඉලක්ක තියෙනවා. ඉලක්ක වලට කලබලකාරීව යන්න බෑ. ඉක්මන් කොටයි කියලා දෙනවා. හදිස්සියට හොරස්කටෙත් අත දාන්න බෑ කියලා කියනවා. ඉතින් ඉක්මන් නැතුව ගියොත්, කලබලකාරී නැතුව ගියොත් ඕන මිලක් එකට යන්න පුළුවන් කියලා මං හිතනවා.
0: කොහමද?
1: දැන් මට දැනගන්න ඕනේ ඒ කලබලකාරී වෙලා යන්න බැරි ඔයාගේ ලස්සන හීන මොකද්ද?
2: ඇත්තටම මම අධ්‍යාපනික වශයෙන් ගත්තොත් යන්න කැමති යක්කේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වෙන්න. ඊට පස්සේ මගේ බාහිර වැඩ කටයුතු අතින් ගත්තොත් මම ජ්‍යෙෂ්ඨ හඬකැවීම ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වෙන්න කැමතියි.
0: ඉස්සරහදී ජීව විද්‍යාව මහාචාර්ය ඉන්දුර ආකාශ් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන් නේද ආකාශ්?
2: ඔව්, අනිවාර්යයෙන්ම.
0: මෙතන තියෙනවා අවෝඩ්ස්, ට්‍රොෆීස්, ඒ වගේම මෙඩල්ස්, සර්ටිෆිකේට්ස් නේද? මෙන්න ඉන්දුරගේ දක්ෂතා, මේ කාලේ ගත්ත දේවල්, ඒව අහමු නේද ලෙහන්ස?
1: හා, මේ මම්මේ අත තියන් ඉන්න එකේ ඉඳන් පටන් ගත්ත.
2: ඒ තියෙනයක්කේ මම ලංකාවේ හොඳම කනිෂ්ඨ ප්‍රවෘත්ති නිවේදකයා විදිහට හඬසවි හරිසර ප්‍රණාම සම්මාන උළෙලදී ලබාගත් අනුස්මරණ සම්මානය, රම්‍යා වණිකසේකර අනුස්මරණ සම්මානය 2025 අගෝස්තු වල තමයි මට ඒක ලැබුණේ. එතකොට ඒ තියෙන්නේ මම 2019 ලබාගත්තු මගේ කලින් ඉස්කෝලේ ඩල්ලිසේනනක විද්‍යාලයට ලැබුණු ගවර්නස් ට්‍රොෆි කියන තරගාවලියෙන් මධ්‍යම පළාත් දෙවනියට හොඳම චෙස් ක්‍රීඩා කරන පාසල විදිහට ලැබුණු සම්මානයේ බෝඩ් ප්‍රයිස්, ඒ කියන්නේ හැම බෝඩ් එකකටම ප්‍රයිස් එකක් තියෙනවා. ඒකෙන් 6 බෝඩ් එකේ ප්‍රයිස් එක විදිහට මට මේ බෝඩ් ප්‍රයිස් එක ලැබුණා. ඒ තියෙන්නේ මං හඬ කැවීම ශේෂ්ත්‍රයට, ඒ වගේම හඬ රංගන ශේෂ්ත්‍රයට කරපු මගේ ඒ හැකියාවන් අගයන්න වගේම ඒකේ මං කරපු, يعني මං කරපු වැඩ ගැන ලෝකයට දැනුම් දෙන්න වීනා ආයතනයෙන් සංවිධානය කරපු පොරවැසි අභිමන් සිංහවලෝකනයේදී හොඳම හඬ රංගන ශිල්පියාට හිමි සම්මාන ලැබුණ එක.
0: හරි, දැන් ওই විදිහට ගොඩක් තියෙනවා මෙතන වැඩ ගොඩක්. හරි, මේ ඔක්කොම බලන්න පුළුවන් විදියක් තියෙනවා.
1: එන්න අපේ net fm facebook live එකට.
0: අද කවුද අපිත් එක්ක ඉන්නේ ලෙහන්සා?
1: අද අපිත් එක්ක එකතු වෙන්නේ කොළඹ DS සේනානායක විද්‍යාලයේ RM ඉන්දවර ආකාශ් නිම්සර.
0: කලින් ඉස්කෝලෙ මොකක්ද?
1: තෝලන්ගමුව ඩැඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය.
0: වරකපොළ ළමෙක් ඉන්නේ මේ.

0: ಬೇಬಿ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಆರಕ್ಷಿತಾಯಿ
1: ಬೊದು ಪಿಲಿವಿತಿನ್ ಬೇಬಿ ಉಸಸ್ ವಿನಯಕಿನ್ ಯುತುವ ದೇ ಬೌದ್ಧ ದರ್ವನ್ಗೆ ಇಂಗ್ಲಿಷ್ ಮಾಧ್ಯ ಅಧ್ಯಾಪನೆ ವೆನುವೆನ್ ಕೆಪವುನು ಸಿವ್ಹೆಲೇ ಜಾತ್ಯಂತರ ತಕ್ಸಲಾವ ಎಸ್ಐಬಿಸಿ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ಬುಡಿಸ್ಟ್ ಕಾಲೇಜ್ ನವತ್ತಮ ಶಾಖಾವ ಹೋಮಾಗಮ ದೇವಿ ವೃತ್ತಕರೆ ಎಸ್ಐಬಿಸಿ ಪಿಲಿಯಂತಲ ಅವಿಸಾವೇಲ್ಲ ಹೋಮಾಗಮ ಬಿಬಿಲ ಬಿಂದು 71.8
2: හැමතේකම එක වගේ නෙමේ ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
8: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
9: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
11: මගේ නෝනාගේ නංගි ජෙනරේටර් කොහොම එයාට බඩේ දෙලිය අදගේ ඔපරේෂන් කරන්නද ඉන්පස්සේ ඇන්දරයක් කියලා මම ඇන්ලිබිටේ නැලේවි අපිට වැඩ කරන්නේ මම ගොඩක් දුර අහනවා නෙට්ටෙක් මේ වැඩ කරා විශේෂ කරන විද්‍යාත්මකයගේ සංගීතං ආවා මේ විද්‍යාත්මකයවට ඒක දවස් 10 ඉර දෙහෙත් දුන්නා ඊට පස්සේ මාර්ගමත ගින්දින් පස්සේ කිව්වා දැන් රිපෝට් එක හොඳයි කියලා විද්‍යාත්මකයගේ දෙහෙත් වන්දරම හොඳයි විද්‍යාත්මකය ගොඩාක් ඉස්සුවෙන් තියෙනවා
9: කතා කරන්න කමල් බන්දල වෛද්‍යතුමාට 077 77 340
12: Alpha Studio with Kasuni and Lehansa
13: brought to you by
1: SIBC International Buddhist College Navathama Shakava Homagama Devi Vrutakare SIBC Piliyandala Avisavella Homagama Bibila 071 898 898
12: FM Alpha Studio with Kasuni and Lehansa

0: ඔයා දන්නවද ලැහන්සා? උදැස්සන කරුණැල්ල සමග මුසූ පිණි බිඳක නැවුම් බවත්, දවසේ කාර්යභාරයට අවශ්‍ය ශක්තිමත් ජවයත් එකම නාලිකාවකින් කැටිකොට ලබා දෙන නෙතෙෆෙ මැල්ෆා ස්ටූඩියෝ උදැසන වැඩසටහන අපගේ සිත් සතන් ආලෝකමත් කරන අද්විතීය දැකීමක්. මේ වැඩසටහන සතු සුවිශේෂී ගුණංග පිළිබඳ ශ්‍රාවක අපගේ අගේ කිරීම මෙසේ සටහන් කරමු. සටහනක් කියවලා හරිම ලස්සනයි නැවුම් සහ ප්‍රබෝධමත් ආකෘතිය කියලා හරිම ලස්සනට ඒවා එක එක කාරණා විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. හරිම ෂෝක්, හරිම ලස්සනයි. ඉතින් ඒ සෞන්දර්යාත්මක අදහස්, සාහිත්‍යමය අදහස්, ඒ ලස්සන වචන, ඒ ලස්සන අදහස් ඔක්කොටම අපි හද පිරි ප්‍රණාමය පුද කරන්න ඕන නේද?
1: ගොඩක් ස්තුතියි.
0: ඕ, ඉතින් මේ වගේ මේ අපිට ගොඩක් අය එවනවා. ඒ අතරේ ලස්සනම ලස්සන වචනවලට අපේ හිත යනවා. ඉතින් එහෙම තමයි. දැන් අපි කියන වචනවලටත් හැමෝගෙම හිත යනවනේ. ඉතින් අපිටත් එහෙම තමයිනේ. ලස්සන වචන එනකොට අපේ හිත ආදරෙන්ම පිරීලා යනවා.
1: මේ ඔහොම කිව්වම තමයි මට මතක් වුණේ කසුනියක් කි. අපිට ගොඩක් පෙන්ෂන් ගිහිල්ලා දැන් ගෙදරට වෙලා ඉන්න නැන්දලා මාමලා ගොඩක් මෙසේජ් කරනවා. අදත් අපිට ඒ වගේ මෙසේජ් එකක් ආවා. මං ඒ මෙසේජ් එක චුට්ටක් කියවන්නද?
0: හා, කියන්නකෝ.
1: ගුඩ් මෝර්නින් කියලෙවලා, මම පෙන්ෂන් අරගෙන ඉන්නේ දුව. මගේ ජීවිතයට අමුතුම පණක් දෙනවා උදේට. මම හැමදාම බලන් ඉන්නේ ඔයාලා දෙන්න එනකම් පුතේ කියලා අපිට ආදරණීය මෙසේජ් එකක් කියවලා තියෙනවා. ඒ වගේම අපිට කසුනියක් කි ගොඩාක් අය දුවේ, පුතේ, අක්කේ, නංගි එහෙම කතා කරද්දී ඇත්තටම අපිට එක මාරුම සතුටක්.
0: අපි එක පවුලක්නේ. අපි දැන් එක පවුලක්. උදේම නැගිට්ටහම අපේ පවුලට ගොඩාක් අය එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ ලස්සන මැසේජස්, කවි, අර දේව් පන්හිඳ මම අර කලින් කිව්වා, ඒ ලස්සන වචන ටික දේව් පන්හිඳ තමයි එවල තියෙන්නේ. ඒ වගේ ගොඩාක් රොහන් මහත්මයා, මම නම් වශයෙන් කිව්වේ නැති වුණාට සමාවෙන්න, හැමෝම කියන්න අපිට වෙලා නැහැනේ. ඉතින් ඒ හැමෝගෙම දේවල් අපි හරි ආදරෙන් කියවනවා. අපි දැන් යනවා අපේ වැඩ ළඟට. අද නේද
1: ඉඳුවර ගාවට අපි යන්.
0: ඉඳුවර ආකාශ්, ඉඳුවර ආකාශ්ට තව මොනවාද ටැලන්ට්ස් ගැන කියනවනම් කියන්න තියෙන්නේ?
2: ඇත්තටමක්කේ මම ටැලන්ට්ස් ගැන කියනකොට මට ගොඩක් ටැලන්ට්ස් තියෙනවා. මම ගිටාර් වාදනය කරනවා, ගීත ගායනය කරනවා, මම චෙස් ක්‍රීඩා කරනවා, නිවේදනය, වැඩසටහන් ඉදිරිපත් කිරීම, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, හඬ කැවීම, හඬ රංගනය, ඊට පස්සේ ගොඩක් ඒ වගේ මීඩියා ෆීල්ඩ් එකේ තියෙන ගොඩක් දේවල් මම කරනවා. ඒත් එක්කම මම ඉස්කෝලේ වැඩත් ගොඩක් බැලන්ස් එකේ.
0: කොහොමද ඉස්කෝලේ වැඩ ගැන මම ටිකක් වැඩිපුර අහන්න කැමතියි. අර බාහිර දේවල් ඔක්කොමත් එක්ක
2: ඉස්කෝලේ වැඩ බැලන්ස් කරන එක ගොඩක් අය අමාරුයි කියලා හිතලා තමයි මේ වගේ ෆීල්ඩ් වලට එනවා අඩු. ඇත්තට මේක බැලන්ස් කරගන්න හරි ලේසි. මොකද මම ඒක අත්දැකීමෙන් දන්නවා. මගේ පෞද්ගලික අත්දැකීම් වලින් මට කියන්න පුළුවන් ඒක බැලන්ස් කරගන්න හරි ලේසි. මම මගේ වැඩ උදේ පාන්දරම නැගිටපු ගමන්ම ඔළුවේ ප්ලෑන් එකක් හදාගන්නවා. ඒ කියන්නේ එදා දවසේ මට ඉවර කරන්න තියෙන විශේෂ වැඩ තියෙනවා නම් මොන හරි, ඒ කියන්නේ කම්පිටිෂන් එකකට වීඩියෝ එකක් දාන්න තියෙනවා නම්, නැත්නම් මොකක්ම හරි හඬ කැවීමක් මොකක් හරි දෙයක් කරන්න තියෙනවා නම්, ඒ දේම මුලින්ම ඔළුවේ ප්ලෑන් එකක් හදාගන්නවා. ඊට පස්සේ ඒ ප්ලෑන් එක හරියටම කරන්න මම හිතාගෙන තමයි ඇඳින් බිමට බහින්නේ. ඊට පස්සේ ඒ දවසේ වැඩ ටික ඉවර කරන්නේ නැතුව ඇත්තටම කිව්වොත් මට නිින්ද යන්නේ නැහැ. මං ඒ වැඩ ටික ඉවර කරලා තමයි නිින්ද යනවා නම් නිින්ද යන්නේ. ඒක රෑ 11 වෙන්න පුළුවන්, 12 වෙන්න පුළුවන්, පාන්දර වෙන්න පුළුවන්, මට ප්‍රශ්නයක් නැහැ. මං ඒ වැඩ ටික කොහොම හරි ඉවර කරනවා.
0: ඒකනේ තින්නේද අනාගත ජීව විද්‍යාව පැත්තෙන් මහාචාර්යවරයෙක්නේ බලා වෙන්න බලාගෙන ඉන්නේ ඉන්දුවර ආකාශ්. එතනට යන්න ගොඩක් මහන්සි වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන, උත්සාහය තියෙන්න ඕන නේද ආකාශ්?
2: ඔව්, අනිවාර්යෙන්ම. මොකද කැපවීම නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ මේ ලෝකේ. ඒ වගේම කරන්න බැරි දෙයක්වත් නැහැ. අපිට කැපවීම, උත්සාහය, අධිෂ්ඨානය තියෙනවා නම් මං හිතන්නේ අපිට මේ ලෝකේ ඕනම දෙයක් කර හැකියි.
0: ඉස්කෝලෙන් ඒ ලැබුණු ආශිර්වාදය කොයි වගේද මේ වෙනකොට 10 ශ්‍රේණියේ ඉන්න තරුණයෙක් හැටියට දැනෙන්නේ?
2: මට ඉස්කෝලෙන් ගොඩක් සහයෝගය ලැබෙනවා. මොකද ඉස්කෝල දෙකම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඉස්කෝල දෙකම. මොකද මම මේ වැඩපටන් ගත්තේ ප්‍රාථමික අංශේ ඉඳන්. ප්‍රාථමික අංශේ මං හිටියේ ඩඩ්ලි සෙනරණ විද්‍යාලයේ. එතකොට එහෙම ඉද්දී මගේ වැඩ කටයුතු, ඒ කියන්නේ ශිෂ්‍යත් කියන්නේ ගොඩක් අමාරු විභාගයක් කියන්නේ. ඒ වැඩ කටයුතු ගොඩක් බැලන්ස් එකේ කරගෙන යන්න මට ගුරු මෑණිවරු පියවරු, ඒ වගේම විදුහල්පති ගුරු පියාණන් මේ පාසලේ, ඒ වගේම මේ පාසලෙත් ගුරු මෑණිවරු පියවරු, ඊට පස්සේ මගේ වටේ ඉන්න හොඳ යාළුව කට්ටිය ටික, ඊට පස්සේ විදුහල්පති ගුරු පියාණන් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. මේ හැමෝම මට උදව් කරනවා. මොකද මට හැමදාම ඉස්කෝලේ යන්න වෙන්නේ නැති දවස් තියෙනවනේ. එතකොට ඒ දවස් වලට මට නෝට්ස් ටික දෙනවා, මට තේරෙන්නේ නැති මොන හරි තියෙනවා නම් උගන්වනවා, ඊට පස්සේ මට ඕනම් ප්‍රශ්නක් අහන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ පිරිසක් වටේ ඉන්නකොට මං හිතනවා මට හැම දෙයක්ම ගොඩක් බැලන්ස් කරගෙන යන්න ඒක උදව්වක් කියලා.
1: බලන්න ලෙහන්ස ඉස්කෝලෙන් ලැබෙන ආශිර්වාදයේ ශක්තිය දරුවෙක්ට කොච්චර වටිනවද නේ. ඒක දැන් මම අත්විඳලා ගොඩක් කල්නේ. එතකොට ලෙහන්ස දැන් අත්විඳගෙන යනවා. ඉඳුරාකාශුත් එහෙමයි. එතකොට අපිට ඕකේ ලස්සනම මතක එන්නේ ඉස්සරහට තමයි. දැන් ලෙහන්සර හැමතිස්සෙම කියන්නේ අනේ තව අවුරුදු දෙකයිනෙ ඉතින් ඉස්කෝලේ යන්න තියෙන්නේ හැම කියලා, අවුරුදු දෙක තුනයිනෙ හැම කියලා. ඉතින් ඉස්කෝලේ කාලේ එකතු කරගන්න මතක, ඉස්කෝලේ කාලේ අපි එකතු කරගන්න ආශිර්වාදය, ශක්තිමත් භාවය ජීවිතේ හැමදාකම ආලෝකමත් කරනවා, ප්‍රභාශ්වර කරනවා අපේ ජීවිතය. ඒ නිසා තමයි කියන්නේ ඒ වගේ තැනකට ඔයාගේ දරුවත් යවන්න ඉන්නවා නම් ඔන්න අම්මේ තාත්තේ මේ පණිවිඩය කියන්නේ ඔයාටයි. ඉංග්‍රීසි දැනුම ගොඩක් අපිට අවශ්‍ය වෙනවනේ නේද ලෙහන්ස? දැන් අපි ඒකත් විඳිනවනේ. අපිට කොච්චර තැන්වලදී අපේ ඉංග්‍රීෂ් නොලෙජ් එක වැදගත් වෙනවද? අකාශ්ටත් ඒ අත්දැකීම ඇතිනේ.
2: ඔව්, ඇත්තටම අපිට අද සමාජයේ වැඩ කටයුතු කරගෙන යන්න බෑ ඉංග්‍රීසි දැනුම නැත්තම්. මොකද ඉංග්‍රීසි කියලා කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්. ලංකාවේ වැඩිපුරම භාවිතා මං හිතන්නේ සිංහල වලට අමතරව ඉංග්‍රීසි.
1: ඔව්,
2: ඉංග්‍රීසිත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්න හරිම ලේසි වෙනවා අපිට.
1: ඔව්, මව් භාෂාව සිංහල ඒක අමතක නොකර, අපේ සම්ප්‍රදාය, අපේ සංස්කෘතිය මේ සියල්ල අමතක නොකර ඉංග්‍රීසි දැනුම හරි විදිහට ගන්න පුළුවන් තැනක් තමයි බෞද්ධ අධ්‍යාපනයත් එක්ක, බෞද්ධ වටපිටාවත් එක්ක, ඒ වටිනාකම් එක්ක, යහපත් ගුණධර්ම එක්ක, ශ්‍රී ලාංකේය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් විදිහට අපිට හඳුන්වල දෙන්න පුළුවන් SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් පිළියන්දල අවිස්සාවේල බිබිල මේ ප්‍රදේශවල තියෙනවා. නවතම ශාඛාව හෝමාගමට ඇවිල්ලා තියෙනවා, හෝමාගම විවෘත වෙලා තියෙනවා SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ්. මං හැමතිස්සෙම මේ කියන්නේ කැමති මේ බෞද්ධ පරිසරය තුළ හැදෙන වැඩෙන දරුවෝ ගැන. හැම ආගමකම තියෙනවා හරි ලස්සනක් ලෙහන්සා, හරිද? ඒ ලස්සන විඳින්න අපිට පුළුවන් වෙන පරිසරයක් තියෙනවා නම් පොඩි කාලේ ඉඳලා මේක හරි ෂෝක්. ඉතින් අන්න ඒ වගේ පරිසරයක් ලැබෙන තැනක් SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් 0711 898 0898 කතා කරලා බලන්නකෝ අම්මේ තාත්තේ.

0: ඇඩිෂස් තියනවා හොඳේ.
1: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: ඉගෙන උමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
4: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස්වන රසවත්ම රසය.
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: ළමයි ඉන්නවා ඒගොල්ලන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න බැරුව මම ප්‍රදර්ශනය කරනවා වුණත් ගොඩක් අය ඉන්න ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ හැකියාවන් තියෙන හැබැයි දන්නේ නැහැ ඒගොල්ලොම තියනවා කියලා. ඉතින් මේ වගේ ඇල්ෆා ස්ටුඩියෝ වගේ වැඩසටහනක් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ හැකියාවන් එළියට අරගන්න පුළුවන් වගේම ඒගොල්ලන්ගේ හැකියාවන් ලෝකයකට පෙන්වන්න පුළුවන් විදිහේ වැඩසටහනක්. ඉතින් මම සුබපතනවා net fm ට මේ වැඩසටහන දිගින් දිගටම කරගෙන යන්න පුළුවන් කියලා.
1: හරි, බොහොම ස්තුතියි ඉන්දුර ආකාශ්. සුබ පැතුම් අපි අපි හැමෝටම. මේ සතිය සුබ වෙන්න ඕනි, ජය වෙන්න ඕන. මම කසනි,
2: මම ලෙහන්සා.
3: 95 FM 94.8 net fm වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
1: උදැස්සන 6:45.

0: News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Death News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3672.
0: Death News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ජූලි 6 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Death News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. ගැටුමෙන් උණුසුම් වූ මීගම්මුව බන්ධනාගාරයේ මහලයක් කඩා වැටි. මහලයට නැග කලහ කළ කාන්තා රැඳවූවෝ බිමට බසිති. තත්වය සංසුන්. බන්ධනාගාරයට තවදුරටත් විශේෂ ආරක්ෂාවක්. බස් ගාස්තු වැඩිවීම අද සිට. 20 කාන්තා ලෝක කුසලාණයේ ඕස්ට්‍රේලියාව දිනාගනි. ප්‍රබල බ්‍රසීලය ගෙදර යවා ඉතිහාසයේ පළමුවරට නෝවේ පාපන්දු ලෝක කුසලාණයේ අර්ධ අවසන් පූර්ව වටේට.
0: Net News. The truth people trust.
7: අද උදේ නැගිටිද්දි රටේ පළමු අවධානය බීගමුවේ දැන් තත්ත්වය මොකද්ද කියලා වෙන්න පුළුවන්. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම ඒ තරමටම ඊයේ රාත්‍රිය උණුසුම් කළා. රෑ පුරාත් Net News වාර්තාකරුවන් සිටියේ සිදුවන දේ ගැන ඇහැගාගෙන. එහි අලුත්ම වාර්තාව ඇතුළත් දවසේ පළමු සත්‍ය අනාවරණයයි මේ. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සමතේකට පත්කර ගැනීමට හැකි වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් H.A.C. ගජනායක මහතා පැවසුවේ අදාළ ගැටුමෙන් රැඳවියන් 36 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි. ඉන් රැඳවියන් 2 මරණයට පත් වූ බවද ඔහු පැවසුවා.
8: 36 දෙනෙක් රෝහල් ගත කරලා තියෙනවා. එයින් 2 මේ වන විට මිය ගොස් තියෙනවා. තවත් 2 ප්‍රතිකාර ලැබලා අල්ලන්සේන කඳවුර වෙත මාරු කරලා තියෙනවා. අද දින වෙන විට මීගම බන්ධනාගාරයේ 2417 රැඳවියන් ප්‍රමාණය රඳවලා තියෙනවා. ඇතුළත තත්ත්වය බන්ධනාගාර නිලධාරීන් විසින් සමතේකට පත් කරලා තියෙනවා. මෙය රැඳවියන් අතර ඝට්ටනයක් පමණක් වන අතර නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වැඩිදුරටත් දන්නනවා. රැඳවියන්ගේ ඥාතීන්ට මේ අවස්ථාවේ මං ඉල්ලා සිටිනවා කිසිදු කලබලයක් හෝ අනියත ඇති නොකර ගන්නා ලෙස. මේට අදාළ රෝහල් ගත කරන ලද රැඳවියන්ගේ විස්තර නාමලේඛන සහිතව අපි ඉදිරිපත් කරනවා. මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා විසින් මේ සිද්ධියට අදාළව විමර්ශන කණ්ඩායමක් පත් කරලා තියෙනවා. අපිට දැනගන්න ලැබුණු තොරතුරු අනුව බන්ධනාගාරය තුළ වහලට ගොඩවෙන්න උත්සාහ කරපු කීප දෙනෙක් වහලයක් කඩාගෙන වැටිලා තියෙනවා. ඒ කීප දෙනත් මේ අවස්ථාවේ අර 36 දෙනාගේ අතර රෝහල් ගත කරලා තියෙනවා. කාන්තා රැඳවියන් අතරත් යම් උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකෙත් මේ වන විට අපි සම්මතයට පත් කර ගැනීමට කටයුතු කරගෙන පවතිනවා. රෝහල් ගත කර බැයි කාන්තා රැඳවියන් මේ අවස්ථාවේ නැහැ. මේ ඇතුළත පාලනය කිරීමට අදාළව රැඳවියන්ගේද සහයෝගය ලබාගෙන මෙය සම්මතයක පත් කර ගැනීමට අපිට මේ අවස්ථාවේ හැකියුන බව වැඩිදුරටත් අපි ගියාන සිටිනවා. ඔවුන්ගේ මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා වෙත ඉල්ලීම් කීපයක්ද ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා විසින් ඒ අවස්ථාවේ රැඳවියන්ට දැනුම් දීමට කටයුතු කළා.
7: එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා මෙවන විට මීගමුව බන්ධනාගාරයේ ඉදිරිපිට රැඳී සිටින Net News වාර්තාකරු බෙනට් ෆර්ඩිනෑන්ඩස්. අයිබෝන් බෙනට්.
9: අයිබෝන් කේසර, දැන් මම මේ මොහොත වෙනකන් රැඳී ඉන්නේ මීගමුව බන්ධනාගාරයේ ඉදිරිපිට. ඊයේ අපි දහවල් මිස්තානයට ආවා වාර්තා කරන්න සඳහා. ඊයේ දහවල් බන්ධනාගාර ඇතුළත සිරකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුම රාත්‍රිය දක්වා පැවතුණා. එදී තුවාල ලැබූ විශාල පිරිසක් මීගමු රෝහලට ඇතුළත් කරා. තිදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාර්ග රැවා යවනු ලැබුවා. ඒ වගේම සිරකරුවන් දෙදෙනෙකු මියගොස් තිබුණා. රාත්‍රිය හා මේ වෙන විට තත්ත්වේ බන්ධනාගාරයේ භූමියේ ඇති වහල දෙහික සිට සිරකරුවන් වහලේ කඩාගෙන කඩා වැටීමෙන් කීප දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන්ව බන්ධනාගාර නිලධාරීන් මීගමු රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඔවුන්ට බරපතල නැති බවයි ඔවුන් පැවසුවේ. ඒ වගේම ඊයේ රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා මේ බන්ධනාගාරය තුල සිටින සිරකරුවන්ගේ ඥාතීන් දෙමව්පියන් බන්ධනාගාරයේ ඉදිරියට පැමිණ සුවදු බැලීම සඳහා ආපු අවස්ථාවේදී ඔවුන්ට අවස්ථාව නොදීම හේතුණු ගැන තොරතුරු දැනගැනීමට ආපු අවස්ථාවේ තොරතුරු ලබා ගැනීම නොහැකිීමේ උණුසුම්කාරී තත්ත්වයක් පත් වුණා. එහිදී පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව දැනුවත් කර සාමකාමී තත්ත්වයට පත් කරනු ලැබුවා. ඒ වගේම මීගමු රෝහල ඉදිරිපිට තුවාල ලැබුවන්ගේ පිරිස ඥාතීන් පැමිණ උණුසුම්කාරී තත්ත්වයක් පැවතුණා. ඔවුන්ට ඒ කියන්නේ ඇතුළට යාමට ඉඩ නොදීම හේතුවෙන් රෝහල් ආරක්ෂක මණ්ඩලය විසින් එතන නොසන්සුන්තාවයක් ඇති වුණා. ඒ වගේම දැන් මේ වෙද්දි තත්ත්වයේ වහලවල් මත සිටපු සියලුම කාන්තා පිරිස කාන්තා රැඳවියන් සිරකරුවන් මේ වෙනුවට වහලයෙන් බැහැලා තියෙනවා. මේ වෙනුවට බන්ධනාගාර නිලධාරීන් හා සාමකාමී තත්ත්වයට පත් කර තිබෙන බවයි අපිට පෙනී යන්නේ. බන්ධනාගාරය පිටත ශ්‍රී ලංකා පොලිසිය STF එක විශාල පිරිසක් යොදා ආරක්ෂාව යොදවලා තියෙනවා. මීගමුවවට සියලුම පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් හා උසස් නිලධාරීන් මේ ස්ථානෙට ඇඳවලා තියෙනවා. ආරක්ෂාව තර කරලා තිබෙනවා. බන්ධනාගාරය ඇතුළත බන්ධනාගාර නිලධාරීන් විසින් ආරක්ෂාව සැකලා තියෙනවා. බන්ධනාගාරය ඇතුළතත් පොලිසිය STF එක ආරක්ෂාව සඳහා යොදලා තිබෙනවා. දැන් අද උදෑසන මේ ස්ථානයේ මහේස්ථාන පරීක්ෂණ එතකොටම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම නියමිත තිබෙන බව සඳහන්. මීගමු බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විට මෙයයි තත්ත්වේ. වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා net news වෙනුවෙන් රැඳි සිටින්න මම බෙනට් ෆර්නැන්ඩස් මීගමු බන්ධනාගාරයේ ඉදිරිපිට සිට.
10: ස්තුතියි බෙනට් තොරතුරු ගෙනාවාට. නව බස් ගාස්තු සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වුණා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගිය දවසේ ලබා දුන්නේ කෙටිදුර සේවා ගාස්තු 112කින් සහ දිගදුර සේවා ගාස්තු 120කින් වැඩි කිරීමටයි. ඒ අනුව රුපියල් 30ක් වූ අවම ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ ගියා. මෙතෙක් වැඩිම ගාස්තුව වූ රුපියල් 2422ක ගාස්තුව රුපියල් 2902ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.
11: මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕන දැන් අපේ පොලි අනුපාතය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සියලුම බස් කර්මාන්තයේ පිරිවැන් 12ක් ආදේශ කරනවා. මේ ආදේශ කරන 12 ඉන්ධන හැර මේ වෙලාවේ ඉන්ධන හැර අනේ සියල්ලම වැඩි වීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒවා ගණනය කරලා තමයි මේ බස් ගාස්තු මෙවර ගණනය කරන්නේ. සාමාන්‍ය වාර්ෂික ගණනය කරන්නේ මේක අත්නොමතික ක්‍රියාවලියක් නෙවෙයි. මේක සාමාන්‍ය සුපුරුදු පරිදි සාමාන්‍යයෙන් වර්ෂයේ මැද අපිට මේක තව අවුරුද්දක් අපේ ඊළඟ අවුරුදු වෙනකම් අපිට බලාගෙන ඉන්න වෙනවා මේ බස් ගාස්තු. ඉතින් ඕක තමයි ඇත්ත தත්තේ මේ බස් කර්මා බස් ගාස්තුවට මුණ දෙන්න ජනතාව පුරුදු විය යුතුයි.
10: මෙතෙක් ගාස්තු සංශෝධනය කෙරුණු ක්‍රමයට වෙනස් අයුරකින් ගාස්තු සංශෝධන වර්ග දෙකක් ඉදිරිපත් කිරීම විකෘතියක් බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.
12: ක්‍රිකට් පිටියේ කාන්තා ආක්‍රමණය. කාන්තා ආක්‍රමණය.
13: ICC Women's T20 World Cup 2026.
10: මෙවර පන්දුවර 20x20 කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජයට පත් කරමින් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 20 තුලදී කඩුලු 4ක් දෙවි ලකුණු 150ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර තරඟයේ සම්පූර්ණ පාලනය සියතට ගත්තා. ඒ අනුව ඔවුන් සිය ඉලක්කය කඩුලු තුනක් පමණක් දැවී තරඟයේ පන්දු අර 17යි එක් පන්දුවක් අවසානයේ පසුකර යාමට සමත් වුණා. ඒ අනුව 7 වෙනි වරටත් පන්දු අර 20යි 20 ලෝක කුසලානයේ දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
14: පා පන්දුවේ මහා මංගල්‍යය
15: FIFA World Cup 2026.
10: පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින් ප්‍රබල බ්‍රසීලයේ ඉවතට යවා දමා මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට නෝර්වේ කණ්ඩායම සමත් වුණා. නෝර්වේ රාජ්‍ය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන්නේ වසර 28කට පසුවයි. එසේ තිබියදීත් පාපන්දු ලොව රජුන් තනු බ්‍රසීලය පරාජය කරමින් ඔවුන් ලැබූ ජයග්‍රහණය පාපන්දු ලෝකයේම මවිත කරන්නක් වී තිබෙනවා. මෙම තරගයේ පැවැත්වුණේ අමරිකාවේ නිව් ජර්සි නුවරදී. තරගයේ පුරා කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මැන්චෙස්ටර් සිටි තරුව එර්ලින් හාලන්ඩ් තරගයේ දෙවන භාගයේදී වාර්තා කළ සුපිරි ගෝල දෙක නෝර්වේ කණ්ඩායමේ මෙම ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කළා. තරගයේ 15 වෙනි මිනිත්තුවේදී බ්‍රසීලයට දඬුවම් පහරක් හිමිවුවද බ්‍රූනෝ ගොයිමාරස් එල්ල කළ එම ප්‍රහාරය සාර්ථකව වැළැක්වීමට නෝර්වේ දැල් රකින්නා වූ 35 හැවිරිදී ඕර්ජන් නීලන් සමත් වුණා. ඉන් අනතුරුව තරගයේ 79 වන මිනිත්තුවේදී ඇන්ඩ්‍රියාස් ෂෙල්රූප් ලබා දුන් පන්දුවක් හිසින් හරවා යවමින් එර්ලින් හාලන් නෝර්වේ පිලට පළමු ගෝලය දිනා දුන්නා. ඉන් නොනැවතුණු ඔහු තරගයේ 90 වෙනි මිනිත්තුවේදී ඩී කලාපෙන් පිටත සිට එල්ල කළ ප්‍රබල පහරකින් නෝර්වේ ඉනිමේ දෙවන ගෝලයත් වාර්තා කළා. තරගයේ අවසන් වීමට මොහොතකට පෙර බ්‍රසීලයට හිමි වූ දෙවන දඬුවම් පහර නේමාර් විසින් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කළද එය බ්‍රසීලයේ පරාජය වැළැක්වීමට ප්‍රමාණවත් වූයේ නැහැ. ඒ අනුව ගෝල 2-1 ලෙස බ්‍රසීලය පරාජය කරමින් නෝර්වේසිය ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටේකට සුසුකම් ලැබුවා. බ්‍රසීලයේ ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටේට පෙර ඉවතට විසි වූයේ 1990 වසරින් පසුවද විශේෂත්වයක්. ඉන් අතිවිශිෂ්ට ජයග්‍රහණයත් ලැබූ මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමග එර්ලින් හාලන් මෙවර තරගාවලියේ වැඩිම ගෝලලාභියාට හිමි රන් සපත්තුව සඳහා වන සටනේදී කිලියන් එම්බාපේ සහ ලියනල් මෙසි සමග සමතත්වයට පත්ව සිටිනවා. මෙම අනපේක්ෂිත පරාජයත් සමග බ්‍රසීල ප්‍රධාන පුහුණුකරුගේ ධූරයේ අනාගතය පිළිබඳවද මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. අර්ධ අවසන් පූර්ව වටේ නෝර්වේ කණ්ඩායමට මුහුණ දීමට සිදුවන්නේ එංගලන්තය හෝ මෙක්සිකෝ අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායමටයි. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පැ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
16: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
17: FM 95 FM 94.8 Net FM
18: Good morning. දැන් වෙලාව උදේ 7:00.

0: FM 98 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Net FM Algo Town
3: brought to you by
4: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න හදවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
9: රසට ගුණට උයන්න පිටය 3-5
10: Leasing poli adu kali ai thamat wahaniyak ganne natte LB leasing wetin liya padinchi kala nokala onaema wahaniyakata wedima leasing mudala aduma poliyata dan mama tanna 0112 200 200
11: Anchor uparima aarakshawa usasma tattwaya saha poshana gunaya sahathikai
12: Rhino roofing wetin handunwa den Rhino premium jala prathirodhi matupita aarakshane sahita roofing sheet wedi vistara sandaha 1396 amathanna
13: Union Bank e pension loan eken මම පෙළතවන්න පටන් ගත්තනි.
14: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank Pension Loan.
15: Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්

0: good morning onna alut satiyaka api aawa algotown aragena huda morgan achi inwa
1: moka
2: moka
0: huda morgan
2: good morning
3: good morning
0: me moka giwa danna ne
1: morgan kiyanne oka
0: ඉතින්
1: කොහොමරි දැන් අපි අර මේ ගිය සිකුරාදා හරිසිං මහරාජාට බඩේ අමාරුව හැදෙලා මේට්ලන් සාමිවරයාට හොරලඩක් පෙන්නලා කාශ්මීරයේ එයා පුංචි සුවිස්ටර්ලන්තේ කරගන්න ගිය කතාව කියනකොට අපි ඉඳන් කියන්නේ ඉන්දියාව කියලා ඇත්තටම 1947ට අපි එදා විතරක් නෙමෙයි කීපාරක් කිව්වා 1947ට 47 අගෝස්තු 15 වෙනිදාට කලින් ඉන්දියාව කියලා ඇත්තටම රටක් තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ එදා තමයි ඔය මහරජාවරුන් 560කකින් 550 දෙනෙක් 52ක් එකතු කරගෙන මේ ඉන්දියාව කියන එක සුද්ධ බිහි කරන්නේ. අනිත් පැත්තෙන් පාකිස්තානයේ එදාම මේ බිහි කරනවා. ඉතින් කොහොම හරි එතකොට මේ බොහෝ දෙනෙක් ඔය ගැන අහලා තිබ්බා. හැබැයි ඉතින් දැන් ඉන්දියාව කියලා රටක් තියෙනවා. ඒ කියන්නේ කාශ්මීරේ ඉඳන් අපි කිව්ව කන්‍යාකුමාරි තුඩුවට මේ අපේ කිලෝමීටර් 22කට එහා පැත්තට යනකම්ම දැන් ඉන්දියාව කියලා රටක් තියෙනවා. ඒක හරි ප්‍රාන්ත 28ක් තියෙනවා මේ වෙනකොට. එදා හදනකොට 27යි තිබුණේ. ඊට පස්සේ මම හිතන්නේ මොකෝ මෑත කාලේ ආයි තව ප්‍රාන්තයක් ඉන්දියාවට එකතු වුණා. කොහොම හරි දැන් ඕක ගැන ප්‍රශ්න කරනකොට බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණයක් තමයි ඇති. දැන් අපි ලෝකසිතියම ඉගෙන ගන්නවානේ. අපි සමහරවිට දැන් ලෝකසිතියම ඉස්කෝලේ ඉගෙනගෙන දැන් මේ වෙනකොට බලනකොට එදා ලෝකසිතියමේ තිබිච්ච නැති රටවල් දැන්
2: තියෙනවා.
1: ඔයගෙන් 2000න් පස්සේ බිහි වුණා රටවල් මං හිතන්නේ 3-4ක් බිහි වුණා. ඊස් ටිමෝර් බිහි වුණා. එතකොට කොසෝවෝ බිහි වුණා. ඔය වගේ රටවල් කීපයක් බිහි වුණා. හැබැයි ඕක තව ටිකක් අපි අවුරුදු 100ක් විතර එහාට අරන් ගියාම 1900ට ගියාම ඇත්තටම ලෝක සිතියමේ තිබ්බ රටවල් 50ක් නැත්තම් 60ක් 60ක් දැන් එක්සජාතින්ගේ තියෙනෝනේ මේ ඔය ඉන්ටර්නැෂනල් රිලේෂන් කියන කරන ළමයා කියන්නේ එක්සජාතින්ගේ සංගීත රටවල් කීයක් තියෙනවද?
0: අමාරු
1: රටවල් 193ක් තියෙනවා. ඊළඟට තව රටවල් 3-4ක් තියෙනවා. අර
0: පිළිගත්තේ නැති
1: රටවල් කීයක් වගේ එකක් එක්සජාතින්ගේ සංවිධාන නිරීක්ෂණ රටක් විදිහට ඉන්නවා. ඉතින් කොහොම හරි ඔය ඔක්කොම රටවල් ටික බිහි වුණේ 1900න් පස්සේ. ඒකට හේතුව තමයි දැන් රටවල් හැටියට තිබ්බා. දැන් උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාව කියලා රටක් තිබ්බා. හැබැයි ඒක පාලනය වුණේ මහා බ්‍රිතාන්‍යයෙන්නේ. මහා බ්‍රිතාන්‍යය විතරක් නෙමෙයි ඒ කාලේ යනකොට ප්‍රංශය, රුසියාව, ජර්මනිය, නෙදර්ලන්තය, පෘතුගාලය, බෙල්ජියම මේ තමන්ගේ අධිරාජ්‍ය පතුරවමින් රටවල් පාලනය කරා. දැන් අපි අද ඉන්දුනීසියාව කියන එකට ඒ දවස්වල කිව්වේ ලන්දේසි නැගෙනහිර ඉන්දිය කොදෙව්ව කියලා. එතකොට ප්‍රංශයටත් තිබ්බා මේ එක එක රටවල් මේ අපි දන්නවනේ ඉන්දියාවේ පොන්ඩිචරි කියලා මේ පුංචි කෑල්ලකුත් 1960 ගණන් වල තමයි ඒක ඒගොල්ලෝ අත ඇරියේ. තාම ෆ්‍රෙන්ච් කතා කරනවා විතරක් නෙමෙයි පුංචි ප්‍රංශයකට ඒ කියන්නේ අපිට ප්‍රංශයට යන්න තරම් සල්ලි නැහැනේ. අපිට නිකන් ප්‍රංශය බලන්න පුළුවන් ඉන්දියාවේ පොන්ඩිචරි කියොත් තායිලන්තයට තමයි තියෙන්නේ. ඊළඟට මේ අප්‍රිකාවෙත් කොංගෝ රාජ්‍යය එහෙම මේ ලන්දේසියට තමයි අයිති වෙලා තිබ්බේ. බ්‍රිතාන්‍යයට අයිති වෙලා තිබිච්ච රටවල් ප්‍රමාණය අපි දන්නවනේ. ඒක බ්‍රිහිර නොබිසන අධිරාජ්‍ය කියලා කියන්නේ අර නවසීලන්තේ එහා පැත්තේ ක්‍රිස්මස් ආයලන් ඉස්සෙල්ලම ඉරපායන රටේ ඉඳලා අනිත් පැත්තෙන් කැනඩාවට යනකම්ම මහා බ්‍රිතාන්‍යයට අයිති වෙලා තිබ්බා. හිතාගන්නකො මේ කොහොම පාලනය කරන්නද අඩුම ගන්න මේ WhatsApp එකක් නැතුව
2: ඔව් නේ ගෲප් එකක් හරි හදලා
1: මැසේජ් එකක් දාගන්නවත් විදියක් නැතුව මේ කොහොම පාලනය කරාද මං හිතන්නේ මේ මේ මේ ඒ කියන්නේ ලොකු හිසරදයක් වෙන්න ඇති ඔක්කොම පාලනය කරන්න යනවා ඒක මේ ඉතින් එහෙම වෙලා ඊළඟට අපි දන්නවා 1991 දී රුසියාව බිඳ වැටුණත් එක්කම මේ රටවල් 15ක් විතර එක රැයින් බිහි වුණා මේ දැන් ඔය යුක්්‍රේනය බෙලරුස් මෝල්ඩා කියන නැගනහිර යුරෝපිය රටවල් බි වුණා ඊළඟට බෝල්ටික් රටවල් කියන එස්තෝනියාව ලැට්වියාව අපේ සංචාරක ඇමතිවරය ගෙන මතකන සිද්ධියකුතුනා ලිතුවේනියාව ඊළඟට ස්ථාන් කියන රටවල් ටික උස්බිකස්ථාන් කිරගිස්ථාන් කසකස්ථාන් ටකිස්ථාන් ටර්කමේස්ථාන් ඔය ඔක්කොම ඉස්සර බෞද්ධ රටවල්නේ ඔක්කොම ස්ථාන් කියන නම ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඔය පකිස්තාන් ඒ ඔක්කොමත්
2: ඒකට
1: ෆ්ගනිස්ාන් ඔක්ක හැ රුසියාරුවට අයිති වෙලා තිබුන්න රුසියාව බැටරයි එකක් දුන්න දවසල අයිති කර සෑහන් රයි එකත් දුන්න මේ හරිගිය නෑ ඉතිං එක පාට්ටම එක රයින් රටවල් පහළවක් බවට පත් වුණා කෙසේ හෝ රටවල් පණහා කැටක් එක්දා සමසයට කලින් තිබිච්ච රටවල් පහුගිය සියවසේ එක්දා නමසයෙන් පස්සේ රටවල් එකසිය අනූ තුනක් දක්වා බෙන් වෙලා ගියා මේ ඉතින් පුංචි රාජ්‍යන් සමහරලාට මේ නිකන් කොළඹ නගරේ වගේ රජ කරන් හිටපු රාජ්‍යන් දැන් අපිත් දන්නවා නූර යුගයේදී මහනුවර එක රජ කෙනෙක් රජ කරනවට කෝට්ටේ තව කෙනෙක් රජ කරන ලංකාවේ තෘහුණු පීටි මායා කියලා එහෙම තිබුණා බ්‍රිතාන්‍යෝ අපේ රටට ශ්‍රී ලංකාව කියලා නෙමෙයි සිලෝන් කියලා කිව්වේ එතකොට ආයි ශ්‍රී ලංකාවකින් රටත් 1900න් පස්සේ තමයි ඇත්තටම බිහිවුනේ ඉන්දියාව වගේම තමයි ඉතින් ඔහොම ලෝකේ රටවල් වල සිටියම වෙනස් වුණා 2011න් පස්සේ රටවල් තුනක් විතර බිහුණා ඉස්ටිමෝර් එක ඊළඟට මේ සර්බියාවෙන් කැඩලා කියලා කොසෝව බිහුණා ඔය වගේ මේ බිහි වෙච්ච රටවල් විශාල සංඛ්‍යාවක් තියෙන සමහරලාවට ලෝක සිතියම තව අවුරුදු 10ක් 15ක් යනකොට සමහරලාවට මීටත් වැඩිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඉතින් කෙසේ හෝ ලෝකය 1900න් පස්සේ වෙන්වලා ගියන් පස්සේ ආය ලෝකයට දැන් හිතිලා තියෙනවා එකතු වෙලා හිටියනම් හොඳයි නේද කියලා. දැන් බලන්න යුරෝප සංගමේ බී කරගත්තා. G7 එකෙත් ඔය වගේ පොඩි කතන්දරයක් නෑන්නේ. දැන් අපේ සාක් එක මෙලෝ රහක් නැති වුණත් ඕකත් කොහොම හරි තියෙනවනේ. තියෙනවනේ නම තමයි නමද. තියෙනනම් ඔහලේ හරි තියෙනවනේ. මේ ඊළඟට රුසියාවේ බෝල්ටික් රටවල් ටික ඒගොල්ලොත් එහෙන් එකතු වෙන්න හදනවා. මේ ඊළඟට අග්නිදිගාසියාවේ රටවල් ටික එකතු වෙලා තියෙනවා. ඊළඟට චීනය බෙල්ට් රෙඩ් රෝඩ් එක තීරයක් එක මාවතක් ව්‍යාපෘති යටතේ රටවල් ආයේ 60 ගානක් 70 ගානක් විතර එකතු කරමින් ඉන්නවා. ඉතින් ලෝකේ ඔහොම තමයි. ලෝකේ ලෝක සිතියම රටවල් බෙදිලා වෙන් වෙනවා. ආයේ ටික කාලයක් යනකොට එකතු වෙලා හිටියනම් එක මුදල් වර්ගයක් පාවිච්චි කරා නම් හොඳයි කියලා ආර්ථිකය මත එකතු වෙන්න හදනවා. මැද පෙරදිග කලාපේ වෙනම ගල්ෆ් කලාපේ කියලා ඊට පස්සේ දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් ලෝක සිතියම අපි ඉස්කෝලේ ඉගෙන ගන්න එකට වැඩිය ගොඩක් වෙනස්. ලෝකේ එහෙම තමයි. ඉදිරියටත් රටවල් බිහි වෙයි, ලෝක සිතියම වෙනස් වෙයි. අර මහද්වීප ප්ලාවිතයත් සිද්ධ වෙනවනේ. ඕක සිද්ධ වෙලා තව අවුරුදු 10කින් විතර අපි ඇල්ගෝ ටවුන් එකට එනකොට වෙනම ලෝකයක් තියෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ලෝක ස්වභාවය ඕකයි කියලා අපි ඇල්ගෝ ටවුන් එක අද ඕම් පටන් ගන්නවා එහෙනම්.

0: සාධන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
1: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
2: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
1: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
2: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
1: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT mobitel pure tv නිල විකාශක.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕනේ නෑ දුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
12: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
13: Cowen Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: දැන් මේ අපි රටවල් බෙදීම වගේ එක්සත් වීම ගැනත් කිව්වනේ. එක්සත් වෙනවට මොනවද කියන්නේ?
1: එක්සත් යුනයිටඩ්.
2: යුනයිටඩ්.
0: හා. එතකොට යුනයිටඩ් කියුවම පොඩ ළඟින් යනවා නේද යූනියන් කියන එක. ඒකත් තියෙන එකතු වීම ගැනනේ.
2: යුනයිටඩ් යූනියන්.
0: හරි
2: එහෙම කියන්න පුළුවන්.
1: නෑ එහෙම කියන්න
0: පුළුවන්. යුරෝපියන් යූනියන්
2: කියන්නේ.
0: EU කියලා කියන්නේ. ඉතින් අපිට මේ වෙලාවේ එකතු වෙන්න තියෙන යූනියන් එකක්.
2: ඔව් ඒ තමයි මේ යුනියන් බැංකුව.
1: යුනියන්
0: බැංකුව.
2: යුනියන් බැංකුවත් එක්ක ඔන්න දැන් අපේ රාජ්‍ය සේවකෙන්ට රාජ්‍ය සේවයේ නිරත වෙලා මේ වෙනකොට විශ්‍රාම ගිහින් ඉන්න අපේ මහත්තුරුන්ට මහත්මීන්ට එහෙම කියන්න ඕනේ අපේ රාජ්‍ය සේවකෙන්. රාජ්‍ය සේවකෙන් කිව්වා දැන් මෙතනට අපේ මේ රණවිරුවන්වත් ඇතුළත් වෙනවා. හරිද සාරා? ඉතින් මේ ඔක්කොටම ඔන්න යුනියන් බැංක් එකෙන් දැන් පෙන්ෂන් ලෝන් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් මිලියන 8ක් දක්වා වාට මේ ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වසර 15ක් දක්වා නැවත ගෙවීමේ කාලයක් තියෙනවා. ඒ වගේමයි හරි ඉක්මනින් ඔයාලට මේ ණය අනුමත කරගන්න පුළුවන්.
1: ඔකේ.
2: විශ්‍රාම ගියාට පස්සේ
0: ඔයාලට වැඩි ලියකියවිලි අරන් යන්න ඕනේ නැහැ නේද?
2: ඔව් ડોකියුමන්ට්ස් අරන් ගිහිල්ලා බැංකුවල රස්තිය ආදු වෙන්නේ එහෙම නැහැ නේ වෙලාව. ඒක නිසා ඔන්නාට බොහොම ඉක්මනින් අනුමැතිය අරගෙන මේ ලෝන් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි විශේෂ වට්ටම් සහිත ක්‍රෙඩිට් කාඩ් පතකුත් ඔයාලට හම්බ වෙනවා.
1: ඔකේ.
2: ක්‍රෙඩිට් කාඩ්යක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේමයි අපකරුවන් නැතුව මේ ණය ගන්න පුළුවන්. අන්න වටිනාම දේ. ඒ වගේමයි ඔයාලට වැලියු වැඩට ටිකක් ඉතුරු මේ එකතු වෙනවා.
1: ඒ කියන්නේ
2: මේ දැන් ඔයාට මේ ලෝන් එක ගත්තට අමතරව තව ලැබෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි වසරකට රුපියල් 30,000ක පික්මි හය ලං හම්බ වෙනවා. නොමිලේ ඔයාට රුපියල් 30,000ක් වටින හය හම්බ වෙනවා.
0: අන්න 100ව ආච්චි පොඩ්ඩ යාළු කරගෙන ඉන්න.
2: අවුනේ ගෙදර ඉන්න දැන් ඔය මොන බුරාලා මිනි බිරියෝ කට්ටිය
0: පික්මි හවල්ලාට අපේ ආච්චිලා සීලා දාගන්න දැන් නැහැ.
1: ඔව්.
2: ආච්චිගේ
0: සොරවටත් කියලා දෙනවා නේද?
1: ඒක තමයි.
0: බලන්න කොච්චර හොඳ ළමයිද කියලා අපි.
2: අන්න ඒකයි ආච්චිට හරි 100ට හරි ඔන්න රුපියල් 30,000ක පික්මි හයර් යන්න පුළුවන් අවුරුද්ද පුරාවටම.
0: මාසෙකට 2500යි.
2: ඔව් අවුරුද්ද ඒ වගේම තමයි වසරකට රුපියල් 7000ක මෙඩිකල් වියදම් පියවා ගැනීමේ හැකියාවත් ඔයාලට හම්බ වෙනවා. ඉතින් අවුරුදු 75 දක්වා සියලු විශ්‍රාමිකයින්ට මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර එකෙන් යුනියන් බැංකුවට 0111781 81 81 0111781 81 81
1: රයිට් මගේ හිත ගියේ වැඩිපුරම මේ අර පික්මි වල යන්න දෙනවා කියපු
0: ගාන. ඒක තමයි මම දැක්කා මට මූණෙන් තේරුණා. හිතන හැටි මූණ.
1: අය අපේ ගෙදරත් ඉන්නවා විශ්‍රාමික සේවිකාවක්. මම දැන් බලන්න.
2: හැබැයි දැන් මෙහෙමයි. දැන් විශ්‍රාම ගිය අපේ ඉන්න අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නවනේ ගොඩ දෙනෙක්. ඒ හැමෝටම කියන්නේ වාගේ විශ්‍රාම ජීවිතේ බරක් කරගන්න.
0: බරක් කරගන්න.
2: බලයක් කරගන්න. බරක් කරගන්න. මොකද දැන් පුතලා පුතාලා දුවලා කට්ටිය යන්න ගියාට පස්සේ බරක් වෙනවා.
1: බරක් වෙනවා.
2: එහෙනම් මේක හම්බෙන්න ඕනේ.
0: පික්මි එක දෙන්නේ ඕගොල්ලන්ට.
2: ඕගොල්ලන්ට. ඒක ඔයා බලයක් කරගන්න. ජීවිතේ සදා සමය සතුටින් ගත
1: කරන්න
2: තියෙනවා.
0: ඊට පස්සේ දැන් ඔය අනේ පුතේ මාව ගිහින් බස්සන්නකෝ බැංකුවට කියලා
1: මේ මුළු මිනි
0: පිරියන්ට දරු දූදරුවන්ට දැන්
2: ආයේ ඒ කාලේ ඉවරයි. පික්නික් දාගත්තා
0: බලන්නකෝ. අම්මල බෝල.
2: යන්න තියෙන්නේ ගමන. හරි.
1: දැන් මට හිතෙනවා මේ අපේ රාජ්‍ය සේවකෙන්ට ඇල්ගෝ ටවුන් එකේ ප්‍රීමියම් membership එකක් තියෙනවා කියලා.
2: නෑ නෑ දෙනවා වැඩි නේද?
1: ඔව්
2: වෙලාවට එහෙම
1: තියෙනවා. දෙනවා වැඩි පොඩ්ඩක්.
0: නෑ අපිට project එකක් දීලා දෙන්නේ අපේ රාජ්‍ය සේවය motivate කරලා තව බලදායිතාව වැඩි කරන්න.
2: වැඩි කරන්න කියලා. ඉතින් දැන් අපි ඒ කිව්වේ මේ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් ගැනනේ. ඔන්න දැන් විශ්‍රාම නොගිය තවමත් සේවයේ නිරත වෙලා ඉන්න අපේ
0: රාජ්‍ය
2: සක්‍රීය සේවයේ ඉන්න අපේ රාජ්‍ය සේවකයන්ට පුළුවන්කම තියෙනවා BYD එකෙන්. ඔයාගේ BYD වාහනේ ගෙදර අරගෙන යන්න මාසෙට රුපියල් 68,000ක් ගෙවන්න. ඉතින් මාසික වාරිකයේ විදියට monthly installment එකක් විදියට රුපියල් 68,000ක් ගෙවන්න තමයි තියෙන්නේ. ඉතින් මාසික වාරිකයේ විතරක් නෙමෙයි මතක් කරන්න ඕන ඔයාට වාහනේ පළවෙනි සර්විසස් පහ නොමිලේම කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි එතනින් එහා ඔයාට මේ වෙලාවේ අතේ සල්ලි නැත්තම් ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා BOS එකත් එක්ක එකතු වෙලා ඔයාට ලෝන් ස්කීම් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 ආරක්ෂණ වර්ණ සපයන්න
1: ශ්‍රී
2: ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක වාගේ වාහනයට ආරක්ෂණ වර්ණයකුත් ලැබෙනවා. ඒත් ඉවර නෑ. දැන් අති තදා කියන්නේ මේ වෙලාවේ. ඔයාට ඔයාගේ වාහනේ රෙජිස්ට්‍රේෂන් එක නොමිලේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට චාර්ජින් යුනිට් එකක් නොමිලේම හම්බ වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න රාජ්‍ය සේවකයෙක් නම් ඔයා සක්‍රීය සේවයේ නිරත වෙලා ඉන්න. කතා කරන්න 0112125125 කියන නම්බරකින් 0112125125 නම්බරකින් BYD එකට කෝල් එකක් දීලා ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම ගිහිල්ලා ගෙදර අරන් යන්න.
1: හරි දැන් අද සතිය මුල කියන්නේ වැඩ ගොඩක් තියෙනවා
2: සතියක්
1: අදින්නත් ඕනේ මේ සතියේ යද්දී පොඩි හිසේ කැක්කුම් වෙන්න පුළුවන් අඟපතේ අමාරු වෙන්න පුළුවන් ඔය ඔක්කොටම සහනයක් දෙනවා මිල්ඩෝල් ඒක නිසා මිල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න අමතක කරන්න එපා කියලත් මතක්
2: කරනවා විශේෂයෙන්ම ඔව් ඒ කියන්නේ දැන් අද
1: Monday.
2: සතිය පළවෙනි දවසනේ. ඉතින් ගොඩක් අය ගමේ ඉඳන් තමයි වැඩට ඉන්නේ. බොහොම දුර බැහැර ගෙවාගෙනනේ. බස් වල නැගගෙන ඉතින් අපි තමයි දුර ඈත ඉන්න අපි අර ඩොටේ කියලා කියන්නේ. එහෙම කට්ටිය. එහෙම ආවට පස්සේ මේ දැන් ඉතින් ඔය එන අතරමඟ ඔයාලට ඉතින් අපි දන්නවා ඔය බස් වලේ දීනේ බඩු හැම උස්සගෙන එද්දී දැන් අපි අද මේ චන්දි මෙහෙම ඉන්නවා චන්දිම කෑම එකක් එහෙම අරගෙන ඉන්නේ ලේසි නෑ හොඳ රස කෑමයක් එහෙම අරගෙන උතාගෙන කරගෙන ඉන්නේ මේ කේල් කොළ වලින් එහෙම ඉතින් ඔය එද්දී ඔය ගමන එද්දී ඔළුව කැක්කුම කියන එක සාමාන්‍ය දෙයක්
0: චන්දි මන්න කොහොමද
2: සාමාන්‍ය දෙයක් ඉතින් ඒ නිසා අපි මතක් කරනවා ළඟම තියාගන්න මෙල්ඩෝල් කාඩ් එකක් කියලා ඔයාගේ හිස රදේට ඔය උණගතියට හැම දෙයකටම තියෙන විසඳුමක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ හැබැයි දිගටම මේ වුණ තත්ත්වයන් තියෙනවා නම් ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙන්න අමතක කරන්නේ

0: FM Anupaha 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙතගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: උදේ 7:34
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන්ම අවතන්න 0112200
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
8: දැන් ඕනේ නෑදුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
10: හැමතේකම එක වගේ නෙමේ ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
11: මෙල්වා box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
12: දැන් Pan Asia Bankuen ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
13: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නිල විකාශක.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන්නේ loan එකක් ගත්තේ
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
17: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
18: අලුත් තැන කඩම මිලක් කසාකල green super within හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
19: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.
4: කවදත් අලුත් කාගෙත් නෙත්

0: උදේ 7යි විනාඩි 40යි අල්ගටාම වෙලාව
1: හොඳම වෙලාව මොනා කරන්නද
0: ගොඩක් දේවල් කරන්න හොඳම වෙලාව මොන දේ කරන්නද හොඳම හොඳ වෙලාව
1: අන්න මේ වෙලාවේ තමයි මේ FD එකක් දානවා නම් නියම වෙලාව
0: රයිට්
1: මේ මේ ටිකේ මේ දැන් නොකවුට් මැචස් යනවා FIFA
0: FIFA වලනේ
1: ඔව් බැලුවා ඔව්
0: මැච් බලන් FIFA බැලුවේ නෑ ඉතින් FIFA වල අප්ඩේට් එක බලනවා
1: ඔය ක්‍රිකට් වලට කැමති
0: නේ ඒකනේ ක්‍රිකට් ෆෑන් කෙනෙක්
1: කිව්වා ආ ඊයේ ගියා මේ මැච් එකක් ඊයේ කියන්නේ ඉතින් මෙහෙමයි මේ දැන් ඒගොල්ලන්ට එහෙම ඊයේ වුණාට අපිට ඔය පාන්දර
0: ආ අපිට පාන්දර
1: පාන්දර යාමේ මේ බ්‍රසීලයයි
0: රයිට්
1: නෝවේ අතර ගියා නොකවුට් මැච් එකක්
0: ඕකේ
1: බ්‍රසීලෙ කැපුණා
0: බ්‍රසීලෙ කැපුණා
1: නොකවුට් එළියේ
0: ආ මං මට නිවුස් අපේ නිවුස් එකේ ඇහුණා මේ මං හිතන්නේ කෝච් ගේ තත්ත්වය කියන්නේ කෝච් ඉස්සරහට යනවද නැද්ද කියන එකත් ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා
1: කියලා. ඔව් ඒ කියන්නේ මේ දැන් අපි දන්නනේ බ්‍රසීල සුපිරි පාපන්දු තරුව කවුද?
0: කවුද?
1: නේමා.
0: නේමා.
1: නේමා නිවේදනය කරලා තිනවා තමන් ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙනවා කියලා. ඉතින් මෙතෙන් එහාට ඇත්තටම ලෝකුසලාන ගමනක් නැහැනේ බ්‍රසීලයට. ඉතින් කොහොම හරි බ්‍රසීලයේ පාපන්දු කාලෙකට පස්සේ. ඒ කියන්නේ මේ මේ මේ මේ වකවානුව පුරාවටම අපි දැකපු දේ තමයි මේ අවසාන මහා තරගවලට නැත්තම් අපි අවම වශයෙන් අපි කියන්නේ සෙමි ෆයිනල් වත්
0: රයිට්
1: ඒ වගේ ලෙවල් එකකටවත් එන්න බැරිව ගියා මේ ඉතින් කොහොම හරි දැන් නේමා කියලා කියන්නේ මේ ඇත්තටම පුරාවෘතයක් නේ ලෙජන්ඩ් කෙනෙක් ඔය රොනාල්ඩෝලා වගේම මෙසි වගේම තමයි ඉතින් දැන් එහෙම තමයි කිව්වම නෑ එහෙම නෙමෙයි ඉතින් අපි කියන්නේ අර පුරාවෘත ලෙජන්ඩ්ස් කියන ගොඩට දාන්න පුළුවන් කෙනෙක් හැබැයි මේ ජාත්‍යන්තර පාපන්දු විචාරකෙන් නේමාව අඳුන්නනවා කොහොමද දන්නවද
0: කොහොමද
1: අසම්පූර්ණ පුරාවෘතයක් විදිහට
0: අසම්පූර්ණ ඇයි ඒ
1: incomplete legend කෙනෙක්
0: රයිට්
1: මොකද හේතුව
0: world cup එකක්
1: world cup
0: ගෙදර ගේන්න බැරුණු නිසා
1: අන්න ඒකයි ඒ කියන්නේ අසම්පූර්ණයි කියලා කියනවා
0: රයිට්
1: ඉතින් එහෙම තමයි ඉතින් අසම්පූර්ණ වීරයෝත් ඉන්නදී හැමදේම සම්පූර්ණ කරගන්න බෑනේ නේද ඉතින් කොහොම හරි මේ නෝවේ වයිකින් වරු අර පදින්නේ ඒගොල්ලෝ එහෙම පොඩි ඇක්ෂන් එකක් එහෙම දැන් මේ මතකද ඔය ඕල් බ්ලැක්ස්ලා මේ රග ගහන්නේ ඒගොල්ලෝ මේ රග්බි වලදී අර පොඩි දානවනේ ඒගොල්ලන්ගේ සංස්කෘතික නැටුම
0: හකා එකක්
1: අන්න හරි හකා නර්තනය කියලා එකක් දානවනේ ඒ වගේම මේ පොඩි වයිකින් සාම්ප්‍රදායික මේ ඉදිරිපත් කිරීමකින් තමයි මැචස් වලට ඔය නෝවේ කණ්ඩායම එන්නේ ඉතින් ඒකත් ලෝකේ පුරාම හරි අවධානයක් දිනාගෙන තිබ්බ මේ හරිම විචිත්‍රවත් මම මේ කල්පනා කරේ මේ ඔය FIFA ලෝකුසලාන තරගාවලි දැවැන්ත ලක්ෂ සංඛ්‍යාත ක්‍රවුඩ් එක මැද ඒ තියෙන ඒ කල්චරල් වයිබ් එක අපි කියන්නේ මික්ස් එක ඒක මාර ලස්සනයි ෆුට්බෝල් වල තියෙන විශේෂත්වය මම හිතන්නේ ඒක තමයි සාර මොකද ලෝකේ හැම මහද්වීපයක්ම වගේ එනවනේ
0: එනවා
1: උතුරු ඇමරිකාවද දකුණු ඇමරිකාවද අප්‍රිකානු මහද්වීපේද ආසියානු මහද්වීපේද ඔක්කොම ඉන්න තැන ක්‍රිකට් වගේ නෙමෙයි ක්‍රිකට් වල ඒ තරම් අපිට පොඩි වයිවර්ණ ගතියක් පේන්නේ නැහැ හැබැයි මේ ක්‍රිකට් වල ඔක්කොම පේන්නේ අපිට ඉන්දියාව ඔක්කොම හරිම මේ ඉන්දියානු විදිහට තමයි අපිට පේන්නේ
0: ඔව් ක්‍රිකට් වල ඇත්තම කල්චර් එක පොඩ්ඩක් පෙන්වන අඩුයි නේද
1: අඩුයි ඉතින් අඩුයි සහ එහෙම පෙන්වන අවස්ථාවලත් අර පොඩ්ඩක් ඉන්දියානු කේන්ද්‍රගත වෙලා පෙන්වන අවස්ථා තියෙනවා ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ මොනොපොලි එකක් නේ තියෙන්නේ ක්‍රිකට් ඇතුලේ ඉතින් ෆුට්බෝල් වල FIFA වල පාපන්දු වල එහෙම නැහැ ඉතින් අපි දැකපු දේ තමයි හරිම විචිත්‍රයි හරිම ලස්සනයි බලාගෙන ඉන්න පුළුවන් ඒ වගේම තමයි මේ සතියන්තේ මම බැලුවා අර කැබෝ වර්ඩි ලක්ෂ 5ක් ඉන්න පුංචි දූපත වර්ග කිලෝමීටර් 4033ක් තියෙනවා කිව්වේ ඒගොල්ලොත් නියම ගේම් එකක් දුන්නා ඩිෆෙන්ඩින් චැම්පියන්ස්ලට ආජෙන්ටිනාවත් එක්ක 1-1 වුණා 2-2 වුණා කොමාරි ආජෙන්ටිනාව තුන කරගත්තා
0: තුන කරගත්තා
1: ඒකෙන් නොකවුට් නොවි හිටියා තව ටිකෙන් මෙසි ආජෙන්ටිනාවට එළියට යන්න වෙනවා ඔව් මේ වොසින්හාගේ කේප් වර්ඩේ නැත්නම් කැබෝ වර්ඩේ කණ්ඩායම හමු වෙයි ඉතින් මාර් ලස්සනයි මේ ෆුට්බෝල් ප්ලේ කරන විදිය අලුත් රටක් පළවෙනි පාරට FIFA නියෝජනය කරන්නේ FIFA කියන්නේ මේ World Cup
0: එක නියෝජනය
1: කරන හරිම ක්‍රීඩාශීලීත්වය ඒ වගේම තමයි අර සංස්කෘතික විචිත්‍රත්වය
0: ඒ
1: වගේම තමයි ජවය ගැටෙන ගතිය අර ගේමට ඉන්න එක
0: මම දන්නේ
1: ක්‍රිකට් පොඩ්ඩක් නවත්තලා බලන්නකො ෆුට්බෝල් දිහා.
0: ඔව් නේද?
1: ඒවා තමයි දිගටම නවත්තලා දායි. ඔව් දිගටම ක්‍රිකට් නවත්තලා ෆුට්බෝල් බලන්නත් ඉඩ තියෙනවා.
0: ඒක තමයි.
1: ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ මේ මේ මේ පාන්දර යන්නේ.
0: ඒකනේ ඔවට නිදි මරන්න
1: ඕන. ඔව් බලන්න ඒකනේ වෙනම පොඩි කැපකිරීමක් කරන්න
0: වෙනවා. කැපකිරීමක්. මට මේ දවස්වල මගේ සෝෂල් මීඩියා වල සජෙස්ට් වෙන්නේ තෝවම තමයි.

0: කියන්නේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා නිදිමරාගෙන නැගිටිද්දි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා මොනවද කරන්නේ, වයිෆ්ලා මොනවද කරන්නේ,
1: මේ මැචස් බලන්න
0: බලන්න ප්‍රයොරිටීස් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද. ඒ කියන්නේ ෆිෆා කියන්නේ අරපටි උන්මාදයක්.
1: අන්න ඒකයි. ඒ කියන්නේ හැමෝම බලද්දි නිකන් ඔයා නොබල හිටියෝ. ඔෆිස් එකේ වෙන්න පුළුවන්, කැම්පස් එකේ වෙන්න පුළුවන්, ඔයා කොන් වෙයි කියලා බයක් තියෙනවනේ.
0: දැන් මට බයයි මං කොන් වෙයි කියලා.
1: ඒ ඔක්කොම කතා කරද්දි මම දන්නේ. එහෙම ප්‍රශ්නක් තියෙනවනේ. මං කියන්නේ ඔයා මෙහෙමයි. දැන් ඔයාට net news වගේ. අපේ main news එක යනවනේ 6:45ට උදේ. ඒක අහලා යන්න. ඒකේ highlight එක යනවනේ. දැන් බැලුවා වගේ කියන්නේ.
0: දැන් මං අර පොඩක් කියේ බැලුවා වගේ. ඒ අපේ news එක අහගෙන
1: ඉඳලා. මේ වුණානේ දැක්කා මේවා ගහගන්න. එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් තරමට අපි in detail highlight එක ගැන විස්තර දෙනවා net news එකේ.
0: Right.
1: ඉතින් net news අහන්න මං කියන්නේ match එක බලන්නම් බැරි නම් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක්.
0: ක්‍රමයක්.
1: ඒක ක්‍රම තියෙනවා.
0: ඔව්.
1: ඒ කියන්නේ ඔයාට නිකන් වැඩේ 9:10 වෙනකන් ඇද ගන්න පුළුවන් නම් අවුලක් නැහැ. algo town අහන්න. අපිත් කියනවා එහෙම අවුලගෙන බැලුවා වගේ කතා කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක්
0: හරි
1: දැන් අහුල ගන්න දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ බොහොම වැදගත් දෙයක්.
0: හොඳින් සවන් දෙන්න ඕන දෙයක්.
1: හොඳින් අන්න හරි. ඔක්කොම සවන් දෙන්න ඕන. ජේෂ්ඨ පුරවැසියන්ට වගේම ජේෂ්ඨ නොවන
0: රයිට්
1: කනිෂ්ඨ පුරවැසියන්ටත් මේ පණිවිඩයස් ඇහෙන්න වැදගත්.
0: ඕකේ.
1: මොකක්ද දන්නවද?
0: මොකද්ද?
1: LB Finance එකේ. දැන් මට ඔන්න පුළුවන්කම තියෙනවා ඒක FD එක දාන්න. මතක් කරන්න ඕන ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා මාස 25ක ස්ථාවර තැන්පතුවකට
0: රයිට්
1: කල්පිරීමකදී 14.5% පොලියක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවකට මේත් ජේෂ්ඨ පුරවැසියන්ටම තමයි කල්පිරීමේදී 13.5% පොලිය අනුපාතයක් ලැබෙනවා. ඊට පස්සේ අපි කතා කරේ ජේෂ්ඨ පුරවැසියන් ගැන. දැන් මේ කතා කරන්නේ ඕනෑම ස්ථාවර තැන්පතුවක්. ඒ කියන්නේ ජේෂ්ඨ අයටත් මේක දාන්න පුළුවන්, කනිෂ්ඨ අයටත් දාන්න පුළුවන්, ඕන කෙනෙක්ට පුළුවන්. කිසි ප්‍රශ්නයක්
0: නැහැ.
1: හරිද? දින 50කින් කල්පිරීමේදී 11.12 පොලිය අනුපාතයක් වගේම දින 200කින් කල්පිරීමේදී 11.62 පොලිය අනුපාතයක් ඔයාට ලැබෙනවා. ඉතින් දුර දකින්න කෙනෙක් නම් ඔයා දුර බලලා තීරණ ගන්න කෙනෙක් නම් මම මේ වගේ ගාන යම් තැනක හොද පොලියක් හම්බෙන තැනක අයින් කරලා තියන්න ඕන. ෆික්ස් කරලා තියන්න ඕන.
0: මොකද
1: ඔය අපිට හම්බෙන ඉන්කම් මේ ෆික්ස් කරලා තියාගන්න හරි අමාරුයිනේ.
0: අමාරුයි. අතේ තියාගෙනද කොහොමත් වියදම් වෙනවා.
1: ආ ඔය කියන්නේ හැම කෙනෙක්. ඒ කියන්නේ ආ හරියට වියදම් කරනවා. අපි වෙන පුදුමාකාර විදිහට වියදම් කරනවා.
0: කන්න වොන්නේ.
1: ආ උනේ හරි අමාරුයි දෙයක් ෆික්ස් කරලා තියාගන්න. ඉතින් මේ ඔයාටත් ඔන්න පුළුවන්කම තියෙනවා. එහෙම ඔයාගේ ඉන්කම් එකේ.
0: රයිට්.
1: මුළු සේසතම.
0: ඔව්.
1: කන්න බොන්න අපි කියන්නේ කන්සම්ප්ෂන් පරිභෝජනයට වියදම් කරන්න එපා. යම් ප්‍රමාණයක් මේ විදිහට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අඩුම පොඩිම ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට FD එකක් දාලා තියන්න. ඉතින් එහෙම FD එකක් දානවා නම් විශ්වාසනීය තැනකට යන්න. එහෙම විශ්වාසනීය තැනක් තමයි LB Finance කියලා කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ජාත්‍යන්තර Fitch Rating ශ්‍රේණිගත කිරීම අනුව A- ශ්‍රේණිගත කිරීමක් තියෙනවා. A- ශ්‍රේණිගත කිරීමක් හම්බ වෙන්නේ නැහැ කාලයක් පුරාවට. අපි කියන්නේ long termly මුල්ල ශේෂ්ත්‍රේ තමන්ගේ ස්ථාවරත්වයේ තහවුරු කරේ නැත්තම් ඉතින් එහෙම දැනකර ගිහිල්ලා long term කියලා කියන්නේ අවුරුදු 55ක විශ්වාසයක් තියෙන ආයතනක් LB Finance කියන්නේ. ඉතින් එහෙම තැනක ගිහිල්ලා ඔයාගේ FD එක දාන්න දෙපාරක් හිතන්න එපා. ඒ වගේම තමයි LB SIM map එක තියෙනවා. LB SIM map එක තුරුත් ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාගේ FD එක activate කරගන්න.
0: Right. ඒ නිසා ඉතින් LB එකට යන්න.
1: යන්න.
0: යන්න. නැතුව යන්න.
1: යන්න.
0: හරි. තව යන්න තැනක් කියන්නද?
1: කියන්න බෑ.
0: යන්න පුළුවන් ගුණන්නේ කසාගලයකට. ඔයාලට මොකද්ද තියෙන්නේ? ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ පොඩි කොටස් කරුවෙක් වෙන්න පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ ආයෝජන අවස්ථා ගන්නවාට ගියේ ඉන්නේ. ඉතින් ආයෝජන අවස්ථා කිව්වට පස්සේ ඔවා හරිම විවිධයි. ලොකු ඩයිවර්සිටි එකක් තියෙනවා. විවිධත්වයක් තියෙනවා. ඉතින් කසාගල ඇග්‍රි වර්ල්ඩ් එකේ ඔන්නාට පුළුවන්කම තියෙනවා ගිහිල්ලා වාගේ ඉන්වෙස්ට්මන්ට් කරන්න. දැන් උලංගේ දකුණේ ගාල්ල පැත්තට එමෙ යටි තියෙනවා කුරුදු.
0: ඊට
1: පස්සේ පොළොන්නරුව පැත්තට යටි තියෙනවා නයිමිරිස්.
0: ඊට
1: පස්සේ මාතලේ තියෙනවා අබ.
0: අබ
1: අඹ නෙමෙයි අබ
0: අබ
1: අබ හරිද? ඊට පස්සේ තේ දිනනවා.
0: රයිට්.
1: ඒ වගේම තමයි සරම සර ගම්මිරිස්.
0: සරම සර ගම්මිරිස්. ඇත්තටම රොහුඳ ගම්මිරිස් සරයි.
1: සරයි.
0: ඔව්.
1: ඔව්. ඒ කියන්නේ දැන් ඔය ගම්මිරිස් වැවෙන්නේ මාතලේ පැත්තට. හරිද? පුදුමාකාර විදිහට සරයි. කොච්චර සරයිද කියනවා නම් මේ නෑ කෝන් නෑ.
0: ඕන්නේ
1: නැද්ද? ඕන්නේ ඕන්නේ. ඒක ඕන්නේ නැහැ. හරිද?
0: හරි. නම්බර් එකක් තියෙනවා මතක. මම දන්නවා කොහෙට දෝක එන්නේ කියලා කියලා. ඒක ඕන්නේ
1: නැහැ. ඉතින් ඔහාටත් මේ විදියට කසාගල ප්ලාන්ටේෂන් ඇග්‍රි බිස්නස් එකේ ඔයාගේ ආයෝජන අවස්ථා ලබා ගන්න ඕන නම් පුළුල් කර ගන්න ඕන නම් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 011 207 77 87 011 207 77 87.
0: ඕකේ. ඒ විදිහට අචී කිව්වා විදිහට කීලා ඉන්වෙස්ට් කරන්න. සාමාන්‍යයෙන් මේ අපේ අචී කියන ඒවා අහන කෙනෙක්ට වරදින්නේ නැහැ.
1: වරදින්නේ නැහැ. ඒ කියන්නේ මට වැරදුනත් මං කියන්නේ
0: අහන්නේ වැරදි
1: ඔව් ඒ කියන්නේ මම ටෙස්ට් කරලානේ. ඒ කියන්නේ මම තමයි පළවෙනි හියුමන් ට්‍රයල් එක.
0: අන්න හරි. ඔව්.
1: මම ට්‍රයල් එක කරලා තමයි අනිත් අයට කියන්නේ.
0: අනිත් අයට කියන්නේ. රයිට්. අපි යන්න හදන්නේ සින්දුවක් අහන්න. ඊට කලින් මතක් කරන්න ඕනේ විජේ තේසා විජේ කූපි ගැන.
1: මොකද දන්නවද? සතියේ මුලනේ.
0: සතියේ මුල.
1: අද දැන් ඔන්න ජූලි මාසේ 6 වෙනිදා.
0: ඔව්. ජූලි මාසේ 6 වෙනිදානේ.
1: 6 වෙනිදා 6 වෙනිදා. දැන් ඔන්න බස් ගාස්තු වැඩි වෙලා තියෙනවා.
0: රයිට්.
1: උදේ පාන්දර ගොන්දොස්තර මහත්තයා වෙනදට වඩා අඩුවෙන් ඉතුරු දුන්න ගමන් වලිදා ගන්න එපා. මතක තියාගන්න වැඩි වෙලා තියෙන.
0: වැඩි වෙලා තියෙන.
1: ඉස්සෙල්ලම ගාන කීයද කියලා අහලා දෙන්න. ඊට පස්සේ එහෙම තරහ ගන්න එපා. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
0: වෙනද
1: වෙනද ඉතුරු අද හම්බුන්නේ නැතෝ කියලා මෙහෙම කොහොමද මම වෙනද ගියේ 50ට අද කොහොමද 60ක් ගත් එහෙම අහන්න පුළුවන්. එහෙම අහන්න එපා. ඒ කියන්නේ වැඩි වෙලා තියෙන. ඔයාලට කරන්න තියෙන්නේ එහෙම තමයි දේවල් වැඩි වෙනවා ලෝකේ. එහෙම වැඩි වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔෆිස් එකට වෙන්න පුළුවන්. ඔය යන තැනකට ගිහිල්ලා බොන්න විජේ තේ එකක් නැත්නම් විජේ කෝපි එකක්. ඔය තියෙන ප්‍රශ්න निराකරණය වෙලා යයි. ඒ කියන්නේ බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ. මං කියන්නේ ඔය මානසික ප්‍රශ්න.
0: ඔව් මේ බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ.
1: ඔළුවට තියෙන බර.
0: ඒ ස්ට්‍රෙස් එක දැන් අර ඉතුරු ටික ගණන් කරලා.
1: ඔව්.
0: ඒන වේදනාව මං කියන්නේ.
1: සහ දැන් ඔය විදිහට වියහිදම් වැඩි වෙද්දි අනිත් පැත්තෙන් කල්පනා කරන්න ඕනේ මම කොහොමද මගේ ආදායම් වැඩි කරගන්නේ කියලා. අපි ඇල්ගෝ ටවුන් එකෙත් එහෙම අවස්ථාවක් කියනවා. ආයෝජන අවස්ථා ආදායම් වැඩි කරගන්න. ඉතින් නිකන් ඉන්න ගමන්. විජය කෝපි එකක් විජය තේ එකක් බොන ගම ඒව ගැන හිතන්න.
0: එතකොට
1: තව තව අලුත් අදහස් ඔහට එන්න පුළුවන්.
0: එන්න පුළුවන්. ඒ නිසා තේ එකක් බීලා බලන්න මොනවද එන ඔය අලුත් අදහස්.
1: නිකන් තේ නෙමෙයි. විජය තේ.
0: විජය තේ. WP ලාන්ඡනේ බලලම ගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
1: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
2: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36 36.
5: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
4: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: පිරිමව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
9: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණයක් අනුමැතිය තවසින්. LB සම්මිත. අමතන්න 0112 200 200.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
10: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 1322.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: හෘද රෝග, ස්නායු රෝග, arthritis ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
13: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් FM 95 FM 94.8 net FM
1: වෙලාව උදේ 8යි දැන් හා

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුම at news.
6: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මේගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පත් කළ කමිටුව මෙවන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රැඳවියන්ගෙන් මෙන්ම එම ගැටුම සිදුවන අවස්ථාවේ රාජකාරිය යෙදී සිටි නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරු එකට පමණ. එහිදී තුවාල් ලැබූ රැඳවියන් 34 දෙනෙකු මේගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මේගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ රැඳවියන් 3 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පල්ලසෙන කඳවුරේ රැඳවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. පැවති කලහකාරී තත්ත්වය අද අලුයම සමතේකට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් බන්ධනාගාරය තුළ මෙන්ම පිටත ආරක්ෂාවද තවදුරටත් තරකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: උදේ 8 විනාඩි 7යි අල්මුටම වෙලාව. අපි ආවේ අපේ දෙවනි පැයට.
1: දෙවනි පැයට. දැන් මේ කතා කරන්න යන්නේ බොහොම වැදගත් දෙයක්. හරිද?
0: වැදගත් දෙයක්.
1: වැදගත්.
0: වැදගත් දේවල්
1: තියෙනවා. ඒක නේ මටත් ඒක මතකුණා.
0: ඔයා කියන්නේ වැදගත් දේවල් විතරයි.
1: එහෙම ඉන්න පොඩ්ඩක් උඩ බොත්තම දාගන්න. හරි. මෙහෙමයි.
0: හරි.
1: දැන් මේ කියන්නේ අනේක.
0: රයිට්.
1: ගෙදර ඉන්න ඔයාට වගේම.
0: ඕකේ.
1: පාරේ යන ගමන් අපි වහගෙන ඉන්න ඔයාට වගේම.
0: හරි.
1: ඔෆිස් එකේ අපි වහගෙන ඉන්න ඔයාට වගේම.
0: හරි.
1: ඔෆිස් එකේ එහෙම රේඩියෝ අහන්න පුළුවන් ඈ. ඒක ප්‍රශ්නයක් නෑ. වැඩවලට බාධාවක් වෙන්නේ
0: නෑ. ඔව්. සද්දෙට දාන්න නැතුව. ඉතින් පොඩ්ඩක් හිමීට.
1: අන්න අපිව නිකන් කොඳුරනවා වගේ හුණන නම් ඇති.
0: ඔව්. ඔව්.
1: එහෙම දාගෙන ඉන්න පුළුවන්. හරි. දැන්
0: රයිට්.
1: යුරෝපා කොමිසම.
0: හරි.
1: පොඩි තීරණ අන්නාරි EU එක. EU එක මොකක් හරි කියමුකෝ අපි. යුරෝපා කොමිසම කියනවා.
0: යුරෝපා කොමිසම.
1: හරිද? යුරෝප් කොමිෂන් එක තීරණයක් අරගෙන තියෙනවා. තීරණයක් නෙමෙයි ඒක ලස්සන මේ පොඩි අපි කියන්නේ අර කැම්පේන් එකක් පටන් අරන් තියෙනවා. කැම්පේන් එකේ නම මොකක්ද දන්නවද?
0: මොකද්ද?
1: මෙන්න මෙහෙමයි. Smarter cars mean safer roads.
0: Smarter cars mean safer roads.
1: ඔයාගේ කාර් එක ස්මාර්ට් වෙනවා කියලා කියන්නේ.
0: ඔව්.
1: ඔයාගේ මම්මාවත් ඔයා ජීවත් වෙනවා ගමන් යන ඔයාගේ රටේ මම්මාවත් මොකද්ද වෙන්නේ
0: ආරක්ෂිත වෙනවා
1: අතිශයින්ම ආරක්ෂිත වෙනවා ඔකට තව ගෑල්ලක් ඒගොල්ලෝ දාලා තියෙනවා
0: මොකද්ද
1: මොකද දන්නවද safer road means protected citizens
0: right
1: ඒ කියන්නේ ඔයා කාර් එක ස්මාර්ට් වෙන්න වෙන්න ඔයා ගමන් කරන ඔයා වාහන පදින ඔයාගේ පාර බොහෝම ආරක්ෂිත වෙනවා ඔයාගේ පාරවල් ආරක්ෂිත වෙන්න වෙන්න පුරවැසියෙක්ුණ ඔයා ආරක්ෂිත වෙනවා
0: රයිට්
1: දැන් තමයි ඉංග්‍රීන්ලන්ඩට හිතෙන අපරාධික දෙදැයි හැපිලා මැරෙන්නේ මේක ඇතුලේ නෑනේ
0: ඒකනේ
1: යුරෝපා කොමිසමේ නෑ ඒගොල්ලෝ ගන්න තීරණ මේගොල්ලන්ට බලපෑවෙන්නේ
0: ඔව් ඊ මේ අයින් වෙලා දැන් අවුරුදු 10කට විතර කිට්ටුයි මම හිතන්නේ
1: නේද 10ක් ගියෙත් නෑ සාරා කොහොම හරි ඔව් අපි බලමු මේ ගණන් හදලා
0: ඇත්තටම කවද්ද කියලා
1: මේ මේ මෑතකදී ඒගොල්ලෝ තීරණය ගත්තේ මෑතකදී කියන්නේ මේ මාස ගණනක නෙමෙයි අවුරුදු
0: අවුරුදු ගණනක් ඇත්තටම
1: හරිද ඉතින් දැන් යුරෝපා කොමිසම ගත්ත මේ තීරණ අතර
0: දැන්
1: මේ විදිහට මම්මාවත් තමන්ගේ පුරවැසියන්ට බොහොම ආරක්ෂිත කරන්න ගත්ත තීරණ අතර
0: රයිට්
1: මෙන්න මෙහෙම ටිකක් තමයි තියෙන්නේ
0: හරි
1: පළවෙනි එක තමයි මින් පස්සේ
0: හරි
1: යුරෝපා කොමිසම යටතේ තියෙන රටවල් වලට ගේන වාහනවල මෙන්න මේ දේවල් ඉන්බිල්ට් තියෙන්න ඕන
0: ඕකේ
1: ඒ කියන්නේ ඒවා හදලා තියෙන්න ඕන
0: ආයි
1: බිටින් යුනිට් අරගෙන හයි කරන්න නෙමෙයි අපේ රටවල් ඇතුළට මේ වාහන ගේනවා නම් මේ අපි කියලා තියෙන රික්වයර්මන්ට්ස් ටික තියෙන්න ඕන
0: ඕකේ
1: එහෙම තිබ්බේ නැත්නම් ගන්නෙ නැහැ.
0: ගන්නෙ නැහැ.
1: මෙහේ ඒ වාහන විකුණන්න බෑ. සෝරි යන්න.
0: ඔකේ.
1: මෙන්න පළවෙනි එක. Advanced emergency brake detecting pedestrians and cyclists.
0: Right. කියලා ඔටෝ බ්‍රේක් වගේ.
1: ඔටෝ බ්‍රේක් පද්ධතියන් තියෙන්න ඕන. විශේෂයෙන්ම පාර යන අපි කියන්නේ මගී ඉන්න ඔය තියෙන ඇවිදගෙන යන පදික ඉන්න pedestrians ලා මගී නෙමෙයි යන්නේ.
0: මගින් නෙමෙයි පදිකේ ඒකනේ
1: හරි පදිකයින් සහ සයිකලිස්ලා බයිසිකල් පදිනවනේ රටවල ගොඩක් අය බයිසිකල් ලේන් තියනවනේ අන්න ඒ වගේ අයගේ ගැටෙන්න නොදී වළක්වා ගන්න පුළුවන් ඔටෝ බ්‍රේක් සිස්ටම්ස් මේ වාහනවල තියෙන්න ඕන.
0: එයාලට
1: ප්‍රයොරිටි එකක් දෙන්න ඕන.
0: ඕකේ.
1: පාර යන පදිකයින්ට වගේම බයිසිකල් වල කට්ටියට බයිසිකල් වල පැදන් යන කට්ටියට
0: ඒවා
1: ගිහිලා ඇප්පෙන්න බෑ. අපිට වගේ නම් ගේන්න වෙන්නේම නෑ මොකද
0: ඒකනේ අපිට එතන ඩ්‍රයිවිං කරන්න වෙන්නේ ඔටෝ බ්‍රේක් එක වදිනවනේ හැමතිස්සෙම
1: හරිද ඊළඟ එක තමයි ඇඩ්වාන්ස් ඩ්‍රයිවර් ඩිස්ට්‍රැක්ෂන් වෝනින් සිස්ටම් අන්න
0: රයිට්
1: ඒ කියන්නේ නිකන් හරි රියදුරු මහත්තයාගේ අවධානය එහෙම එහෙ ගියොත් එයාට එලාම් එකකින් ඒක දැනුම් දෙන්න ඕන මොකක් හරි එලාම් එකක් හරි වතුර බාල්දියක් ගහලා මොකක් හරි සිස්ටම් එකක් වාහනේ තියෙන්න ඕන අර ස්ප්‍රින්කලර් එකක් හරි විදලා එකපාර වතුර මූණට වැටලා එහෙම හරි තියෙන්න ඕන මොකක් හරි පද්ධතියක් තියෙන්න ඕන රියදුරු මහත්තයාගේ අවධානය එහෙම එහෙ වෙද්දි
0: නිින්ද
1: යනවා වෙන්න පුළුවන් නේ
0: නැත්නම්
1: වෙන මොකක් හරි ෆෝන් එක බලබල යනවා වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී වාහ ක්‍රියාත්මක වෙන පරිදි වාගේ ඇස් දෙක පාර පැත්තට හරවන්න කියන ඒ වෝනින් එක
0: නැත්නම්
1: ලාම් එක දෙන්න පුළුවන් පද්ධතියක් තියෙන්න ඕන.
0: හරි.
1: එහෙම නැත්නම් ගෙන්නන්න බෑ.
0: ඊළඟ
1: එක. ඒක වැදගත් මේක. Better forward vision. ඉස්සරහා වීදුරුවෙන් හොඳට පාරේ හැම පැත්තම පේන්න ඕන.
0: පේන්න ඕනේ.
1: දුර පේන්නත් ඕන, ළඟ පේන්නත් ඕන, දෙපැත්ත පේන්නත් ඕන.
0: හරි.
1: හරිද? දැන් ඉහි නැද්ද දන්නේ නෑනේ ඔය මල් මාල එහෙම දාපු
0: අර මම දැන් කල්පනා කරන්නේ
1: නේ අර ගහන්න නැද්ද අර ගහන්නට පොඩි හාෆ් ස්ටිකර් එකක් මේ ටින්ටඩ් එක
0: මේ මේ ස්ක්‍රීන් එකේ වින් ස්ක්‍රීන් එකේ භාගයක්ම
1: නැති රේසින් ඩෙවලොප්මන්ට් කියලා ගහනවා ලොකුවට
0: ඔව්
1: එහෙම නැතුව ඇති
0: එහෙම නැතුව ඇති
1: හරිද
0: නැත්තම් ඔහොම නීති කියන්නේ
1: නෑ ඒකනේ කවුද නේ මේ වීදුරු එහෙම ඔක්කොම අරගෙන යන්නේ
0: කැතයි නේ කැතයි නේ ලස්සන නෑනේ වාහනේ එතකොට
1: යුරෝපේ මිනිස්සුන්ට මං හිතන්නේ අනේ මන්දා
0: කිසිම මේ නැහැ කලා හැකියාවක්
1: නෑ නෑ අන්නේ ඒකයි කිසිම නෑ කලාත්මක භාවයක් අලංකාර භාවයක් නෑ කිසිම හරි ඊළඟ එක තමයි
0: රයිට්
1: new test for worn tires වීදුරු සාමාන්‍යයෙන් අර ලොකු වීදුරු තියෙන්න ඕන ඒ වාහනවල.
0: හරි.
1: ඒ කියන්නේ වීදුරුවක් ගැටීමකදී නැත්නම් රියානතුරකදී කිසිම අවස්ථාවකදී කිසිම වෙලාවක හානියක් සිද්ධ වෙන්න බෑ කාටද? ගමන් ගන්න මගීට. මේක ගොඩාක්ම තියෙන්නේ මේ බසස් වලට.
0: රයිට්.
1: හරිද? ඒ කියන්නේ බස් වල සාමාන්‍යයෙන් අර ලොකු වීදුරු තියෙන බස් තියෙනවා. කෝච් වගේ ඒවා. මොකද හැප්පුණොත් ඉක්මනට ග්ලාස් එක බ්‍රේක් කරලා මිනිස්සුන්ව එළියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: මේ තමයි යුරෝපා කොමිසම මේ අලුතෙන්ම අරගෙන තියෙන තීරණය. ඒගොල්ලන්ගේ මේක කැම්පේන් එකක් විදිහට ලස්සන්ට යන්නේ ළමේ යන්නවා මේ ඔන්නම් එක්ස් වලට මේ එක්ස් ගිනුමට යන්න යුරෝප් කොමිසන් මේ කොමිෂන් එකේ ගිහිලා බලන්න මේ ඉස්සලම තියෙන පෝස්ට් එක මේක. හරිද? මේකේ තියෙන්නේ මේ හරිම ලස්සනයි. ඒ කියන්නේ මේ බොහොම ආරක්ෂිත මාර්ග පද්ධතියක් අපි අපේ රටවල් වල ඇති කරගනිමු කියලා තමයි ඒගොල්ලෝ බොහොම සරලව කියලා දෙන්නේ. ඉතින් මට මේ කියන්න හිතුනේ දන්නවද? මන් දැක්ක මේ සතියන්තේ ෆේස්බුක් එකේ උඩ පහල යද්දි පෝස්ට් එකක් දාලා තියෙනවා. මඩ්ගාඩ්
0: බයික් වල.
1: ඊට පස්සේ මොනවද? සයිඩ් කණ්ණාඩි ගලවන්න යනවා.
0: කවුද?
1: කවුද ඉතින් පොලිසියනේ ගලවන්නේ.
0: හරි.
1: අපි මේවට නෙමෙයි ඡන්දෙ දුන්නේ. මෙහෙම මේ මඩ්ගාඩ් සයිඩ් කණ්ණාඩි ගලවන්නේ අපි ඡන්දෙ
0: දුන්නේ.
1: මේක වහම මේ ආණ්ඩුව වෙනස් කරන්න
0: ඕනේ. වෙනස් කරන්න ඕනේ.
1: මං කියන්නේ මේ වාහනේට මඩ්ගාඩුයි සයිඩ් කණ්ණාඩිය දාලෙවන්නේ. ඒක මැනුෆැක්චරර් තමයි දාලේ වනේ.
0: ඔව්.
1: ওই බයික් එහෙම ලංකාවට එවද්දි සයිඩ් කණ්ණාඩිය ගලවලා අර මේ වෙනම පැක් කරලා එවනවා. මොකද මේ කන්ටේනර් පෙට්ටියට බයික් එක දාන්න බැරි. ඉන්දර දෙපැත්ත කණ්ණාඩි වෙන්නේ.
0: මේ කියන්නේ පළල වැඩි වෙනවනේ බයික් එකේ.
1: ඔව්. එහෙම නැතුව මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ සයිඩ් මිරර්ස් සයිඩ් කණ්ණාඩි ටිකයි මඩ්ගාඩුයි නැතුව බයික් එන්නේ නැහැ.
0: එන්නේ නැහැ. ඒක අත්‍යවශ්‍ය දේවල්.
1: ඒක අත්‍යවශ්‍ය.
0: ඔව්.
1: ඒක ගලවන්න එපා. ඒක ගලවන්න එපා. ගැලෙවොත් දඩ ගහනවා කිව්වම එහෙම මේ ආණ්ඩු මාරු කරන්න එහෙම ඉන්න එපා.
0: යන්න එපා. ඒක ඔයාට ඕනේ.
1: මේ ඔයාගේ ආරක්ෂාවට කරන දේවල්. සයිඩ් මිරර්ස් ටික තියෙන්න ඕන. ඒකේ ගහලක් තියෙනවානේ. ඔබ්ජෙක්ට් ඇපියර්ස් ඉස් ක්ලෝසර් දෑන් අනෙක් ඔබ්ජෙක්ට් ඉස් ක්ලෝසර් දෑන් ඉට් ඇපියර්ස් කියලා.
0: ඉට් ඇපියර්ස්.
1: එහෙම තියෙනවානේ. ඒ කියන්නේ එහෙම කණ්ණාඩිත් තියෙනවා. සමහර කණ්ණාඩි වල බැලුවම් පොඩ්ඩක් ඈතින් වගේ පේන. හැබැයි ඊට වඩා ළඟින් තමයි වාහනේ තියෙන්නේ. එහෙම හරි කණ්ණාඩිය තියෙන්න ඕන.
0: තියෙන්න ඕන.
1: ඒ දෙකයි මඩ්ගාඩ් එකයි ගලවන්න යන්න එපා. ඉතින් මම මේයි දන්නද මේ දේවල් කිව්වේ. ලෝකේ යන්නේ වෙන තැනකට. දැන් යුරෝපා කොමිසමට අයිති දියුණු රටවල් යුරෝපීය රටවල් මේ ස්මාර්ට් වෙහිකල්ස් ගැන තමයි කතා කරන්නේ. EV වෙහිකල්ස් නෙමෙයි සාරා ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ CEV. C කියන්නේ මේ සෙට් ප්‍රොනවුන්ස් කරාම CEV කියන්නේ zero emission vehicles.
0: Right.
1: ඒ කියන්නේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරන්නේ නැති. ඒ වගේම තමයි මේ වගේ දියුණු ආරක්ෂිත පද්ධතීන් තියෙන වාහන ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මොකද ඒ රටවල් වලට වටින්නේ අනිත් හැම දෙයකටම වඩා ඒගොල්ලන්ගේ රටවල් වල මිනිස්සුන්ගේ ජීවිත, මානව සම්පත, human capital එක. ඉතින් අපි අපේ මානව සම්පත ආරක්ෂා කරගන්න ඕනේ. අපිටත් ඒක වටිනවා. මොකද ගොඩාක් මිනිස්සු නැහැනේ. හරි පුංචි දූපතක් මේක. පුංචි මිනිස්සු ටිකක් ඉන්නේ මේකේ. ඒකින්ද ඉස්සෙල්ල ඔලු ටික රැකගෙන ජීවිත ටික රැකගෙන
0: ඔලු ටික වෙනස් කරගෙන
1: ඇටිටියුඩ්ස් හදාගෙන ওই බයික් ටික පරිස්සමෙන් පදින්න ලෝකයන් මේ වගේ තැනක. ඒකින්ද සයිඩ් කණ්ණාඩියයි මඩ්ගාඩ් ඩයගලෝලා බයික් පදින්න යන්න එපා.

0: FM, anu hatırayı da şuma ata. Net FM.
1: Velava oba beta gene enne.
2: Rakshan itihase alutma peraliya. Vayasasu yedi arambha kala haki Lankave prathama saha ekama jeevitha rakshanaya. Jan Shakti Life 87 okay. Adama katha karanna 0112 636 636.
3: Udaya 8 minadi 22.
4: Api hemadama hewwe amma aadaren apita kavapu pakkataka rasa divya kulubalu nishpadana ammage atgunaya Serendi Green Plantation Private Limited
3: man Rapunzel dunana kunde kapala janela geta gahala eka dige bimata bahina pera ganna karuth wenakam balan inne ne
5: ape daruan apata wada idirin itin age kathawa liyanna ayata ida harinna commercial credit
6: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: Melva එක ලංකාවේ එක, අපේම එක.
9: Then Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න. Prime Group 1322.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකේ ලෝන් එක ගත්තේ
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
13: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
14: Rhino roofing within හඳුන්වා දෙන Rhino premier ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත roofing sheet වැඩි විස්තර සඳහා 1396 අමතන්න
15: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
17: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
18: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
19: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
1: SLT Mobitel Pure TV නිල විකාශක
10: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට කිජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක
9: එදා රටක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: FM 95, FM 94.8, Net FM.

0: රයිට් බ්‍රේක් එකකින් පස්සේ ඔන්න අපි ආයෙත් ආවා. මොකද මේ කියන්න දේ බොහෝයිනේ අපිට හැමදාම නේ.
1: ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට කඩවත ඉදි වෙලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා අපාර්ට්මන්ට් එක දැන් වෙන් කරගන්න. අපි ඔයාට මේ ටිකේ මතක් කරා මිලියන 31 ඉදලාට අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න පුළුවන්. මිලියන 31 කියන්නේ ලක්ෂ 310යි. ලක්ෂ 310කට ඔයාට හම්බෙන දේවල් ඔයා දන්නවද?
0: ඔයාට
1: ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ නුවර පාරට ඇවිදින දුරින් මීටර 300යි. ඒ වගේම තමයි මේ කඩවත කිව්වට පස්සේ නාගරික පරිසරයක්, නාගරික වටපිටාවක් උනාට වැවකට වෙලකට එහෙම මුහුණලා බොහොම නිෂ්කලංක අර අපි අර හැම වෙලෙම බලාපොරොත්තු වෙන තියෙන අර පොඩි ග්‍රාමීය නැත්නම් කන්ට්‍රි සයිඩ් කියලා අපි බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. අන්නේ ලක්ෂණ ටිකක් තියෙනවා.
0: හැබැයි
1: මේක තියෙන්නේ කඩවත. ඉතින් ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. විනාඩි 3යි තියෙන දුර. ඒ වගේමයි ඔයාට මේ පරිශ්‍රයට ඇතුළු වුණාට පස්සේ ස්විමින් පූල් තියෙනවා, කිඩ්ස් පූල් එක තියෙනවා, ජිම් එක තියෙනවා,
0: මල්ටි
1: ෆන්ක්ෂනල් හෝල් තියෙනවා, ස්කයි ගාඩන් එක තියෙනවා, CCTV පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. වගේම තමයි මේ CCTV පද්ධතිය 24 පැය පුරාම, ඒ කියන්නේ දවස පුරාම දවස් 7ම
0: 24/7
1: කියලා කියන්නේ ඒකයි. 24 පැයම දවස් 7 පුරාම CCTV මගින් ආවේක්ෂණය කරන වටපිටාවක තමයි ඔයාලා ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් සියලු පහසුකම් සහිතව ඇත්තටම මේක ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ වෙනකොට ගෙයක් තියෙනවා නම්, ඉඩමකුත් තියෙනවා නම්, හැබැයි ඔයාලට නිකමට අපි කියනවට මිලියන 31කට මේ අපාර්ට්මන්ට් එක අරන් දාලා බලන්නකො. මොකද දන්නවද, තව ටික දවසකින් අවුරුදු 5කින් විතර මේකේ වටිනාකම මිලියන 52ක් වෙනවා.
0: රයිට්.
1: ඒ කියන්නේ මිලියන 20කින් මේකේ වටිනාකම ඉහළ යනවා.
0: වැඩි වෙනවා.
1: එතකොට ඔයා වියදම් කරපු ගානට වඩා වැඩි මිලක තමයි ඔයාගේ මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. අන්න ඒකයි අපි මේක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලාත් ඔයාලට කියන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න යන්න www.primelands.lk වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඒකේ මොඩල්ස් බලන්න පුළුවන්. 3D animation ඔක්කොම තියෙනවා.
0: මොනවාගේද gedara enni කියලා නේද?
1: හරි. ඒ වගේම තමයි ඔයාට පුළුවන් 13:22 හොට්ලයින් එකට කෝල් එකක් දීලත් අපාර්ට්මන්ට් එක ගැන වැඩි විස්තර දැනගන්න.
0: හරි. අපි ඒ විදිහට ප්‍රයිම් ගැන මතක් කරන ගමන් ඉතින් අපාර්ට්මන්ට් ගන්න කට්ටියට දැනට ගෙවල් හදලා ඉවර. ගෙදර එහෙම නැත්නම් හදමින් කම්ප්ලීට් වෙන්න ඔන්න මෙන්න යන කට්ටියට ඔන්න දම්රෝ එකට ගිහිල්ලා වාගේ ගෙදරට ඕන බඩු ටික ගන්න පුළුවන් කියලා අපි මතක් කරානේ හැමදාමනේ. දැන් දම්රෝ එකෙන් ඔයාට ෆෝම් මැට්‍රස් එකක් ගන්නවා නම්, දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් ගන්නවා
1: නම්
0: සැපට නිදියන්. මෙමෙ නිඳ කියන්නේ ඇචි
1: මෙයන් කියද්දි නිදිමත එනවනේ.
0: නිදිමතක් එනවා. මේ නිදි වර්ජිතව තමයි මේ අපි වැඩට ඉන්නේ. ඔය කියද්දි නිදිමත හැදෙනවා. කුමාරි, දැන් මේ මෙට්ටයක් ගන්න පුළුවන් වාට 15% ඩිස්කවුන්ට් එකක් එක්ක.
1: අනිවාර්යෙන්. ඉතින් දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් වාට 15% ඩිස්කවුන්ට් එකක් එක්ක දැන් ගන්න පුළුවන් දිවයිනේ ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින්. ඒ වගේම තමයි ලංකාවේ ගෘහණියන් ගොඩ දෙනෙක් දම්රෝ වොෂින් මැෂින් එකත් එක්ක තියෙන පුදුම බැඳීමක්.
0: පුදුම බැඳීමක්.
1: හස්බන්ඩ්ට වඩා ආදරෙයි. එහෙමයි. කියන්නේ හැම ගෙදරකම
2: සමහර හස්බන්ඩ් වොෂින් මැෂින් එකකට තාත්තා.
1: ඒ කියන්නේ සමහර හස්බන්ඩ්ලා බේරෙන්න ඕන නිසා දම්රෝ වොෂින් මැෂින් එකක් අරන් දීලා තියෙනවා.
0: එහෙම
1: අවස්ථා ඕන තරම් අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් දම්රෝ කියලා කියන්නේ ලංකාවේ හැම ගෙදරකම වගේ තියෙන වොෂින් මැෂින් එකක්. මේක අපේ නිෂ්පාදනයක්, අපේම ශිල්පීන්ගේ අතින් තමයි මේක නිර්මාණය වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් ආවත් ගෙදරටම ඇවිල්ලා හදලා දෙනවා. එහෙම වැඩක් අපේ ගෙදරත් වුණා.
0: එහෙම
1: වොරන්ටි එක තිබ්බා අවුරුදු 5ක විතර වොරන්ටි එකක් හම්බුනේ.
2: ලොකු වොරන්ටියක් දෙනවා.
1: ලොකු වොරන්ටි එකක් හම්බුනේ. ඉතින් අවුරුදු ගානකට පස්සෙත් කතා කරලා කිව්වම ඇවිල්ලා.
2: ඔය වොරන්ටි එක පරිස්සම් කරගන්න ගොඩක් අයට ඒක ලොකු වොරන්ටි එකක්
1: ඉඳලා. ඔය දානවාද? ඔය අවුරුදු 5ක විතර මතක නැහැ කොහෙද දැම්මේ කියලා. ඉතින් එහෙම නැති කරගන්න එපා. ඔයාට හොඳ වොරන්ටි එකක් හම්බෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔන්න ඔයා දැන් දම්රෝ වොෂින් මැෂින් එකක් දම්රෝ එකකින් මිලදී ගත්තොත් රුපියල් 8000කට වඩා වටිනා ස්ටීම් අයන් එකකුත් ඔයාට නොමිලේ හම්බ වෙනවා. ඉතින් යන්න ලංකා පුරාම දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. ඔයා ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩ කෙනෙක් නම්
0: ඔයාට
1: මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඕනම දෙයක් දම්රෝ එකෙන් මිලදී ගන්න පුළුවන් කමක්
2: තියෙනවා. ඔව් මේ වොරන්ටි කිව්වම පුංචි දෙයක් මතක් කරනවා. අපි අර නිරන්තරයෙන්ම කියන ආපදාමල් සූදානම් කරලා ගෙදර තියාගන්න කියලා, ඒ කියන්නේ අත්‍යවශ්‍ය ලිපි ලේඛන, ඔය පාස්පෝර්ට්, එතකොට ඔය විශ්‍රාම මේ නිපිලේකන, ඊළඟට උප්පන්න සාතික, ඒවා මේ බ්ලා බ්ලා බ්ලා ටික ප්ලාස්ටික් කරලා අරගෙන දුවන් හදිසියක් උන හැටිය
1: තියාගන්න කියලා.
2: ඒ මල්ලටම පුළුවන් නම් දාලා ඔය වොරන්ටි කාඩ් ටිකත් අරන් තියාගන්න.
1: ඔව්නේ.
2: දන්නවනේ තියෙන දැන ඔය මේ අපේ ලංකාවේ ගොඩක් වොරන්ටි ක්ලේම් කරනවා හරි අඩුයි. මොකද ඒක හේතුව මිස්ප්ලේස්. අපි වෙනදාවස ගැරන්ටි සහ වොරන්ටි අතර වෙනස කියලා දෙන්නම්. මේ ඒව ක්ලේම් කරගන්නව අඩුයි. විශේෂයෙන් ඔය දැන් ලංකාව ඇත්තරම මේ විදුලි බලය මේ තරමින් අපිට පරිස්සම් කරගන්න පුළුවන් වෙලා තිබුණේ අපි මේ ලොකු රෙවලූෂන් එකක් කරන්න මේ බල්බ් වල.
1: ඔව්නේ.
2: මේ LED බල්බ් වලට අපි ගියානේ.
1: ෆිලමන්ට්
2: ට්‍රාන්ස්ටන්ට් බල්බ් තිබ්බනම් මේ වෙනකොට පවර් කොච්චර දැස්ස පවර් කට් කරන්න වෙනවා. මේ ඇත්තටම අපේ රට ගත්ත හොඳ තීරණයක් ඒක. දැන් ඔය සාමාන්‍යයෙන් ඔය බල්බ් එකකට අවුරුදු 3ක විතර වොරන්ටියක් හම්බ වෙනවා. හොඳ. මේ පාරේ ආයින තියන් විකුණන බල්බ් නෙමෙයි.
1: ඔව් ඈ.
2: මේ හරි තැනකින් ගත්තම හරි සන්නාමයෙන් ගත්තම සාමාන්‍යයෙන් අවුරුදු 3ක සමහරවිට 5ක වොරන්ටි හම්බ වෙනවා. ඉතින් ඒ ඔබ මේ හිතන්නකො කීල්ස් එකකින් ගන්නවා කියලා කිව්ලා. මේ එතනින් බල්බ් එක ගන්නකොට ඒකේ වොරන්ටි එකේ ලියලා දෙනවා. දිනේ කවද්ද කියලා බල්බ් එක අරන් ගිය දවස. එතකොට ඒ බල්බ් එක අරන් ගිය දවස
1: ඉදලා
2: ඒක දාලා ඔයා ගෙදර ගිහිල්ලා බල්බ් එක මාරු කරනකොට බල්බ් එකෙත් අර මේ මාක පෙන් එකකින් දිනේ ලියන්න. දිනේ ලියන්න. මොකද ඊට පස්සේ ඔයාට බල්බ් එක ඒ අතරමඟදී පිච්චුනොත් ඒ තැනට නෙමෙයි වෙන ඕනම තැනකට ගිහිල්ලා ඉවරලා ඕකේ වොරන්ටි ක්ලේම් කරලා අලුත් බල්බ් එකක් ගන්න පුළුවන්. ඉතින් මට extra බල්බ් සමාගමක් කිව්වා සමහර වෙලාවට ඒගොල්ලෝ වොරන්ටි දුන්නට ඉතාමත් අඩු සංඛ්‍යාවක් තමයි ඒගොල්ලන්ට ඒ රිටර්න්ස් එන්නේ කියලා. මොකද ගොඩක් අය වොරන්ටිස් නැති කරගෙන. ඉතින් තමන්ගේ ගෙදර LED බල්බ් එකක් තියෙනවා නම් ඒ බල්බ් එක දානකොට පොඩ්ඩක් පෑනකින් නොමැකෙන පෑනකින් ඒ අදාළ දිනෙත් ගහන්න. එතකොට මැච් කරලා බලන්න පුළුවන්. හරි වොරන්ටි සාතිකය අරන් යන්න පෑනේ වැරදි බල්බ් වලට. මොකද ඒගොල්ලෝ කෝඩ් එක ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒක චෙක් කරලා දෙන්නේ. ඒකින්ද ඒවත් අපි මේ මේ වෙලාවේ පොඩ්ඩක් මතක් කරන්න ඕන.
0: කරන පොඩි පුරුද්දකින් ඔයාලට සමහර විට ලොකු ගාණක් ඉතුරු කරගන්න
2: පුළුවන්.
0: හරි, අපි යන්න හදන සින්දුවක් අහන්න. ඊට කලින් මතක් කරන්න ඕන කසාගල සුපර් මාකට් එක ගැන. දැන් ඔන්න තියෙන අතුරුගිරිය මුල් ඒරියාව
1: රටමැද මාතලේ තියෙනවා, ගම්පොල
0: තියෙනවා,
1: ගම්පලව් ඊට පස්සේ නාරම්මල තියෙනවා, ගණේ මුල්ල තියෙනවා. ඉතින් මේ ඕන තැනක තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා වාට වෙලද පොලේ මිලට වඩා අඩුවෙන් වාට ඕන කරන දේවල් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ළඟදිම ඔන්න හත්වෙනි ශාඛාව මාළමේ තියෙනවා. ඉතින් එතනින් වැඩි නවතින්නෙත් නෑ. ලංකා පුරාම සියලු දිස්ත්‍රික් පළාත් ආවරණය කරමින් කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් විවෘත වෙන්න නියමිතයි. ලොකු චේන් එකක්
0: ඇත්තෙත් මේ බෝඩ් එකක් එහෙම දැක්කම
1: කසාගල ග්‍රීන් සුපර් මාකට් එනවා. ඉතින් කසාගලෙක් එකතු වෙලා වට පුළුවන් අඩුම මිලට ප්‍රමිතියෙන් යුතු දේවල් මිලදී ගන්න.

0: හා 10ට 15ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න.
2: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 6 වෙනිදා බේරුවල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pio TV නිල විකාශක.
5: ඇන්කර් උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
0: දම්රෝ ෆෝම් මිට සඳහා 10ට 15ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
1: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
7: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 011 2200 200.
8: වැෆක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන් මාම තන්න prime group 13 22.
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
9: දැන් ඕන නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pio TV නිල විකාශක.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
13: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 01112 125 125 අමතන්න.
14: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 01112 636 636.
15: Net FM.

0: උදෑසන විනාඩි 44යි අල්ගටාම වෙලාව.
1: දැන් උඩ බලන්න ඕම.
0: උඩ බැලුවා.
1: උඩ බැලුවා මොනවද
0: පේන්නේ? ලයිට්ස් පේනවා.
1: අපේ නෑනේ.
0: අපේ නෑනේ.
1: අපේම නෑනේ නේ අපේ ස්ටුඩියෝ එකක් නේ.
0: නවීන.
1: ඔව් නවීන.
0: මේක පොඩ්ඩක් අර
1: මුසු කරමින්.
0: මුසු කරමින්.
1: කොහමද තව?
0: අලුත් වැඩියා කරන ලද ස්ටුඩියෝ එකක්
1: මේක. නවීන තමයි. මැදිරි සංකීර්ණේ උඩ බැලුවට පේන්නේ නැහැ අපිට බලන්න ඕන එක. මොකද්ද බලන්න ඕන එක? දැන් වා ගෙදර නම් ඉන්නේ. බලන්න උඩ පේනවා වගේ වහල.
0: උඩ බලන්න. හොම්මම උඩ බලන්න.
1: දැන් අපි ඉන්නේ මේ තට්ටු තියෙන තැනක. ඒකෝර මෙතන වහලවල් එහෙම පේන්නේ නැහැ. හරිද? ඉතින් බුරුබඩ කරන්න එපා. උඩ බලබල. මේ මං ගෙදර ඉන්න අයට කියන්නේ.
0: මේ ඕ ස්ලැබ් තියෙන කට්ටිය බලන්න
1: එපා. බලන්නත් එපා. ස්ලැබ් එකේ උඩට ගිහිල්ලා ආයි උඩ බලන්න. එතකොට උඩ තට්ටුව තියෙනවා නම් වහල තියෙනවා.
0: වහල තියෙන කට් දැන් වහල පේනවා නම් උඩ බලන්න.
1: තාම වහල ගහලා නැත්නම් අන්න ප්‍රශ්නේ.
0: අන්න ප්‍රශ්නේ.
1: අන්න ඒගොල්ලන්ට තමයි අපි මතක් කරන්නේ. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන. ඉතින් ගෙදරක අපි දන්නවා මේ වහල කියලා කියන්නේ අතිශය වැදගත් කොටසක්.
0: Yes.
1: වහලක් නැත්තම් ඒක ගයක් වෙන්නේ නැහැ.
0: නැත.
1: නේ බිත්ති ටික නග්ග ගන්නවට වඩා අමාරුයි වෙලාවකට වහලක් ගහ ගන්න ගියාම. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන අපි මේ විදිහට මතක් කරන්න හේතුව තමයි රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60ක්.
0: Right.

0: ඉදලා තියෙනවද රයිනෝ අපිත් එක්ක අවුරුදු 60ක් ඉදලා තියෙනවා
1: අවුරුදු 60ක්
0: දශක 6ක් පුරාවට
1: ඔයාගේ වයස වගේ කී ගුණයක්ද ඇති
0: ආ ඒක වගේ ගත්තොත් තුන් ගුණයක් මගේ වයස විදිහට තුන් මරු එක අහුව ප්‍රශ්නේ කියන්නේ ඊට මට තව අඩු කරගන්න පුළුවන් නැහැ මේ මගේ වයස වගේ තුන් ගුණයක්
1: රයිට්
0: හරිද මගේ වයස වගේ තුන් ගුණයක කාලයක් රයිනෝ අපිත් එක්ක ඉදලා තියෙනවා
1: ඕකේ
0: ඉතින් මතක් කරන්න ඕනේ මේ දැන් අවුරුදු 60ක් හිටියට හැමදාම එකම ෂීට් එක නෙමෙයි මේ රයිනෝලා එව්වේ.
1: දීලා තියෙන.
0: ඒක අවුරුදු 60 පුරාවටම ඒ කාලෙන් කාලෙට එන අවශ්‍යතාවයන් අනුව දේශගුණික කාලගුණික විපර්යාසයන්ට අනුව නේ ඒක වෙනස් කරා.
1: අනුව කට්ටිය වෙනේ.
0: අන්න හරියි. ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා ඒ දේවල් වෙනස් කරා. ඉතින් ඔන්න අලුත්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක ඒ විදිහට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් R&D කරලා වෙනස් වෙලා ඇවිල්ලා තියෙනවා.
1: ඕකේ.
0: මොකද දන්නවද මේකේ විශේෂත්වය?
1: මොකද්ද?
0: කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ රයිනෝ ෂීට් එක යට පැත්තේ තියෙන ස්වාභාවික මැටි ආලේපයක්.
1: රයිට්.
0: මේක මේ ආලේපයක් කිව්වට මතක තියාගන්න සාර මේ පේන්ට් එකක් නෙමෙයි. ආටිෆිෂල් නිකන් මැටි වගේ පේන්න ගාප එකක් නෙමෙයි. මේ ඇත්තටම ස්වාභාවික ක්ලේ.
1: රයිට්.
0: නැචරල් ක්ලේ එක තමයි තියෙන්නේ.
1: ඕකේ.
0: නැචරල් කියන්නේ මේ ස්වාභාවික මැටි තමයි තියෙන්නේ. ආය වෙන මුකුත් රසායනික ද්‍රව්‍ය කලවම් කරලා හරි නැත්නම් මේ විදිහට ගහපෝ වර්ණයක් හරි එහෙම මුකුත් නෙමෙයි.
1: රයිට්.
0: ඇයි මේ විදිහට ස්වාභාවික මැටියෙම ලේ එකක් යටින් දාලා තියෙන්නේ ෂීට් එකට යටි. ෂීට් එක එක්කම මේක එනවා. මොකද්ද හේතුව?
1: සිසිලස.
0: පළවෙනි දේ තමයි ගේ ඇතුලේ සිසිලස රදව ගන්න එක. ඉතින් ඔය පහුකාලීනව අපිට ඔය ෂීට් වහලවල් එක්ක ආව ප්‍රශ්නයක් තමයි ටිකක් රස්නේ රැදෙනවා වැඩි
1: කියලා. රස්නේ වැඩි කියලා ගෙදරට ඉන්න අමාරුයි.
0: හීට් එක කියන එක පොඩ්ඩක් මේ අපිට දැනෙනවා වැඩි කියන ප්‍රශ්නේ. ඉතින් ඒකට ඔන්න රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා ඒ කියන්නේ පරීක්ෂණ සංවර්ධන කරලා අරගෙන අවිල්ල තියෙන හොඳම විසඳුම ඒ තමයි මේ ෂීට් වලට යටින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වලට යටින් තියෙන මැටි ආලේපනය මතක තියාගන්න. ආයෙත් කියනවා මේක නියම ස්වාභාවික මැටි ආලේපයක්. හරිද? ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ ෂීට්ස් වල තව විශේෂත්වයක් තියෙනවා. මේවා මේ හයිඩ්‍රොෆෝබික්.
1: Right.
0: Hydrophobic ceiling කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ වතුර වලට බයයි.
1: Okay.
0: Phobia එකක්
1: තියෙනවා. Phobia එකක් තියෙනවා.
0: වතුර එහෙම රඳවගන්නේ නැහැ. වතුර බිඳුවක් වැටුණද එහෙම මේක පහළට ගලාගෙන යනවා.
1: Right.
0: අර නැනෝ තාක්ෂණයෙන් එන පොඩි ලේයර් එකක් තමයි ෂීට් එකට උඩින් තියෙන්නේ.
1: Okay.
0: ඉතින් වතුර උරාගන්නේ නැහැ ඒක නිසා ෂීට් එකට. වතුර උරාගන්නේ නැති නිසා සාරා.
1: Right.
0: මේකේ ශක්තිය කාලාන්තරයක් පුරාවට පවතිනවා. සාමාන්‍යයෙන් ওই ෂීට් වහලවල ඉස්සර තිබ්බ තව ප්‍රශ්නයක් තමයි වතුර වැටුණට පස්සේ ඔවප් මේ ගිල ඉක්මනින් කැඩෙනවා.
1: කැඩෙනවා, සෙවල බැඳෙනවා.
0: සෙවල බැඳෙනවා, පාසි වැදෙනවා, විවිධ ඇල්ගී වර්ග, බැක්ටීරියා වර්ග වර්ධනය වෙනවා. මේ කිසිම ප්‍රශ්නයක් මේ අලුත්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකේ නෑ. ඉතින් උඩ බලපු ඔයාට. දැන් උඩ බලන් ඉන්න ඔයාට.
1: දැන් පේනවද ඔයාගේ වහලේ?
0: අන්න මේ වෙලාවේ ඔෆිස් එකට වෙලා වෙන්න පුළුවන්. ඔයාගේ වෙන ව්‍යාපාරයක් කරන තැනකට වෙලා වෙන්න පුළුවන්. උඩ බලාගෙන gedara වහල ගහගන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවා නම් කෙලින්ම කෝල් එකක් දෙන්න. මෙන්න මේ හොට්ලයින් එකට 1396.
1: රයිට්.
0: 1396 හොට්ලයින් එකට කෝල් එකක් දීලා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න පුළුවන්. ඒ වගේම තමයි කෝල් එක දෙන්න කම්මැලි වගේ නම් පොඩ්ඩක් ඇවිදින්න ඕනේ කියලා හිතෙනවා නම් යන්න ළඟම තියෙන ඒජන්ට් ගාවට.
1: ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එක.
0: හાર્ඩ්වෙයාර් එකට යන්න. ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එක අනිවාර්යයෙන්ම රයිනෝ ඒජන්ට් කෙනෙක් තමයි. ගිහිල්ලා යාගෙනුත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්.
1: ඕකේ. හරි. එහෙනම් 1396ට කෝල් එකක් දෙන්න.
0: අපි කල් අරගෙන හිමින් කිව්වේ ඒකයි. මේ වහල ගහන ඒවා හදිස්සිර කරන්න බෑ.
1: කරන්න බෑ.
0: ඒවා මේ වාස්තු දෝෂ ඔක්කොම බලලා හිමින් කරන්න ඕන.
1: හිමින් කරන්න.
0: අපි මේක මේ කල් අරගෙන හිමින් සරේ කිව්වේ.
1: රයිට්. අපි මතක් කරන්න ඕනේ අචි LB එක ගැනත්. මොකද ෆික්ස් ඩිපොසිට් දාන එක කියන්නේ අපේ ජීවිතේ අපි හැමෝම අනිවාර්යෙන් කරන දෙයක්.
0: අනිවාර්යෙන්ම කරන දෙයක්.
1: කාට හරි හැමෝටම එකක් හරි ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා.
0: ඔව් නේ. يعني මේ කොච්චර අපිට විවිධ ආයෝජන අවස්ථා තිබ්බත් අපි මේ සාර අනිවාර්යෙන්ම FD එකක් දානවා.
1: ලේසියෙන්ම කරන්න පුළුවන් උත් ඒකනේ.
0: ඒකනේ. සහ FD එකක් කියන එක ලොකු කාලයකට නෙමෙයි අවුරුදු 10 15 FD දාන්නේ. අපි අවුරුදු 3ක් 2ක් 5ක් පොඩ්ඩක් ඉස්සරහට තමයි දාන්නේ. අවුරුදු දෙකකින් එන අපේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකට යොදා ගන්න වෙන්න පුළුවන්. අධ්‍යාපන අවස්ථාවක් වෙන්න පුළුවන් නේ, නැත්නම් විවාහයක් වෙන්න පුළුවන්, මොන හරි දෙයක් රට යන්න වෙන්න පුළුවන්, මොන හරි අවශ්‍යතාවයකට ඉතින් යොදා ගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ විදිහට FD එකක් දාන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමන් ජීවිත කාලය පුරාවටම හරි හම්බ කරගත්තු දේවල් ওই විදිහට ගිහිලා FD එකක් දානවා. ඊට පස්සේ FD එකෙන් හම්බෙන ඉන්ට්‍රස්ට් එකෙන් තමයි තමන්ගේ මාසික ජීවිතේ පවත්වාගෙන යන්නේ නේ. නෝනායි මහත්තයා දෙන්න බොහොම සතුටින් තමන්ගේ දරුවන්ට බරක් වෙන්නේ නැතුව, ප්‍රශ්නයක් නැතුව තමන්ගේ සමය සතුටින් ගත කරන්නේ. ඉතින් ඔය ඔක්කොනම ජේෂ්ඨ කනිෂ්ඨ හැමෝටම යන්න පුළුවන් තැනක් තමයි LB ෆයිනෑන්ස් කියලා කියන්නේ. දැන් ඔන්න ජේෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතු ප්ලෑන්ස් කිහිපයක්ම සැලසුම් කිහිපයක්ම අරගෙන ඇවිල්ලා තියෙනවා. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14.5% පොලියක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13.5% පොලියක් හම්බ වෙනවා. කාටද? අපේ ජේෂ්ඨ පුරවැසියන්ට. ඒ වගේම තමයි සියලු දෙනාට ඕනෑම කෙනෙක්ට. මේකත් ඕනනම් මේ ජේෂ්ඨ පුරවැසියන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට බෑ කියලා එකක් නැහැ. හැබැයි මේක සියලු දෙනාට විවෘතයි. ඒ තමයි දින 50කින් කල්පිරීමේදී ඔයාට 11.12ක පොලි අනුපාතයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි දින 200කින් කල්පිරීමේදී ඔයාට 11.62ක පොලියක් හම්බ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දෙන්න වෙන කවුරුත් නැමේල් බී ෆයිනෑන්ස් එක ජාත්‍යන්තර ෆිච් රේටින්ස් වලට අනුව ඒ මයින ග්‍රේඩ් එකක් අරගෙන මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉහළින් ඉන්න ලංකාවේ ආයතනයක් තමයි LB Finance කියන්නේ.
1: රයිට්.
0: අවුරුදු 55ක විශ්වාසය. මේ වෙනකොටත් පාරිභෝගිකයින් මිලියන 1.5ක් ගනුදෙනු කරනවා. වත්කම් රුපියල් බිලියන 400ක් ඉක්ම වූ ආයතනයක්.
1: රයිට්.
0: ඉතින් ආයෙ බයසක තියාගන්න එපා. ඔයාලට පොරොන්දුනොත් මේක දෙනවා කියලා. ඒක දෙන්න පුළුවන් හැකියාව LB Finance එකට තියෙනවා.
1: තියෙනවා. රයිට්.
0: ආ මේ නම්බේකුත් තියෙනවා. ඒකටත් කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න ඕන. 01122200 01122200.
1: රයිට්. ඒ වගේම තව විශ්වාසයෙන් ගන්න පුළුවන් දෙයක් තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් කියලා කියන්නේ. ඔය වැල්ඩින් කිව්වහම වැල්ඩින් ශිල්පීන්ට මතක් වෙන එකම නම තමයි මෙල්වා කියලා කියන්නේ.
0: මෙල්වා කියලා කියන්නේ මොකද මේ ලංකාවේ සාරා මේ SLS සහතිකයත් එක්ක වැල්ඩින් කූරක් එනවා නම් ඒකින් වෙන මොකුත් නෙමෙයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරම තමයි. ඉතින් ඒක නිසා අපි මතක් කරනවා ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නිරත වෙලා ඉන්න අපේ මහත්වරුන්ට. ඒ වගේම තමයි ඉදිකිරීම් කර්මාන්තයක් විදිහට කරන අපේ මහත්වරුන්ට, කන්ස්ට්‍රක්ෂන් සයිට් තියෙන, කන්ස්ට්‍රක්ෂන් ආයතන තියෙන කට්ටියට. ඒ වගේම තමයි මේ පෑසුම් කටයුතු කරන අපේ මේ වැල්ඩින් වැඩ කරන පෑසුම් ශිල්පී මහත්වරුන්ට. මහත්තුරු කියලා කිව්වට මේ මම දැකලා තියෙනවා අපේ ගෑන් ළමයිනුත් දැන් වැල්ඩින් කරන
1: බොහොම
0: දක්ෂ විදිහට. මම මේ TikTok reels ටිකක් එහෙම දැක්කා.
1: නෝනවරු මහත්තුරු.
0: නෝනවරු මහත්තුරු. සියලු දෙනාට.
1: සියලු දෙනාට.
0: ලංකාවේ SLS සහතිකෙන් එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් ඔයාගේ පෑසුම් වැඩවලටත් අනිවාර්යයෙන්ම මෙල්වම තෝරගන්න.
1: රයිට්. අපි අන්තිම පැයට යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා අද විජේ කෝපි එකක් හරි විජේ තේ එකක් හරි බීලා බලන්න ඔයාට කොහොමද ෆීල් වෙන්නේ කියලා.
0: ෆීල් වෙන්නේ කියලා අපි දෙන්නත් මේ හිමින්සරේ පහළට ගිහිල්ලා විජේ කෝපි එකක් තේ එකක්
1: බොන්න තමයි හදන්නේ.
0: හදාගෙන බීලෙමු.
1: Yes.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawurut Enaka
0: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
2: උදේ 8 විනාඩි 56යි
3: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 112787787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: හැමෝම බහගන්න. රත්ති 3 in 1 day බොන්න. රත්ති 3 in 1 day විතරයි.
8: මල්ලි, ඒ රත්ති 3 in 1 day කම බොන්න කියන්නේ?
7: කිරි, තේ, සීනි එක පැක් එකේනේ සර්. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ කාලේ හරි වටිනවනේ සර්
8: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා
7: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
0: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
9: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
0: මෙල්වා එක ලංකාවේ එක ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මව තන්න prime group 1322
11: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
12: SLT Mobitel Pure TV නිල විකාශක
13: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
14: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
15: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: බින්දේ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අම්මා ආතරින් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම
7: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ග්‍රෑන්ඩ් පාස් මෝදර උයන මහල් නිවාස ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. ඒ අනුව සැකකරු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 280ක් සුවගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ටාසේ විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මීළඟනෙත් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. Yeah.

0: හරි, ඔන්න අපි ආවා අපේ අන්තිම පැයට. මේ හැමදාම ගුඩ් මෝර්නින් කියනවා විතරයි මතක, ඊට පස්සේ ආයි ගුඩ් බයි කියනවා එහා පැත්ත බලලා මේ පැත්ත බලද්දි. කුමාරි, අපි අවසාන පැයට ආවා, ඉදුණට තව පැයක් ඉන්නානේ, දැම්ම යන්නේ. හරි,
1: මේ දැන් අපි ඇල්ගොටවුන් එකේ මේ පෙන්ෂන් යන කට්ටිය විශ්‍රාමිකයන් ගැන සෑහෙන්න කතා කරනවානේ. ඔය අපි කිව්ව මේ දෙයක් අහලා මේ අපේ විශ්‍රාමික මාතාවක් දවසක් පාර
0: යනවා.
1: අවුරුදු 60යි වයස. 60න් පෙන්ෂන් ගිහලා 55න් ගිහේ
2: කෙනෙක්.
1: ඔව්, වෙනත් කලින් ගිහේ කෙනෙක්. සාරා දන්නවනේ 55න් පෙන්ෂන්
0: ගිය කට්ටිය. 55න් ගිය කට්ටිය ඔව් දන්නවා හොඳට.
1: මේ ඉතින් එහෙම එනකොට එහාට අද්භූත හඬක් ඇහුණා.
2: හා. ඒක කියලා තියෙනවා.
1: අද්භූත හඬෙන් කිව්වා, මැඩම්, මැඩම් කිව්වා දන්නේ මොකරි අපි නමක් දාගන්නකො, සිරිවිනා. ඔයා අවුරුදු 100ක් ජීවත් වෙනවා.
0: 100ක්.
1: හරිද?
2: තව 40ක්
1: තියෙනවා. ඔව්. වටපිට බැලුවා කවුරුත් නැහැ. ආයෙ අඩියක් මං කල්ල යනවා. සිරිවිනා. ඔයා අවුරුදු 100ක් ජීවත් වෙනවා. කියලා ආයි කිව්ව ටික දුරක් යනකොට. දැන් මේ තමන්ගේ ගෙවල් කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. ආයේ හඬ ඇහුණා. හරිද? ආයෙ අරකම කිව්වා. මොකද්ද?
2: සිරිපිනා.
0: සිරිපිනා.
1: සිරිපිනා.
2: 100ක් ජීවත්.
1: අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා
2: කිව්වා.
1: කිව්ව හැටිය දැන් සිරිපිනා ආන්ටට ෂුවර් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා.
0: රයිට්.
1: මෙයා ආයෙ හැරන ටක් ගාලා හැරුණා. දැන් ටවුන් එකේ ඉඳන් තමයි ආවේ. ආයෙ ටවුන් එකට ගියා. තව වුරුදු 40ක් දැන් මට
2: තියෙනවනේ.
1: අම්මද බොල. මම මොකටද මෙහෙම ඉන්නේ කියලා. ආ මේ එයා මේ ටවුමේ පල්ලියට ගිහිල්ලා තමයි ඇවිල්ලා තින්නේ. මේ අනිවාර්යෙන් දිවෙන් වහන්සේ තමයි කතා කරේ.
2: කතා කරේ.
1: කියලා දෙවියෝ කතා කරා කියලා ටක් ගාලා බැංකුවට ගිහිල්ලා තියෙන ඔක්කොම සල්ලි ටික ඩිපොසිට් ටික ඒවා මේ අරගෙන ගියා සැලොන් එකකට ගිහිල්ලා ඉඳන් කෝ මට කීයක් ගියත් කමන්නේ ඩොක්ටර් කෙනෙකුත් හම්බුණා. අර ඔය ඒ පිළිබඳ රූපලාවන්‍ය පිළිබඳ කටයුතු කරන ඊට පස්සේ ඇහෙට මේට ඇදලා පොටි ගාලා යතු ගාලා ගානට ආයේ වෙනම රූපයක් හදලා ඔන්න සිරිපිනා ආන්ටිව සිරිපිනා ආස් කළා ගත්තා එළියට. එළියට බහිනවත් එක්කම බස් එකක් ඇඟ උඩින් ගියා.
2: ගියා
1: එතනමයි.
2: දැන් මේ 100ක් ඉන්නවා
1: කිව්වා. 100ක් ඉන්නවා කියලා කියපු එක්කනානේ. දැන් හරියටම ෂුවර් දෙවියෝ තමයි කිව්වේ 100ක් ඉන්නවා කියලා. අවුරුදු 60යි. සැලොන් එකට ගිහිල්ලා එළියට එනකොට බස් එක හැප්පුණා එතනමයි. ගියා ස්වර්ගයට. ගිහිල්ලා දෙවියෝ ඉස්සරහට හම්බුණා. දෙවියන්ට කිව්වා බලන්න දෙයියනේ මේ අපි හිතුවේ මේ දේශපාලඥයෝ විතරයි පොරොන්දු කඩ කරන්න කියලා. මේ බලනකොට ඔබ වහන්සේත් මේ මට 100ක් ඉන්නවා කියලා මේ මෙච්චර පොරොන්දු දීලා අන්තිමට 60දිම ආයෙ මාව ගත්තනේ.
2: ආ
1: ඒක දෙවියන් වහන්සේට කිව්වා. දෙවියන් වහන්සේ කවුද ඔය? හරිද? ඇයි දන්නේ නැද්ද මම අර අරතන හන්දිය ගෙදර ඉන්න සිරිපිනාර මට දැන් අද උදේ කතා කරලා කිව්වේ ඔබ වහන්සේ මේ දැන් 100ක් ජීවත් වෙනවා කියලා.
2: ආ
1: දෙවියන් වහන්සේ හප්පෝයි දෙයියනේ දෙයියන්ට දෙයියෝ 100 වුණා.
2: ආ
1: මේ ඔයාද? කියන්න බෑනේ මට ඔයා වඳුර ගන්න
2: සලුන් ගියානේ.
0: අයියෝ
1: පොරොන්දු කඩගෙන ඉන්නේ මටත් වඳුර ගන්න බැරි
2: වුණා. ඒලාවේ සිරිපිනාල අහන් ඉන්නවනම්
1: නෑ නෑ සලුන් යන සලුන් නෑ
0: අස්සරට
1: අපි ඉක්මනට හින්දුවකට යන්න අපි දිවල්වල යන්න ඕනේ.

0: Anu Paha FM Anu Hatarai Tak Shuma Ata Net FM
1: Velava Oba Veta Gena Enne
2: Rakshan Itihase Alutma Peraliya Vayasa 80 Edit Aramba Kala Haki Lankave Prathama Saha Ekama Jeevitha Rakshanaya Jan Shakti Life 80 Edit OK Adama Katha Karanna 01112 636 636
3: Udename Vinadi Dasayai
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 01112 125 125 මතන්න
5: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: ఉత్తరాయ మండలి కోవిసితలు త్రయ్య.
1: వావ్, ఎంక టిన్ ఎకక్?
2: ఓ పుతే, నెవుం రసగున హా పోషణయ పిరి ఎంక టిన్ ఎకక్. ఫ్రెష్నెస్ లోక్ వే తవత్ సురక్షితవైన ఎంక. ఉపరిమ ఆరక్షావ ఉసస్మతత్వయ సహ పోషణ గుణయ సహతికాయి.
3: ఒయా ట్రై కరన్న ගන්න විජය ආප පිටි
4: හැමතේකම එක වගේ නෙමේ ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නීල විකාශක
7: මෙල්ඩෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

0: උදේ 9:22යි ලොටරි වෙලාව.
1: හරි.
0: අපි කොහෙටද යන්නේ?
1: අපි දෙන්න මේ මේ මේ දැන් ඔය සින්දු ටික යන වෙලේ.
0: හ්ම්.
1: ඔයගොල්ලෝ ඒව අහන වෙලේ.
0: ඔව්. ඔයාලා ඒක අහන වෙලේ.
1: ඔව්. ඔයගොල්ලෝ ඔයාලා ඒක අහන වෙලේ අපි දෙන්න ප්‍රතිපත්තිමේ තීරණ කිහිපයක් ගත්තා.
0: ගත්තා. අපි දෙන්නාට
1: අපි දෙන්න කොහොමද මේ ආයතනය ඇතුළේ ඉන්නේ
0: කියලා. ඔව්.
1: දැන් සාමාන්‍යයෙන් අපේ ඉන්න ලාබාලම දෙන්න විදිහට අපි දෙන්න. අපි දෙන්න අරන් තියෙන ප්‍රතිපත්තිමේ තීරණය.
0: හ්ම්.
1: සන්ධානගත වෙලා අරන් තියෙන්නේ අපි ඒක විදිහට වැඩ කරන එක ඕගොල්ලන්ට වැඩක් නැහැ.
0: නැහැ. ඒක
1: මේ ඇතුළේ ගැටෙන්න වැඩක් නැති. හරි. මේ දැන් මං කියවනේ අර මේ කොහොම හරි බ්‍රසීලය එළියට දැම්ම කියලා නෝවේ. දැන් නෝවේ හාලන් ගැන මුළු ලෝකෙම කතා කරනවා. එර්ලින් හාලන් කියන මේ කොල්ලා ගැන.
0: රයිට්.
1: 2000 ඉපදිලා තියෙන්නේ. හරිද?
0: 2000.
1: නිකන් මහා වෘක දැවන්තය වගේ උස මහත කොල්ලෙක්.
0: ඉතින් දැන් බලන්න මෙහෙ බොරුවට නේ 2000න් පස්සේ මිනිස්සුන්ට බණි.
1: අන්න ඒකයි. නෑ සමායිට දැන් ඊ ලංකාවේ වෙන්නේ නැතිනේ.
0: 2000න්
1: පස්සේ අවුල්. ඒ කියන්නේ ওই පැත්තට යද්දි ඒ ස්කැන්ඩිනේවියන් රටවලට යද්දි වෙනස්
0: ඇති. වෙනස් ඇති. ඔව්.
1: එහෙම මොන හරි ඇති. එක්කෝ අපි මේ ඉපදිච්ච එහෙම අවුලක්ද දන්නේත් නෑනේ.
0: අනේ මන්දා. මේවා කාට කියන්නද මන්දා.
1: හරි දැන් මේ එර්ලින් හාල ගැන කතා කරද්දී මේ එයාගෙන ෆැක්ස් කීපයක් මේ වෙනකොට කතා බහ වෙනවා.
0: ඕකේ.
1: ඔයා දන්නවද එයා කැලරිස් 6000ක ආහාර වේලක් ගන්නවලු දවසකට.
0: කැලරිස් 6000ක.
1: සාමාන්‍ය මස් වර්ග වෙනුවට කෙලින්ම යා ගන්න ඔය ගවයින්ගේ අක්මාව හදවත් බහුල ආහාර.
0: රයිට්.
1: ගවයින් ගව මේ සාමාන්‍යයෙන් ගව මස් එහෙම හරිම ශක්තිමත් කියලා කියනවනේ නේ.
0: එනර්ජි වඩන්න දෙන්න කන්න කියන්නේ ඒව තමයි.
1: ඔව් දැන් ඔන්න අපි හරක් මස් කන්න කිව්වා කියන්නේ එපා. අපි මේ කියන්නේ හාලන්ගේ මේක.
0: මේ ඒ ඔයාගේ රූටින් එක කියන්නේ.
1: යාගේ රූටින් එක කියන්නේ. හරිද? ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ. එයා කියනවා තව දෙයක්. එයාගේ ජීවිතේ මේ ක්‍රීඩාශීලීත්වය. මේ තියෙන එනර්ජෙටික් පර්ෆෝමන්ස් පවත්වා ගන්න තවත් වැදගත් දෙයක් තියෙනවලු.
0: රයිට්.
1: ඒ තමයි නිින්ද. එයා බොහොම සුවපහසු නිින්දක් ලබන්න හැම වෙලේම උත්සාහ කරනවලු.
0: ඇහුණා නේද?
1: කොච්චර වැඩ තිබ්බත් අනිවාර්යෙන්ම අර සාමාන්‍ය වෛද්‍යවරුන් කියනෝනේ පෑයට ගන්න නිින්දක් තමයි මේ සුව නිින්දක් කියලා කියන්නේ. ඒ නිින්ද ලබනවලු. සමහර අය නිින්ද කැප කරලා සාර්ථකත්වයේ හොයනවනේ. එහෙම නෙමෙයි. දැන් හාලන් කියන්නේ නිින්ද කැප කරන්න බෑ. නිින්ද කැප කරලා මම ප්‍රැක්ටිස් කරා කියලා මට ලැබෙන දෙයක් නෑ.
0: නෑ. රයිට්.
1: මම පුළුවන් තරම් මේ නිදා ගන්න තියෙන වෙලාවේ නිදා ගන්න ඕන.
0: රයිට්.
1: හරි නේද?
0: හරි.
1: සහ දැන් මෙයා තව දෙයක් අනුගමනය කරනවලු.
0: ඒ මොකද්ද?
1: ඒ තමයි මේ දැන් රැට නිදාගෙන ඉන්නකොට ඔය අපි හුස්ම ගන්නවා කියන එක කටින් සහ නාසයෙන් කියන දෙකෙන්ම කරනවනේ. මෙයා පුළුවන් තරම් මේ උත්සාහ ගන්නවලු ඒක කටින් නැතුව නාසයෙන් පමණක් හුස්ම ගන්න.
0: රයිට්.
1: ඒ නිසා මේ කට ප්ලාස්ටර් කරගෙන එහෙම නිදින අවස්ථා තියෙනවා. නායෙන් විතරක් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. හරිද? මේවා මේ ටිකක් මේ හරි අමාරු අභ්‍යාස කරන්නේ. හැබැයි තමන්ගේ අර ජවය ශක්තිය එනර්ජි එක පවත්වා ගන්න. ඒ වගේම තමයි මෙයා මේ අධික සීතල සහිත අයිස් කුටීරයක කල් ගත කරනවලු. තමන්ගේ ගෙදර එහෙම අයිස් කුටීරයක් තියෙනවලු. ඩීප් ෆ්‍රීස් එකක් තියෙනවලු.
0: රිකවර් වෙන්නද?
1: ඩීප් ෆ්‍රීස් එකක් නෙමෙයි ෆ්‍රීස් එකක් තියෙනවලු.
0: ෆ්‍රීස් එකක්.
1: ඔව් ඩීප් ෆ්‍රීස් වල බහලා ඉන්න බෑනේ. ෆ්‍රීස් එකක ඉන්නවලු. කොහමද ඔය නෝවේ වගේ අයට ඒ වගේ විවිධ දේශගුණික විපර්යාස රැස හරි හොරුයි.
0: හොරුයි. ඒ පැත්ත සීතලයිනේ.
1: සීතලයිනේ. ඉතින් එයා හැම ෆ්‍රීස් එකක ඉන්නවලු අයගේ ගෙදර. හේතුව තමයි මේ සෙල්ස් රිකවර් වෙන්න.
0: රයිට්.
1: මහන්සිලා ආවට පස්සේ.
0: අපි අයිස් තියන්නේ.
1: අයිස් තියන්නේ අන්න හරි.
0: මේකේ ලොකු වර්ෂන් එක තමයි
1: ආතල. ඔය වගේ මේ බීස්ට් කෙනෙක් වගේ මිනිස්සෙක්. මුර්ගෙක් වගේ මිනිස්සෙක්. ඇත්තට බැලුවමත් එහෙම තමයි. ඔයා ගිහලා නිකන් අලි හාලන් කියලා බලන්නකෝ ටයිප් කරලා Google වල. හරිම මේ ඌස මහත හරි නිකන් ජව සම්පන්න. නිකන් අපේ එහෙම කෙනෙක් දකින්න හරි අමාරුයි. ඒ මූණෙම තියෙන හරි නිකන් අමුතු අපි කියන්නේ ફોකස් එක.
0: මේ
1: රෞද්‍ර ගතිය. ඒ පෙනුම පේනවා. ඉතින් කොහොම හරි නේමාගේ බ්‍රසීලය එළියට දාන්න මේ කොල්ලට පුළුවන් වෙනවා. ගෝල දෙකක් ගන්නවා. ඔහොම තමයි අලුත්තරු බිහි වෙනවා. පරණතරු ටික ටික අයින් වෙලා යනවා.
0: බැස යනවා.
1: ඔව් දැන් මෙසීගේයි රොනාල්ඩෝගේ තවසන් ලෝක කුසලානේ වේවි මේක බොහෝ දුරට.
0: රයිට්.
1: වේවි කියන්නේ එහෙම වෙන්න ඕන. ඒගොල්ලන්ගේ වයසත් එක්ක තාම නිල වශයෙන් කියලා නැතුවට. නේමා ඒක ප්‍රසිද්ධියම කියනවා. මෙතනින් පස්සේ මම ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ එහෙම ටික ටික බැහැගෙන යද්දී ඔය එම්බාපේලා වගේ කට්ටිය ප්‍රංශේ ඊට පස්සේ මේ පැත්තෙන් මේ හාලන්ඩ්ලා වගේ කට්ටිය නෝවෙන් ඔන්න ටික ටික ඉස්සරහට
0: එනවා.
1: එහෙම තමයි ඕනම තැනක නේ. ඒ කියන්නේ ඉන්න විශිෂ්ටයෝ ලෙජන්ඩ්ස්ලා යන්න ඕන. අලුත් ලෙජන්ඩ්ස්ලට එතනට ඇවිල්ලා රිප්ලේස් වෙන්න.
0: වෙන්න චාන්ස් එක දෙන්නත් ඕනේ.
1: දෙන්නත් ඕනේ. ෆුට්බෝල් වලත් ඒක එහෙමම තමයි. ඒවා ලෝක ධර්මතානේ. එහෙම ධර්මතා අපිට වෙනස් කරන්න බෑ.
0: අපිට බෑ.
1: අපි බලමු එහෙනම් අපි දැක්කා දැන් අද මේ ස්ටෑන්ඩ් එක එහෙම මේ මැරඩෝන්ලා එහෙම ඒ කාලේ මැරඩෝන් නෙමෙයි රොනාල්ඩෝලා එහෙම මැරඩෝන්ලා දැන් ජීවිත තුන අතර නෑ ඉන්න විදියක් නෑ. ඉතින් රොනාල්ඩෝ එහෙම රොනාඩෝල දෙන්නෙක් ඉන්නවනේ.
0: රයිට්.
1: හරිද? බ්‍රසීලෙත් ඉන්නවනේ රොනාඩෝගෙනි.
0: හහ්.
1: අන්න එයාත් ඇවිල්ලා හිටියා මැච් එක බලන්න. පරණ ලෙජන්ඩ්ස්ලා එහෙම තමයි. ඔඩියන්ස් එක ඉදගෙන බලනවා. ඉන්න ලෙජන්ඩ්ස්ලා බැහැලා
0: යනවා.
1: අලුත් ලෙජන්ඩ්ස්ලා ටික ටික නිර්මාණය වෙනවා.
0: හැම
1: තැනටම පොදුයි.
0: රයිට්. ඉතින් කොමාරි දැන් ඒ අවශ්‍ය කාලෙට පෙන්ෂන් යන්න කියලා නේ කියන්නේ.
1: අන්න ඒකයි නේ.
0: හරි කාලෙට පෙන්ෂන් යන්න
1: ඕනේ. පෙන්ෂන් යන්න.
0: ගිහිල්ලා සමහර වෙලාවට අපි පෙන්ෂන් යන්න නැතුව ඉන්නෙත් ඊට පස්සේ මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි
1: වෙනවා. ඔව් ඒ කියන්නේ අපිට මේ ලොකු බයක් තියෙනවා සාර ගොඩක් වෙලාවට. මම මෙතනින් එළියට බහැලා ගිහිල්ලා මොනාද කරන්නේ
0: කියලා. කාට හරි බරක් වෙයිද මම?
1: ඔව් ඒ කියන්නේ ඇත්තටම නිශ්චිත වයසක් තියෙනවා. දැන් අපේ රාජ්‍ය සේවයේ වගේ ඉද්දි අවුරුදු 55න් තමන්ගේ සුව කැමැත්තෙන් යන්න පුළුවන්. අවුරුදු 60 වෙද්දි කොහොමත් යන්න සිද්ධ
0: වෙනවා.
1: මේ ටිකේ ওই විශ්‍රාම යන වයස් ගැන හැම අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හැම සෑහෙන ලොකු කතා බහකුත් යනවා. ඉතින් කොහොමත් විශ්‍රාම ජීවිතය කියලා කියන්නේ අපි ඉතින් නිවිසනසිල්ල ගත කරන්න ඕන කාලය.
0: ඒ
1: කියන්නේ අපේ දරුවන්ට වෙන්න පුළුවන්, ඊට පස්සේ දරුවන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්, කරදරයක් වෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන් කැමති දේවල්. ඔයා දන්නවද මේ අපි මේ කතා කරේ මේ මේ මේ හාලන් කොළුවා ගැන?
0: ඔව්.
1: එයාගේ එක බලාපොරොත්තුවක් තමයි එළු ජීවිතේ. ගිහිල්ලා අන්තිමට ගොවිතැන් කරන එක.
0: ආ එහෙමද?
1: ඔව්. එයා කරන්නේ විවේකී කාලේට එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක මයින්ක්‍රාෆ්ට් කියලා ගේම් එකක් තියෙනවා.
0: මයින්ක්‍රාෆ්ට්
1: ප්ලේ කරනවලු. එහෙමත් නැත්නම් ගොවිතැන් කරනවලු. කවදාරි මේ ගේම් එකෙන් විශ්‍රාම ගත්තම එයාගේ බලාපොරොත්තුව ගිහිලා ගොවිතැන් කරනවා.
0: ගොවිතැන් කරනවා. මෙහේ net එකෙත් කොළුවෙක් ඉන්නවා ගොවිතැන් කරනවා.
1: එහෙනේ ගොවිතැන් කරන කැමති කොල්ලෝ හැමතැනම ඉන්නවා. ඉගෙන ගොවිතැනක් කරගෙන එහෙම තියනවා තමන්ගේ ජීවිතේ. අපි කියන්නේ අර සුප්‍රීමසි එකක් තියනවා බලාපොරොත්තුවක් මෙතනට යන්න ඕන කියලා. ඉතින් ඔහරත් එහෙම තමයි. විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම ජීවිතේ බොහොම අපි කියන්නේ කාටවත් කරදරයක් වෙන්නේ නැතුව කාටවත් බරක් වෙන්නේ නැතුව ගත කරන්න තමයි වා කැමති. ඉතින් ඒක නිසා ඔන්න අපේ රාජ්‍ය සේවකයින්ට විශේෂයෙන්ම රණවිරුවන් ඇතුළු රාජ්‍ය සේවකයින් සියලු දෙනාට යුනියන් බැංකුවෙන් පෙන්ෂන් ලෝන් එකක් හඳුන්වා දීලා තියෙනවා. පෙන්ෂන් ලෝන් එකක් හඳුන්වා දීලා තියෙනවා. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ඔන්න ණයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ක්‍රමවේදය හරහා. මතක් කරන්න ඕනේ වසර 15ක් දක්වා නැවත ගෙවීමේ කාලයක් තියෙනවා. ඔයාට හිතනවා නම් පෙන්ෂන් ගියාට පස්සේ කැපිටල් ලැබමංගව ප්‍රාග්ධනයක් තියෙනවනේ බිස්නස් එකක් පටන් ගන්න. ඔන්න ඒකට chance එක ඇවිල්ලා තියෙනවා.
0: ඔයාට
1: පුළුවන් යුනියන් බැංක් එකට ගිහිල්ලා රුපියල් මිලියන 8ක් වෙනකන් ණයක් ගන්න. අවුරුදු 15ක් ඒක හිමින් සැරේ ගෙවාගෙන යන්න පුළුවන්.
0: හරි.
1: ඒ වගේම තමයි ඔයාට ඉක්මන් අනුමැතිය හම්බ වෙනවා. ආයෙ කොළ උස්සගෙන හිමේ දුවන්න කල් ගත කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි අප කරුවන් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වගේමයි වසරකට රුපියල් 30,000ක් වටින පික්මි හයර් වාට හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඒ වගේම තමයි වසරකට රුපියල් 7,000ක මෙඩිකල් වියදම් නොමිලේම පියවා ගැනීමේ හැකියාවත් ලැබෙනවා.
0: හරි.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න මෙන්න මේ නම්බරකට 0117 81 81 81.
0: රයිට්.
1: 0117 81 81 81.
0: රයිට්.
1: ඔයාලට පුළුවන් ඔයාගේ විශ්‍රාම ජීවිතය බරක් කරගන්නේ නැතුව බලයක් කරගන්න.
0: බලයක් කරගන්න. හරි. දැන් අපි ඉස්සෙල්ලා කියන්නේ උඩ බලන්න කියලා ඕගොල්ලන්ට. උඩ බැලුවාම ඕගොල්ලෝ මොනවද දැක්කේ?
1: උඩ බැලුවම
0: අර සීලින් සීලීමක් නැති කට්ටිය ෂීට් නම් දාලා තියෙනවා.
1: සමහර අය සීලීම පේනවා. සමහර අයට ස්ලැබ් එක
0: පේනවා.
1: සමහර අය වහල.
0: වහල පේනවා.
1: සමහර අයට තරු පේනවා.
0: සමහර අයට උඩ බැලුවම තරු පේනවා.
1: මේ වෙලාවේ නම් තරු නැත්නම් ඉර පේනවා.
0: ඉර පේනවා. කොහොමhari දැන් මේ ඔය ෂීට් දාලා තියෙන කට්ටිය මේට පේන ඇති හිල් ඇති සමහර දැන්. හරිද? සෙවල බැඳිලා වගේ ඇති. සීලින් එකක් ගහපු කට්ටියට හිතෙනවා ඇති මේ සීලීම හරියන්නේ නැහැ කියලා. හරිද? ඔයාගේ ප්‍රශ්න තියෙනවනේ. ඔය ප්‍රශ්න ඔක්කොටම ඔන්නාට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක දැම්මොත් ආයේ සීලින් අමුතුවෙන් ගහන්න ඕනේ නැහැ.
1: ඕනේ නැහැ.
0: හරිද? ඒකේ ෆිනිෂ් එක ආයේ සීලින් එකක් ගැහුවා වගේම තමයි.
1: ඔව් ඒ කියන්නේ මේ ඒකේ යටපැත්තේ ඒ කියන්නේ මේ ෂීට් එකේ යටපැත්තේ තියෙනවා සාර මේ මැටි ලේයර් එකක්.
0: මැටි ලේයර් එක.
1: මේ ලේයර් එක අපිට පේන්නේ ඇත්තටම පහලින් බලද්දී සීලින් එකක් ගහලා වගේ. ඒ වගේම තමයි අනිත් පැත්තේ මේකෙන් වෙන ලොකුම දායකත්වය තමයි. සිසිලස රදවා ගැනීමේ හැකියාව. සාමාන්‍ය ෂීට් පහලක් නිසා ඇති වෙන තාපය අවම කරලා ගේ ඇතුලේ සිසිලස රදවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ රයිනෝ රූෆින් ෂීට් එකත් එක්ක. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වාගේ දත්තක් දාන්න කියලා මතක් කරනවා. හොට්ලයින් එකක් තියෙනවා 1396 කියලා. ඒකට ඔයාලට පුළුවන් කෝල් එකක් ගන්න. එතකොට රයිනෝ ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. 1396 ට කෝල් එකක් ගන්නත් කම්මැලි නම් මං කියන්නේ එළියට බහලා යන්න. ළගම තියෙන වාගේ ඒජන්ට් ගාවට.
0: ඔව්.
1: ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් එක.
0: ළගම
1: තියෙන හાર્ඩ්වෙයාර් එක අනිවාර්යයෙන්ම රයිනෝලගේ ඒජන්ට් කෙනෙක් වෙන්න ඕන. බොහෝ විට ගිහිල්ලා කතා කරාට පස්සේ ඒගොල්ලෝ කියයි එහෙම නැද්ද කියලා. ඉතින් එහෙම වට පුළුවන් ළගම ඉන්න ඒජන්ට් එක ගාවට යන්න කවුරු හරි. එහෙමත් තන් 1396 කියන නම්බරයකට කෝල් එකක් දීලත් රයිනෝ ගැන වැඩි විස්තර දැනගන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර
0: දැනගන්න. හරි. අපි යනවා ඊට පස්සේ කඩවත පැත්තට. මොකද කඩවත දැන් තියෙනවා ප්‍රයිම් ලගේ අලුත් අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක්. මේකේ ඇවිල්ලා ජිම් තියෙනවා, ස්විමින් පූල් තියෙනවා, මල්ටි ෆන්ක්ෂනල් හෝල්ස් තියෙනවා. පැය 24ම දවස් 7 පුරාම. ඒ කියන්නේ 24/7 කියන්නේ හැමතිස්සෙම කියන එක.
1: හැමතිස්සෙම කියන එක නේ.
0: හැම නිරන්තරයෙන්.
1: ඒ කියන්නේ ඕෆ් වෙන වෙලාවක් නැහැ මේ වනේ.
0: ඔව්. මේ හැම වෙලාවකම CCTV වැඩ කරනවා. ඒකේ security තියෙනවා. ඉතින් මේ වගේ තැනක ඔයාට පදිංචි වෙන්න හම්බෙනවා කියන්නේ ආයේ
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕන රුපියල් මිලියන 31කට තමයි ඔයාට මේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන් වෙන්නේ. ෆුලි ෆර්නිචර් අපාර්ට්මන්ට් එකක්.
0: රයිට්.
1: අර සාර කියපු හැම ෆැසිලිටි එකක් එක්කම තමයි අපාර්ට්මන්ට් එක ඔයාට හම්බ වෙන්නේ. නුවර පාරට මීටර් 300ක දුර. ඊට පස්සේ වැවකට වෙලකට මුහුණලා බොහොම නිෂ්කලංක පරිසරයක තමයි
0: තියෙන්නේ.
1: ඒ වගේම තමයි දකුණු මැදෙම කටුනායක අධිවේගී මාර්ගය යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර. ඉතින් මේ වගේ තැනකින් අපාර්ට්මන්ට් එකක් රුපියල් මිලියන 31කට හම්බෙනවා කියන්නේ ඒ chance එක මග අරගන්න හොඳ නැහැ. ඉතින් ප්‍රයිම් ලා කියනවා මේක ඉස්සරහට මේ දැන්නේ 31 මේක තව අවුරුදු කිහිපයකින් රුපියල් මිලියන 51ක් දක්වා වටිනාකම වැඩි වෙනවා. ඉතින් එච්චර වෙලා ඉන්න
0: දාගෙන යන කට්ටිය ඔල්රෙඩි හදන්න ගත්ත කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි මතක් කරන්නේ මෙල්වා ස්ටීල් දාන්න අමතක කරන්න එපා. මොකද ගෙදරක් කියන්නේ අවුරුදු ගානකට හදන දෙයක්. මාසයකට දෙකකට
1: නෙමෙයි.
0: මේ සතියකට දෙකකට නෙමෙයි.
1: නෙමෙයිනේ පරම්පරාවෙන් පරම්පරාවට පවතින තමයි අපි ගෙයක් හදන්නේ. ඉතින් ගෙයක් විතරක් නෙමෙයි සාර ඕනම ගොඩනැගිල්ලක් අපේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් ඕනම දෙයක් ඉදි කරද්දි අපි මතක් කරනවා දාන්න මෙල්වා ස්ටීල්. මොකද ලංකාවේ අංක 1 ස්ටීල් එක තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ. මෙල්වා ශක්තියත් එක්ක ඕනම ආපදාවකට මුහුණ දෙන්න පුළුවන් විදිහට ශක්තිමත් ගොඩනැගිල්ලක් වඩා හදා ගන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Then Pan Asia Banquet Obe Stavara Tempatu Sundaha Ihala Poliyak Laba Ganna Adama Obe Langama Athi Pan Asia Banku Shakawata Pivisenna Netinam 01144 662 Amatanna
3: Ude 9 Vinadi 39
4: Finishing Wahalak Lesa Color of Flow Wajabena
5: Sit Bandagani Kal Pavati Avalakshana Novi Oyat Wahaleta Vashi Venna Finishing Wahalak Nam Color of Tamai
6: Leasing poli adu kali ai tamat wahaniyak ganne nathi. LB leasing wetin liyapadinchi kala nokala oonaema wahaneekata. Waddima leasing mudala aduma poliyata. Dan mama tanna 01122200.
7: Maathara Freeland Hall Messurasa Soya Meat. Kanna kanna aasa hitena rasayen saha gunen ihala Maathara Freeland Hall Messurasa Soya Meat. Oba tadama rasa balanna.
8: FIFA World Cup nomilema balanna SLT Mobitel wetin obata niyama awasthawak. FIFA World Cup 2026 dan Pio Mobile app ekose mulu Lankawatama nomile balanna puluwan. ඔයා කරන්න ඕනේ Pio Mobile app එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 6 වෙනිදා බේරුවල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV Neela Vikashaka
11: Hari giye harima tanata giye inda LOLC eken ne loan ekak gatte
12: math hariyanna kiyala hari tanata me yannone
13: LOLC Finance hariyanna harima tana
14: wedi vistara sadaha 01115 715 555 amatanna
15: ඉබයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලු

0: ඉස්ලාම් පපුය මාරු හැදන ස්පිතාලය අරංගීල්ල පරික්ෂණ වගේ කරාට පස්සේ මට කිව්වා හාර්ට් ඇටැක් ඇවිල්ලා කියලා. ඉන්ජෙක්ෂන් වගේක් එහෙන් විත්තයි. පස්සේ සෙවනගල වෙද මාත්‍ය හොයාගෙන ගියා. ගාන ගිහලා 6 ගමනක් විතර බෙහෙච්චා. මට හොඳනම හොඳ වුණා. පේෂන්ට් ඇක්ටන් තිබ්බ ලෙඩක් මේක. වෙද මාත්‍ය දෙකින් ගොඩක් පිං.
1: කතා කරන්න 077 3940. මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 011126

0: රයිට ඔන්න දැන් නමේ වුණා කියලා කිව්වා දැන් 10 වෙන්න ළඟයි ඉතින් යන්න වෙලා
1: තමයි
2: සිරිපිනාලේම තාම ආගින්නක් දන්නේ
0: නැහැ තාම ආගින්නක් දැන්
2: පැය මුලම තරහ කරගත්තනේ සතුන් යන්න එපා කියලා
0: ඒකනේ කමනේ ලස්සන කරන
1: යන්න එපා කියලා කිව්වේ නෑ
2: දෙයියන්ට හඳුර ගන්න කිව්වේ පා
1: ඔව් දෙයියන්ට හඳුර ගන්න පුළුවන් ලෙවල් එකෙන් යන්න
2: කියලා යන්න නේ
0: හරි තමන් විකෘති නොකරගෙන සැලොන් යන්න ඉතින් හරි කොහොම හරි දැන් අපි කවුරුත් කැමති ලස්සනට ඉන්නනේ අපේ ගෙදර ලස්සනට තියාගන්න. ඉතින් ගෙදර ලස්සනට තියාගන්න අපි ගෙදර තියෙන බඩු කුට්ටු ටිකත් අපි ලස්සනට තියාගෙන ඉන්න ඕන. ඔය ඇඳ, මෙට්ටේ, සමහර ඒවා මේ මේ එළියට පේන්නේ නැහැ කියලා ගෙදර සාලේ විතරයි ලස්සනට තියෙන්නේ. මේ කාමරයක් ඇතුළට ගියාම මෙට්ට ටික ආයි දිය වෙලා.
2: අර අපි

0: කරන්නේ අර සමහර මෙට්ට තියෙනවා එහෙම දෙපාරයි තුන් පාරයි නිදිය ගන්න ඊට පස්සේ ගලින්ම චන්ද්‍රාවාට වගේ තමයි මදාවාට හැදිලා තියෙනවා ඒ මැද තමයි අපිට නිදියන්න සිද්ධ වෙන්නේ ඉතින් එහෙම වෙන්නේ නැහැ වා වාගේ මෙට්‍රස් එක අරගෙන තියෙන්නේ දම්රෝ එකෙන් නම් ඉතින් මතක් කරන්න ඕන දැන් වාට 115ක වට්ටමක් එක්ක දම්රෝ ෆෝම් මෙට්‍රස් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් යන්න වාට ළඟම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට ඒ විතරක් නෙමෙයි දැන් අපි ඔය ගෘහ භාණ්ඩ ගන්න කියන්නේ දම්රෝ කිව්වම සමහර වෙලාවට අපිට මතක් වෙන්නේ ගෘහ භාණ්ඩ ගොඩක් එහෙම තමයි ඉතින් ලංකාවේ ගෘහ භාණ්ඩ ශාස්ත්‍රයේ අංකයේ නම තමයි දම්රෝ කියලා කියන්නේ. හැබැයි විතරක් නෙමෙයි දම්රෝ එකට ගියාට පස්සේ වට වොෂින් මැෂින්, ෆ්‍රිජ් මේ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගෘහ විදුලි උපකරණ පවා වට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට දැන් තියෙන ප්‍රදර්ශනාගාර 160ක් විතර. ඊට පස්සේ ඔය මෙගා ප්‍රදර්ශනාගාර වර්ගඩි 50,000 ඒවා අන්න ඒවා තියෙනවා ලංකා පුරාම. කොල්ලුපිටියේ තියෙනවා, නුගේගොඩ තියෙනවා, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මහනුවර, කුරුණෑගල තියෙනවා, ගාල්ල, රත්නපුර, අනුරාධපුර, මාතර, ගම්පහ, කිරිබත්ගොඩ මෙන්න මේ හැම තැනකම තියෙනවා. ඉතින් යන්න ලංකාවේ විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව දෙන ආයතනය තමයි දම්රෝ එක කියලා කියන්නේ. ආයෙ ඉතින්නකොට නිකන් වොෂින් මැෂින් එක වෙන්න පුළුවන් ගත්ත එකක් කැඩුණා කිව්වොත් ගෙදරට මෙනවා.
1: ඇවිල්ලා හදලා දෙනවා.
0: ඇවිල්ලා හදලා දීලා යනවා. ඒගොල්ලෝ එහෙම තමයි. ඒ වගේම තමයි ඔයාලට ඕන දෙයක් කස්ටමයිස් කරලත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කලෙක්ෂන් එකේ නැත්තම් ඔයාලට කියන්න පුළුවන් මට මෙහෙමයි ඕනේ කියලා. ඒගොල්ලෝ ඒ වෙලේම එක හදලා දෙනවා. ඒ වෙලේම හදලා දෙන්න එතන යතු ගාලා කරලා ඒව කරන්න බෑනේ. ඒ කියන්නේ පස්සේ ඔයාලට පොරොන්දු වෙන දවසක හදලා දෙනවා. හදලා දෙනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට යන්න කලින් මොනවද තියෙන්න ඕනේ කියලා බලා ගන්න ඕන නම් විසිට් කරන්න ඒගොල්ලන්ගේ virtual marketplace එක තියෙනවා www.damro.lk.
1: right damro එකේ යන්න ඕනට BYD එකක් තියෙනවා නම් තව සැප පහසුවම යන්න පුළුවන්.
0: අන්න ඒකයි.
1: ඔව්.
0: ඒ කියන්නේ සැලොන් යනවා වුණත් BYD එක යන්න ඕන.
1: ගැම්මට යන්න ඕන.
0: ඔව් ඒ කියන්නේ ADS එහෙම පද්ධති තියෙන හින්දා ආව අනතුරු ලක් වෙන්නේ මේ ප්‍රශ්නේ නෑ.
2: BYD නුත් අනතුරු ගන්න ලේසියි.
0: අන්න ඒකයි.
1: ඒක හින්දා එතකොට මෙහෙමයි කෙලින්ම අර එළියට නෙමෙයිනේ නම් බහින්නේ.
0: අවුනේ
1: කෙලි මෙතන වාහනේ කෙලිම එනවා දොර ඉස්සරහට. ඒ කියන්නේ මේ ඔටෝ එන්නේ නැහැ ආ BYD ඔටෝ එන්නේ නැහැ. මං කියන්නේ කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක හරි යනවා නම් නැත්තම්
0: එතනින් බැස්සා
1: කො බස්සලායි
0: අපේ ඉතින් ඔන්න මේ රාජ්‍ය සේවකයින්ට BYD ගරු සරු එක්ක දැන් පුළුවන්කම තියෙනවා මේ BYD එකක් වාය කරගන්න. BYD දැන් තියෙනවානේ මාදිලි ගොඩාක් මොඩල්ස් ගොඩාක් තියෙනවා. BYD ඇටෝ 1 එකෙන් පටන් ගත්තම ඇටෝ 3 තියෙනවා, ඩොල්ෆින් තියෙනවා, M6 තියෙනවා, M5 තියෙනවා, Shark 6 තියෙනවා, Seal තියෙනවා, Sea Lion series එක තියෙනවා. මේ ඕන එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔයා රාජ්‍ය සේවකයෙක් නම් මාසෙට රුපියල් 68,000 ගානේ ගෙවාගෙන යන්න. ඉතින් කෝල් දෙන්න 0112125125 නම්බරෙන් ඔයාගේ ළඟම තියෙන BYD බ්‍රාන්ච් එක මොකද්ද කියලා වට අඳුන ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කියයි ඒකට ගිහිල්ලා වට තියෙන්නේ මෙහෙම යන්න කලින් මේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න. එතකොට වට මේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම යන්න පුළුවන්. ඔයා ගන්න වාහනේ වට පැදලා බලන්න පුළුවන්. ඉතින් යන්න වට ළඟම තියෙන BYD එකට.
1: ඕකේ.
0: එහෙනම් අපිත් යනවා. ආයේ හෙට.
1: අපිත් යනවා හෙටත් එනවා.
0: ආයේ හෙට උදේ 7 වෙද්දි එහෙනම් අපි හම්බ වෙමු. මොනවාද වෙලා තියෙන්නේ කියලා අපේ ඇල්ගොරිතම් එකට අහු වෙන තොරතුරු ටික අපි අරගෙන
2: යනවා.
0: එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න. මම අචින්.
1: මම සාරා.
2: මම නෝ.

0: FM 95 94.8 Net FM Divaina Pura. Net FM Algo Town.
1: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
2: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
5: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මම තන්න 0112 200 200
7: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
8: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
9: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
11: දම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0112 437 1250
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
2: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
14: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
15: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774064397
11: දම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
16: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
17: හරියට
18: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
19: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
15: අලුතන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 127 787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: ගුඩ් මෝර්නින්. වේලාව උදේ 10යි.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගියෙහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම කේසර. නාරම්මල කටුපොත මාර්ගයේ සියඹලා ගස්කොටුව ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කටුපොත දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී යතුරුපැදිය පෙරළී ගොස් නවතා තිබූ වෑන් රථයකද ගැටී එම අනතුර සිදු ඇති බවයි. අනතුරින් බරපතල තුවාල් ලැබූ යතුරුපැදිකරු කටුපොත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වූ සියඹලා ගස්කොටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරද තුවාල් ලබා නාරම්මල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මීළඟ නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ.
6: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.

0: தேதுனு மாவட்ட
1: brought to you by
2: அகுனுலக்கே நமஹுபவன ரட்டபுராம ரசகனயன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

සෙන්දුවට අනුව අද හම්බ වෙන්න තියෙන්නේ සඳුදාට පල්ලියේදීනේ. හරි, ඔය කොහොම වුණත් සඳුදා දවසට කෑම හදනවා නම් සඳුදා දවසට විතරක් නෙවෙයි සතිය දවස් හතේම ඉතින් කෑම හදනවා. ඔය හදන කෑම ටික රහ කරගන්න ඔයාලට පුළුවන් ෆ්‍රීලන් නිෂ්පාදන ඔයාගේ කෑම වේල රසවත් කරගන්න එකතු කරගන්න. කොහොමත් ඉතින් අපි කෑම වේලක් හදනකොට ෆ්‍රීලන් තුන පහවල ඉඳන් පටන් ගත්තට පස්සේ ෆ්‍රීලන් ඉන්දියාපු පිටි මිශ්‍රණය, ෆ්‍රීලන් කුරක්කම් පිටි, ඊට පස්සේ ෆ්‍රීලන් නූඩල්ස්, දැන් ෆ්‍රීලන් සෝයා මීට්. නිෂ්පාදන කීයක් නම් අපි ෆ්‍රීලන් සන්නාමයේ යටතේම පාවිච්චි කරනවද අපේ කෑම වේල රසවත් කරගන්න? ෆ්‍රීලන් සෝයා මීට් කිව්වට පස්සෙත් රස වර්ග 13ක් එතනම තියෙනවා. බලන්නකො, කිසිම ප්‍රශ්නයක් නැතුව සති දෙකක්, සති දෙකට දවස් 14ක් තියෙනවා, එක දවසකට මොකද රිපීට් කරගන්න වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව සති දෙකක් හැමදාම උනත් සෝයා මීට් කන්න පුළුවන්. ඒකත් එක එක රස වර්ගවල. ඒ රස වර්ග 13 ඇතුලේ තියෙනවා අපි කොහොමත් කන චිකන් රසය, ඊට පස්සේ ඉස්සෝ රසය, දැල්ලෝ රසය, ඩෙවල් රසය. ඊට අමතරව මේ දවස්වල අපි වැඩිපුරම කතා කරන්නේ චීස් රසයෙන් එන, හාල් මැස්සෝ රසයෙන් එන, විශේෂයෙන්ම අර කොස්සට කළුපොල් මාළුව රසයෙන් එන ෆ්‍රීලන් සෝයා මීට් ගැන. දැන් හිතන්නකො, මේ දවස්වල කොස්සට ටිකක් එකතු කරගන්නවා කියලා කියන්නේ සෑහෙන අමාරු දෙයක්නේ. ගොඩාක් වෙලාවට කඩෙන් කොස්සට අරගන්න ගියොත් කොස් වෙනම ඇට වෙනමනේ අරගන්න තියෙන්නේ. ඔය ටික අරගත්තට පස්සේ කොස්සට ටික තලා ගන්න ඕන, තම්බ ගන්න ඕන, පොල් ටික පුච්ච ගන්න ඕන. වැඩ නම් කීයක් කරන්න තියෙනවද? ෂුවර් එකටම ඔයාගේ වයිෆ් ඕක හදන්නේ නැහැ, එක්කෝ එයාට තමයි හදාගෙන කන්න වෙන්නේ. ඒකට වඩා ලේසි යන්න ළඟම තියෙන කඩේට ගිහිල්ලා ෆ්‍රීලන් කොස්සට කළුපොල් මාළුව රසෙති සෝයා මීට් එකක් අරගන්න. ෆ්‍රීලන් සෝයා මීට් කියලා කියන්නේ ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන සෝයා මීට් එකක් හන්දා. කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර ඉන්න පුංචිම දරුවෙකුට උනත් ඔයාට කන්න දෙන්න පුළුවන්. ඇතුලේ තියෙන තුන පහ පැකට් එකත් එහෙමම තමයි. කෘතිම රසකාරක කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව අරගන්න ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන සෝයා මීට්. නවගත්තේ ගම ඉඳන් ගාමිණී කරුණා ජීවය තමයි හදවට මුල්ලින්ම කෝල් එක අරගත්තේ. අරගෙන ඉතින් කිව්වා එකතු කරගන්න කියලා. පුතා කවිඳු, ඊට පස්සේ දිල්හානි, යසිරු රාජපක්ෂ, නෙතුනි, වයිෆ් බණ්ඩාරමැණිකේ, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඇත්තටම මට තාම ආන්සර් කරගන්න පුළුවන් වුණේ අපේ ගාමිණී කරුණා ජීවයගේ කෝල් එක විතරයි. තව කෝල් එනවා කියලා පේනවා. මම මේ සින්දු යන අතරේ ඒ කට්ටියගේ කෝල්ස් ආන්සර් කරනවා. හරි, WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්නම් මම. ජනි, මම රාගම රෝසි හිමාෂා. අපිට දෙන්නකො ලස්සන සින්දුව. එයාගේ නයිකොච්චි කරලටයි එයාටයි තමයි සින්දුව ඉල්ලන්නේ. නයිකොච්චි කරල කියලා කියන්නේ පොළොන්නරුවේ ඉන්න ජයන්තිපුර අපේ චතුරංග මල්ලි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියයි ආදිත්‍ය මල්ලි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි අයියේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන අපේ දෙනුවන් මල්ලි. දෙනුවන් මල්ලි ඉන්නේ පයාගලනේ. එකතු කරගන්න කියලා කියනවා ආච්චි අම්මා සුමිත්‍ර, අම්මා ශාමික, තාත්තා ලසිත, අයියා සඳරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාව. ජනි අයියේ, සුබ උදෑසනක් වේවා. ලස්සන සින්දු ගොඩක් ඕනි අදන. එහෙම කියලා අපිට මැසේජ් එක දාන්නේ ගන්දුන ඉන්න කෞශල්‍ය. කෞශල්‍ය නම් ගිවත් ගොඩක් ආදරෙන් අපි එකතු කරගමු. ජනි බෝලේ, ආතින්නෝ. එහෙම කියලා කියන්නේ අපේ කඩවත ලක්මාලි. ලක්මාලි කියනවා එකතු කරගන්න කියලා කුමාරි මිස්ව, දුල්මිව, ගයාන්ව, ඔෆිස් එකේ ඉන්න සියලුම දෙනාව. දැන් ඉතින් කවදාවත් අපේ ලක්මාලි තනියම නම් සින්දු අහන්නේ නැහැ. ඔෆිස් එකේ කටි එකතු කරගෙනම තමයි සින්දු අහන්නේ. මොකද එක දවසක් කෑම කන වෙලාව යාට කතා කරන්නේ නැතුව තනියම ඔෆිස් එකේ කට්ටිය කාලා දෙමුණා තනියම සින්දු අහන්න එකතු වුණා කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දු. කෝල් කරලා, WhatsApp message එවලා, Facebook post එකට comment කරලා දවල් එකට කලින් මේ පැතරෙන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: වේලාව 10යි විනාඩි 23යි
4: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න

0: ප්‍රේමි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
2: කවෙන්ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් ඩී පෝෂණය සහ විටමින් ඒ, සී යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන්ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747213540
6: මේ හස්බ
7: මොකද වයිෆ්
6: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද
7: පිටිපස්සේ දොරෙන්
6: ආදත් වැරද්දුවනේ දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම ඉන්න එකයි

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636.
2: වෙලාව 10:27 තප්පර 0. හරියටම වෙලාව. කට්ටිය එකතු කරගන්න හදන්නේ මේ පැත්තට කෝල් කරපු WhatsApp messages ඔබ කට්ටිය. Facebook post එකටත් සෑහෙන ජනප්‍රසාදයක් අපිට ලැබෙන බව පෙනී යනවා. කට්ටිය comment කරගෙන යනවා. මම ඒ ගැන අනිවාර්යෙන් මතක් කරන්න. ගාල්ලේ ගෝණපුරේ ඉඳන් අපේ මල්කිනංගී දෙපාරක්ම කෝල් කරා. මුල්ලිම කතා කරලා අයිය මම ගාල්ලේ මල්කි කියලා කිව්වා. දෙවෙනි පාර කතා කරලා අයිය ගෝණපුරේ ගාල්ලේ මල්කි කියලා කියන්න කියලා කිව්වා. බදුරලී ඉඳන් අශෝක අක්කත් කතා කරා. පවුල්ගේ හැමෝමයි, NTF මහන හැමෝමයි අපේ ටීම් එකේ කතියයි එකතු කරගන්න කියලා කිව්වා. බුලත් සිංහල ඉඳන් ශාමලී අක්ක කතා කරා. පහුගිය සිකුරාද කෝල්ස් ගත්තලු ගොඩාක්. මං ආන්සර් කරලා නැහැ. එහෙම තමයි ඉතින් සමහර දවස්වලට මගෙත් ලොකු සීන්. නෑ බිසි වෙන්නේ නැති. ජයවීර ඉන්නවා හස්බන්ඩ්. එතකොට භාග්‍යදුව, දිනලිදුව මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. ටයිටැනික් සැලූන් එකේ අපේ තුෂාර කතා කරා. කතා කරලා කිව්වනි සුන්දරම් බොස් වැඩට ආවා කියලා. ෂුවර් එකට අද හවස් වෙනකොට වහිනවා අනිවාර්යයෙන්ම. ඒක හන්ද කෝකටත් ගෙදරින් එළියට එනවා නම් කුඩයක් අරගෙන යන්න. මොකද සුන්දරම් බොස් වැඩට එනවා කියලා කියන්නේ වෙලාවට වහින්න ඕනි කාරණා. මාස්ටර් එකතු කරගන්නවා, රුවන් අයිය එකතු කරගන්නවා, රොහාන් ඉන්නවා. ඊට පස්සේ අපේ ත්‍රිවිල් පාකේ ඉන්න ලසා බෝයිවයි පැලම්පිටේ හිරාණියක් හවයි මතක් කරන්න කියලා අපේ තුෂාර කිව්වා. කොල්ල වැරදිලාද කොහෙද මගින් උම්මා ඉල්ලුවා? මගින් නෙවෙයිනේ උම්මා ඉල්ලන්න ඕනි. දැන් අපේ දවල් එකේ ඉඳන් ජානු කෙල්ල ඉන්නවනි. උම්මා විතරක් නෙවෙයි තෑගිත් ඕගලන්ට දෙන්න බලාගෙන. දන්නවනි ඉතින් තෑගියකත් එක්ක තෑගි දිනන්න චාන්ස් එක හම්බ වෙනවනේ ගින්දර හැන්දෑව ඇහුවම. වල්බිට මුල්ලේ ඉඳන් උපාලි අයියා කතා කරා. උපාලි අයියා කියලා කිව්වා යාගේ පවුලේ කට්ටිය එකතු කරගන්න කියලා. කට්ටිය තමයි වයිෆ් දම්මි, තුෂාන්, මිහිරංග, පුතාල දෙන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දේදුණු මාවතට අපිත් එකතු වෙනවා. මහරගම ඉඳන් අපේ දුලානියක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. පවුලේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අර හැමදාම ලස්සන ඉමෝජිස් ගොඩාක් එක්ක අපිට මෙසේජස් දාන අපේ මොරටුවේ සුජානි චන්දිමා අදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. S2 පිනා යන ආකාරයේ මෙසේජ් එකක් අදත් දාලා තියෙනවා. ගම්පොල ප්‍රියදර්ශනී අක්ක ඉන්නවා. ඊට පස්සේ අම්පාරේ මුවන්ගල ඉන්න රම්‍ය අක්ක. එයා වයියාගේ හස්බන්ඩ් වයි. හස්බන්ඩ්ගේ නම සරත් කුමාර්. පුතා ශෂි. පොඩි පුතා සදෙව්. ගාල්ලේ ඉහළ කිහිඹියේ ඉන්නවා සමාධිදු. එයාගේ දුව ඉන්නවා ෂණුදි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ හා පැත්තේ ගෙදර සෙනවිරත්න ආන්ටි, මාමා මේ සේරම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හයි සුදු මහත්තයා ගුඩ් මෝර්නින්. කෝ අපි ඉල්ලපු සින්දුව. එහෙම කියලා කියන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. වැඩේ තියෙන්නේ මට ඕගොල්ලෝ ඉල්ලපු සින්දුව මොකද්ද කියලා මතක නෑනේ. හයි ජනි, අපිත් ඔයගොල්ලන් එකතු කරගන්න කියලා, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මාතර නාමල් ටේලර්ස් එකේ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිවත් දේදුරු මාවතේ ඇවිදින්න යන්න එක් කරගෙන යන්න. කමක් නැද්ද? මං හිතාගෙන ආවේ අද දුවන්න කියලා. චමින්ද මෝටර්ස් එකේ සෙට් එක තමයි මෙසේජ් එක දාන්නේ. බොස් ඉන්නවා චමින්ද, එතකොට සුදු බබා, රසින්දු, කුරුවිට කඹුරාව ඉන්නවා බින්තිනග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ නිලු, සමන්ත, බන්දාර, පුලංගස් දළුවේ චාරිකා, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගිනෙන්ද. මේ කට්ටියම ගොඩක් ආදරෙන් මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනී බෝලේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තංගල් ඉඳන් අප්සරා කියලා තියෙනවා. ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි කලින් ඉඳන් හින්දි සින්දුවක් ඇහුවනේ. ඒකට ඔයාව එකතු කරගත්ත කියලා හිතාගන්නකෝ. දැනට මේක අහන්න.

94.8 Net FM Divainapura. ஜனி எக்க தே துனுமாவத்த

ගොඩ දෙනෙක් මේ පැත්තට කතා කරාට පස්සේ මගෙන් ඉල්ලන්නේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්න ජනී ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්න ජනී ඔන්න ඒ ඉල්ලීමත් ඉටු කරලා තමයි අපි මේ සින්දුවට යන්නේ මේ සින්දුවට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන දැන් ඉතින් අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරමට අපි දන්න කියන තැනක් තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ඉන්නවනේ. එතුමගේ හාස්කම් වගේ ප්‍රතිකාර ගැනත් දැන් මුළු ලංකාවම වගේ දන්න. සමහර රෝගීන් එතනට යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරි. හැබැයි නිවැරදි ප්‍රතිකාර ටික හරි කාලෙට කළාට පස්සේ එහෙම ලෙඩක් තිබුණාද කියලා අපේ රෝගී වුණු කෙනාටවත් හිතා ගන්න බැරි වෙන තරමට ඒගොල්ලෝ සුවපත් වෙනවා. ඒ හින්දාම තමයි ඔයාලටත් මතක් කරන්නේ ලෙඩක් දුකක් හැදුනම කනස්සලු වෙලේ ඉන්නේ නැතුව කනස්සලු වෙවි ඉන්නේ නැතුව යන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට කියලා. යන්න කලින් වෙලාවක් කලාවක් වෙන් කරගෙනම යන්න කියලා කියන්නේ ලංකාවේ හතර දිබ්බාගෙන්ම ජනතාව කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයා හොයාගෙන එතනට එනහම සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. කෝල් එක දෙන්න ඕනේ 0777 300 940 හරි 0773 273 540 හරි. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන තමයි ඒ ඔයාට මතක් කරේ. කටිය එකතු කරගන්න හදන්නේ කෝල් කරපු කට්ටියක් එකතු කරගන්නම්. කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා, කෑගල්ලේ නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එක, ඊට පස්සේ අපේ ශාන්ත අයියා මාව විකුණගෙන කන අපේ විහඟ හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්න, ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම දෙදුණු මාවතේ කරගෙන යන්න ඕනි කට්ටියනේ. රයිගම ඉඳන් සරච්චන්ද්‍ර ඩයස් අයියා අපිට කතා කරා. ඇත්තම කිව්වොත් මං අද ඔය වැඩෙක් වගේ අහලා තිනව නේද, වීරයෙක් වගේ ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහලා තිනව නේද, මල්වල නම් ගෑවිච්ච ලංකාවේ ගම් සහ නගර මොනවද කියලා. ඔය ප්‍රශ්නේ මට ඇත්තටම දුන්නේ අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා. ප්‍රශ්නට උත්තරේ අමාරුයි නම් දෙන්න සරච්චන්ද්‍ර ඩයස් අයියව තමයි ඔයගොල්ලෝ මතක් කරගන්න ඕනේ. බෙලියත් දෙමුතු සැලුන් එකේ යක්මන් මාම කතා කරා. වයිෆ් ඉන්නවා චන්ද්‍රා, එතකොට චමිලා රොෂානි, දිමුතු රොෂාන්, චමල් මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්ව. මොරපිටියේ මානෙල්ලක්වත් ඉන්නවා, එයාවත් එකතු කරගන්න ඕනි, හෙගොලන්ගේ අම්මව. එතකොට සේ බිම්සරපුතා නම් නුවර පැත්තේ ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගෙදර ඉන්නවලුනේ සත්තු වත්තක්ම, බල්ලෝ ඉන්නවලු, පූසෝ ඉන්නවලු, තනියක් නැහැල්ලෝ, ඒගොල්ලන්ගේ හුරතල්ලු ටික ඉන්නවා කියලා තමයි කිව්වේ. WhatsApp message ඔබ කට්ටියත් එකතු කරගන්න හදන්නේ. Good morning Janit, I am Damit. කියලා අපේ Damit සුපුරුදු පරිදි අපිට message එක දාලා තියෙනවා. Hi hi Jani අයියේ, අපිත් ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දු ගොඩාක් ඕනි. එහෙම කියන්නේ අම්පාරේ ඉන්න සඳලි. දැන් අපිට අම්පාරේ ඉඳන් අපි වහන සඳලි කෙනෙකුත් ඉන්නවා. අනුරාධපුරේ ඉඳන් අපි වහන සඳලි කෙනෙකුත් ඉන්නවා. තව ලංකාවේ එක එක පැතිවල සඳලිලා ඉන්නවනම් ඒගොල්ලන්ටයි මේ ආරාධනාව. හරි, අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ඇඹිලි පිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ඉන්දික අයියා. ඉන්දික අයියවයි පෞලි හැමෝමයි මේ සින්දුවට එකතු කරගන්නවා. සඳ ලංකාවේ කමල් අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා කහපොළ හේලිත ෆැෂන් එකේ ඉඳන් අපේ සමන්ති, මානෙල්, කුමාරි, අනූපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයචානි, අජන්තා එක්ක අපේ චතුණංගි මැසේජ් එකක් දාලා තියෙනවා. එයා ඉල්ලන සින්දුව දෙන්න බැරි කමකුත් නැහැ. හැබැයි මං දෙන්න ට්‍රයි කරන්න. මේ පැයේ බැරි වෙයි, ඊළඟ පැයේ අනිවාර්යයෙන්ම දෙන්න උත්සාහ කරන්න. Good morning Jani, දෙදුණු මාවත අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කහවත ප්‍රසාද් මෝටර්ස් එකේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා විනීත අක්කා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ කට්ටිය වගේ ඔයගොල්ලන්ට පුළුවන් මේ පැත්තට එන්න. 0112 55 33 63 WhatsApp message එකක් දාන්න, නෙවෙයි call එකක් ගන්න. 0711 95 95 95 95. වැරදුනා නේද අද? 0711 95 95 95ට WhatsApp message එකක් දාන්න.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 10යි විනාඩි 44යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0112 437 1250.
6: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 6 වෙනිදා බේරුවල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pio TV නිල විකාශක
9: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද. මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pio TV නිල විකාශක.
3: ඇයි sugar කියන මූණෙන්නකල සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0447 31 33 540.
14: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
15: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
16: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
17: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව.

0: හඳවටේ රවුන් ගහපු ස්ටෝරීස්
1: ක්‍රිස්ටිනා කෝච්චිගෙන් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයෙන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ
0: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
2: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
0: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
4: Brought to you by
5: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin
6: Rasata Gunata Uyanna Vijaya Tunapaha
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන් මම තන්න prime group 13:22
7: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: FM algo town
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
14: වෙලාව 10යි විනාඩි 49යි.
15: මේ හස්බන්.
16: මොකද වයිෆ්?
15: ඔයාට අතීතේ දෙන chance එකක් හම්බුනතින් ඔයාමව මැරි කරනවා දාපව්?
16: නැතුව
15: අනේ හිතේ ඇති. කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපෞසරයක් කරයි කියලාද?
17: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලකුල්ලා
18: පොගම් මලකින් නලදී. පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
16: වෙලාව 10යි විනාඩි 49යි. මැසේජ් කරපු කට්ටියට පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා මොකද ඒ තරමටම මැසේජස් ඇවිල්ලා තියෙන WhatsApp එකට මං ඉස්සරහදී අනිවාර්යයෙන්ම දවල් එකට කලින් ඕගොල්ලන්ගේ නම් කියනවා ඊට කලින් වාට මතක් කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන දැන් ඉතින් අපි හැමෝම අමතර ආදායමක් ගැන හිතන්න වෙලා තියෙන කාලයකනේ ඉන්නේ බස් එකේ තියෙන වියදම් මුණත් පිරිමහ ගන්න අමතර ආදායමක් තියෙනවා නම් හොඳයි මොකද ඉන්නේ ගණන් වැඩි වෙනවානේ දැන් ඉතින් ඔයාට ඉඩමක් තිබුණත් ඉඩමක් නැතත් ඔයා වගාවට කැමති කෙනෙක් නම් ඔයාව ඒ වෙනුවෙන් සූදානම් කරන්න ඔයාට උපදෙස් දෙන්න ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා අමතර ආදායමක් එනවට කවුදානේ අකමැති කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011 437 1250 011 437 1250

0: Anu Paha FM Anu Hatarai Tak Shuma Ata Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Atunu Lake Namahu Baban Rata Purama Rasa Genayana Aule Sama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.

0: කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න Crib Sri Lanka
6: පැය අලුත් වන අලුත් පැයි විමසුම
7: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්නිියව් සමග මම කේසර. මේගමුව බන්ධනාගාරය ඇතුළත යළිත් නොසන්සුන් වී ඇතැයි වාර්තාාවනවා. ඒ ඇති වූ තත්ත්වෙන් පසු අද උදැසන වන විට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණා. කෙසේ වෙතත් යළි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබවයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ. ඒදීතුවල් ලැබූ වන්දනාගාර නිලධරින් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේගමුව වන්දනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පළමු නොසන්සුන්තාවයක් හටගත්තේ ඊයේ පස්වරු එකට පමණයි. ඒදීතුවල් ලැබූ රැඳවියන් 36 දෙනෙකු රෝහල් ගත කළ බවත් ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් වන්දනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: Gunung Mawata.
1: Brought to you by
2: Aku nulake nama hubabana rata puram rasa genayana Aule saya merasa kerakana Mother Freela Noodles Taste ke trust ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාවෙ කොළහයි විනාඩි නවය. දන්නෙම නැතුව අපි ඇවිල්ල තියෙන්නේ. සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුනු මාවතේ දෙවෙනි පැයට. මේ වෙනකොට මේ පැත්තට වට්සප් මැසේජර්ස් යොපු ගොඩ දෙනෙක්, කෝල් කරපු ගොඩ දෙනෙක්, ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් කරපු ගොඩ දෙනෙක්, ඒගොල්ලන්ගේ නම් කියනකන් නොයිව සිල්ලෙන් බලන් ඉන්නවා කියලා මම දන්නවා. ඒ කටියව මතක් කරන්න ඕනි අනිවාර්යෙන්ම. මුලින්ම මං අවස්ථාව දෙන්නේ අපේ වට්සප් එක පැත්තට. මොකද ඒ පැත්තේ මට මැනේජ් කරගන්න බැරි තරමට මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. පූර්ණිම සෙව්වන්දි සඳ ලංකාවේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් පූර්ණිම. ඊට පස්සේ ගුඩ් මෝනින් ජනි, අපි හම්බන්තොට කළු දොදොල් කඩේ ඉඳන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ශානක තමයි අපිට මැසේජ් එක දාන්නේ. එතන ඉන්නවා ආනන්ද, නිලන්ත, මහීමා, සශීමා, රන්දිමා, නෙතෙෆේ මහන සියලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දැන් ඔය හම්බන්තොට පැත්තට ජනීකොල්ල ආපු වෙලාවට මං එනවා ඉතින් කළු දොදොල් කඩේ හොයාගෙන. හරිද? එතකොට මට ඩිස්කවුන්ට් දාලා දෙදොල් දෙන්න ඕන. ජනී අයියේ සුබ උදෑසනක් වේවා. රත්මලානේ CGR කැන්ටිනේ ඉඳන් අපිත් ඔයාව අහගෙන ඉන්නේ. සංචනවයි, නිෂානිවයි, නෙතහගෙන ඉන්න සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. සංචනද සංචනාද දන්නේ නැහැ. කොහොම හරි ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. කැන්ටින් එකක් කියන්නේ මෙතන. දැන් කෑමට ආපු කට්ටියත් ගොඩ දෙනෙක් ඇතිනේ. මම එකතු කරගන්නම් මේ අපි අහන්න යන සින්දුවට. ඊට පස්සේ අන්න හදන්නේ කෑගලු බත් කඩේ පැත්තට ගිහිල්ලා ඉන්න අපේ චම්මි අක්කා මැසේජ් එක දාලා තිනවා. ශාන්ත අයියා ඉන්නවා, කාන්ති අක්කා ඉන්නවා, ටෝගා ඉන්නවා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජේ, මේ හැමෝම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් සින්දුවට. පොඩි විජේ කියන්නේ පොළොන්නරුවේ පොඩි විජේද? අපිවත් සින්දුවකට එකතු කරගන්න අයියේ. එහෙම කියලා අපිට කියන්නේ අනුරාධපුරේ ඉන්න නිපුණි. එයා අයියේ කියලා නෙවෙයි, මට පැට්ටෝ කියලා කතා කරන්නේ. හරිද? ගොඩක් ආදරෙන් නිපුණිවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ අපේ ලසා ලසා ලසා බෝයි යටියන්තොට අපේ ටයිටනික් සැලුන් එක ඉස්සරහා තියෙනවනේ ත්‍රිවිල් පාක් එක. අන්න එතන ඉඳන් අපේ ටයිටනික් සැලුන් එක ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ ලසා කොල්ල අපිට මැසේජ් එකක් දාලා තිනවා. කට්ටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊළඟට යන්න හදන්නේ කෑගල්ලට ගිහිල්ලෙන්. කෑගල්ලේ ඉඹුල්ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙනවනේ නිරු ටේලර්ස් එක. එතන ඉන්නවා උදේශිකා නිරූපමාලා. සුබ දවසක් ජනී මල්ලි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා උහන තිස්සපුරේ ඉඳන් අපේ නිලන්ත ඔල්ලුසු හේවාගේ මැසේජ් එකක් දාලා තියෙනවා. මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ දෙල්ගොඩ ඉන්න පාරමි, ඊයේ ගෙනාපු නැති මල් මාලේ අදවට දෙනවද කියලා අහලා තියෙනවා. ඉවරයි නේද? මේ මං කිව්වනේ ඊයේ අර පළවෙනි වතාවට මට කෝල් කරන මැසේජ් කරන කට්ටියට මල් මාල මල් වෙඩි දාලාව කියලා දේදුණු මාවතේ. මාර වෙඩේ මට උනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා පාරවි ඔයාව. ඊට පස්සේ ලස්සන සින්දු ගොඩකට, එයාගේ අම්මා යමුණාව. ඊට පස්සේ වඩුවේගම සිසාර ටේලර්ස් එකේ ඉන්නවා තාත්තා අජිත්, මල්ලි කාවින්ද, නෙතිෆි මහන සියලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා. පාරවි ඔයාව එකතු කරගන්න. එහෙම ගොඩ දෙනෙක් ඉතින් නම් කියනකම් බලාගෙන ඉන්නවා. හරියට කෝල් කරපු අපේ බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත අයියා වගේ. අද පොඩි වෙනසක් වෙලා තියෙනවා. කේෂාන් මල්ලි කොහොමත් සුපුරුදු විදිහට ඉන්නවා. හිරුතරු ස්ටෝස් එකේ අම්මා විමලාවතී වෙනුවට අද ඉන්නේ අපේ නිසංසලා. නිසංසලා ඉන්නවා. එතකොට තරුන්දි ලොකු දුව අද යා ස්කෝලේ ගිහිල්ලත් නැහැ, අසනීප වෙලා ගෙදර නැවතිලා. ඊට පස්සේ ඉරන්දි මේ කට්ටිය මේකතු කරගන්න ඕනි. අලවි කරුවක කතා කරා, රුක්මන් බයි යමබානි බයි එකතු කරගන්න කියලා කිව්වා. මග්ගොණ මයනු ෆැමිලි මෛත්‍රී බාලයිය කොහොමද අමතක කරන්නේ? මංගලිකා, මදුකා, මදු රංග, මදු සංග සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. බොරපොල ඉඳන් අපේ ජයනි කතා කරා. එයාත් මගේ මල් වෙඩි මල් මේ මල් මාලා ඉල්ලුවනේ. මම මාර වැඩක් තමයි ඊයේ කරගෙන තියෙන්නේ. අම්මවයි රාණි අක්කවයි අල්ලපු ගෙදර තමයි රාණි අක්කා ඉන්නේ. ඒ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. තාමත් මේ පැත්තට කෝල් කරේ නැත්තම් 0112 55 33 63 ඉක්මන් කරලා කෝල් එකක් ගන්න. WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. මල්වල නම් ගෑවිච්ච ලංකාවේ තියෙන ගම් සහ නගර ඔයා දන්නවද? එහෙනම් යන්න net fm facebook fan page එකට. දැන්ම comment එකක් දාන්න.

මේක යන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් ඔයා වෙතට එන ෆ්‍රීලන් ඉන්දියා උපපිට මිශ්‍රණය ගැන. ෆ්‍රීලන් ඉන්දියා උපපිට මිශ්‍රණය කියලා කියන්නේ ගෙදර ඉන්දියාප හදනවනම් ඒ වෙනුවෙන් ඔයාට හම්බ වෙන හොඳම සහනයකට. දැන් ඉතින් කොහොමත් ඉතින් තාක්ෂණයේ දුණු වෙලා තියෙන හන්දා පිටිකොටන් අරවමේව කරන්න ඕනි වෙන්නේ නැහැනි. හැබැයි ඉතින් කඩේ තියෙන නිකන් ඉන්දියාප පිටි අරගත්තා කියලා හරියට ඉන්දියාප හදාගන්නත් බැරි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩාක් වෙලාවට ඉන්දියාප ටික කැඩෙනවා. එහෙම නැත්නම් බෙරි වෙනවා. නැත්නම් එකකට එකක් කැලෙනවා. ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ. ස්වභාවික සහල් වලින් විතරක්ම නිෂ්පාදනය කරන ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය ඔයා අරගන්නවා. ලංකාවේ අපේම රටේ ගොවියන් බොහොම ආදරෙන් රැකබලා ගන්න සහල් ටිකෙන් තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය නිෂ්පාදනය වෙන්නේ. රතු කැකුළු සහල් වලින් වගේම සුදු කැකුළු සහල් වලිනුත් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය ඔයාට අරගන්න පුළුවන් හන්දා. රතු පාටින් ඕනි නම් රතු පාටින්, සුදු පාටින් ඕනි නම් සුදු පාටින් ඉන්දියාප හදාගන්න පුළුවන්. ඇලෙන්නේ, බෙරි වෙන්නේ, කැඩෙන්නේ නැති වෙන්න ඉන්දියාප හදාගන්න ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයම නම බලලම කඩේට ගියාට පස්සේ අරගන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM.
1: Vilavudenne kolahai vinari visi dekhai.
2: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
5: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 6 වෙනිදා බේරුවල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pio TV නිල විකාශක.
8: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: Upuls International, මොනගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල, ටේලරින් කලාවේ නියම උරුමක් කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Upuls International.
12: ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pio TV නිල විකාශක.
13: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
15: අහහ
14: මොකද කරන්නේ ඔයා?
15: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
14: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
17: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
18: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 011 126 636.
1: සෑහෙන දිනේ කතා කරපු වෙලාවේ චාර් ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්න කියනවා වගේම කිව්ව දෙයක් තමයි චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න කියලා. හදවත ඒ ගායකයන්නේ නේද? ඔන්න චාමරගේ සින්දුවක් ලෑස්ති කරගත්තා මේ අහන්න. හැබැයි සින්දුව අහන්න කලින් වාට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. මොකද සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ මේ දවස්වල අපිට වැදගත් වෙන දෙයක්. සල්ලි ප්‍රශ්න අපි හැමෝටම තියෙනවානේ. එහෙම සල්ලි ප්‍රශ්න තියෙනකොට තමයි අපිට අමතර ආදායමක අත්‍යවශ්‍යතාවය දැනෙන්නේ. එහෙම අත්‍යවශ්‍යතාවය දැනෙනකොට තමයි මං ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ගැන ඔයාට මතක් කරන්නේ. දැන් වගා කරලා සල්ලි හොයන වැඩේ අපි හැමෝටම එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ගොඩාක් වෙලාවට ඔය වගා කරලා සල්ලි හොයනවා කියන එක රැඳෙන්නේ අපේ මහන්සියත් එක්ක. හැබැයි මේ දේවල් වලට හරියට උපදෙස් දීලා, හරියට පොහොර ටික දාලා, හරියට කෘෂි උපකරණ ටික හම්බුණා කියලා කියන්නේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. එහෙම කරන තැනක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ.
15: ඔයාට සින්නකර ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ වගා කරන්නේ කොහොමද? ඊට පස්සේ කෘෂි උපකරණ ටික ඔයාට හම්බ වෙනවා, පොහොර වර්ග ටික හම්බ වෙනවා. ඔයාව බලා ගන්නවා මේ දේවල් ටික හැමදේම කරන්න සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා. ඉඩමක් නැතත් ඔයා වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. එකහන්ද දැන්ම කෝල් එකක් දෙන්න 011 437 1250ට. 011 437 1250ට තමයි ඔයා කතා කරන්න ඕනි. ජනි අයියේ අපිවත් මතක් කරන්න. එහෙම කියලා කියන්නේ ගලේ කඩේ රයිගම සරච්චන්ද්‍ර ඩයස් අයියා, ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නයි. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා බලංගොඩ ඉඳන්. උපාද්‍යද උපාද්‍යාද දන්නේ නෑ. හැබැයි මැසේජ් එක දාලා කියනවා යාබයි යාගේ මල්ලි ඔකිත්වයි ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න කියලා. ජනි අයියද ජනි මාමද දන්නේ නෑ, කමක් නෑ, ජනි අයියා කියලා කියන්නලු. ජනි මල්ලි හරියටම ගත්තොත් ඉන්නේ එහෙම. සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ ගාල්ල බටුව බටු දූවේ ඉඳන් අපි වහගෙන ඉන්න දිල්කි. එයාගේ මහත්තයා මහේෂ්, පුතා දිශේන්, අම්මා මානෙල් ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. බෙලිගස්සන්දියේනි, හැලියගොඩ බෙලිගස්සන්දියේ තමයි රශ්මික මෝටර්ස් එක තියෙන්නේ. එතනින් හැමෝමත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. හයි ජනියා, අනේ මගේ මැනිකවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකෝ. එහෙම කියලා අපිට කියලා තියෙන්නේ පානදුරේ ඉඳන් අපි වහගෙන ඉන්න ධනුෂ්ක. ඔන්න ධනුෂ්කගේ මැනිකවත් එකතු කරගෙන අපි මේ සින්දුව දෙන්නම්. ජනි වැඩසටහනට ආවා කියන්නේ වැඩ කරන එක මාර්ම මාර ගැම්මක් තමයි. අම්මෝ චාමර රණවකගේ සින්දුවක් දෙන්න. මං ඊළඟට දෙනවා. එහෙම කියන්නේ බද්දේගම ඉදිගස් කැටි රන්වන් බිම්මල් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රුවන් කුමාර්. ගොඩක් ආදරෙන් රුවන් කුමාරව එකතු කරගන්නවා. මේ එක්කෙනෙක් කතා කරලා යාගේ ආදරය කරන කෙනෙක්ව එකතු කරගන්න කියලා කිව්වා. මට මේ නම හොයාගන්න බැරුව ඉන්නේ, කෝල් කරේ කවුද කියලා. හරි, මම මේ යන්න හදන්නේ රයිට් මොරටුවේ ඉඳන් අපිට කතා කරා රුක්ෂා. එයා ගොඩාක් ආදරය කරන එල්පීටිය සඳමාලිව එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට. මට නිකමට හිතෙනවා මේ සින්දුවට එයා එකතු කරගත්තනම් හොඳ වෙයි කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. තව නම් ගොඩාක් තියෙනවා කියන්න, මං ඉස්සරහදී අනිවාර්යයෙන්ම කියනවා ඉවසීමෙන් අහගෙන ඉන්න.

0: ඇවිල්ලා තියෙන්නේ ෆිෆා සීසන් එකනේ. ෆිෆා සීසන් එකෙත් හොඳම කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද සුපිරි දහසය දෙනාගේ වටේ තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. දැන් පුංචි වෙලාවකට කලින් සුපිරි අට දෙනාගේ වටේට, ඒ කියන්නේ අර්ධ අවසන් පූර්ව වටේට එංගලන්තයේ සුදුසුකම් ලබා ගන්නවා. ඒ වගේම තමයි අද දවසේදී පෘතුගාලය අපේ රොනාල්ඩෝ ඉන්න ටීම් එක ක්‍රීඩා කරන්න සූදානම් ඉන්නවා. ඊයේ දවසේ හැමෝම බලාගෙන හිටියා බ්‍රසීලය සහ නෝර්වේ අතර තරඟය. ඒ නෝර්වේ අතර බ්‍රසීලියත් එක්ක තරඟයෙන් නෝර්වේ තමයි ජයග්‍රහණය කරේ. දැන් ඉතින් මේ දේවල් අපිට බලනවා නම් ඒ දේවල් බලන්නේ කොහොමද කියන කාරණේ හරියටම කියලා දෙන්න බලාගෙන net fm අපේ කණ්ඩායම SLT මොබිටෙල් කණ්ඩායමත් එක්ක ලංකාව වටේම යන. ඉතින් මේ දවස්වල ඒ යන වැඩ කටයුත්තේ අපේ ඉෂාන් තමයි ලංකාව වටේම යන්නේ. අද ඉන්නේ බේරුවල නගරයේ නැවතිලා. ආයුබෝවන් ඉෂාන්.
1: ආයුබෝවන් ජනේ. මතක් කරා වගේම හරි ලස්සනට ධනී කිව්වා මේ පණිවිඩය ගැන. ඉතින් අද දවසේ අපි මේ වැඩ කටයුතු අරගෙන බේරුවල නගරයට ඇවිල්ලා තියෙන වෙලාවේ අර කිව්වාගේ ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල අපි කතා වෙන මේ FIFA ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක බලන්න හොඳම විදිය තමයි HD quality සාක්ෂණයෙන් බලන හොඳම විදිය තමයි SLT මොබිටෙල් අරගෙන එන Pio Mobile app එක. ඉතින් අද දවසේ Pio Mobile app එක ඔයාලට පුළුවන් විදිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අද දවසේ නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන අපි බේරුවල වෙළඳ සංකේතයේ පිටර තමයි ජනි ඉන්නේ. මේ පැත්තට එනවා නම් ඔන්න ලස්සන තෑගි බෝක වටිනාකම් කොටක් තියෙනවා. මෙතන තියෙනවා මේ අර අපි කතා කරන්නේ හොඳම උණුහම මේ දවස්වල FIFA ෆුට්බෝල් වර්ල්ඩ් කප් උණුසුමනේ. ඔන්න ෆුට්බෝල් ගේම්ස් තියෙනවා, තවත් වාසනාවක් දක්ව තියෙනවා, තවත් විනෝදාත්මක තරග තියෙනවා, තෑගි වටිනාකම් ගොඩක් හිමි කර ගන්න පුළුවන්. ඉතින් නොමිලේම අපි මේ කතා කරන Pio Mobile app එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ. මේ පැත්ත FIFA වර්ල්ඩ් කප් එක විතරක් නෙවෙයි ජනි, TV channel 24ක් ඔන්න බලා ගන්න පුළුවන්. තාත්තක යන්නේ ගමන් වෙන්නත් පුළුවන් නේද? අර ගෙදර තියෙන බලවෙන් වෙන TV එක වගේම බලන්න පුළුවන්. එකම app එකෙන් channel 24ක් නරඹන්න ඔන්න අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඔයගොල්ලෝ කැමති ලස්සන කතාවක් වෙන්න පුළුවන්, ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන්. ඒ වෙලේ සජීවීව HD quality and task වලින් ඔන්න නරඹන්න මේ
0: Pio Mobile. දැන් මම ඔයා කියන අතරේ මමත් මෙහෙ ඩවුන්ලෝඩ් කරගත්තා.
1: අන්තර්ජාල පහසුකම් ඔබට ලබා දෙන්නේ SLT මොබිටෙල් අන්ලිමිටඩ් පැකේජ් රසප් තියෙන SLT මොබිටෙල් එක. ඉතින් රුපියල් 5900 ඉඳලා ඔන්න SLT මොබිටෙල් 5 අන්ලිමිටඩ් පැකේජ් තියෙනවා. එනි ටයිම් ඩේටා පැකේජ් තියෙනවා 2690 ඉඳලා. ඉතින් දැනට ලංකාවේ තියෙන වේගවත්ම සහ ස්ථාවර අන්තර්ජාල සේවා වරහා Pio TV පහසුකම් වගේම ඔන්න වොයිස් පහසුකම් ඒ විතරක් නෙවෙයි, අධි වේගයෙන් ඉන්ටර්නෙට් යන සෆ්ට්වෙයාර් මෙගා බිට් 100 සිට 1000 දක්වා හිතා ගන්න බැරි වේගයක් වෙනට දැන් ලංකාවේ තියෙන එකම එක කනෙක්ෂන් එක තමයි ජනි අපි මේ කතා කරන SLT මොබිටෙල් 5 කනෙක්ෂන් එක. මෙන්න මේ වටිනාකම් ගොඩක් අද මේ ස්ථානයේ ඉන්න ඔබට අරගෙන යන්න පුළුවන්, හිමි කර ගන්න පුළුවන්, නව සම්බන්ධතාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම මතක් කරනවා මේ වෙලාවේ කවදත් අලුත් සාගෙතන් වෙච්ච එක අදවසේ ඉන්න අපේ දේශන මාව තහින්න හැමෝටම මතක් කරන්නේ එන්න මේ වටිනාකම නම් මගේ අරගෙන තු පෙරවල වෙළඳ සංකීර්ණ ඉදිරිපිට තමයි අපි ඉන්නේ මේ වටිනාකම ගැන කතා කරන්නේ. බොහොම ස්තුතියි ජනි අවස්ථාව ලබා දුන්නට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැතරාවට.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ. Net News. Breaking News.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව දෙන්නේ 11 විනාඩි 43යි.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2767 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
4: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 6 වෙනිදා බේරුවල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pio TV නිල විකාශක.
7: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: SLT Mobitel fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
9: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pio TV නිල විකාශක.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න 0777 940.
8: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
2: වෙලාව 11 විනාඩි 46යි.
13: මේ හස්බන්ඩ්.
2: මොකද වයිෆ්?
13: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
2: දන්නවා.
13: මොකද්ද?
2: මගේ ඔළුව.
13: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
14: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: සෑහෙන වෙලාවකට පස්සේ ආයෙත් අපි ඔන්න කතා කරන්න හම්බ වෙලා තියෙනවා. කටිය එකතු කරගන්න ඕනි. හැබැයි ඔයාට ඒ අතරේ මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන් ආරභෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර ගැන. ගොඩාක් වෙලාවට තරුණ කාලෙදී අපිට එන රෝගාබාධ ගැන අපි එච්චර ලොකුවට හිතන්නේ නැහැ. ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ඇඟේ පතේ අමාරු තියනවා වෙන්න පුළුවන්, ඔෆිස් එකක වැඩ කරනවා වුණත් ඔයා ඉඳගෙනම වැඩ කරනකොට කොන්දේ අමාරු පවා ඉන්න තියෙන අවස්ථාව වැඩි ඔය පුටුවල ඉඳගෙනම ඉන්නවා කියලා කියන්නේ. එහෙනම් ඉතින් හොඳම තැන තමයි සෙවනගල කිරිබන් ආරභෝගහ හන්දියේ තියෙන ආයුමා

ආයුර්වේද වෙද මැදුර ඔය ලෙඩ රෝග හැදෙන මුල් කාලෙම සනීප කරලා දාගන්න. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම කමල් බන්දුල වීරපිරුම මහත්තය හම්බ වෙන්න පුළුවන්. කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තය කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. හම්බ වෙන්න යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 තමයි ඔයා කතා කරන්න ඕනි නම්බර්ස් දෙක. නම් කියලා නැති කට්ටිය මම දන්නවා බඳ බැන බැන ආයත්ති මාව. මම එකතු කරගන්නම් ගොඩක් ආදරින්. අන්න ගැස්ට්‍රයිටිස් වැඩි වෙලාලු අපේ අකුරැසි අශෝට. මම දැන් කිව්ව පණිවිඩේ හරියටම වැදගත් වෙනවනේ දැන් මේ වෙලාව අපේ අශෝට. ඇඟ කූල් වෙලා යන සින්දුවක් ඕනි කියලා කියනවා යශෝට. ගොඩක් ආදරෙන් යශෝ යාව මේ සින්දුවට එකතු කරගන්න. ජපානිදන් නිශාන්ත කුමාරයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යාළුවෝ දෙන්න ගාමිණී සහ ඉෂාන් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මෙන්න මාවයි යසාවයි බටලවගෙන. ගුඩ් මෝර්නින්, කොහොමද ඉතින්? මමත් සද්දෙරම net fm අහගෙන ඉන්නේ. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. වඩුමුල්ල හන්දිය එළවලු කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ කෞශල්‍ය. ගොඩක් ආදරෙන් ඔයාවයි පවුල හැමෝමයි මම මේ සින්දුවට එකතු කරගන්නවා කෞශල්‍ය. ඊළඟට සීදු ඉඳන් අපි වහගෙන ඉන්නවනේ ෂේසි. නංගි මගෙන් අහලා තියෙනවා ජනියයි ඔයා මං ඉල්ලපු සින්දුවවත් මතක තියාගෙන නැහැනේ කියලා. ඒක තමයි දන්නවනේ මගේ මතකයේ තරම. මොකද්ද කියලා තරහ නැතුව කියන්න. එතකොට මට හෙටවත් ඔයාගේ සින්දුව අරගෙන ඉන්නන්න පුළුවන්. අපේ අර ජපානේ ඉන්න ගාමිණී අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. යාළුවා නිශාන්තවයි ඉෂාන්වයි එකතු කරගන්න කියනවා. ඊට පස්සේ ගොඩලින්ද ගමේ ඉන්නවනේ වයිෆ් අරුණ සංජීවනී, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, අම්මා සමග ලංකාවේ ගොඩලින්ද ගමේ යාළුවෝ කට්ටියම මේ සින්දුවට අපි එකතු කරගන්නවා. මේ ගමේ ඉන්න දනංජේ බණ්ඩාර අයියා, ඊට පස්සේ ළඟපාත එක්කෙනෙක් ඉන්නවා බම්බලපිටියේ ඉන්න රේණුකා, ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එයාගේ පුතාල දෙන්න නම් ඉස්කෝලෙ ගිහිල්ලා කවීෂ සහ මනුද ගොඩාක් ආදරෙන් මතක් කරනවා මේ සින්දුවට යන්න කලින්. එහෙනම් ඉතින් මේ පැත්තට එන්න, අපි සින්දු දෙකක් අහලා කෙමීට ඊළඟ පැයේ ප්‍රවෘත්ති හැම අහලා හම්බ වෙමුකෝ. 0112 55 33 63 කෝල් කරන්න, WhatsApp කරන්න 0711 95 95 95. මේ වෙනකොටත් කෝල් කරලා WhatsApp messages ඉවර නම් ඉන්නේ, ඉවසීමෙන් ඉන්න. එකට කලින් නම් ඔක්කොම කියනවා.

0: ராணி ஏக்க தே துணுமாவத தே துணுமாவத. FM 94.8 Net FM Divaina Pura
1: ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
3: තම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන් කෙරේ බංගාර සෙවනගල 0777 300 940.
5: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා, වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD රයිස් අපි දෙනවා විශේෂ සහනයක්. තව KD රයිස් ලීඩර් 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0777 406 43 97.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක්.

0: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
2: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
4: සුබ දහවලක. වේලාව දවල් 12:00.

0: ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවස්ථාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ජූලි 6 වෙනිදා සතුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම සචිනී සීලවර්ධන, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල මේකමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙඩි හඬත් ඇසේ. නිලධාරීන් ඇතුළු කිහිප දෙනෙකු මරුට. තරුණයෙකු පැහැරගෙන ගිය සිද්ධියට වරදකරු කෙරුණු හිරුනිකාගේ අභියාචන පෙත්සමට දින නියම වෙයි. ඩෙංගු රෝගීන් ගණන 61,000ක් පණි. තවදුරටත් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන්. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි පහළට. අද සිට වැඩි වූ බස් ගාස්තුව විකෘතියක්. ගැමුරුගෙන් චෝදනා.
0: net news the truth people trust.
6: මේකමුව බන්ධනාගාරයේ අද උදැස්සන යළිත් යුද පිටියක් වුණා. කලහකාරීව හැසිරෙන රැඳවුවන් පාලනය සඳහා අතිරේක පොලිස් බලඇණි සහ පොලිස් විශේෂකාර බලකායද කැඳවා තිබෙනවා. net news වාර්තාකරුවන් ඊයේ සිටම සිදුවන දෑ නිරීක්ෂණය කරමින් එහි රැඳී සිටින අතර අභ්‍යන්තර තොරතුරුකරුවන් හරහාද net news ට තොරතුරු ලැබෙමින් තිබෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම සත්‍ය අනාවරණය මෙතැන් සිට. මේකමුව බන්ධනාගාරයේ තවදුරටත් නොසන්සුන්ව තිබෙනවා. එහි නවතම තත්වයේ පිළිබඳ තොරතුරු සමග net news වෙනුවෙන් නිර්ෂාන් සඳ කැකුළු මඩවල සහ චිරංජීවන්ත ධර්මසේන දැන් මා සමග. අයිබෝන් නිර්ෂාන්, චිරන් අයිබෝන්.
7: අයිබෝන් සචිනී.
8: අයිබෝන් සචිනී, ඊයේ ඉඳන්ම මේකමුව බන්ධනාගාරයේ සහ ඒ අවට අප වාර්තාකරුවන් අප රඳවනු ලැබ සිටිනවා. ඒක වගේම මේකමුව බන්ධනාගාරයේත් හේතුව මේකමුව බන්ධනාගාරය ඊයේ ඉඳන් මේ ඇවිලිමින් තිබෙන්නේ. ඊයේ රාත්‍රිය වන විට යම් තරමකට තත්ත්වය පාලනය කරන්න හැකි වුණා චිරන්. ගැටුම එක පැත්තකින් සිදු වෙනකොට බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින කාන්තා රඳවුවන් පිරිසක් බන්ධනාගාරයේ වහලයක් මත නැගලා වෙනම විරෝධතාවක් ආරම්භ කළා. වෙනම සටන් පාඩු ටිකක් කියමින් ඒ අස්සේ වහලය කඩන් වැටුණා. රඳවුවන් පහලට බැස්සුවා. තත්ත්වය බොහෝ දුරට පාලනය කරන්න පුළුවන් වුණා. ඒත් අද උදේ වෙන විට නැවත ගැටුම් ඇවිලෙන්න පටන් ගත්තා.
7: ඉනං ඇතිවෙච්ච ගැටුම් වලින් ඩිලිෂාන් මේ වෙනකොට 50කට ආසන්න පිරිසක් රෝහල්ගත කරලා තියෙනවා තමයි තොරතුරු වාර්තා වෙන්නේ.
8: සහ දැන් net news අපේ කාර්යයේ නියුතු වාර්තාකරු අපිට මේ දැන් අරන් ඇවිල්ලා දෙනවා තොරතුරක්. නිශාන්ද සිල්වා, ඔහු මේ ලබා දෙන තොරතුරට අනුව මේ වන විට පොලිසිය තහවුරු කරනවා අද ඇති වූ ගැටුම් වලින් නිලධාරීන් 3 දෙනෙකු සහ තවත් රඳවූවෙකු මිය ගිය බව.
7: අතර හතරයි
8: ඊයේ තව රඳවුවන් 2 දෙනෙකු මිය ගියා. ඒ අනුව මේ මීගමුව බන්ධනාගාරයේ ඊයේ සිට ඇවිලෙන ගැටුම් වලින් මේ දක්වා සිදු වූ මරණ ගණන 6ක්. මේක ලේසි නෑ.
7: නිල්ෂාන්, මේ ගැටුමේ මුලට ගියොත් එහෙම ඊයේ උදෑසන කාලයේ ඉඳලා රඳවුවන් අතර යම් නොසන්සුන්තාවක් තිබුණා කියලා තමයි බන්ධනාගාර බුද්ධිනලධාරීන් අපිට තහවුරු කළේ. හැබැයි දහවල් කෑම වෙලාවෙන් පස්සේ තමයි මේක දරුණු ගැටුමක් බවට පත් උනේ. යකඩ පොළු අරගෙන කෙනෙකුට පහර දෙමින් මේ ගැටුම ආරම්භ වුණා. නිල්ෂාන්, මේ ගැටුමේ යට ඉන්නවා කියලා කියන්නේ මහා මොලකරු විදිහට හඳුනාගෙන තියෙන දැනට ගැටුම මෙහෙව්වා කියලා හඳුනාගෙන තියෙන්නේ කටුවැල්ලේගොඩ සුරේෂ් කියන පුද්ගලයා. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙච්ච බූරුමෝනාගේ පාර්ශවයේ නියෝජනය කරන අපරාධ කරුවෙක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඔවුන් මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ ජාවාරමේ තොරතුරු, ඒ කියන්නේ බන්ධනාගාරය තුල ඉඳන්ම මොවුන් මෙම ජාවාරම සිදු කරලා තිබෙනවා. ඊට විරුද්ධව බන්ධනාගාරය තුල හිටපු රැඳවුවන් පිරිසක් විරෝධය පළ කිරීමත් එක්ක සහ ඒ තොරතුරු නිලධාරීන්ට ලබා දීමත් එක්ක ඇතිවෙච්ච සැකය මත තමයි මේ ගැටුම සහ මේ පහර දීම සිදු වුණා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. ඒ
8: කියන්නේ නිලධාරීන්ට ඔත්තු දුන්නාය කියලා ඔවුන් සැක කරන කණ්ඩායමට තමයි මේ යකඩ පොළු අරන් ගැහුවා කියලා කියන්නේ. දැන් මේ ගැටුම තවදුරටත් උඩුදුවමින් තිබියදී බන්ධනාගාරයේ ආයුධ ගබඩාවත් අවදානමකට ලක්ව තිබෙන බව තමයි ඇතුලෙන් අපිට ලැබෙන තොරතුරු වලින් කියවෙන්නේ.
7: සහ ඊයේ දවසේදී බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවට යම් ප්‍රහාරයක් කෙල්ල වෙලා රඳවුවන් එක අත්පත් කරගෙන තිබුණා. අධි මාත්‍රාවෙන් ඖෂධ ලබාගෙන රඳවුවන් මත් වුණා කියලා තොරතුරු වාර්තා වෙලා තිබුණා ලිෂාන්.
8: මුල් අවස්ථාවේදී යම් තොරතුරු එළියට ආවා, සමහර රඳවුවෙකු පලා ගියාද කියලා මේ ගැටුම අතර වාරේ. නමුත් ඒ පිළිබඳ තවම තහවුරුවක් නැහැ. තවමත් නිලධාරීන් ප්‍රමුඛතාව දී තිබෙනවා මේ ගැටුම පාලනය කිරීම සඳහා. ඒ අනුව අතිරේක පොලිස් බල ඇණි කැඳවනු ලැබ සිටිනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවනු ලැබ සිටිනවා. බන්ධනාගාරය තුලින් වැඩි හඬක් අද උදේ ඇහුණා ශ්‍රවණය වුණා. ඒ අස්සේ බන්ධනාගාරයේ වටේ මේ බොහෝ පිරිසක් රැස්ව සිටිනවා. මේ එක පැත්තකින් අර බන්ධනාගාරයේ රඳවුවන්ගේ ඥාතීන් සහ අනික් පැත්තෙන් අවට පිරිස් ඔවුන්ද ඉතාම නොසන්සුන් ලෙස හැසිරෙමින් කලහකාරී හැසිරෙමින් සිටින බව තමයි එහි සිටින net news වාර්තාකරුවන් කියන්නේ.
7: දෙල්ෂන් ඊයේ හවස්වරුවේ දෙමාපියන් අතුළු ඥාතීන් ඇවිල්ලා කලහකාරී ලෙස හැසිරුණා මේ ඔවුන්ගේ මේ තමන්ගේ දරුවෝ ගැන විස්තර කියන්න
8: කියලා. ඔවුන් ඇහුවේ කවුද තුවාල වෙලා තියෙන්නේ, තුවාල වෙච්ච අයගේ ලිස්ට් එක අපිට කියන්න.
7: ඒ අනුව මේ පොලිස් නිලධාරීන් ඉදිරිපත් කළා, මේ ලයිස්තුවක් ඉදිරිපත් කළා බන්ධනාගාර ඉස්සරහට ඇවිල්ලා මෙන්න මේ අය තමයි දැනට රෝහලේ ඉන්නේ කියලා. හැබැයි දැන් අද උදෑසනත් දෙමාපියෝ විශාල පිරිසක් බන්ධනාගාරයේ අවට රැස් වෙලා ටිකක් නොසන්සුන් හැසිරෙනවා තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලමින්.
8: අර ලිස්ට් එක කියවුවට පස්සේ යම් කණ්ඩායමක් රෝහලටත් ගියා. රෝහලට ඇතුළු වෙන්න උත්සාහ කළා. නමුත් එතනත් කලහකාරී තත්වයක් ඇති වුණා. මේක ඉක්මනින් පාලනය කරගත යුතුව තිබෙනවා. අප මේ පිළිබඳ තවදුරටත් අපේ වාර්තාකරුවන් හරහා සහ අපේ තොරතුරු කරුවන් හරහා තොරතුරු රැස් කරමින් සිටිනවා. ඒ ලැබෙන තොරතුරු සත්‍යාපනය කළ වහාම ඉතා ඉක්මනින් අපි ඔබට වාර්තා කරනවා. net news සමග රැඳෙන්න net news Facebook පිටුව හරහා, net news YouTube නාලිකාව හරහා, දර්ශන සහිතව, අඬ සහිතව සත්‍ය අපි ඔබට වාර්තා කරමු.
1: ස්තුති රිෂාන්, චරන් ස්තුති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීම සඳහා අභියාචනා අධිකරණය අද දින නියම කළා. ඒ 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර තැබීමේ චෝදනාවකට වරදකරු කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතල වැඩ සහිත වසර තුනක සිර දඩුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසිල්ලා ඇය ඉදිරිපත් කළ අභියාචන පෙත්සමට අදාළවයි. යනුව අදාළ අභියාචනා පෙත්සම අගෝස්තු මස 6 වෙනිදා විභාගයට ගැනීමට අධිකරණය නියම කළා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ පමණක් රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එම පළාතෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 32,054ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් ලෙස වාර්තා වී තිබෙනවා. මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක්ද, නැගෙනහිර පළාතෙන් රෝගීන් 2,979ක්ද, වයඹ පළාතෙන් රෝගීන් 2,778ක්ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. මේ අතර ඌව පළාතෙන් රෝගීන් 1,550ක්, උතුරු මැද පළාතෙන් රෝගීන් 1,013ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 957ක්ද වාර්තා වනවා. දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම රෝගීන් සංඛ්‍යාව 12,445ක් වනවා. දෙවෙනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස 142ක් ඩෙංගු අති අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක්. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී තිබෙනවා. ඔපෙක් ප්ලස් සංවිධානය විසින් එළබෙන අගෝස්තු මාසයේ සඳහා වන නිෂ්පාදන ඉලක්ක ඉහළ නැංවීමත් සමග මෙලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යළිත් සාමාන්‍ය පරිදි තෙල් අපනයනය ආරම්භ වීම මෙලෙස ලෝක සැපයුම ඉහළ යාමට තවත් හේතුවක් වී තිබෙනවා. යනු බ්‍රෙන් බොරතෙල් බැරලේක මිල අද පෙරවරුවේ සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 71.786ක් ලෙසයි. මේ අතර ඇමරිකානු WTI බොඩ තෙල් බැරලයක මිල ඩොලර් 68.48ක් ලෙස සටහන්ව තිබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මෙරට නව බස් ගාස්තු සංශෝධනය ඊයේ මැදින් රාත්‍රියේ සිට බලාත්මක වුණා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා අවසර ලබා දුන්නේ කෙටිදුර සේවා ගාස්තු 12%කින් සහ දිගුදුර සේවා ගාස්තු 20%කින් වැඩි කිරීමටයි. එය අනුව රුපියල් 30ක් වූ අවම ගාස්තුවත් රුපියල් 34ක් දක්වා ඉහළ යනවා. මෙතෙක් වැඩිම ගාස්තුව වූ රුපියල් 2422ක ගාස්තුවක් රුපියල් 2902ක් දක්වා ඉහළ යනු ඇති. කෙසේ වෙතත් මෙතෙක් ගාස්තු සංශෝධනය කෙරුණු ක්‍රමයට වෙනස් අයුරකින් මෙවර ගාස්තු සංශෝධන වර්ග දෙකක් ඉදිරිපත් කිරීම විකෘතියක් බවයි මාධ්‍යවේදී අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බසිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
9: දැන් අන්තිවසේ ගහන දේ
10: 34යිනේ.
9: 34යි. ඉතුරු සල්ලි දුන්නා තමයි මේකත් ජනතාවම කරනවා මේකනේ.
10: ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒවා හරියට ගණන් මිමි හදන්න ඕන. හරියට බලනවා නම් අපේ බස් ගාස්තුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් විය යුතුයි. නමුත් 34 දෙනා ඇවිතලා තියෙනවා.
9: මේකෙන් එන්නේ ගැටලුවක් දෙන මිනිස්සුද ජනතාවට?
10: ඔව් ගැටලු ගණනාවක් මූණ දෙන්න සිද්ධ වෙයි ඉස්සරහට. මයිකද ඒක බස් හත මගින්ට එකම මාර්ගයේ බස් හත දෙක යන්න සිද්ධ වෙයි. ඒක වෙලාවට ගණන් අඩුවේ යන්න ඕන නම්. ගණන් අඩුවේ යන්න ඕනකොට එකම මාර්ගයේ බස් හත දෙක. ඒ කියන්නේ කෙටි සේවා තියෙනවා ගණන් අඩුවේ. දුර සේවා ගණන් වැඩියෙන් තියෙනවා. එතකොට කෙටි සේවා බස් වල ගිහිල්ලා මගින් බහලා ආපහු කෙටි සේවාවක ගිහිල්ලා නැග් ගියාම එයාට ගණන් අඩුවේ යන්න පුළුවන්. අන්න ඒකයි මම මේ කිව්වේ විකෘතියක් ඇති කරා කියලා විලා. මේක බරපතල විකෘති තත්ත්වයක්.
1: රටේ ජනතාවට බදු සම්බන්ධයෙන් දැනුවත් කරන බදු සතියක් අද සිට ආරම්භ වුණා. ඒ සිට 40ක පමණ පිරිසක් තවමත් බදු නොගෙවෙන පසුබිමක් තුලයි. බදු සතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.
11: මෙන්න මේ බදු කෙරෙහි තියෙන ඍණාත්මක ආකල්පය ධනාත්මක ආකල්පයක් දක්වා පරිවර්තනය කිරීම සඳහා සංනිවේදනය රටේ ජනතාව තුළට ගෙනහිල්ලා පුළුල් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සිදු කිරීම සඳහා තමයි මේ බදු සතියෙන් ආරම්භ වෙලා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ.
1: රටේ ජනතාවට බදු සම්බන්ධයෙන් දැනුවත් කරන බදු සතිය ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මකයි. 11 ජාතික අනතුරු නිවාරණ සතිය අදින් ආරම්භ වුණා. හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත අහිමිවීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල ලබා හා ආබාධිත තත්ත්වයන්ට පත්වීම සැලකිල්ලට ගනිමින් ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත් භාවය වර්ධනය කිරීමේ අරමුණින් 11 ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ජූලි 10 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතර වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගන්නවා. සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයටද අනතුරු මගින් ඇතිවන බලපෑම අවම කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණයි. වසර 21ක් පුරා නෙත් නිවුස් සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වෙන මහා ශක්තියේ තවත් නොසලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙත් නිවුස් 10වල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:45ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ නෙත් නිවුස් ට්විටර් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
12: නෙත් නිවුස් දිරිශක්ති.
13: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
14: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් එහි තවත් ප්‍රබල සමාජිකයෙක් නෙත් නිවුස් හොරණ වාර්තාකරු චන්දන පෙරේරා. අරුමකුට්ටි චන්දන ජයලාල් පෙරේරා උපත ලබන්නේ 1978 වසරේ නොවැම්බර් 17 වෙනිදා ඒ හොරණ නාර්තුපාන ප්‍රදේශයේදී. පාසල් කාලයේ ඉඳන්ම ඡායාරූපකරණයට ආස කරපු චන්දන මූලික අධ්‍යාපනය ලබන්නේ මතුගම ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයෙන්. ද්විතීක අධ්‍යාපනය සඳහා බලපිටිය රේවත මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වුණ චන්දන
15: කලා අංශයෙන් උසස් පෙළ සමත්වන්නේ තම සිහිනයක් වූ ඡායාරූපකරණය පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමේ ආසාව හා උනන්දුව ඇතිවයි.
16: මම පොඩි කාලේ මගේ ආසාවක් තිබුණා ඡායාරූප ශිල්පියෙක් වෙන්න තමයි ආසාව තිබුණේ. ඉතින් ඒ අතර මම ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කරනවා 2009 ඉඳලා. ඊපස්සේ වැඩ කරනකොට වීඩියෝ එඩිටින් ගැන මේ හැමදේම ඉගෙන ගන්නවා. ඒ අතර එතනදි මට දැනෙනවා මේ හැම දෙයකටම යන සමාජ අසාධාරණයක් සිද්ධ වෙන පිටසක් ඉන්නවා. ඉතින් ඒක එළියට කියන්න මම මගේ සමාජ මාධ්‍ය දිගින් දිගටම තෝරගන්නවා. ඊට පස්සේ ඉතින් ඒ හරහා තමයි මම
15: ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස තම මාධ්‍ය වෘත්තිය ආරම්භ කරන චන්දන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් සඳහාද සිය සේවාව සපයනවා. ජීවිතයේ කොතෙකුත් කඩයින් පසු කළද තමන් අතීතයේ මුහුණ දුන් තම පෞද්ගලික ජීවන අත්දැකීම් තම වෘත්තිය ජීවිතයේ රාජකාරිමේ සිද්ධීන් සමග මතකයට නැගෙන අවස්ථාද නැතුවාම නොවේ. චන්දනට සිය අඳුරු මතක සහිත අතීත සිදුවීම් මාලාවක් මෑතකදී තමන් වාර්තා කළ ප්‍රවෘත්තියකදී යලි සිහිගැන්වී තිබුණා. ඔහු ඒ පිළිබඳ මතකය අවදි කළේ සංවේදීවයි.
16: ඇත්තටම මට මේ කියන්න ඕනේ මගේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අමතකවන මොන සිදුවීම මීට මාසයකට ඉස්සල තමයි සිද්ධ වෙන්නේ. එහෙම වෙන්න හේතුව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වෙනවා 2009 අගෝස්තු 17. එහෙම වෙද්දී ඒ කාලේ තිබුණු කලබලත් එක්ක මගේ පවුලේ 7 දෙනෙක් ඝාතනය වෙනවා. අම්මා තාත්තා අච්චි සීය පුංචි මගේ ලොකු තාත්තා මේ ගිනි ගන්නවා. ඊට පස්සේ උදේ මම දකින්නවා පොලිසියෙන් ඇවිල්ලා මේ අලු වෙලා තියෙන බොඩි ටික එළියට අරගෙන පිටිකොලේක තියෙනවා. ඊට පස්සේ මට අවුරුදු 10 එතකොට මට ඉතින් එහෙම අපේ ජීවිත කාලය ඔහොම ගෙවිලා යනවා. ඒ තරයට මාසෙකට ඉස්සෙල්ලා ඒ විදිහම සිද්ධියක් ඒ බඩගොඩ වැඩි නිවාසී කියන්නේ මගේ ගෙවල් හිටලා මීට 5ක් විතර යහයි. ඒ සිද්ධියේදී වෙන්නේ මේ වගේ සිද්ධියක්. ඒ ගින්න ගනිද්දි මම එතනට යනවා. ගිහිල්ලා සියලු මාධ්‍ය ආවරණය කරලා මුළු ලංකාවේම සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒ සියල්ල වාර්තා කරනවා. හැබැයි මම ඒ වාර්තා කරද්දී මම හිතියේ තැන කොහොම කියන්න කියන මට තේරුන්නේ නැහැ. මම ඒ සිද්ධිය කොහොම හරි වාර්තා කරනවා. ඊට පස්සේ ඉඳලා අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඇවිල්ලා උදේ සියලු පිච්චිච්ච වෙඩිටියන්ගේ බොඩි ටික එළියට ගස්සනවා. ඒ අරගෙන කොලේක තියෙනවා ඒ බොඩි ටික. මේ බොඩි ටික තිබ්බම මට මතක් වෙච්චි හරියටම අපේ අම්මලා මැරිච්ච සිද්ධිය. මේ සිද්ධියයි මේකයි ඒ ගිනි ගැනීම සිද්ධිය වෙනස් වුණා. මේ සිද්ධි දෙකම එකයි.
15: මෙරට මින්ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක් සමගද කටයුතු කරන චන්දන පෙරේරා නෙට් නිවුස් සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසක්.
16: ඔව් ඇත්තටම අපිට ශේෂ්ත්‍රයේ මාධ්‍ය ආයතන සියල්ල එක්ක අපි වැඩ කරනවා. ඉතින් ශේෂ්ත්‍රයේ දීර්ඝ කාලීනව අපිට අදට වුණත් අපක්ෂපාතීව ප්‍රවෘත්ති වාර්තාකරණයක් අපිට දැක ගන්න ලැබිලා තියෙනවා. ඉතින් අපි දාන සමහර නිවුස් වල දෙවනි වටයත් අප්ඩේට් එකත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකේ ප්‍රවෘත්තියක් දැනගන්න තියෙන කාලයේ වටිනාකමට අවශ්‍ය ප්‍රවෘත්තිය සහ එහි නිවැරදිභාවය හඳුනාගෙන වැඩ කරන ආයතනයක් විදිහට තමයි අපි නෙට් FM නිවුස් එක දකින්නේ. ඒ වෙනුවෙන් අපිට වැඩ කරන්න ඒ ආයතනත් සමග වැඩ කරන්න ලැබීම මේ මාධ්‍ය ජීවිතයේ ලැබපු ලොකු භාගයක් කියලා අපි මම විශ්වාස කරනවා. ඉතින් මම සුබවතනවා නෙට් නිවුස් එක.
17: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු ආදිනේ

සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුරු මාවතේ තුන්වෙනි පැයට තමයි අපි හෙමීට හෙමීට මේ ඇවිල්ලා තියෙන්නේ. දන්නෙම නැතුව වෙලාව ගත වෙලා ගිහිල්ලා තියෙන ඉක්මන. කියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඒ දේවල් පස්සට තියලා මං අපි අහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනේ කියලා හිතුවා. මොකද මට සමහර විට සමහර නම් කියාගන්න බැරි වෙයිදත් කියලා හිතෙනවා. ඒ තරමට WhatsApp messages ගොඩක් ඇවිල්ලා තියෙනවා. කෝල්ස් උත් ගත්ත කට්ටියක ගොඩ දෙනෙක්ගේ නම් ලියාගෙන තියෙනවා. ඒවත් කියවන්න ඕනි. මම මුලින්ම යන්නේ CM Enterprises එක පැත්තට ගිහිල්ලා අපේ දසුන් අයියා උපුල් අයියා එතුළු කට්ටිය අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. මේ මං කියවන මැසේජ් මට ඇවිල්ලා තියෙන්නේ 10:00 විතර හොඳේ. පැය 1:00 පැය 2කට කෙට්ටුයි මං දැන් මේ මැසේජ් කියවන්නේ නැතුව. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ මකුල්ලලුව රංජිත් දිසානායකයි මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ මවුන්ට් ලැවිනියා වල ගල්කිස්සේ තියෙන නිව් දර්ශන මෝටර්ස් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා අපේ වරුණ මැසේජ් එකක් දාලා තියෙනවා. දර්ශන, සකුණ, දිලාන්, නුවන්, සුරංග, චමින්ද සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හංගල්ලේ ඉඳන් අපි වහගෙන ඉන්නවා දිලාන් නිරෝෂ්. එයාගේ පිටකොටුවේ ඉන්න සුදු අයියවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා දෙනවා. දේදුරු මාවතෙන් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා ඌරුබොක්කේ ඉඳන් ජයශාන්ත ඇතුළු කට්ටිය අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා උඩුපුස්සෙල්ලා ඉඳන් සමන්ත අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. වයිෆ් ඉන්නවා හේරත්. එතකොට දුව නයනි, ඊට පස්සේ හසිනි දුව, සචිනි දුව, ඒ හැමෝම එකතු කරගන්න කියනවා. පොළොන්නරුවේ ඉන්න තරුණවත් එකතු කරගන්න කියනවා. හයි ජනි, කොහොමද? කාලෙකට පස්සේ ඔයාලට මැසේජ් එකක් දාන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාන්නේ ගිරිඋල්ල ස්ප්‍රින් වෝටර්ගේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්නා. හයි හයි අම්මෝ, ෆොටෝ එකක් අද ලෙවල තියෙනවා, මටත් hina යනවා ඒක දැක්කම. නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන සහ චාන්දනී චන්දන ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න ගම මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තැන්කියු අද ලෙවල තියෙන ෆොටෝ එකට. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපේ කල්ලුතර පනාපිටිය චාමර ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න චාමර සහ තනෝජා මැසේජ් එකක් දාලා තිනවා. මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීරයියා. ඊට පස්සේ අම්මෝ මැසේජ් ගොඩ, මේ කවුද බලමු. මැසේජ් කියන්නේ ගොඩාක්, රචනාවගේ මැසේජස් ගොඩක් දාලා තිනවා. මං ගෙදර අපේ ගෙදර ගොයන් කපනවාද? ඉතින් උයන ගමන් ඔයාව අහගෙන ඉන්නවා. ආදරෙයි ගොඩක් කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ මැසේජ් එක දාලා තියෙන කෙනා මේ බුත්තල ඉන්න අචලා. එයාගේ හස්බන්ඩ් හර්ෂ, දුව ශ්වේතා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මේ සතීෂ් පෙරේරගේ කණ්ඩලමේ වැව සින්දුව දෙන්න පුළුවන් නම් හොඳයි කියලා තියෙනවා. මං හිතන්නේ මේ පැයේ නම් දෙන්න බැරි වෙයි. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැනේ. හෙට දෙන්න අනිවාර්යෙන් උත්සාහ කරන්නම්. කොහොම හරි අචලා, ඔයාව ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නවා. බරුදැල් පොළ SL ප්‍රනාන්දු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනී, සුබ දහවලක් වේවා කියලා අනුරාධපුරයේ පොල්ලෙයාර් හන්දි ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංජිත් ප්‍රියංකර අයියා වෙන්නද මැසේජ් එකක් දාලා. සේනාරත්න සුපර් එකේ ඉන්නවා සේනාරත්න මහත්මයා, සංදීප, ඉනෝකා, දුලාරි, දිනේෂිකා, හර්ෂිකා, ගයත්‍රි, ඊෂා, කෞශල්‍ය, මෙදවචියේ මන්නාරම් පාරේ ඉන්නවා ලක්ෂිකා, ලක්මාලි, පුල්ලෙයාර් හන්දියේ සැලොන් එකේ ඉන්නවා මහීමයාද, අනේ මන්ද, ගුණසේකර මහත්තයා, ඊට පස්සේ නිපුන්දි, මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඔයා ලස්සනට වැඩසටහන කරනවා මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. බදුල්ලේ බැද්දේ ගම ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන අපේ මාළනි. එයා කියනවා එකතු කරගන්න කියලා හස්බන්ඩ් නිමල්, පුතාලා දෙන්නවයි, දුවල දෙන්නවයි, ශ්‍රියානි නංගිවයි මං එකතු කරගන්න. හයි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල් ඉඳන් චමෝදි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් කාවින්ද, බබා ඉන්නවා ජනිරු. බලන්න බබාට කොච්චර ලස්සන, කොච්චර වටිනා කියන නමක්ද දාලා තියෙන කියලා ජනිරු. ආයුබෝවන් සුබ දවසක් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපි වහගෙන ඉන්නවා බුත්තල ඉඳන් චමින්ද මැසේජ් එකක් දාලා කියනවා. NSRS ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ටේලර් ෂොප් එකේ ප්‍රේමසිරි අයියා, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. තව නම් ඇත්තටම ගොඩක් තියෙනවා කියන්න. මං ඉස්සරහදී අනිවාර්යයෙන්ම කියන්න. ඉවසීමෙන් අහගෙන ඉන්න.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. Breaking News.
1: මෙන්න දැන් ලැබුණු පුවතක්. මේගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය ගණන 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේගමුව දිස්ත්‍රික් රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ මේ අතර නිලධාරීන් සිව් දෙනෙකු දවන බවයි. තුවාල් ලැබුවන් 50කට වැඩි පිරිසක් මේගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මේගමුව බන්ධනාගාරයේ අද පෙරවරුවේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය තවමත් සමනය වී නැහැ. ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් බලයනි සහ පොලිස් විශේෂ කාර්ය බලකායද තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින Net News වාර්තාකරු පැවසුවේ. මේ අතර රැඳවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් බන්ධනාගාරයේ අවට රැස් සිටින අතර ඔවුන්ද තවදුරටත් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බවයි එහි සිටින Net News වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ. රැඳවන් දෙපිරිසක් අතර මීගමුව බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේද පළමුව ගැටුමක් හටගත්තා. එහිදී තුවාල් ලැබූ 36 දෙනෙකු ඊයේ රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මිය ගොස් තිබුණා. මෙන්න එම පුවත නැවතත්. මේගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය ගණන 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේගමුව දිස්ත්‍රික් රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඒ අතර නිලධාරීන් සිව් දෙනෙකුද වන බවයි. තුවාල් ලැබූ 50කට වැඩි පිරිසක් මේ දක්වා මේගමුව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ අද පෙරවරුවේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය තවමත් සමනය වී නැහැ. ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් බලයනි සහ පොලිස් විශේෂ කාර්ය බලකායද තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින Net News වාර්තාකරු පැවසුවේ. මේ අතර රැඳවුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් බන්ධනාගාරයේ අවට රැස් සිටින අතර ඔවුන්ද තවදුරටත් නොසන්සුන් ලෙස හැසිරෙන බවයි එහි සිටින Net News වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ. රැඳවුවන් දෙපිරිසක් අතර මේගමුව බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේද පළමුව ගැටුමක් හටගත්තා. එහිදී තුවාල් ලැබූ 36 දෙනෙකු ඊයේ රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගෙන්ද දෙදෙනෙකු මිය ගියා.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
3: වේලාව 12:34.

0: කොවිසිත ලොතරැය. දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: FIFA World Cup nominalම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominal බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 6 වෙනිදා බේරුවල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pio TV නිල විකාශක.
5: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
6: සිත් බඳගනි, කල්පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
11: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
16: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
17: වෙලාව දැන් 12:37.
18: මේ වයිෆ්
19: මොකද හස්බන්ඩ්?
18: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග, පතෝල, වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
19: ඇයි?
18: රිස්ක් එක වැඩිනේ.
19: ඒ කිව්වේ?
18: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
19: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
20: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
21: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
22: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 011-236-636.
23: Yo, listen out there!
18: දැන් මේ දවස්වල සිකුරාද රෑ කිව්ව ගමන් මතක් වෙන්නේ Net FM අපේ DJ නයිට් එකනේ. ඉතින් අපේ DJ අසා ඇතුළු කණ්ඩායම හැම සතියකම ඕගොල්ලන්ට මොකක් හරි අලුත් එක්ස්පීරියන්ස් එකක් දෙන්න, මොකක් හරි අලුත් වැඩක් කරනවා. ඉතින් රටම දන්න ඊළඟ DJ තරුව වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් අපේ කණ්ඩායම සූදානමින් ඉන්න ඔයාට අවස්ථාව ලබා දෙන්නේ. කරන්න තියෙන බොහොම පුංචි දෙයක්. ඔයා කොහොමත් DJ ප්ලේ කරන ගමන් කරන පොඩි වීඩියෝ එකක් Net FM අපිට WhatsApp කරන්න. 0711-95-95-95 Net FM අපේ face to face DJ attack show එකේ රටම දන්න DJ තරුවක් එක්ක අනිත් පැත්තෙන් DJ එක ප්ලේ කරන්න ඔයාට chance එක හම්බ වෙන්න පුළුවන්. ඒක හන්දා ඉක්මන් කරලා ඔයා DJ ප්ලේ කරන වීඩියෝ එකක් අපිට එවන්න. අපි DJ අසා ඔයාට කතා කරලා වැඩි විස්තර කියයි. ඒ අතරේ දැන් ඔය DJ වලට එහෙම නටද්දි තමයි ඇඟේ පතේ තියෙන අමාරු වල තේරෙන්නේ අපිට ඒ දේවල් වල තියෙන බරපතලකම. ධනිස් වල අමාරු, අතේ පහේ අමාරු. මේ දේවල් ඉතින් ඉස්සරහට අරගෙන යන්නේ නැතුව දැනගන්න කොටම නවත්ත ගන්න එක තමයි වටින්නේ. ඒ හින්දා තමයි සෙවනගල ආයුර්වේද වෙදමැදුරට යන්න කියලා ඔයාලට මතක් කරන්නේ. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තමයි ආයුමා ආයුර්වේද වෙදමැදුර තියෙන්නේ. එතන ඉන්නවා කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා. හාස්කම් වගේ එතුමගේ ප්‍රතිකාර වලින් ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනි ලෙඩක් සුවපත් කරගන්න ඔයාට පුළුවන්. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 740 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ලෙඩක් හැදුනම කනස්සලු වෙවි ඉන්න එපා. යන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. ගොඩාක් වෙලාවට ඔය ලෙඩ රෝගවලට හේතුව වෙලා තියෙන්නේ අපි ආහාර පුරුදු. අපි ගොඩාක් වෙලාවට කෑමවලට එකතු කරගන්නේ ඔය કૃතිම රසකාර කරකවීමනේ. ඒව එකතු කරගන්න අවශ්‍ය නැහැ. ලංකාවේ අපේම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් කුළුබඩු තුන පහ ටික, ගම්මිරිස් කුඩු ටික, මාළු කරිමේ මනාද මස් කරි මිශ්‍රණය, ඒ දේවල් එකතු කරගන්න ඔයගේ කෑමකට. මොකොත්ම ඕනේ නැහැ. දැන් ෆ්‍රීලන් නිවසින් එන අලුත්ම නිෂ්පාදන පෙළ තමයි ෆ්‍රීලන් මසාලා පවුඩර් එක කියලා කියන්නේ. හෙළ මසාලා පවුඩර් එක කියලා කියන්නේ. අපි හැමෝම කැමති ඉන්දියාවේ මසාලා රහට ගෙදර හදන කැම්වේල රස ගන්නවා ගන්නව නම් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් තමයි ඒකට තියෙන හොඳම විසඳුම. එළවලුලට එකතු කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා, මාළු වලට රෙඩ් කරි මසාලා, මස් ජාති වලට නම් බ්ලැක් කරි මසාලා. කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර හදන කෑම වේල කෑමට එකතු වෙන කට්ටියට සර්ප්‍රයිස් එකක් කරන්න ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කෑම වේලට එකතු කරලා හදලා බලන්න. සින්දු වලට කට්ටියට අග්ගාල එකතු කරගන්න හදන්න. රුක්ෂාන් ෆර්නෑන්ඩෝ අපිට මොරටු ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා ගොඩාක් ආදරය කරන එල්පීටී සඳමාලිව එකතු කරගන්න කියලා තියෙනවා. කලිනුත් මේ මෙසේජ් එක කිව්වනේ, කෝල් එකක් දුන්නනේ අපිට යා. ඊට පස්සේ නාගහවත්ත හල්දුම් නෑ ලහිරු කුමාර් පොඩ්ඩයි ඉන්න කසුන් තමයි මෙසේජ් එක දාන්නේ. එයාගේ නම කසුන් ලහිරු කුමාර් නාගහවත්ත. හල්දු මුල් ඉඳන් තමයි අපි බහගෙන ඉන්නේ. හැමෝම එකතු කරගන්න කියලා කියනවා සින්දුවකට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කළුතර ඉඳන් අපේ රමණි සුමේ දක්වත් මෙසේජ් එකක් දාලා තියෙනවා. පවුලි හැමෝම, කැනඩාවෙ ඉන්න යාළුවෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. මිගමෝ ටවුන් එකේ උර්ලෝසු කණුව ගාව තියෙනවනේ ජයසිරි බතික් ෂොප් එක. එතන ඉන්න ටීම් එකේ කට්ටියවත් එකතු කරගන්නවා. හැමෝගෙම අවධානය මේ වෙලාවේ ලංකාවෙම තියෙන්නේ මිගමෝ පැත්තටනේ. මේගමුව බන්ධනාගාරයේ අවට සිද්ධ වෙන සිද්ධි පිළිබඳව නිරන්තරයෙන් අප්ඩේට් වෙන්න ඔයාට පුළුවන් netnews.lk අපේ වෙබ් අඩවියට යන්න. එහෙම නැත්නම් අපේ netnews facebook පිටුව, netnews youtube channel එක subscribe කරලා තියාගන්න. දර්ශනත් එක්ක මේ දේවල් පිළිබඳව ඔයාව අප්ඩේට් කරන්න netnews අපේ කණ්ඩායම සූදානම්ින් ඉන්නවා. මහනුවර ඉඳන් චතුරිකා මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා ගිනිගත් හේන ඉන්න ලීලානන්ද අයියව, එයාගේ නෝනා අනුෂාව, පොඩි දුව රිතීෂව, ලොකු දුව කාවින්දයව, ඒ වගේම තමයි අම්මා නන්දාවතී, තාත්තා සිරිල්, පුතා විශ්ව විනෝදේවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 46යි. ඩග්ගාල කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කෝල් කරපු කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. මම මුලින්ම යන්නේ බුත්තලට ගිහිල්ලා ඉන්න. බුත්තල කුඩා වෙ ඉඳන් අපේ මල්කාන්ති අක්කා කතා කරා. සූර්යාව ලියනාර රචි අයියා කතා කරා. ඊට පස්සේ හොරපේ ඉඳන් චන්ද්‍රිකා අක්කා කතා කරා. එතන ඉතින් අක්කා කිව්වට නැන්දගෙන. අපේ ප්‍රොඩක්ෂන් එකේ ලක්ෂිත අයියාගේ නැන්දලු. ඊට පස්සේ පොළොන්නරුව ඉඳන් රමණි කතා කරා. බණ්ඩාරවෙලි ඉඳන් අපේ පුබුදු කතා කරා. එයාගේ අම්මවයි තාත්තවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කිව්වා. බලංගොඩ පණානේ ඉඳන් නදුනි ඇඹරුම් හලේ අජිත් අයියා කතා කරා. වාසි වයිෆ්ගේ නම තමයි රසිකා. එතකොට දුව නදුනි, ගිහානි දුව මේ කට්ටියව එකතු කරගන්න කිව්වා. වලස් මුල්ලේ ෆිල්ම් හෝල් එක ඉස්සරහා ත්‍රිවිල් පාක් එකේ වීරසේකර අයියත් කතා කරා. ත්‍රිවිල් පාක් එකේ ඉන්න කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා. මොනරාගල වැදිකුඹුරේ අපේ මංජුලා අක්කා අදත් කතා කරා. ශෂිනි දුව, ඊට පස්සේ චමාෂ පුතා, අවිෂ්කා දුව, සිත්මි දුව, ඒ දෙන්නගේ අම්මා මොනික් එකේ ඉන්නේ අයිරාංගණී අක්කා, මේ හැමෝම එකතු කරගන්නවා. කිතුල් කොටේ ඉඳන් ප්‍රේමසිරි අයියත් කතා කරා. එයා කතා කරලා කිව්වා එකතු කරගන්න කියලා. අසංක මල්ලිව, ඊට පස්සේ අම්මා ගුණවතීව, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර සෙට් එකම එකතු කරගන්නවා. අපිට මාතර ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා ප්‍රදීප්. ප්‍රදීප් කංකානම්ගේ ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න ප්‍රදීප්. මේ අපි අහන්න යන සින්දුවට මඩපාති ඉඳන් ලක්ෂ්මණ අයියා මැසේජ් එකක් දාලා තිනවා. පවුලේ හැමෝම එකතු කරගන්න මේ සින්දුවට. රුවන්තිකා අපිට මැසේජ් එකක් දාලා තිනවා. අනුරාධපුරේ අම්මලගේ ගෙදර ගිහිල්ලා ඉන්න ගම. පවුලේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බුත්තල මැක් ගාමන්ට් එකේ සෙට් එකත් මම මේ සින්දුවට එකතු කරගන්නවා. දැන් ගාමන්ට් ගැන කියනකොට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි net fm අපේ ටීම් එක ඔයාගේ ගාමන්ට් එකට ඇවිල්ලා දවසක් තිස්සෙම ඔයාව සතුටින් තියන සූදානම් ඉන්නවා. අපේ අනුරංග කොල්ල ඇතුළු සෙට් එක තමයි මේ වැඩේට බැහැලම වැඩ කරන්නේ. ඒක හන්ද ඔයාත් ගාමන්ට් එකක වැඩ කරන කෙනෙක් නම්, ගාමන්ට් එකක අයිතිකාර කෙනෙක් නම්, අපේ අනුරංගට කෝල් එකක් දීලා අපේ net fm කණ්ඩායම ඔයාගේ ගාමන්ට් එකටත් ගෙන්න ගන්න. 0.77 419 74 33 0.77

419 7433 කියන නම්බෙකින් තමයි අනුරංගට කතා කරන්න ඕනි. යටියන්තොට නිතූ ගරාජ් එකෙත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිනවා රුක්ෂාන්ගෙන්. ලක්ෂාන්, රුක්ෂාන්, පොබුදු කුමාර, ඊට පස්සේ ජයම්පති, සෙල්වම් මේ කට්ටියම එකතු කරගන්නවා. කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ අපි රංගන මැසේජ් එකක් දාලා තිනවා. කටාන රෝස් ටේලර්ස් එකේ කට්ටියත් අපි වහගෙන ඉන්නවලු. කලවානේ පුෂ්ප අක්කා ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්නවා. සලාම් නමස්තේ අයියා, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියන්නේ බුලත් සිංහල ඉන්න මාලා. ඔයාවත් මං එකතු කරගන්නවා මාලා, මම ඔබ ගැනම සිතාලා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මතීෂ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනී, මට නෙල්සන් වාස්ක සින්දුවක් දෙන්නකෝ. එහෙම කියන්නේ අම්පාරේ බුද්ධන්ගල ඉඳන් අපිව අහගෙන ඉන්න කෙනෙක්. වැඩේ තියෙන නම හොයාගන්න විදිහක් නැතුව මම ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කොහොමද. ඉතාලියේ මෙසීනාවල ඉඳන් අපිව අහගෙන ඉන්නවා. ඒත් නම ඉවල නෑනේ. අනුර, අනුර ලක්ෂ්මන්, ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අම්පාර උහන බණ්ඩාර ස්ටුඩියෝ එකේ නෙත්තහන සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. ගයාන්, ශාන්ති, චමුදි මේ කට්ටියම එකතු කරගන්නම්. අපේ මාපලගම පියල් ජේ අයියා, ඊට පස්සේ කිරිබත් ගොඩ සඳුනි, ඔයාවයි පවුලේ හැමෝමයි එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් ඇවිල්ලා තිනවා යටියන්තොට මහවිලි ඉන්න සඳමාලිගේ. ඔමා ෂදුව, රනිඳු පුතා, රසින්දු පුතා, චෙනූෂා චූටි මැනික, හස්බන් සුසන්ත මේ කට්ටියව එකතු කරගන්නවා. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. සුබ දහවලක් අයියේ. පරකඩු ඉඳන් සුභාෂිණී තමයි එහෙම අපිට කියන්නේ. හස්බන් නෂාන්ව, ඔසඳි දුවව මේ වෙලාවේ නෙත්තහන සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපේ පුන්සරා අපිට මැසේජ් එකක් දාලා තිනවා ඇල්පිටියේ ඉඳන්, ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ජනී, අපිවත් කියන්න එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන යටියන්තොට ඉඳන් අපිව අහගෙන ඉන්න මහේෂි, ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. මමත් ඉන්නවා ජනියෝ, මාවත් එකතු කරගන්න කියලා මොනරාගල ඉඳන් මේනක සඳරුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා කිතුල් ගණින්න නිලු. එයාගේ දුව තරුෂිවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මාත් අහගෙන ඉන්නේ ජනී, එකතු කරගන්න සින්දුවකට කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. මම කලිනුත් නම කියපු කෙනෙක්. බලන්නකෝ ඉතින් දෙවනි පාරටත් නම කියව ගන්න තියෙන ආසාව. අපේ අචලා බුත්තල ඉඳන් අපිව අහගෙන ඉන්නේ. හස්බන්ඩ් ඇතුළු පවුලේ සියලුම දෙනාව අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. තව තියෙනවද නම් පොඩ්ඩක් ඉන්න බලන්න. මිස්සුණු නම් තියෙනවද? නෑ, ඔක්කොම කිව්වා. හරි, එහෙනම් සින්දු අහන්න යමු.

ඇවිල්ල ඇවිල්ල තෑගි යකාගේ රැවුලෙන්ම ඇදගෙන ඇවිල්ල තියෙන්නේ අපේ ගින්දර කෙල්ල ජානු. එනං ඉතින් ගින්දර හැන්දෑවට ඉඩ දීලා දේදුරු මාවතෙන් ජනී කොල්ල බැහැල යන්න තමයි හදන්. මේ වෙතර කෝල් කරපු WhatsApp මැසේජර් සෙවපු හැමෝටම ස්තුතියි. හෙට උදේ 10ට හම්බ වෙමු. ගිහින් එන්නම් මම ජනී.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavana Ratapuram Rasa Genayana Aulesam Rasa Karakana Mather Freela Noodles Taste Ke Trust Ticker.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.
5: තැන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: Meltol. Hisaratya una semprathishyava angapathavedanava apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki.
1: Wow! Ankatin ekak?
2: Oh puthe, neum rasaguna ha poshanaya piri ankatin ekak. Freshness lokve tawat surakshithawa ena anchor. Uparima arakshawa usasma tattwaya saha poshana gunaya sahathikai.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න. සුබ දහවලක් දවල් එකයි දැන්.

0: 101.8 දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම @news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මිගමු බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මිගමු දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ පිළිබඳව එම රෝහලේ උසස් නිලධාරියෙකු මීට පෙර net news වෙත තහවුරු කළා. අද පැවති ගැටුමෙන් මියගිය ගණන 19ක්. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුද පණ බවයි මිගමු දිස්ත්‍රික් රෝහලේ එම උසස් නිලධාරියා පැවසුවේ. මිගමු බන්ධනාගාරයේ පළමුව මෙම ගැටුම හටගත්තේ ඊයේ පස්වරු 1ට පමණයි. එහිදී තුවාල ලැබූ 36 දෙනෙකු මිගමු රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අතරින් බ්‍රැන්දවියන් 2 දෙනෙකු ඊයේ දිනේ මිය ගියා. මිගමු බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් බලයන් සහ පොලිස් විශේෂකාර බලකා නිලධාරීන්ද තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින net news වාර්තාකරු පැවසුවේ. මිලගනෙත් නිවුස් පසරු 2ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: FM 95 94.8

ஹாய் ஹாய் தோலகாய் வினாடி எக்கலஹாய் வெலா வாரியட்டமா ඔයාගේ මගේ පැයතුන ඔන්නේ ඉතින් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ කෝ ඉතින් දැන් මට පොඩි සද්දයක් ඕනේ ඔය පැත්තෙන් මම වහගෙන ඉන්න මගේ කෙල්ලන්ට කොල්ලන්ට තමයි මේ මතක් කරන්නේ අදත් ඉතින් මම ඉන්නව හරියටම හවස 4 වෙනකන් ඔයා කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් ඔයාට මොනවත් කියන්න යන්නේ එන්න මේ පැත්තට අදත් වෙනද වගේම හවස 4 වෙනකන් මම ඔයාගේ ළඟින් ඉන්නවා ඔයාට තෑගි ගොඩ කොයොම වෙස් සුකුයි අරගෙන ඇවිල්ලා තියන්නේ මොකද ඉතින් මම මේ අරගෙන ආපු ඒවා ආයෙත් ගෙදර අරන් යන්නද ආයෙ අනිපතර හැරලා ගෙදර යන්න බෑනේ හින්දා මේ ගෙනාපු කොහොම ටික අපි කිසිම ලෝභකමක් නැතුව දීලා තමයි යන්නේ එහෙනම් ඉතින් වෙනද වගේම කාල් කරන්න අඩිපුලම් 01152553 63 ඒ වගේම 0765 95 95 95 මගේ වට්ස්ඇප් නම්බර් එක එන ජැටකට මේ පැත්තට වට්ස්ඇප් chat එකේ ඉන්න කට්ටියට වගේම කාල් කරන කට්ටියටත් හවස 4ට කලින් මේ පැත්තට කාල් කරොත් ඉතින් ලස්සන සින්දු ටිකක් මංගානේ ඔයාට හම්බ වෙනවා ඒ අතරේ ඔව් මේ යෝධයත් අද ඇවිල්ලා ඉන්නේ තාම සද්ද කරන්න පටන් ගත්තේ නැහැ මං කියලා තියන්නේ අද පටන් ගන්නකොටම සද්ද කරන්න ලෑස්ති වෙන්න එපා පොඩ්ඩක් අටවහගෙන ඉන්න මම වෙලාව කියන්නම් එතකොට ඔයා ඔයාගේ සද්ද දාන්න පටන් ගන්න කියලා දැන් යකා නටන්නේ මගේ අත උඩ අපිට දැන් යක්කුත් නටවන්න පුළුවන් එහෙනම් ඉතින් අද තැගි යකා ඉන්නවා ලෑස්ති වෙලා වාරි තැගි දෙන්න එහෙනම් ඉතින් කාල් කරන්න මැසේජ් කරන්න අපේ වෝල් පෝස්ට් එක තියෙනවා අනෙත් FM Facebook ෆෑන් පේජ් එකේ. තාමත් අපේ ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා ලෑස්ති වෙලා ඉන්න තෑගි යකාර එක එක දේවල් කියාගෙන මේ පැත්තට ආපු ගමන් හරිම වෙලාව ඔයාගේ නම ගම විස්තර එක්ක එක්ක WhatsApp මැසේජ් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ වෝල් පෝස්ට් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයා කැමති කොහොමද? ඔය කැමති ඕන විදිහකට ඔයාට එයාගෙන කියන්න පුළුවන්. හරිද? ඒ විතරක් නෙමෙයි අද ඔයාට රුපියල් 2000 මුදල් තෑගි 6 දිනකට දිනා ගන්න චාන්ස් එක තියෙනවා එහෙනම් මේ පැයේදී දෙන්නේ ක්ලාස්ති වෙලා ඉන්න රුපියල් 2000ක මුදල් තෑගක් දිනා ගන්න වසනාවන්තයා වසනාවන්තිය ඔයා වෙන්න පුළුවන් හරි එහෙනම් ඉතින් අද අපි දන්නේම නැතුව ඔන්න මේ මාසෙත් දවස් 6ක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා අද දවසේ බර්ත්ඩේ විෂස් තියෙනවා නම් බර්ත්ඩේස් විතරක් නෙමෙයි යන්නේ ඇනිවර්සරි විෂ එකක් වෙන්න අද වෙන්න පුළුවන් යාට ඉස්ලාම් අනේ මට ලැජ්ජයි වගේ අද වෙන්න පුළුවන් යාට ඉස්ලාම් ආයි ලව් යූ කියලා කිව්වේ අනේ ඒකත් ඔයාට ඕනි නම් මට කියන්න පුළුවන් මං කැමති ඔය වගේ පුංචි පුංචි ගොසිප්ස් දැනගන්න අපිට ඕනේ නැති දෙයක් නෑ නේද එහෙම තමයි ඉතින් මාත් එක්ක මෙච්චර මේ දේවල් ෂෙයා කරගන්න ඔයාට ඕක මට කියන්න බැරිද එහෙනම් ඉතින් හරියටම හවස 4 වෙනකම් මගෙත් එක්ක ඉන්න තව ටිකකින් තැකි යකා මොනවා හරි කියයි මෙතෙන්ට ඇවිල්ලා මං ඔයාගේ ජානෝ

0: අම්බේ පුසුම්බ යක්කෝ යන්නේ පුළුට සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරක නෑ. යකාවනේ කොහොම හරි.
1: ආවේ ආවේ ආවේ ඔය ඉතින් නේද? දවල් 1යි විනාඩි 18යි වෙලාව. යකාව කොහොම හරි දැන් ඉතින් ඔයාට පුළුවන් මේ ආපු යකාගෙන් ඔයාගේ තැග්ග අරගන්න. දවල් 1යි විනාඩි 18යි කියලා ටග්ගාල වාද කරන්න තියෙන්නේ. WhatsApp message එකක් දාන එක එහෙම නැත්තම් යන්න net fm අපේ wall post එක පැත්තට ගිහිල්ලා ටග්ගාල කමෙන්ට් එකක් දාන්න. වාගේ නමගම විස්තර ටිකත් එක්ක පැහැදිලිව හරිද? ඊට පස්සේ අපි ආඩ තරංගේ ජයග්‍රහණය කරපු කෙනා හොයාගත්තට පස්සේ call කරද්දි phone එක answer කරේ නැත්නම් දානව යක්කුන්ට කන්න. හරි, ඒ නිසා අනිවාර්යයෙන්ම ෆෝන් එක අන්සර් කරන්න ඕන. හරිද? මොකද අපි කෝල් කරනවා. මොකද ඔයාට මෙච්චර මේ තෑගි දෙන්නේ ආයෙ ඉතින් ඔක අපි ළඟ තියාගන්නේ ඔයාට දෙන්නනේ. ඒ නිසා කෝල් එක අන්සර් කරන්න නැතුව හිටියොත් මට කියන්න තියෙන ඉතින් දානව යක්කුන්ට කන්න. හරි, දැන් ඉතින් දවල් 1යි විනාඩි 18ට ඇහිච්ච ඒ වෙලාව ඔයා මැසේජ් කරන අතරේ මට ඔයාට මතක් කරන්න තව පුංචි දේවල් ටිකක් තියෙනවා. ඉක්මනට මම වාඩි ගැන මතක් කරලා ඉන්නද? මේකනම් මේ කියන්නේ ඉතින් මගේ ලස්සන ගැරු ළමයි ටිකට. එයාට දැන ගන්න ඕනේ පණිවිඩය මතක් කරන්න බෑ නේද? දැන් ජීවිතේ අපිට ඕන තරම් අමාරු කාලවල තියෙනවා. හැබැයි ඉතින් හැම මාසයකම ඔයාට පුංචි අමාරු කාලයක් එනවා, ඇඟට අපහසු කාලයක් එනවා. ඒ කාලේ තමයි ඉතින් ඔයාගේ පීරියඩ්ස් දවස් කියන්නේ. ඉතින් එහෙම දවස් සමහර වෙලාවට ඔයාට ඔයාගේ ජීවිතේ හොඳම දවස් ගෙවිගෙන යනකොට වෙන්න පුළුවන් එන්නේ. ඒ දවස්වලට ඒ හොඳම දේවල් මිස් කරගන්නවද? එහෙම නැත්නම් අර අමාරු දවස්වලටත් හොඳම විදිහට කිසිම අපහසුාවක් නැතුව ඔයා දවස ගෙවනවද කියලා තීරණය කරන්න ඕනි ඔයාම තමයි. ඒකට තමයි දැන් ඔයාට හරිම පෑඩ් එක තෝරගන්න කියලා කියන්නේ. බය වෙන්න දෙයක් නැහැ. මාකට් එකට ගිහාම ඔහෙම හිතන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඕකට මාකට් එකට ගිහාම ඕන තරම් පෑඩ්ස් වර්ග තියෙන්නේ එහෙම කියලා. හැබැයි ළමයෝ චුටක් කල්පනා කරලා බලන්න, ඔය පෑඩ්ස් පාවිච්චි කළා කොච්චර නම් අමාරුවේ වැටුණද? ස්කූල් යනකොට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා යුනිවර්සිටි යන කෙනෙක් වෙන්න පුළුවන්, ජොබ් එකට යන කෙනෙක් වෙන්න පුළුවන්, අදවාගේ ජොබ් ඉන්ටර්වියු එක තියනවා වෙන්න පුළුවන්. මේ වගේ ඕනම විශේෂ දවසකදී දෙයියෝ ඔය දේ ඔයාට දුන්නට පස්සේ ඔයා පාවිච්චි කරන පෑඩ් එකෙන් ඔයාට අපහසුාවක් දැනෙනවා නම් ඇඳගෙන ඉන්න බැරි නම් ඕක ලීක් වෙයි කියලා බයක් තියෙනවා නම්, ලීක් වෙන ප්‍රශ්න වලට ඔයාට මුහුණ දෙන්න වෙලා තියෙනවා නම් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයා ඒ වැරදි දේ තමයි තෝරගෙන තියෙන්නේ. හරිම දේ තෝරගන්න නම් ඔයාට දැන් බය වෙන්න නැතුව යන්න මාකට් එකට ගිහින් මෙන්න මේ ළමින්ම ඉල්ලන්නේ. ඒ තමයි ෆෙම්ස් ඇය පාවිච්චි කරන ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව දැන් දවස පුරාම ඔයාගේ අපහසු දවස් හරිම පහසුවෙන් ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් ගන්නවා නම් ඒ ෆෙම්ස් ඇයම තමයි මේ හැම දෙම එක SLS ISO තත්ත්ව සහතික සහිතව තමයි මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. සාධාරණ මිලකට දැන් ඔයාට ෆෙම්ස් ඇය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාත් අරගන්න. ඔයාගේ පාර්ට්නර්ට ඔයා කියනවා නම් මේ අමාරු දවස්වලට යන්න බබා ගිහින් මට පෑඩ් පැකට් එකක් අරන් එන්න කියලා. නම කියලා මේ යවන්න. හරිද? මොකද ඉතින් දන්නවනේ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් හරි ඉක්මනට දේවල් අමතක වෙනවනේ. ඒනම් ඉතින් ෆෙම්ස් ඇයම අරගෙන එන්න කියලා අනිවාර්යයෙන්ම කියන්න. ගින්දර හැන්දෑවට කවුද එන්නේ කියලා මේ බල හිටියලු. ඔව් ඔව්, අනේ මට සුදු මැණික කියලා තියෙනවා. දැනුයි දන්නේ ජාන්, වෙල්කම් ගිරිවල ස්ප්‍රින්ට් වෝටර් එකේ. අපි තමයි ඔන්න අද පළවෙනි මැසේජ් එක ඔයාට දාන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. තෑන්ක් යූ මාව අහගෙන ඉන්නවට හඬ දෙන්න ලෑස්ති කරගත්ත මේ හැන සින්දුවර මං එකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. බද්දේගමින් මදු ගර්ල් මට මැසේජ් කියලා තියෙනවා. හයි මදු, කොහොමද? ආව එකතු කරගන්න මේ හැන සින්දුවටම.

0: හැමතේ එකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න. තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
1: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
2: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 7 වෙනිදා පානදුර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pio TV නිල විකාශක.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
12: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
13: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
14: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
15: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636

Mokadi tegnato vidare da umma denna paduang. මටත් පුළුවන් අර යා වගේ එකලඟ එකලඟ උම්ම දෙන්න බැරි වුණාත දැන් චුට්ටි චුට්ටි ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ. ආව් බලන්නකො මේ දෙප් කෝල් චාන්ස් කරාම තියෙන ප්‍රශ්න මං කියන්නේ. බලමු ඔයාලම කවුද මේ මට කෝල් කරේ කියලා. අද මට අපේ ලියනාරච්චයි අලුත් නමක් දැම්මා. ලියනාරච්චයි අද මට දාපු නම තමයි වැහිලිහිණි බබානේ අප්පේ. ඒ කියන්නේ මම කතා කරන්න පටන් ගත්තාම දවල් එකේ ඉඳලා වහිනවද ලියනාරච්චයි ඔය පැත්තට. අද එකතු කරගන්නකෝ සින්දුවට කාන්ති අම්මවයි කුසුමාවදි අම්මවයි ගාල සමන් මුදලාලිවායි. අනිවාර්යෙන් මං එකතු කරගන්නවා මේ සින්දු සෙට් එකටම. ඊට පස්සේ අලුකල දෙනියෙන් චූටි බබෙක් කතා කරනවා වගේ මට ඇහුනේ මේ කෙල්ලගේ කටහඬ. දේදුන වසන්ති හායි දේදුනෝ. ඔයාවත් එකතු කරගන්නවා මං මෙහෙන සින්දු සෙට් එකටම. ඊට පස්සේ සෞභාග්‍ය කටියාවෙන් කෝල් කරා මං ඇහුව ස්කූල් යනවද කීය වසරද කියලා මෙයා ගෙනොත්. ඇයිද අයනේ මට විතරක් මෙච්චර මේ වයසට වඩා වැඩි වොයිස් එකක් දිවිලා මේ අනිත් අයට මේ හැම මාව කවදාවත් කාටවත් ඇහෙලා නැහැ පොඩි ළමෙක් කතා කරනවා වගේ. ආයි තින් කැලින්ම ටගරවට ගල් ගන්නවා වගේ. ආ අම්මවයි අපච්චෝයි මල්ලිවයි එකතු කරගන්නකෝ බලන්න මේ කෙල්ලගේ වැඩ. මං කියන්නේ මහත් වෙයි කියලා තාම උදේට කාලත් නැහැ දවල්ට කාලත් නැහැ. පොතම ළමයෙක් තමයි. රෑට ලුකන්නේ දෙයනේ රෑට ගන්න එක නිසට අඩු කරන්න ඕනි. හැබැයි අවදාවත් කෙට්ටු වෙන්නේ නැහැ. බලන් කියවම රෑට හොඳට කාලා මේ කෙල්ල දොයි. උදේටයි දවල්ටයි කාලා නැහැ. ඔහොම කිව්වට ඉතින් මමත් එච්චර තමයි. රෑට තමයි හොඳටම කන්නේ. අපි ඉතින් සාමාන්‍යයෙන් අර බත් පිඟාන ළඟින් ගියත් මහත් වෙන කට්ටියනේ. හැබැයි ඉතින් ඒකටත් පින දෙන්න ඕනි. හරි අපි ආම WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න WhatsApp message කළා තියෙනවා. මෙන්න මේ කටි අතරේ හෝගාල මෙහින් තෑගියාක සද්ද කරපු වෙලාව මට එවලා තියෙනවා කට්ටිය. අපි බලමු මේ පැයේ කවුද win කරන්න කියලා. good afternoon අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා දලුව කොටුව ෂාටේලස් එකේ කොල්ල සෙට් එක. ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්න නිගම්ප වලින් thank you පුංචිවත් මහන්සියක් දැනෙන්න එපා. ඉතින් මල් ලස්සන සින්දු දෙන්නේ මාව අහගෙන ඉන්න ගමන් වැඩ ටිකක් දන්නෙම නැතුව කරලා ඉවර වෙන්න. හායි සුබ දහවලක් ජාන සුන්දරි. මගේ යශෝ කෙල්ල තමයි මේ මැසේජ් කියවලා තියෙන්නේ. ඔයාට දාන්න මලක නමක් තාම හිතනවානේ කියලා තියෙනවා. ඔයා හිතලා හිමීට ලස්සන මලක නමක් අරගෙන ඉන්න පැටියෝ. ඔයා මොන නම දැම්මත් මං කැවති වමට ඔය ජාන සුන්දරි කියලා කතා කරනවාට. එතනින් පස්සේ සුබ සන්දේමක් ජානු. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා. සඳ ලංකාවේ කමල් ජයසිරියා යමසේජ් කියලා තියෙනවා. හයි කමල් අයියා, ඔයාවත් මං එකතු කරේ ගාන. හයි ජානු, ගින්දර හැඳවෙන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. කුමාරි මිස් දුල්මි, මම ලක්මාලි කඩවතින්. හයි හයි, ඔවත් එකතු කරගන්න කට්ටියත් එක්ක. තෑන්ක් යූ මා වහගෙන ඉන්නවට. ඊට පස්සේ අපිවත් ලස්සන සිද්ධුවකට එකතු කරගන්න කියලා කෝ මැසේජ් එක වල තියෙන කෙනා බුත්තලින් අච්චලා හස්බන්ඩ් හර්ෂදුව ශ්වේතා. හායිලා තියෙන සිද්ධුව බලමු. යන්න කලින් දෙන්න ට්‍රයි කරන්නම්. මං දැනට හන්න දෙන ලෑස්ති කරගෙන තියෙනවා. එක සිද්ධුවක් නෙමෙයි, එක සිද්ධුවකින් දෙකකින් නතර වෙන්න හිතුන්නේ නෑ මට. සිද්ධු සෙට් එකක්ම මං අහන්න දෙන්න ලෑස්ති කරගත්තා. එකට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636
2: දවල් එකයි විරාදි 46.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
9: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
13: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
14: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
16: Brought to you by
9: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Gampola Kasagala Samuha Vyapare Vetin
17: Rasata Gunata Uyanna Pitaya Tulapaha
18: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22.
19: දම්රෝ ෆෝම් මිට සඳහා 10%15% වට්ටම් දිවයින පුරා දම්රෝ
20: ප්‍රදර්ශනාකාරවලින්.
21: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
22: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: දවලකයි විනාඩි 43යි.
20: FM 95 FM 94.8 net FM.

विषेखारी विषेखारी विषेखारी හරි විසේකාරි යහුවේ බාචිගේ ඊළඟට මම අහන්න දෙන්න තව ලස්සන සින්දුවක් රෙඩි කරගෙන තියෙන්නේ. දැන් ඉතින් මාව අහගෙන ඉන්න විසේකාර විසේකාරියෝ ටික විසේකාරියෝ ටිකයි විසේකාරයෝ ටිකයි එකතු කරගන්න ඕනේ. මොකද දැන් ගොඩාක් වෙලාවක ඉඳලා කට්ටිය බලාගෙන ඉන්නවා කොතාම මාව කිව්වේ නැණි කියලා. WhatsApp messages පැත්තට යන්නම් රත්තරනේ පොඩ්ඩක් ඉන්න. ඊට කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ ගැන මම ඔයාලට මුලින්ම මතක් කරලා ඉන්නම්කෝ නේද? ආයුර්වේද ඖෂධ ගැන කතා කරන්න ඕනි. එහෙම කතා කරන හැම වෙලාවකම ඕන කෙනෙක්ගේ කටින් දැන් එළියට එන්නේ වෙන මොනවත් නෙමෙයි වෙන කොහෙවත් නෙමෙයි ඒ සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හරිම තැන ඔයා දන්නවනම් ඕන කෙනෙක් බය නැතුව දැන් ආයුර්වේද කියන වචනේ අහුන ගමම්ම කියන්නේ යන්න සෙවණගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගමට. කතා කරන්න සෙවණගල ආයුර්වේද පුද්ගලික සමාගමට කියලා. මොකද ඉතින් සෙවණගල ආයුර්වේද පුද්ගලික සමාගම කියලා කියන්නේ වසර 40ක අභිමානීය විශ්වාසය දිනාගත් අපේ උරුමය අපේ වෙදකම එක්ක ඇවිල්ලා තියෙන දෙයක්. ඉතින් මේ මෙතනින් ඔයාට ඔයාගේ ලෙඩ රෝගවලට අවශ්‍ය කරන ඕනම දෙයක් අරගන්න අවශ්‍ය කරන හොඳම ඖෂධ අරගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට අද කාලේ වයස් ભેදයක් නැතුව ඕන කෙනෙක් කියන දෙයක් තමයි මමත් දැන් කාලයක් තිස්සේ දියවැඩියාව හින්දා පුදුම දුකක් විඳින්න කියලා. දියවැඩියාව හින්දා ඔයා ඔය ඔළුවට අරගෙන තියෙන පීඩනය ඒකට ඔයා බෙහෙත් බොනවා බොනවා බොනවා බොනවා කොච්චර දේවල් වලින් ඔයා පාලනය වුණත් තවමත් ඔයාට ඒකට නිසි ප්‍රතිඵලයක් ලැබිලා නැත්නම් මං ඔයාට කියනවා බය නැතුව සෙවණගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව ඔෆිස් එකේ උනත් බලන්න.

දෙනෙක් නම් උදේට එනකොට කැහැ කැහැ ඉන්නවද ඩිවිෂන් එකේ ඉඳගෙන. එහෙම නැත්නම් එහෙම් බිරිස්සාව කියලා කියයි. උණ කියයි අඟපත වේදනාව. ඔය බොස්ලට කොච්චර මැසේජ් කරනවද බොස් අද මට උණ මට එන්න විදිහක් නැහැ කියලා. ඉතින් මම කියන්නේ අරගෙන පාවිච්චි කරන්න මේ හැම දෙම තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවර්ගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ඒ වගේම පැටිලිව වලට බයවිශ්‍ර කාලි දැන් ඉවරටම ඉවරයි. පැටිලිව වලට තිත තියන්න සෙවර්ගල ලිව බූස්ටින් කැප්සියුල් එකක් පාවිච්චි කරන්න ඕනි. අරගෙන බලන්න කොහොමද ඒකෙන් ඔයාට හම්බ වෙන ප්‍රතිඵලය කියලා. සමහර වෙලාවට අම්මලා දඟලනවා ළමයින්ට කැමටික් අවගෙන කොච්චර දඟලුවත් මේ ළමයා කැමටික් කන්නේ නැහැ. කන්න බෑ අපිරියයි කියලා කියනවා. සමහර ළමයට බඩ පිපෙනවා බඩ කැක්කුම බඩ ඇචින්නේ. මේ හැම දෙයකටම 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ගැනු ළමයි පිරිමි ළමයි කියලා වෙනසක් නැහැ. කොණ්ඩෙ ලස්සනට තියෙනවා නම් කොණ්ඩෙ හොඳට තියෙනවා නම් කොණ්ඩෙ ගැලවිලා යන්නේ නැත්නම් තට්ටෙ බෑ දෙන්නේ නැත්නම් කවුරුත් කැමති. ඒකට තමයි සෙවනගල ශ්‍රියා දේවි හාවිල්ලක දැන් තියෙන්නේ. අරගෙන පාවිච්චි කරන්න ඔයාට හරීම ප්‍රතිඵල කොහොමද කියලා බලාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කියන සියලු නිෂ්පාදන කමල් බඳුළු වීරප්පරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාත් 40 වසරක අභිමානියෙක් තියෙන මේ සෙවනගල ආයුර්වේද පුද්ගලික සමාගමට කෝල් එකක් දෙන්න ඕඩ ඔක්කොම විස්තර ටික දැනගන්න පුළුවන්. කතා කරන්න ඕනි නම්බික මං කියන නම්බික ලියාගෙන 047 31 33 540 ෆෝන් නම්බරයකට කෝල් එකක් දෙන්න ඕඩ වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අපි අමතක වට්ස්ඇප් මැසේජස් එවලා තියෙන මේ මගේ අර විෂේකාරියෝ ටිකයි කවුද කියලා බලන්න. කොහ බලමු කවුද ඉන්නේ කියලා. හායි කොහොමද අපි චාමර ස්ටෝස් කළුතර පණාපිටිය. චාමර තනූෂා මේ වෙලාවේ අපිත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ස්ටෝස් එකේ. මේ වෙලාවේ කට්ටිය ඇවිල්ලා කඩේට ඇවිල්ලා තියෙන කට්ටියත් ඔක්කොම එකතු කරගන්න චාමර අයියා. ඒ වගේම තනූෂා කා ගොඩාක් ආදරෙන් මම ඔයාලා දෙන්නව එකතු කරගන්නවා. ඊළඟට රෙඩි කරගත්ත සොන්ග් එකට හායි ලස්සන ළමයෝ කවුද නැමේ. සතුට ආදරේ පෙරණු ආදරණීය ගින්දර හැන්දෑවක් වේවා ඔයාට. මම පස්සර නදී. හයි නදී කොහොමද? ෆැමිලික හැමෝම ටේලර් ෂොප් වල වැඩ කරන, බේකරි වල වැඩ කරන, ගාමන්ට් වල වැඩ කරන, විදේශගත වෙලා ඉන්න හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න ඔක්කොම එකතු කරගන්න ජයන් ජයම වේවා. ආදරේ හොඳේ කියලා තියෙනවා. මාත් ආදරේ ඔයාටත් ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. ඒ වගේම තමයි අරවා කිව්ව කට්ටිය ටේලර් ෂොප්ස් වල වැඩ කරන, බේකරි වල වැඩ කරන, විදේශගත වෙලා ඉන්න, ඒ වගේම ගාමන්ට්ස් වල වැඩ කරන අපේ කෙල්ලන්ට කොල්ලන්ට පුංචිවත් මහන්සියක් දැනෙන්න එපා. අද දවස පටන් ගත්තේ කොච්චර බලාපොරොත්තු ගොඩක් එක්කද? මහන්සියක් දැනනොත් වැඩ ටික අතරමඟ නතර කරන්න හිතෙයි නේද? එහෙම වෙන්න බෑ. මං ඔයාගේ ළඟින් ඉන්නකොට, මෙච්චර ආදරෙන් ඔයාගේ ළඟින් ඉන්නකොට වැඩ නතර කරන්න හිතනවද මං අහන්නේ? පුංචිවත් මහන්සියක් දැනෙන්න එපා මගේ කෙල්ලන්ට කොල්ලන්ට. ඊළඟ සොන්ග් එකට එකතු කරගන්න රිකිල්ල ගස්කට සලෝ දිනශ්‍රීකෙත්. ඉතින් හැමදාම වගේ අදත් මාව අහගෙන ඉනවා. ඒ වගේම මයිල පිටියක් තියෙනවා මේගොල්ලන්ගේ බ්‍රාන්ච් එකක් සලෝ දිනශ්‍රී. ඒකේ කට්ටියත් එකතු කරනවා කියලා තියෙනවා. සන්දීප නීනාගේ නුවන්තිරංගේ ශ්‍යාමා විජේසිංහ අක්කා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට කතා කරලා කිව්වා. කියෝ මාව අහගෙන ඉන්නවට එතනින් පස්සේ මෙන්න මේ කට්ටියත් තිනවා. කාන්ති අම්මා කතා කළා. කාන්ති අම්මා පරිස්සමට ඉන්න ඕනි මං ආදරේ. හරිද? යනකු පුතා ලියනාරච්චි අයියා, ඒ වගේම සංගීත් පුතාව එකතු කරගන්න කියලා කිව්වා. අපේ තුෂාර කොල්ලා ටයිටැනික් සලෝනිකේ කට්ටියම එකතු කරගන්නම්. හරිද? ඊට පස්සේ ඔතන ඉස්සරහ ත්‍රිවිල් පාක් එකේ ලසන්ත අයියා නේද? හරිනේ? ඒ වගේම තුෂාර අයියා හවාව අනිවාර්යෙන්ම එකතු කරගන්නවා. මං අහන දෙන රෙඩි කරගත්ත මේ සින්දුවට වයිෆ් ඉන්න හින්දා යාට වැඩියෙන් ආදරේ කිව්වා. මට දෙකක් ආදරේ කිව්වා. අපේ වාශී වගේ. හැබැයි ඉතින් මම නම් පැලෙන්න ආදරේ. හරිද? කුසුමාවති අම්මත් කතා කළා. ඒකට පිටියෙන් කරුණාරත් අයව එකතු කරගන්න කිව්වා. ඒ වගේම අතුල්කොට ෆැමිලිකේ හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. තැන්ක් යූ අනේ මා වහගෙන ඉන්නවට. ඔයාටත් මං ආදරේ. මේ සින්දුවටම එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් එකයි වෙනදි 57යි.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: බැයෙන් බැය අලුත් වන අලුත් පැය විපස්සමා ඇත්නියෝ.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග. මිගම බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේට නොබෝ වේලාවකට පෙර නෙට් නිවුස් කළ විමසීමකදීම රෝහලේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ඒ අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුද සිටින බවයි. අද හටගත් ගැටුමෙන් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මිගම දිස්ත්‍රික් මහරෝහලට තුලත් කර තිබෙනවා. ඒ නසා තත්ත්වයේ පසු වූ 8 දිනක කඩනමින් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට පියවරගෙන තිබෙනවා. අසත්‍යත්වයේ පසු වූ තවත් කිහිප දිනක කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව හලාවත දිස්ත්‍රික් මහරෝහලේ උසස් නිලධාරියෙකු නෙට් නිවුස් වෙත කියා සිටියා. මේ අතර මිගම බන්ධනාගාරයේ හටගත් ගැටුම පාලනය කිරීම සඳහා බන්ධනාගාර පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. මිලගනෙත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
10: දවල් 2 විනාඩි 4යි.
11: කින්දර හැන්දෑව
12: brought to you by
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
14: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
16: FM 95 94.8.

0: මම කල්පනා කරෙමේ මම වැටුණු තැනක්. වෙනද යකෙක් දැක්කෝ දුවනවා. දැන් මාව පෙන්නලා කෑගි බෙදනවා. සෙල්ලන්ද යක්ෂ කරුණාව.
1: කින්දර හැන්දෑවා. කින්දර හැන්දෑවා.
2: යක්කුත් පෙන්නල තෑගි ගන්න පුළුවන් නම් ඉතින්. යකෙක් වුණත් මොකද නේද? දවල් දෙකයි විනාඩි 10ට තමයි. අන්න එහෙම එකක් කියාගෙන යා මේ පැත්තට ආවේ. දවල් දෙකයි විනාඩි 10ක් වෙනකොට ඔයාලට පුළුවන් ටග් ගලා යන්න අපේ නෙත් FM wall post එක පැත්තට. Facebook fan page එකට ගිහිල්ලා අපේ wall post එකට යතින් දවල් දෙකයි විනාඩි 10ට 10ක් වෙනකොට ඒ යක්ෂයා කෑ ගැහුවා කියලා ටග් ගලා කමෙන්ට් කරගෙන යන්න පුතේ. අගිනම ගම විස්තර ටිකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට WhatsApp message කරන කටියට ඔන්න පුළුවන්කම තියෙනවා. හරියටම ටයිම් එක දවල් 2යි විනාඩි 10යි කියලා ටයිප් කරලා නම ගම විස්තර ටිකක් අපිට පැහැදිලිව සටහන් කරලා ඔයාගේ message එක එවන්න. හරිද? හරි, එහෙම ඔයාමට message කරනකම් මම මේ බලාගෙන ඉන්නේ. ඔයා ගැන කියන්න මං කලින් පැයේදි කවුද අපේ වාසනාවන්තයෝ හරි වාසනාවන්ති හරි උනේ කියලා කියන්නම්. දැම්ම නෙමෙයි, තව චූටි වෙලාවකින් බලාගෙන ඉන්න කවුද ඔයා වෙන්න පුළුවන් කලින් පැයේදි ජයග්‍රහණය කළේ. අපි යමු එතකන් WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ගින්දරියේ, ඕ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්නකෝ. ඇහැලිය ගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද රසිදු ඇතුළු කොල්ලො සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. චමින්ද අයියා, ඔයාවයි ඔයාගේ කොල්ලෝ ටිකයි ඔක්කොම එකතු කරගන්නවා. හරිද? සින්දු ගොඩකට කියන්නේ මං හවස හතර වෙනකන් ඉන්නවා. හතර වෙනකන් දෙන සින්දු ටික ඔයාටයි ඔයාගේ වටේ ඔය ඉන්න ලස්සන කොල්ල ටිකටයි. මං හිතනවා බොසුත් ලස්සන ඇති. ඉතින් බොස් ලස්සන වෙන්න බැනේද? ඊට පස්සේ අපි යමු බලන්න. හයි, කොහොමද? ලස්සන සින්දුවක් දෙන්න. කවුද මේ? කඳානේ චන්ද්‍රකාන්ති නිසංසලා එරන්ද සෙව්වන්දි ටිකක් අසනී පෙන්ලු ඉන්නේ. අනේ අපේ, ඉක්මනටම ඔයාට සනීප වෙන්න කියලා ඔන්න මම ගින්දර හැන්දෑවෙන් ඔයාට ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රකාන්ති, හිට වෙනකොට ඔයාට හොඳ වෙන්න ඕනි. ස්වාප්පු. හරිද? හරි හරි හරි. එහෙම ලෙඩකට දුකකට අපිව නතර කරන්න බෑ නේද? ලස්සන සින්දු ටිකක් දෙනවා ඔයාට. ඔයා මාව අසනීප වෙලා වුණත් මාව අහගෙන ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් ඔයාට හෙට වෙනකොට ඔය ඔක්කොම දේවල් ටික හරියටම හරියනවා. ජනු අක්කා, අපිත් මේ වෙලාවෙ ඉන්න ඔයාව දනා රෙන්ට් කා එකේ ධම්මික මල්ලි ඒ වගේම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. උම්ම දෙකක් ඕනි. පොඩ්ඩක් ඉන්න, චුටි වෙලාවක් කරගෙන ඊළඟ එක දෙන්නම්. හරිද? පොඩ්ඩක් ඒවා අගේ කරලා දෙන්න ඕනි. ඔන්න මං ඔයා ඉල්ලපු විදිහටම උම්ම දෙකක් දුන්නා. හරිද? ඊළඟ සින්දුවට අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. එතනින් පස්සේ කො අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. මැසේජ් එක එව්වාගේ නම නම් නැහැ. හායි, සුබම සුබ දහවලක් වාසනාවන්ත දවසක් ජානු මැනික. කොහොමද ඔයාට ලස්සන හින්දි සින්දුවක් අහමු කියලා තියෙන. හින්දි සින්දුවක් දෙන්නම් දැම්ම නෙමෙයි, තව චූරි වෙලාවකින්. හරිද? කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ? නෙත් අහන හැමෝමයි, තරිඳුරුක්ෂාන් එවගේම දිනු යෝන් සෙනෙහසේ නවාතන සහ ආදර සිත්‍යා අපේ ගෲප් එකේ කට්ටියවයි ආදරෙන් එකතු කරගන්න කියලා කෝටින් ජීවන්ත අයියා මැසේජ් එක එවලා තියෙන්නේ. හායි ජීවයියා, ඔයාව එකතු කරගන්න වාගේ කටියත් එක්ක අනිවාර්යෙන්ම මටත් ලස්සන සින්දුවක් දෙන ශාන්ත ටේලර්ස් නිදහස් මාවත කෑගල්ල. මේ අපේ ගම්පලාත් පැත්තේ කොල්ලෙක්නේ. කටියම එකතු කරගන්න ගහන්න දෙන්න මං ලෑස්ති කරගත්තේ. හින්දි සින්දුවක් ඉල්ලුවනේ නේද? හින්දි සින්දුවක් ඉල්ලපු හින්දා ඔන්න මං හින්දි සාංග එකක්ම අහන්න දෙන්න ලෑස්ති කරගත්තා. ඉල්ලන සින්දුව මං මෙහෙම මෙහෙම කරද්දි දෙනවා කට්ටියට. හරිද? ඒ අතරේ අපි බලමු කලින් පැයේ කවුද වින් කරේ කියලා. ඒ වගේම මේ පැයේදීත් රුපියල් 2000ක මුදල් තැගි දෙකක් වාඩි තියනවා. මං ඔයාගේ චානු.

0: දවල් දෙකයි විනාඩි 19 ආයේ
1: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
4: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
5: Upuls International, Modagayada Ratnapura saha Bandara Vela, Tailoring Kalave niyama urumakkaruwange siya wasaka visishtatwaya Upuls International.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති Life 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536

0: Net FM Kinder Händeva Vidjanu.
1: Kusumila ta renu la ta anga katave. Horen horen madis balanava. සිංදුවල ඇස්තිකර ගත්තාට අහන්නේ දෙන්න. ඊට කලින් WhatsApp messages පැත්තට යන්න ඕනි කවුද මාව අහගෙන බලාගෙන ඉන්නේ කියලා බලන්න. ඊට පස්සේ කෝල් කරපු කට්ටිය දිනව මතක් කරන්න. ඊටත් කලින් කියන්න ඕනි මෙන්න මේ ගැන ඔයාට. ගෑනු ළමයින්ට සමහර වෙලාවට කැමැත්තෙන්ම කරන දේවල් පවා නතර කරන්න හිතන දවස් එනවා. ඔයා දන්න ඕනේ මම මේ කියන්නේ මොකක් ගැනද කියලා. ඒ තමයි ඉතින් ඔයාගේ පීරියඩ්ස් දවස්. පීරියඩ්ස් දවස් වලට තමන්ව මිස් කරගන්නේ නැතුව ඒ දවස් වලට තමන් ආසාවෙන් කරන දේවල් කිසිම පහසුවක් නැතුව කරන්න නම් ඔයා පාවිච්චි කරන ඔයාගේ ළඟ තියෙන පෑඩ් එක අනිවාර්යයෙන්ම ෆේම්ස් අය වෙන්න ඕනි. මාකට් එකට ගිහම නම් එක එක නම් වලින් එක එක මිල ගණන් වලට එක එක පෑඩ්ස් වර්ග තියෙනවා. හැබැයි ඔයාගෙන හරියටම හිතලා හරිම විදිහට ඔයාට ඒ දවස් කිසිම අපහසුයක් නැතුව ඉන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරලා තියෙන හොඳම පෑඩ් එක තමයි මේ. ඒ ෆේම්ස් අය මොකද පෑඩ් එකක් ගන්නකොට නම් අපි අනිවාර්යෙන් හිතන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි. ඒ විතරක් නෙමෙයි ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි. එතකොට අනිත් දේ තමයි ගෙවන්න මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි. ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතපු හොඳ පෑඩ් එකක් වෙන්න ඕනි. ඉතින් එහෙනම් ඔයාර ගන්න ඕනි දේ තමයි ෆිම්සය කියලා කියන්නේ. බය නැතුව යන්න මාකට් එකට ගිහිල්ලා ඔය තියෙන එක එක දේවල් අතරින් ෆිම්සය කියන තැන්ටම ඔයා අත තියන්න. ඔයාට ගෙවන්න පුළුවන්, දරන්න පුළුවන් පහසු මිලකට දැන් ෆිම්සය මාකට් එකේ අරගන්න පුළුවන්. මේ සියල්ල එක SLS සහ ISO සහතික සහිතව තමයි ෆේම්සය මාකට් එකට හඳුන්වා දීලා තියෙන්නේ. ඔයාට ඕනම සුපිරිවෙලන් සල්කින් ෆාමසි වලින් මේක මිලදී ගන්න පුළුවන්. ගෑන් ළමෙක් වුණාම අනිවාර්යයෙන්ම ඔය හැමදේම තියෙන බෑග් එක ඇතුලේ පෑඩ් එකකුත් තියෙන්න ඕනි. එහෙනම් ඔයාගේ ළඟ තියෙන්න ඕනි ෆේම්සය. ඒ වගේම තමයි ඔයාගේ පාර්ට්නර්ට ඔයා කියනවා නම් ඔයාට මේ අමාරු දවස්වලට අවශ්‍ය කරන දේ ගෙනල්ලා දෙන්න කියලා. එයාව කඩේට යවනකොට නම කියලාම යවන්න ෆේම්සය පැකට් එකක්ම අරගෙන එන්න කියලා. මේවා දැනගත්තා කියලා පිරිමි ළමයින්ට මොකුත් වෙන්නේ නැහැ. දෙයියන්ගේ පිහිටයි. මේවා දැනගෙනම ඉන්න ඕනි. එතකොට තමයි ඔයාගේ පාර්ට්නර්ට ඒ දවස්වලට ඔයාගේ සපෝට් එකක් තියෙනවා කියලා ඕනවටත් වඩා දැනෙන්නේ. එහෙනම් ඉතින් ඔයාත් අරගන්න ෆිම්ස් අයම. හරි, ඊගෙන මතක් කරගෙන අපි යමු WhatsApp messages පැත්තට. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. බෑ. නෙතුනි නිම්සර අම්මාව නැල්ලින් මෙසේජ් කළා තියෙනවා. නෙතු මං අනිවාර්යයෙන්ම එකතු කරගන්න ගොයාව මේ හෙන සින්දුවට. ඊට පස්සේ ගින්දරියේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම කිව්වා. මාව හගෙන ඉඳලා නැද්ද කොහෙද මේ කොල්ලෝ ටික. අනිවාර්යෙන් එකතු කරගන්නම් මං ඊළඟ සින්දුවට. ජයම වේවා ජානු. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඇඹිලි පිටිය ගල් පංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්දිකයියා මෙසේජ් කළා තියෙන්නේ. තෑන්ක් යූ ඉන්දිකයියා. අදමට මෙසේජ් එකක් දැම්මනේ. දැන් ඉතින් හැමදාමට මෙසේජ් කරන්න ඕනි. මම බලාගෙන ඉන්නෝ ඉන්දිකයි අම්මට මැසේජ් කරයිද කියලා. ජානුවක්කේ මාතිනෝ මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. මේ මැසේජ් එක එවපු කෙල්ලගේ හරි කොල්ලගේ හරි නම නෑ. ඉතින් මං දැන් නම හොයාගෙන යන්න ඕනේ. ආ ඉක්මනට මට නමේ වන්න. ඊට පස්සේ ජානු අපි කඹුරපොළ රොටි කඩෙන් අම්මේ මේ බරිගින්න ඉන්න වෙලාවේ මොනවද දෙයනේ මේ මතක් කරන්නේ. මං සුචීව මගේ හස්බන්ඩ් අචිත්වයි යාගේ අම්මවයි පුතාල දෙන්නවයි දොලා හතර දෙනාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉන්දීෂ් මල්ලිවයි ඉන්දීෂ් මල්ලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි හරි හරි හරි අනිවාර්යෙන්ම එකතු කරගන්නම්. අපි නම් අද කුරුඳු වැඩ. එන්න රොටියක් කාලා හොඳ තේකක් බීලා යන්න. ඇයි දෙයියනේ මං ගහන්නේ ඔහොම කරන්නේ. ගෙදර යන්නේ මේ රොටියක් හදාගෙන කන්න බලාගෙන. ගෙදර යන කාලෙට ගෙදර යන දවසද. ඉතින් එතකොට මං අහන්නේ මෙහෙම රොටියක් මතක් කරන එක දැන් හරියද මං අහන්නේ. ආ කමක් නැහැ මටත් එක්ක කන්නකො. මට එන්න කියපු එකම මද. මටත් එක්ක කනවා කියලා හිතාගෙන ඔතන ඉන්න ලස්සනම කොල්ලා මං වෙනුවෙන් රොටියක් කන්න ඕනේ. හරිද? ඊළඟ සින්දුවට මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. Good afternoon ජානු බබෝ. කොහොමද? අද තමාට මෙසේජ් කරන්න ලැබුණේ. අද හරි ඔයාට මාව මතක් වුණානේ රත්තරන්. කොහොමද ඔයාට ලස්සන සින්දුවකට මාතර කිංකිණි චතුමි අසාරා ඒ වගේම හල්දුමුල්ලේ ග්‍රීන් හවුස් ෆ්‍රූට් ප්ලාන්ට් එකේ ඩිල්මි දෝනිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා. අන්නේ උදයන්ගේ අක්කා උදයන්ගේ නෙතුමි තැන්ක් යූ ඔයාගේ කමෙන්ට් එකට මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ හා පැලෙන්න. මේ සිද්ධුවටම එකතු කරගන්න. එතනින් පස්සේ කාල් කරපු මෙන්න මේ කටියත් එකතු කරගන්න ඕනි. චාන්ද්‍රියංක කතාගිරා මහර්ගමී හස්බන්ඩ් සමන් අයියාව, ඊට පස්සේ පුතාල දෙන්න හසිත ජනීෂ, දුව අනුෂිකා මහර්ගම ෂෙහර ෆැෂන් එකේ කටියවත් එකතු කරගන්නවා. තෑන්ක් යූ චාන්ද්‍රිය අක්කා. අද තමයි මට ඔබව අල්ලගන්න පුළුවන් උනේ. ගොඩාක් ආදරෙන් මේ සිද්ධුවට එකතු කරගන්න. ඊට පස්සේ රොබට් අංකල් හරි කලබලෙන් කතා කළා කළුතර ඉඳලා. වයිෆ් ලීලාවතිව එකතු කරගන්න කියලා කිව්වා. අහන්න දෙන්න, රෙඩි කරගත්තේ මේ සාංගික එකට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636
2: දවල් 2 වෙනාඩි 37යි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවීනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: මුදලාලි
9: අලෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙව තෝට ඔයාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
11: විජේ දාන්න ඔක්කොටම.
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහුවෙමු.
12: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
13: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile app එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile app එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 7 වෙනිදා පානදුර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා
14: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවීනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
2: දවල් 2 විනාඩි 46
16: FM 95.8 Net FM දිවයින පුරා.
2: ඔන්න ඔන්න මම ඉක්මනටම කියන්න හදන්නේ කලින් පැයේ රුපියල් 2000ක මුදල් තෑගි දෙක දිනාගත්ත ඒ වාසනාවන්තයයි ඒ වාසනාවන්තයයි ගැන. මොකද කියන්නේ ලෑස්තිද හන්න? අහගෙන නම් ඉන්නේ මේ ඔයා වෙන්න පුළුවන්. හරිද? මං ඉස්සල්ලාම යන්නම් වාසනාවන්තියගේ පැත්තට කැන්ඩි වලට යන්න තියෙන්නේ. අම්මෝ මං ආසයි කැන්ඩිවලට. ඉතින් කැන්ඩිවලින් ගීතිකා ප්‍රේමචන්ද්‍ර තමයි අද පළවෙනි පැය රුපියල් 2000ක වසනාවන්තිය වුණේ. ගීතිකා ප්‍රේමචන්ද්‍ර නෙත අපේ ආක්ට උණුසුම් සුබ පැතුම්. එතනින් පස්සේ මම යනවා මාවනැල්ලට. මාවනැල්ලේ කසුන් හර්ෂණ තමයි අපේ ඊළඟ වසනාවන්තයා වුණේ. ගීතිකාටයි කසුන්ටයි උණුසුම් සුබ පැතුම්. මේ පළවෙනි පැයේ ජයග්‍රාහකයා ජයග්‍රාහිකාව තමයි ඒ විදියට මතක් කරේ මේ පැයේ කවුද වාසනාවන්තයා වාසනාවන්තිය වෙන්නේ කියලා. මම තව ටිකකින් කියනවා ළමයි ඔයාට. තාමත් ඔයාට වෙලාව තියෙනවා. අහගෙන ඉන්න ගමන් ටක් ගාලා මැසේජ් කරන්න කීයටද අද තෑගියකා මේ පැයේදී කෑ ගැහුවේ කියලා. අපි යමුද ටක් ගාලා මෙන්න මේ කටියත් එකතු කරගන්න. අයියේ කවුද දෙයනේ අයියේ කියන්නේ මට මේ. බැරිමතන අයියේ කියලා මැසේජ් එකක් එවලද මන් දන්නේ නැහැ. වැකද මිනිස් සිටි එකේ මේ වෙලාවේ net අහගෙන ඉන්නවා කියලා තියනවා. අනේ අනේ කොල්ලා මම අයියෙක් වගේ දැහෙන්නේ. සින්දුවට එකතු කරගන්නම් ජාන සූකිරි බෝලේ. අනේ අපිටත් ගින්දර හැන්දෑවෙන් ලස්සන පරණ හින්දි සින්දුවක් දෙන්නකෝ කියලා තියනවා. ඕකේ දෙන්නම් මං තව ටික කීන් කොට්ටාවෙන් නිලන්ති ජයන්ත ඊට පස්සේ සනති බබා ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊළඟ මේ හැන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ ජානු අපි බණ්ඩාරගම ස්ටුඩියෝ උහන මේ පැත්තේ ආවොත් ෆොටෝ එකක් ගන්න එන්නලු. අම්මෝ ෆොටෝ කිව්වොත් ඉතින් මට නම් වෙන මොකුත් ඕනේ ගැරුළමයි එහෙමනේ නේද? කන්න නැතන් ෆොටෝ ටික ගහලා දෙනවා නම් හරි කැමතියි. හැබැයි ඉතින් හොඳ ලස්සනට ගහලා දෙන්න ඕනේ ෆොටෝ ටික. මං අනිවාර්යෙන් එනවා හරිද? Thank you. එහෙනම් ඉතින් පරිස්සමට වැඩ කරගන්න. මහන්සියක් දන්නේ නැහනේ මං ඉන්න හින්දා. මහන්සි කියලා කියන්න බෑ ඉතින්. එතනින් පස්සේ කවුද මේ අපිත් වෙනද වගේම net අහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ජයශාන් නිල්වැල්ලෙන් මැසේජ් කළා තියෙනවා. හයි ජයශාන්. මොකද්ද මේ කියලා තියෙන්නේ? සමහරු වතුර යටින් ගින්දර ගෙනියන්න ට්‍රයි කරනකොට මම ට්‍රයි කළේ කඳුළු අස්සෙන් හිනාවක් ගේන්න. ඒකනේ අනේ අපි ඔය ගින්දර ගෙනියන්නේ නැහැ. අපිට ඕනේ හිනා වෙලා මොන ජොලියේ ඉන්න නේද? ජීවිතේ පොඩි ගේමක් ගහගෙන මේ හැමදේම කරන්නේ ඒකටනේ. එහෙනම් ඉතින් ගින්දර ගෙනියන්නේ නැතුව අපි ෆුල් ජොලියේ ලස්සන සින්දු ටිකක් අහගෙන අද දවසත් ගෙවමු නේද? ජයශාන් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. Thank you මාව අහගෙන ඉන්නවට. කොල්ලා

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: 2:47.
4: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
5: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
4: කිරි, තේ, සීනි එක පැක් එකේ නෙස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවා නෙස.
5: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
4: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නෙස.
2: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 0111 437 1250.
8: බයිසිකල් ගන්නේ කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක 100%. කතා කරන්න 0774604397.

0: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
2: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න

හිඳ සිදුවක් අහන්න ඕනි කියලා කිව්ව නේද? ටිකක් පරණ එකක්. හරි, මම අහන්න දෙන්න රෙඩි කරගෙන තියන්නේ සිඳුවක්. හැබැයි ඊට කලින් ඔයර මෙන්න මේ ගැන මතක් කරන්න ඕනි. ආයුර්වේද ඖෂධ මේ ගැන කිව්ව ගමන්, මේ වචනේ ඇහුණ ගමන් ඕනම කෙනෙක් හැම වෙලාවකම කියන තැන තමයි යන්න. ඔයාට මතකෙට එන හොඳම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන්නෙම මේ සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම. ඔයා ගන්න ඖෂධ වලින් ඔයාට 100%ක්ම ප්‍රතිඵල අරගෙන නියම ඖෂධ ආයුර්වේද ඖෂධ තියෙන ආයතනයක් නිසාමයි. ඉතින් ඔයාට දැන් කාලයක් තිස්සේ දියවැඩියාව වගේ රෝගයක් නිසා පීඩාවට පත්වලා හිටපු කෙනෙක් නම් මේකට තිත තියන්න කාලේ හරි. එන්නේ ඒ වෙනුවෙන් තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම එයාලගේ නිෂ්පාදන අතර ඔයාට හඳුන්වා දීලා තියෙන සෙවනගල මධුමේ ආහාරණි කැප්සියුල් එක. ඒ විතරක් නෙමෙයි, ඔයා ප්‍රතික්ෂාව, කැස්ස, උණ ඇඟපත වේදනාව මෙන්න මේ වගේ දේවල් හින්දා හැම වෙලාවකම පහසුවෙන් ඉන්න කෙනෙක් නම් ඒ වේදනාවන් 100%ක් තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය කියලා කියන්නේ. හැම වෙලේම කැහැකැහැ ඉන්න දෙයක් නැහැ, සෙවනගල මධුකා කැස්සට පැනිය අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම පැටිලිව වලට දැන් තිත, පැටිලිව වලට තිත නම් ඒකට හොඳ ඖෂධයක් තියෙන්නේ පෑ නේද? එහෙම නැතුව බෑනේ. හරි, ඒකට හරියනම ඖෂධය තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක කියලා කියන්නේ. අම්මල තාත්තල විදිහට දරුවට කවා ගන්න කොච්චර නම් වද විඳිනවද නේද? කොච්චර සෙල්ලම් දාලා කෑම ටික හදනවද? හැබැයි තාමත් හරියට ළමයා කන්නේ නැහැ, කෑම අප්‍රියයි. මේක වයස් ભેදයක් නැතුව තියෙන දෙයක්. ඒ වගේම බඩ පිපෙනවා, ඒ වගේම බඩ කැක්කුම, බඩ අජීර්ණය, මෙන්න මේ දේවල් වලට නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් ඔයාට අරගන්න දැන් පුළුවන්කම තියෙනවා. ඒ අතරම සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි ආවයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීවබල අම්ල පිත්ත සුවය, සෙවනගල හන්දිරාජ තෛලය, මෙන්න මේ කියන එකී නොකී මේකී නිෂ්පාදන ගණනාවක් තියෙනවා. මේ හැම නිෂ්පාදනයක්ම කමල් බඳුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපේ වෙදකම, අපේ උරුමය 40 වසරක අභිමානයක තමයි සෙවනගල ආයුර්වේද පුද්ගලික සමාගමේ මේ විදිහට නිෂ්පාදන පෙළක් ඔයා වෙනුවෙන් අරගෙන එන්නේ. වැඩි විස්තර දැනගන්න කතා කරන්න සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමට නම්බර් ලියා ගන්න. 0747 31 33 540, 0747 31 33 540 කියන ෆෝන් නම්බර් එකට කෝල් කරන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. හරි, යමුට අගල වට්ස්ඇප් මැසේජස් පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. හයි චානු, මාත් ඉන්නවා. කෝ ඔයා කියලා අහලා තිනවා යටි අන්තලින් මහේෂි. හයි මහේෂි, මං ඉන්නවානේ මේ සින්දුවට එකතු කරගන්නම්. එතකම සුබ දවසක්. අපි තව වහගෙන ඉන්නේ බොරලස්කම දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, ඒ වගේම සරත් චන්ද්‍ර. ජය වේවා කියලා තියෙනවා. ජය වේවා සරත් චන්ද්‍ර අයියා. එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. එතනින් පස්සේ හයි ජානු මැනික, අපි තිනව වහගෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. යටි අන්තට මහවිලින් සුදර්ශනී, ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ සුදර්ශනී. මේ සින්දුවට එකතු කරගන්න. ඒත් එක්කම හතර වසරේ චූටි බට්ටෙක් කතා කරානේ බෝය ගොඩ ඉඳලා සයුම්දි. හයි සයුම්දි බබා, සීයවයි, අම්මවයි, නංගි, යසින්දිවයි, අපච්චිවයි එකතු කරගන්න කියලා කිව්වා ලස්සන සින්දුවකට. මේ සින්දුවට එකතු කරගන්න. ඒත් එක්කම උපාලියයි කතා කරා වල්පිට මුල්ලෙන්. දම්මි තුෂාන් මිහිරංග වයිෆ් දම්මි අක්කා, තුෂාන් මිහිරංග පුතාලා දෙන්න ගඩාක් ආදරෙන් එකතු කරගන්න. සයුම්දි පැටියෝ අයිල්ලපු සිදුම හෙට දෙනවා. හරිද? එතකන් මංගානේ.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නෑ.
2: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
0: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න.
4: සුබ සැන්දෑවක් හවස තුනයි විනාඩි 1යි.

0: විශ්වාස කරන සත්‍ය. ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත්වන අලුත් පැයි විපස්සනා එත්නිය.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම තරංග. මිගම බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 25ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුද මිය ගොස් ඇති බවයි මිගම දිස්ත්‍රික් මහ රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ. තුවාල ලැබූ 100කට අධික පිරිසක් එම රෝහල වෙත රැගෙන විත් තිබූ බවත්, ඉන් බරපතල තත්ත්වයේ පසු වූ 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට තුලත් කළ බවත් එම නිලධාරියා පැවසුවා. මේ අතර මිගම බන්ධනාගාරයේ අද පෙරවරුවේ හටගත් ගැටුම මේ වන විට යම්තාක් දුරකට පාලනය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශ කළා. එය අනුව එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කිහිප දෙනෙකු බන්ධනාගාර බස් රථ කිහිපයකින් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා. මිලග net news පසුරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news ටෙල් කියාපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
7: FM 95 94.8.

0: කින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Frames ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
0: කින්දර හැන්දෑවා. කින්දර හැන්දෑවා.
5: ගින්දර හැන්දෑව ඔයාගේ මගේ අන්තිම පැයට තමයි ළමයිනේ මේ ඇවිල්ලා තියෙන්නේ. හවස 3 විනාඩි 9යි වෙලාව. මේ පැයේදී තෝය කලින් පැය දෙකේ හිටියා වගේ ඒ ගැම්මෙම මගෙත් එක්ක ඉන්න ඕන හරිද? මොකද මේ පැයේදීත් යකා කොයිවලේ හරි ඔයාට අනිවාර්යෙන්ම කියනවා. මොකද්ද කියන්නේ? තැගි ගන්න පුළුවන් වෙලාව. එතකොට ඉතින් ටග් ගාලා අපේ වෝල් පෝස්ට් එකට ගිහින් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් WhatsApp ටග් ගාලා මැසේජ් කරන්න පුළුවන්. දැන් මේ පැයට එනකොට මම කලින් පැයේ වින් කරපු වසරාවන්තියයි වසරාවන්තියයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අහගෙන නම් ඉන්නේ. මේ කියන්නේ ඔයාගෙන වෙන්න පුළුවන්. හරි. මේ පැයේදීත් ඔයාට කෝල් කරන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන්. නම්බර්ස් දෙකත් මම මතක් කරන්නම්. 0765 85 85 85 WhatsApp නම්බර් එක. ඔයාට පුළුවන් WhatsApp පැත්තේ chat එකට එන්න. ඊට පස්සේ 0112 155 33 මගේ හොට්ලයින් නම්බර් එක. මේ පැත්ත ඇරලා බලනකොට කෝල්ස් ගොඩාක් එනවා. මම දැන් ඉන්න. තව චූටි වෙලාවකින් ආයෙමත් කෝල්ස් ආන්සර් කරන්න පටන් ගන්නවා. ඔයාටත් පුළුවන් පොඩි chat එකක් දාන්න එන්න ඉතින් මේ පැත්තට. හරි, මේ පැය පටන් ගන්නකොට අපි මුලින්ම WhatsApp messages පැත්තට යමු. WhatsApp ඉන්න කට්ටිය කවුද කියලා මම ඉක්මනට මතක් කරන්නම්. මටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් ඔයාව අහගෙන ඉන්න කියලා පානදුරෙන් මැසේජ් එකක් දාලා තිනවා. පානදුරේ ශිරාණි මාදු පිටියෙන් අනිවාර්යෙන් ශිරාණි අක්කා ඔයාව මම එකතු කරගන්නවා. ඊළඟට හනදෙන් රෙඩි කරගෙන තියෙන සංගීත. හයි ජානු, ලස්සන සින්දුවක් දෙන්න. අපිත් net අහගෙන ඉන්න ගමන් thank you අනේ කමෙන්ට් එකට. කසුන් ලහිරු කුමාර ඒ වගේ නාගහවත්තෙන් මැසේජ් කළා. නාගහවත්ත මම හල්දුම් මුල්ලෙන් අනිවාර්යෙන් එකතු කරගන්නා. thank you අයියා මාව අහගෙන ඉන්නවට. ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? හයි ජානු, අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුකර එකතු කරගන්න කියලා ප්‍රසංගිකා මැසේජ් එකක් කියවලා තිනා. අනේ thank you කමෙන්ට් එකට. ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ජය සතුට පිරි දවසක් වේවා නංගි ඔයාට. ඔයාටත් එසේම වේවා. ධම්මිකා ජයසිංහ අක්කා කොටගම රඹුකන. ධම්මිකා අක්කා ගොඩාක් ආදරෙන් මම ඔයාව එකතු කරගන්නවා. ඊළඟට හඬ දෙන රෙඩි කරගෙන තියෙන සාංග එකට. ඊට පස්සේ තව කවුද ඉන්නේ? කෝ බලන්න. අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකර එකතු කරගන්න කියලා මොහොමඩය දලුවකටුවෙන් මැසේජ් කරලා තියෙනවා. thank you අයියා මාව අහගෙන ඉන්නවට. ඊළඟ සින්දුවට ඔයාවත් එකතු කරගන්නම්. හායි, සුබ දහවලක් වේවා ජානු පැටියෝ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම කෑගල්ලෙන් පුෂ්පාංගනි අක්කා, හස්බන්ඩ් නිමල්, ඊට පස්සේ ඕකීමා සිවුරු ෂොප් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න. එතන ළඟ තියෙන ත්‍රී වීල් පාක් එකේ කොල්ලෝ ඔක්කොමත් එකතු කරගන්න කියලා තියෙනවා. thank you ත්‍රී වීල් පාක් එකේ ඉන්න කොල්ලෝ ටිකයි, අක්කා ඔයාමයි, ඔයාගේ ෆැමිලි එකේ හැමෝමයි ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඊළඟට හන්න දෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට පොඩ්ඩක් නෑවද මන්ද ෂොප් එකේ නම නේද? වඩාක එහෙම නාගත්ත වගේ නම් මට ආයෙත් මැසේජ් එක එවන්න. මං හරියට කියන්න හායි ජානු මාතාව අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් එවලා දිනවා. මාතර ප්‍රදීප්, හායි ප්‍රදීප්, ලස්සට කොල්ලෙක්කා. ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ මහරගමින් දුලානි මැසේජ් කළා දිනවා. හායි දුලානි, ඔයාවත් එකතු කරගන්නම්. මං ඊළඟට අහන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සාංග එකට. එතනින් පස්සේ හායි ජානු කොහමද? අපිත් ඔයාව අහගෙන ඉන්නේ නිගම්බ වලින්. මාවයි අක්කවයි නංගිවයි ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා ශාක්‍යා මැසේජ් කළා තිනවා. ශාක්‍යා ලස්සනයි ඔයානේ, ලස්සන ඩීපී එකක් තියෙන්නේ වාගේ. ගොඩාක් ආදරෙන් මං එකතු කරගන්නවා ඔයාව. ඊට පස්සේ තව කවුද ඉන්නේ? ලක්මාලිනෝ දේතුගලින් සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා දෙනවා. ලක්මාල් thank you මාව හගෙන ඉන්නවට. ඔයාවත් එකතු කරගන්නම්. එතනින් පස්සේ අම්මෝ මේ කොල්ලෙක්ට කේන්ති ගිහිලා තියෙන තරමක්. ඔය ඉතින් නම චුට්ටක් කියන්න පරක්කු වුණා කියලානේ මෙච්චර මේ කොල්ලට කේන්ති ගිහින් තියෙන්නේ. ආයේෂ් මොකද ඔච්චර කේන්ති ගන්නේ? බලන්න කොච්චර ලස්සන ළමයිද කියලා මං අහන්නේ. මං දන්නේ ඔච්චර කේන්ති ගත්තාම කැත වෙනවලු. හරිද? කොල්ලා කැත වෙයි. ඔන්න පස්සේ මට කියන්න එපා. හරි? මං අහපු ගර්ල් මට කැමති වුණේ අක්කා හිම කියලා මට කියන්න එන්න එපා. සඳරුවන් මේනක සඳරුවන් මොන්රාගලි මාව හගනිනවා සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. Thank you. මං අනිවාර්යෙන්ම එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ මාෂි කෙල්ල මැසේජ් කළා තියෙනවා ඔකුවලින්. Thank you. වාගේ කමෙන්ට් එකද ජානු අද තමයි අලුත් ගින්දර මැණික අහන්නේ. Thank you අනේ වාගේ කමෙන්ට් එකට. ගොඩාක් ආදරෙන් මාෂි මං ආව එකතු කරගන්නවා. Thank you අනේ කමෙන්ට් එකට. Hi ජානු සිකුරාද කොත්තු කන්න? ආව මං දන්නවා මං දන්නවා මේ කොට්ටාවේ කසුන් අපේ විනර් කෙනෙක් සිකුරාද කොත්තු කෑවද ඉතින්. හරි කමක් නැහැ තනියෙන් හරි කොත්තුවක් කෑවනේ ඊළඟ සින්දුවට මං අනිවාර්යෙන්ම එකතු කරගන්නම්. Thank you කසුන් මාව අහගෙන ඉන්නවට. Hi ජානු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවතුන. මැසේජ් එකේ එව්ව මේ කෙල්ලගේ හරි කොල්ලගේ හරි නම නෑ ඉතින්. මොකද කරන්නේ මං අහන්නේ ආ? නමක් නැතුව මැසේජ් එකේ එවලා හරියනවද? ඊළඟ දවසේ එවන්න මොණි අනිවාර්යෙන් නම. මම මේ ටග්ගල කියන්න හදන්නේ මට කවුද සුදු නංගියෝ කියලා තියෙන්නේ. සුදු නංගියෝ මම ජයම්පති බුලත් කොහොපිටියෙන්. හායි ජයම්පති අයියා කොහමද? මටයි මගේ සුදුටයි පුතාල දෙන්නටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියනවා. ඔයාගේ සුදු කවුදනේ? එයාගේ නම එවන්නේ බෑ. ඔයාගේ සුදුටයි පුතාල දෙන්නටයි තමයි ඔන්න මං අහන්න දෙන්න රෙඩි කරගත්තේ මෙන්න මේ සාංග එක. එතකොට මම ආගේ ජානෝ

0: ಹೊಸತನ ಈ ವಿನಾಡಿ ವಿಸಿಯಕಾಯ್
1: ಫಿನಿಶಿಂಗ್ ವಹಲಕ್ಲೇಸ್ ಕಲರ್ ಫ್ಲೋ ವಜಬೆನಾ ಸಿತ್ ಬೆದಗನಿ ಕಲ್ ಪಾವತಿ ಅವಲಕ್ಷಣ ನೋವಿ ಓಯತ್ ಬಾಲೆಟ ವಶಿ ವಿನ್ನ ಫಿನಿಶಿಂಗ್ ವಹಲಕ್ ನಾಮ್ ಕಲರ್ ತಮೈ
2: ರಾಪುನ್ಸಲ್ ವಗೆ ಮನ್ನಂ ಇನ್ನೆ ಮಾವ ಬೇರಗನ ಕೌರು ತೆನಕ
3: ಅಪೇ ದರುವನ್ ಅಪಟ ವಡಾ ಇದಿರೇನ್ ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: Melva එක ලංකාවේ එක අපේම එක
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි
8: බැදි වෙලා.
10: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
9: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
13: SLT Mobitel Pure TV නිල විකාශක.
14: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට. ඔබත් අදම රස බලන්න.
15: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
16: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 011 12 536

0: කොහොමේ දැන් යක්කුක් කල්ලු කැත බඩ තියෙන උන්නෙවෙයි හරිස්මා මිමං වගේ.
1: අපි නොදන්න යක්කු මල්ලි. හවස තුනයි විනාඩි 28යි වෙලාව. එයාවා හවස තුනයි විනාඩි 28ක් වෙනකොට එයා ගැන හෙන වර්ණනාවක් කියාගෙන. හැම යකාම එක වගේ තමයි, කළුයි කැතයි, බඩ තියනවා, දාට්ටික තියනවා. ඉතින් ඒ කොහොමුණත් අපි කැමති, අපි ආදරෙයි ඔය යකාට. අර තෑගි දෙන හින්දා නේද? නැත්තං ඉතින් හැම යකාම එකම විදිය තමයි. දැකලා නැත්තං කණ්ණාඩියෙන් ගිහින් මූණ බලන්න. හවස තුනයි විනාඩි 28ක් වෙනකොට ඔන්න ඉතින් එයාවා හඩ පුළුවන් දැන් හවස තුනයි විනාඩි 28ට තෑගි යකාගේ සද්දේ ඇහුණා කියලා ටග් ගාලාගේ මැසේජ් එක අපේ නෙත් FM Facebook fan page එකේ තියෙන wall post එකට ගිහින් comment කරන්න, ඔයාගේ නම ගම විස්තර ටිකත් එක්ක. ඒ වගේම තමයි WhatsApp එකෙන් ඔයාලට message කරන්නත් පුළුවන්කම තියෙනවා. නම ගම විස්තර ටික ඔක්කොම පැහැදිලිව සටහන් කරලා. දැන් මෙහෙමයි, අපි ඊට පස්සේ ඔයාලට call කරනවා. හරිද? අද කවුද win කරේ කියලා දැනගත්තට පස්සේ අපි ඔයාලට කෝල් කරනවා හවස හතරෙන් පස්සේ. ඒ වෙලාවට ෆෝන් නාන්සර් කරේ නැත්නම් කන්න දාන්න යක්කුන්ට. හරි, දැන් මම ඔයාලට කියනවා කවුද මේ කලින් පැයේදී රුපියල් 2000ක මුදල් තෑගි දෙක ජයග්‍රහණය කරපු ඒ වාසනාවන්තයයි වාසනාවන්තයයි කියලා. ඒ කියන්නේ දෙකේ පැයේදී අපි බලමු කවුද කියලා. රංග ජෂා නිල්බැල්ලෙන් අද දවසේ ජයග්‍රහණය කරලා තියෙනවා දෙවනි පැයේදී හරියටම උත්තරේ කියලා. යක්ෂයා තෑගි අරගෙන ආවේ කීයටද කියලා ඔන්න කිව්වා. රංග ජෂාන් අපේ උණුසුම් සුබපැතුම්. ඔයාව මේ ඔන්න අද දවසේ ජයග්‍රාහකෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සලාම් නමස්තේ. කවුදානේ මේ ඊළඟ ජයග්‍රාහිකාව? මේ මාලා මංගලිකා බුලත් සිංහල ඉඳලා අපිට මැසේජ් කරලා තියෙනවා. අද දවසේ මාලා මංගලිකා ඔයත් ජයග්‍රාහිකාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපේ උණුසුම් සුබපැතුම් ළමයෝ. හරිද? හරි, දැන් කෝල් කරපු කටියත් මතක් කරන්න ඕනේ, මැසේජ් කරලා තියෙන කටියත් මතක් කරන්න ඕනේ. හැබැයි ඊට කලින් මම යනවා ටක් ගාලා. මෙන්න මේ පණිවිඩය ඔයාලට මතක් කරන්න තියෙන්නේ මට මේ පණිවිඩයේ විශේෂයෙන්ම ගෑනු ළමයින්ට. හැබැයි ගෑනු ළමයින්ට කියලා කිව්වට මේ ගැන පිරිමි ළමයිනුත් හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනි. මොකද ඉතින් හැමදාම ඔහොම තනිකඩව ඉන්න නැහැනේ නේද? කවදාහරි දවසක තමන් වෙනුවෙන් පාර්ට්නර් කෙනෙක් ඉන්නවනේ ජීවිතේ. අන්න එයාට ජීවිතේ අමාරුම දවස්වලට, ඒ කියන්නේ පීරියඩ්ස් දවසට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා කිව්වොත් ඔයා බෑ කියනවා. දන්නේ මට නම් බෑ කඩේට ගිහලා ඕවා ඉල්ලන්න එහෙම කියලා කියනනම් දෙන්න තියන්නේ අතට අහුවෙන එකකින්. මොකද මං ඔයාට එහෙම කියන්න කිසිම වෙලාවක මේව හංගන්න ඕන දේවල් නෙමෙයි. දැනගන්න හොඳ නැති දේවලුත් නෙමෙයි. මේවා දැනගෙනම ඉන්න ඕනි. මේවා ගැන අනිවාර්යම අප්ඩේට් වෙලා ඉන්න ඕනි. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ, ඔයාගේ පාර්ට්නර්ට ඔයාගේ ජීවිතේ, එයාගේ ජීවිතේ, එයාගේ හැම මාසෙකම මේ දින අපහසු දවසට එයාට අනිවාර්යම ගෙනල්ලා දෙන්න ෆෙම්ස් අය පෑඩ් එකක්. මොකද ඒ පෑඩ් පැකට් එක ඔයාලට මම ගන්න කියලා කියන්නෙම ඇඳගෙන ඉන්නත් හරිම පහසුයි. ඒ විතරක් නෙමෙයි, ලීක් වෙන්නේ නැහැ. ඔයාට ගෙවන මිලට උසස් සත්වයේ පෑඩ් එකක් විදිහට මේ ෆෙම්ස් අය මිලදී ගන්න දැන් පුළුවන්කම තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට අපි ගන්න පෑඩ් එක ඇඳගෙන ඉන්න අමාරුයිනේ. ඒ විතරක් නෙමෙයි, ලීක් වෙයි කියලා බය තියෙනවා. හොඳම තැනකට ගියොත් කොහොමද? දෙයියෝ දෙනකොට උඩ පැන පැන දෙනවනේ. අන්න ඒ වෙලාවට ඔයා ඔය ඇඳගෙන යන පෑඩ් එකෙන් ලීක් වුණොත් කොච්චර අපහසුතාවයකට පත් වෙනවද? ඒ වගේම තමයි හිතට පොඩි බයකුත් තියෙනවා මේකෙන් ලීක් වෙයිද දන්නෙත් නැහැ. එහෙම කියලා නෑ, එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ෆෙම්ස් අය අරගෙන පාවිච්චි කරන්න ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව ෆෙම්ස් අය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ සියල්ල එක්ක SLS සහ ISO සහතික එක්ක තමයි මාකට් එකට ඇවිල්ලා තියෙන ෆෙම්ස් අය. සාධාරණ මිලකට ඔයාගේ අතට එන ෆෙම්ස් අය ඔයාට දැන් දිවයින පුරා තින සුපිරි වෙල්සල් වලින් සහ ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ අපහසුම දවස්වලදී ජීවිතේ හොඳම දේවල් මිස් කරගන්නේ නැතුව ඒ අපහසු දවස් වෙනදටත් වඩා පහසුවෙන් ඔයාට ගෙවන්න නම් දැන් ඔයා ළඟ තියෙන මොනි පෑඩ් එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. හරි, ඒ පණිවිඩේ මතක් කරගෙන මම දැන් ඉක්මනට මට මැසේජ් කරලා තියෙන මෙන්න මේ කට්ටිය මතක් කරන්නම්කෝ බලන්න. කෝල් කරා මට ප්‍රේමසිරි අයියා කිතුල්කොටෙන් වයිෆ් ගුණවතීවයි. ඊට පස්සේ දිනුෂා, රණේෂා, කිරණිතු ශමිලානි බිම්සර අසංග කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඊළඟට හන දෙන ලෑස්ති කරගෙන තියෙන සාංගිකට ඊට පස්සේ ගීතිකා මෙසේ මට කෝල් කරා. දලු කරන අපේ කෙල්ල සෙට් එක දැන් නම් වැඩි ඉවර වෙලා ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වා. ගීතිකා පුංචිවත් මහන්සියක් නෑ නේද අද? ප්‍රියන්ත ස්ටෝස් ප්‍රියන්ත මෝටර්ස් එකේ සෝරි වෙන්න ඕනේ හරිද? ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත අයවයි මතීෂ ලකිඳු ඔෂාන් එනන්ද මෝටර්ස් එකේ රන්දයවයි ඊට පස්සේ පූජනී සාරංග ෆැෂන් එක හෙට්ටිපල මේකේ අෆ් එකේ කට්ටියවයි රේණුකාකම ස්පෙෂලි එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. හයි ගින්දරි, අපිටත් ලස්සන ගින්දර වගේ සිඳු ටිකක් ඕනි කියලා යටිඅන්තර දේශාණි ස්ටුඩියෝ එකේ සෙට් එක මැසේජ් කළා තියෙනවා. හරි, අනිවාර්යෙන්ම එකතු කරගෙන අපේ බුසුබුසු කොල්ලවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි හරි, බුසුබුසු මම ආව එකතු කරගන්නම් අනිවාර්යෙන්ම වාගේ සෙට් එකත් එක්ක. දැන් මම මේ කල්පනා කරේ කී තැනකට මම යන්නද මේ ස්ටුඩියෝස් වලට ෆොටෝස් ගන්න? මට නම් හිතා ගන්න බෑනේ කී තැනකට කොහොම යන්නද කියලා මේ වැඩත් එක්ක. මාකල ගල්පතහදී ප්‍රියන්ත සමරවීරයත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් කළා තිනා. අනිවාර්යෙන් එකතු කරගන්න. සුබ සැන්දෑවක් වේවා ගින්දර කෙල්ල ජානෝ. ප්‍රියාස් ඕරියසේන මහත්මයාගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අනුරාධපුර පුල්ලයාර් හන්දියේ රංජිත් ප්‍රියංකර අයියා මැසේජ් කළා තිනා. සලෝන් මායා එකේ ගුණසේකරවත් මායා ගුණසේකරවත් එකතු කරගන්න කියලා තියෙනවා. ෂුවර් මං ඊළඟ සාංගිකට එකතු කරගන්න. නිපුන්දි අශේන් හඩ්වායිකින් සමන්ත සේනාරත්න අහෝ නිපුන්දි අශේන් හඩ්වායිකින් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ සමන්තවත් එකතු කරගන්න කියලා තියෙනවා. සේනාරත්න සුපර්කින් සංදීප ඉනෝකා දුලාරි දිනේෂිකා හර්ෂිකා කෞශල්‍යා ඊට පස්සේ ඊෂා මැදවර්ෂ්‍ය මන්නාරම්පාරේ ලක්ෂිකා ලක්මාලි එකතු කරගන්න කියලා තියෙනවා. මං හිතන්නේ දැන් මං හරියට මැසේජ් එක කිව්වා. බුදු අම්මේ මෙච්චර ගොඩක් ලිය තබරාමල ජානු. අන්නේ මම දැකලා නැහැ ලිය තබරාමල. හොයාගෙන අද බලන්න ඕනි. එක ලස්සනයි නේද? එකතු කරගන්න. ආහහා මම දැකලා තියෙනවා. ෆොටෝ දැකලා තියෙනවා. මම ඊළඟ සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්න. තෑන්ක් යූ මාව අහගෙන ඉන්නවට. ගීට් ෆාම් එකේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ෂුවර් මම ඊළඟ සින්දුවට එකතු කරගන්න. උම්ම දෙකක් දෙන්නකෝ කියලා තියෙනවා. තිනුක්කි බබාටයි කිත්මි බබාටයි අනිවාර්යෙන් දෙන්න චුට්ටකින් මේ මැසේජ් එක කියවනකම්. හරිද? හයි ජානු කොහොමද? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. බබාලා දෙන්න ඉන්නවා. තිනුකි කිත්මි හස්බන්ඩ් එයා වැඩ කරන්නේ ගගන ෆාමසි සෙට් එකේ. හැමෝම එකතු කරගන්න. කිතුල්ගල DM ඉලෙක්ට්‍රිකල් එකේ කට්ටියවත් එකතු කරගන්න. CEB අටලුගම හා කිතුල්ගල සෙට් එකත් එකතු කරගන්න. කිතුල්ගල net අනේ හැමෝමත් එකතු කරගන්න කියලා කාංචනා මැසේජ් කළා තියෙනවා. චුට්ටකින් මං හුස්ම පොඩ්ඩක් ගන්නකම්. දැන් දෙන්නම් උම්ම දෙක මෙන්න මේ පැටව දෙන්නට. පළවෙනි එක තිනුකි බබාට. ඊට පස්සේ දෙවෙනි එක කිත්මි බබාට. හරි නේද? ඔන්න එකතු කරගන්නම් මං ඊළඟ සින්දුවට. මාත් මේ වෙලාව ඉන්නවා කිරියල්ලෙන්. අයෂා ගුඩ් ආෆ්ටර්නූන්. ගින්දර හැන්දෑව වහගෙන ඉන්න කියලා තිනවා. ගුඩ් ආෆ්ටර්නූන්. අහන දෙන්න රෙඩි කරගත්තේ මේ සාංගික. එකට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හවස තුනයි විනාඩි 46.
3: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලෙජ් නවතම ශාඛාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 0898.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: හැම තේකම එක වගේ නෙමේ. ලෞජි. පරම්පරා ගණන නවක විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 7 වෙනිදා පානදුර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pio TV නිල විකාශක.
13: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමුග ව්‍යාපාරය වෙතින්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
14: අපේ අම්මා ගෙදර ආවද?
15: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: හවස 3 විනාඩි 43යි
3: ලෙකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑව විචානු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3 වෙනිදි 49 ആയി.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
5: Wow! ඇඟටින් එකක්?
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟටින් එකක්. Freshness lock වී තවත් සුරක්ෂිත වෙන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: තන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදල අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නීලවිකාශක
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
10: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540
11: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
12: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට

0: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්
1: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බැහැ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වල
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
3: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතනිට වෙකම කාන්දානි යෝජනින් හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
2: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
1: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
2: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
4: brought to you by
5: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: රසට ගුණට උයන්න පිටේ තුන පහ
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
8: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
9: FM algo town FM anupaha FM 94.8 net FM
10: හවසතරයි විනාඩි 51යි නටාගෙන යන්න හදන්නේ නටවල නටාගෙන යන්නම් එහෙනම් හොඳද යන්න කලින් කියන්න ඕනි මෙන්න මේ ගැන ඔයාට ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට කාටවත් මතක් වෙන එකම දැන ඒ කොහෙද ඉතින් වෙන කොහෙවත් නෙමෙයි සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ඉතින් අපේ හදවත්වල ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනවා දැන් මේ සෙවණගල ආයුර්වේද පුද්ගලික සමාගම මොකද අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය එක්ක තමයි සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය වෙන්නේ. ඉතින් සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් ඔයාට දියවැඩියාව නිසා ඔයා පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් සෙවණගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇගපත වේදනාව තුරන් කරන දිව්‍යමය ඖෂධයක් හඳුන්වා දීලා තියෙනවා. ඒ සෙවණගල මදුකා කැස්සට පැණි අරගෙන පාවිච්චි කරන්න ඔයාටම තේරෙයි මේක කොයි තරම්නම් ලොකු ප්‍රතිඵලයක් ඔයාට ගෙනල්ලා දුන්නද කියලා. සෙවණගල මදුකා කැස්සට පැණිය. ඒ විතරක් නෙමෙයි ලිව එකේ තෙල් බය වෙලා දින්නේ පැටි ලිව කියලා. බය වෙන්න එපා. මෙන්න මේකට තිත තියන්න තමයි දැන් සෙවණගල ලිව බූස්ටින් කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න කියලා කියන්නේ. කෑම අප්‍රියයි නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ අජීර්ණය නම් සියලු සියක් ස්වභාවික සෙවණගල අසමෝදකම් ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. සෙවණගල ආයුර්වේද නිෂ්පාදන අතරේ මේ විදිහට කී නොකීමකි ගණනාවක් නිෂ්පාදනය තියෙනවා. සෙවණගල ශ්‍රියාදේවි හාවයිල් එක, සෙවණගල ජීව ශක්ති රසායනය, සෙවණගල ජීව බල අම්ලපිත සුවේච්, සෙවණගල හන්දිරාජ තෛල. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාට මේ නිෂ්පාදන සියල්ල දැන් මිලදී ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 0447 31 33 540 නම්බරක මම ආයෙත් මතක් කරන්න ලියා ගන්න 0447 31 33 540. හරි, ඒ ගැනත් මතක් කරගෙන මෙන්න මේ කටියත් ඉක්මනටම මේ සින්දුවටම ඔබාගෙන යන්නම්කෝ. අශෝක අක්කා කතා කරා බදුරලියෙන් කොමහරි මාව අල්ලගත්ත කියලා කෝ එකේ ඉඳන් කාල් කරලා. ආදරේ යන්නේ මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ හොරණින් මාලනී අම්මා අදනේ ඉතින් අපි දෙන්න හම්බුනේ ඉස්සල්ලාමනේ චූටි චැට් එකක් දාන්න. කොහොමද ඔයාවත් එකතු කරගන්නම් පරිස්සමට ඉන්න. දන්ෂිකා සිල්වා හාලියලෙන් කතා කළා සම්පත් මෝඩිස්සිකේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ෂුව මම මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ දහවලක් ගින්දුරු මැණිකේ දැන්නම් සුබ සැන්දෑවක්. මොකද මට මේක ගොඩාක් වෙලාවකට කලින් එවලා තියෙන්නේ. අපිත් සද්දෙටම ඔයාව අහගෙන ඉන්නේ කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති, මානෙල් කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්තා, නිශාන්ති, සුනීතා. ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කී. ඔයා අලුත් උනාට කමක් නෑ. මාමා අලුත් නෑනේ. කමක් නෑ. අපිටත් උම්ම එකක් දෙන්න, උම්ම දෙකක් ඕනි කියලා තියෙනවා. අම්මෝ මට ලැජ්ජයි අසංඛ ඇවිල්ලා ඉන උම්ම දෙන්නත්. එයත් ඕනි කිව්වොත් එහෙම දෙන්නම් දෙන්නම් දෙන්නම්. තව එකක්. කහපල චතු තමයි මසේජ් එකේ වෙලා තියෙන තෑන්ක් යූ චතු මාව හැමදාම වගේ අදත් අහගෙන ඉන්නාට මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ මෙන්න මේ ගැනත් කියන්න ඕනි අද මේ පැයේ ජයග්‍රහණය කරපු ජයග්‍රාහක ජයග්‍රාහිකවන් ගැන නදීෂා හෙට්ටිගේ ගාල්ලෙන් අද දවසේ ඔන්න ජයග්‍රහණය කරලා තිනෝ නදීෂා හෙට්ටිගේ net අපේ උන සුම් සුබ පැතුම් ඔයාට ඒ වගේම දනශිකාදී සිල්වා හාලියලෙන් ඔන්න ඔයත් අද දවසේදී රුපියල් 2000ක මුදල් තැග්ගක් දිනාගෙන ජයග්‍රාහිකාවක් වෙලා තියෙනවා මේ පැයේ. එහෙනම් ලස්සන ළමයි ටික මම යන්නම් ආඩ නටාගෙන ඉන්න මේ සින්දුවක් දීලා. අපේ අසබෝ යවිලා එයාට ඉද මෙතනින් ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් ඉතින් අපි ආයෙමත් හෙට හම්බ වෙමු ගින්දර හැන්දෑවෙන්. ඔයයි මමයි මෙන්න මෙයයි. ඒ කියන්නේ තෑගියකා. පරිස්සමට ඉන්න දිගටම නැත් එක්ක ඉන්න මංගට ආදරේ පැලෙන්න. එතරින් නතර වෙන්නේ නෑ. ඊටත් වඩා ආදරේ. ගිහින් එන්නම් මං ඔයාගේ ජනෝ.

0: කින්දර හැන්දෑවා
1: brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

0: දිනුම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
6: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
7: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මිගම බන්ධනාගාරය ගැති වූ ගැටුම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇති වූ ඛේදනීය තත්ත්වය නිසා සිදු වූ ජීවිත අහිමිවීම සහ තවත් විශාල පිරිසක් තුවාල ලැබීම ආදී අර්බුදකාරී තත්ත්වය බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීම සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදු වූවක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. මිගම් බන්ධනාගාරය ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. වත්මන් රජයේ බලයට ආවේ ක්‍රමයේ වෙනසක් ඇති කරන බව පවසමින් වුවත් පවතින ක්‍රමය අසාර්ථක බව මෙම සිදුවීමෙන් පෙනී යන බවත් නීතිය හා සාමය ස්ථාපිත කිරීමට රජයට නොහැකි දැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර මිගම බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාලබු 100කට අධික පිරිසක් මිගම රෝහලට තුලත් කෙරුණා. ඒ අතරින් බරපතල තත්ත්වයේ පසු වූ 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. මිලඟ net news පසුර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
7: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්
8: Baru bang!

அடிப்புடி பாகல பொடி பொடி நங்கில கமேக்க ஹம்மே ஹவசட்ட பாங்க.

සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 10යි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. සඳුද දවස අතිශය දිග මොකක්ද ඒ කියන්නේ සතියන්තයක් ගත කරලා, ඒ කියන්නේ සෙනසුරාදා ඉරිද දවස් දෙකම කියලා කියන්නේ. ඉතින් ආයි සුපිරි නිවාඩු දවස් දෙකක් නේ නේද? එතකොට නිවාඩුව ගත කරලා ඊට පස්සේ සඳුද උදේ පාන්දර වැඩට ඇවිල්ලා හවසරු ඒ ලස්සන සින්දු එකක් අහන්න තියෙන ටයිම් එකත් එක තමයි ඔය එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා වැඩ කරන ගමන් හිටියත්, ගෙදර හිටියත්, පාරේ යමින් යමින් ගමන් මාව අහගෙන හිටියත්, බස් එකේ ට්‍රේන් එකේද කොහේ හිටියත් අහගෙන ඉන්නේ මාව නම්, හරිද? මේක තමයි ඔයගේ මගේ වෙලාව. හරි. Right, okay. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපි දෙන්නට මැසේජ් කරන්න පුළුවන්. හවස 6 වෙනකම් මං ඉන්නවනේවත් එක්ක. ඒ නිසා අසා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. මෙන්න මේ කට්ටිය මාත් එක්ක ඉන්නවා. මට මෙන්න මේ සින්දු ඕනි කියලා ඔයාලට රික්වෙස්ට් එකක් දෙන්න පුළුවන් මේ පැත්තට. මං අනිවාර්යෙන් ඔයාගේ අලුව කට්ටියව එකතු කරගෙන වාස සින්දු අහන්න දෙන්නම්. හරි. සාමාන්‍යයෙන් මේ කාලේ හැම කාලෙකම වැඩිපුරම හිට් සින්දු ඇහෙන පැය දෙක නේ මේක. හවස වරුවේ. ඒ නිසා ඔයා කොයි වයස් පරතරයක හිටියත් ඔයාට ඕනම සින්දුවක් මේ ටයිම් එකේ අහන්න chance එක තියෙනවා. ඒ නිසා මේ පැත්තට එන්න, මට කෝල් එකක් දෙන්න. ඊට පස්සේ NetFM official Facebook page එක පැත්තට ගියා නම් පොඩි jolly post එකක් දාලා තියෙනවා අද. ඊළඟ comment එකක් තියන මං comment කරන කට්ටියවත් මතක් කරන්නම්. හරිද? අද පොඩ්ඩ non stop එකක් එක්කම වැඩේ පටන් ගන්න හිතුණා මට. ඉතින් ඒ නිසා ලෑස්ති කරගත non stop එකට යන්න කලින් ඔයාට කලර ප්‍රූෆින් ෂීට් එක ගැන මතක් කරලම ගියා නම් හොඳයි කියලා මට හිතුණා. මොකද සාමාන්යයෙන් දැන් මේ දවස්වල අලුතෙන් ගයක් එහෙම හදන කෙනෙක් නම් ඊට පස්සේ තීන ගෙදර පොඩි රිපෙයාර් එකක් එහෙම වහලේ රිපෙයාර් එකක් එහෙම යනවා නම් ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නම් මේක වැදගත් වෙන්නේ ඔයාට. හරිද? වඩා වැදගත් වෙන්නේ ඔයාට. මොකද සාමාන්යයෙන් දැන් ගයක් වුණාම අපි උපරිම ට්‍රයි කරන්නේ අපි වියදම් කරලා හදන ගේ ලස්සනට තියාගන්නනේ නේ. ඒතකොට ඒකට හැම වියදමක්ම පුළුවන් තරම් හොඳම දේවල් වලට පාවිච්චි කරන්න තමයි අපි බලන්නේ. උදාහරණයක් විදියට ගෙදරට ගන්න ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්, ඊට පස්සේ බිමට අල්ලන ටයිල් ටික වෙන්න පුළුවන්, ඊට පස්සේ ගාන පේන්ට් එක වෙන්න පුළුවන්, ඊට පස්සේ වහලේ ඩිසයින් එක වෙන්න පුළුවන්. මේ හැමදේම අද කාලයට ගැලපෙන විදියට සහ ලස්සනට කල්පවත්මක් තියෙන විදියට කරගන්න තමයි අපි ට්‍රයි කරන්නේ නේ. ඒ නිසාම තමයි මම මේ වාට කියන්න හදන්නේ. දැන් ගොඩක් වෙලාවට ගෙදර ලස්සනට තියෙන්න නම් හොඳ නිමාවක් තියෙන, හරිද, ආකර්ෂණීය පෙනුමක් තියෙන වහලයක් තියෙන්න ඕනනේ. එතකොට දැන් ගොඩක් අය මේ කලර් රූෆින් ෂීට් දානවනේ වහලට. හැබැයි උනාට ප්‍රශ්නේ තියෙන්නේ ඔය කලර් රූෆින් ෂීට් දාන ක්‍රමයේ වැරදි. දැන් සාමාන්‍යයෙන් සමහර කට්ටිය ඉන්නවා නිකම්ම රූෆින් ෂීට් එකක් ගෙනල්ලා වහලට දාලා ඊට පස්සේ ටික තමන් කැමති කලර් එකකින් මොකක් හරි පේන්ට් කරනවා නේද? හැබැයි උනාට ඕක ටික කාලයක් ගියාට පස්සේ මේක ප්‍රමිතියක් තියෙන පේන්ට් එකක් නෙමෙයිනේ. එතකොට මේක ටික කාලයක් ගියාම ලංකාවේ නිතරම වෙනස් වෙන දේශගුණයත් එක්ක අවුවට වැස්සට මේක තෙමිලා ඊට පස්සේ පෑවිල්ලට අහුවෙලා මේකේ කලර් එක සමහරලාට ෆේඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවා නිකන් හිතන්න ඕනික රතු පාට ගෑවා කියලා, තද රතු පාට වගේ ගෑවහම මාස දෙකක් විතර යද්දි මේක රෝස පාට වෙනවා. ඊට පස්සේ ටික කාලයක් ගියාම සුදු පාට වෙලා අන්තිමට කළු පාට වෙලා යනවා නේද? එතකොට ඔයාලට මාස දෙකෙන් තුනෙන් ආයෙත් මේක පේන්ට් කරන්න වෙනවා. ජීවිත කාලෙම පේන්ට් කර කර තමයි ඉන්න වෙන්නේ. හරි. නැත්නම් දැන් සමහර වෙලාවට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේක රස්නෙට ඊට පස්සේ ওই পেইන්ට් එකේ පොතු ගැලවිලා යනවා. මාර කැතයි නිසා කවුරු හරි සාමාන්‍ය වාගේ දට එනකොට මුලින්ම ගෙදර වහලේ පේනවා ඈතටම. ඉතින් එතකොට අපි දැකලා තියෙනවා ඕන තරම් කළු පාට වෙච්ච රූෆින් ෂීට්. එතකොට හරි කැතයි ගෙදරට නේ. ගිය අතුලත කොච්චර ලස්සනට තිබ්බා තෙලියෙන් එහෙම පේද්දි හරි කැතයිනේ. හැබැයි උනාට මම මේ වාට කියන්න හදන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැනනේ. කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මහම ඔයාට ওই කිසිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා නිෂ්පාදනය කරලා තියෙන්නේම ලංකාවේ දේශගුණයට 100% කොරොත්තු දෙන විදියට. අවුවද වැස්සද කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. පොතු ගැලවිලා යන්නේ නැහැ. මොකද මේකට ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඊට පස්සේ ප්‍රීමියම් කවුටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදියට ටොප් කවුටින් එකක් යූස් කරලා සාමාන්‍යයෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක හදන්න දවස් 90ක් විතර යනවා. ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක වාගේ අතට එන්නේ. එතකොට මේක අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා. ගෙදරටත් මාර ලස්සනයි. කාලයක් ගියාට පස්සේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. පොතු ගැලවිලා යන්නේ නැහැ. අනිත් එක මේකේ මතුපිට තියෙන තාලේපනේ සඳහාම වසර 5ක වගකීමක් හම්බ වෙනවා. නියම ෆිනිෂින් එකක් වාට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මහන්සි වෙලා හම්බ කරලා වියදම් කරලා හදන ගේ, හරිද, නිකන් වහලේ නිසා සවුත්තු වෙන්න ඕනේ නැ නේ නේද? ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ගෙදර වහලයට කලර් ඔෆ් රූෆින් ෂීට් දාන්න. ඔයාට අවශ්‍ය කරන ඕනම කලහයක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් 0115 748 738 0115 748 738 කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන තමයි මේ විදිහට මතක් කරේ. අපි මේ මතක් කිරීමත් එක්ක හවස 4 විනාඩි 15ක් වෙද්දී ලස්සන නන් ස්ටොප් එකක් එක්ක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. සින්දු ටිකක් අහගෙන මාත් එක්ක ඉන්න දන්නවනේ මම DJ අසා.

0: බුදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවී වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898.
1: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: Tamro Foam Mat සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින Foam Mat දිවයින පුරා Tamro ප්‍රදර්ශනාකාරවලින්.
11: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
12: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
13: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
14: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
15: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 011 12 636

හවස 4යි විනාඩි 27යි වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් හවසරුවේ සින්දු ටිකක් අහන්න මාත් එක සෙට් වෙලා ඉන්න කට්ටිය මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සර්, ගුඩ් ඉවෙනින්. අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අපිවත් එකතු කරගන්නකෝ කියලා මට මැසේජ් එකේ දාලා තියෙනවා. හාලියල ධනුෂිකා, මං ආව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ විමේකා චමෝදි කෑගල් ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. සායියේ මටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා. හා අනිවාර්යයෙන්ම මම ලස්සන සින්දුවක් දෙන්නම්. ඊට පස්සේ සුදර්ශනී දුවලා දෙන්න සඳසිවයි, ඊට පස්සේ ගිහංගවයි හස්බන් මිලින්දවයි මේ වෙලාවෙ නැතහගෙන ඉන්නේ. යටිඅන්තර හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. Thank you, ජය වේවා. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නයි කියලා රංජිත් දිසානායක මැසේජ් කරලා තිනවා. Thank you රංජිත්. ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. හරිද? Right. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ, තාමත් ඔයා බස් එකේද යන්නේ? ඊට පස්සේ ට්‍රැෆික් එකට අහු වෙලා ගෙදර යන්න පැය ගාණක් රස්තිය අදු වෙනවද මහපාරෙම? හදිසියකට පොඩි එකෙනා ඉස්කෝලට එන්න කියලා කිව්වොත් එහෙම තාම බස් එකක් එනකම් බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් පයිම් යනවද? හදිසියකට ටවුන් එකකට යන්න, ඊට පස්සේ බෙහෙත් ටිකක් ගන්න හදිසියකට හොස්පිටල් එකට යන්න තාම වාහන හොය හොය ඉන්නවද? තමන්ගෙම කියලා පොඩි බයික් එකකට ගියොත් නරකද? මන්නම් කියන්නේ දැන් ඒකට හොඳම කාලේ ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට දැන් ඔය හස්බන්ඩ් වැඩට යනකොට වාහනේ යන ගමන් කල්පනා කරනවනේ නේ. වයිෆ්ටත් හැමදේම මේ තැන් තැන් වල රස්තිය ආදු වෙන්න බෑ. යටත් පොඩි බයික් එකක් හරි අරන් දුන්නා නම් හරි. පව් මහන්සි වෙලා ඇවිල්ලා රෑට කෑම ටික හදන්නෙත් හරි අමාරුවෙන්. එහෙම කියලා හිතන හස්බන්ඩ්ලා ඕන තරම් ඉන්නව නේද? රයිට්. අන්නේ කට්ටියට තමයි මම මේ මතක් කරන්න හදන්නේ. දැන් තවදුරටත් ඔයා පාරට වෙන් කරන කාලය ඉවරයි. මහන්සි වෙන්න ඕනේ නෑ. දැන් ඔයගෙම කියලා බයික් එකක් ගන්න අපේ රටේ අපේ නිෂ්පාදනයක් ඇවිල්ලා තිනවා. ඒ තමයි KD රයිස් කියලා කියන්නේ. ජපානයේට Toyota, ඒ වගේම ඉන්දියාවට Tata වගේ, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනකොට දැන් අපිටත් කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියලා. ඒ තමයි KD රයිස් කියලා කියන්නේ. හරිද? මේ දවස්වල දැන් KD රයිස් Leader 125 petrol bike එකට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මේක මම පොඩ්ඩක් හොයලා බැලුවාම තමයි වැඩි විස්තර දැනගත්තේ. මේක ඇවිල්ලා රජෝ පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා දන්නවද? ඒක තමයි ගොඩක් කට්ටිය මේක හොයන්නේ. අනිත් එක තමයි බයික් එක ගන්නකොට ඔයාට හිතා ගන්න බැරි තරම් ඩිස්කවුන්ට් ගොඩාක් හම්බ වෙනවා. ඇඟට දැනෙන්නේවත් නෑ බයික් එක. හරිද? KD රයිස් 125 ලීඩර් බයික් එක ගන්නකොට KD රයිස් ලීඩර් 125 බයික් එක ගන්නකොට වෙළඳ පොලේ සාමාන්‍යයෙන් වටිනාකම වෙන්නේ 796500ක් නේ. හැබැයි ඒ වුණාට ඔයාට දැන් බය නැතුව මං කියනවා රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් මේගොල්ලෝ දෙනවා. එතකොට ඔයාට බයික් එක හම්බ වෙන්නේ රුපියල් 696500කට. දැන් සමහර වෙලාවට හිතන දෙයක් තමයි ලීස් එකක් දාලානේ බයික් එක ගන්න. එතකොට ඩවුන් පේමන්ට් එක වැඩි වෙනවනේ. එතකොට මොකද කරන්න කියලා නේද කල්පනා කරේ. ලීස් එකක් දාලා බයික් එක ගන්නකොට ඔයාට KD රයිස් බයික් එකක් ගත්තොත් ඔයාගේ ලීසින් බර සැහැල්ලු කරන්න හිතා ගන්න බැරි තරම් සුවිශේෂී සහන රසක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල ඔයාට හම්බ වෙන්නේ KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්ම තමයි. මේ දවස්වල කතා වෙන්නේ KD රයිස් ලීඩර් 125 බයික් එක විතරක් නෙමෙයි, KD රයිස් ඉලෙක්ට්‍රික් බයික් එක, ඊට පස්සේ කා එකක් වගේ ෆීචර්ස් තියෙන AC තියෙන එකම 3 wheel එක, KD රයිස් ඉලෙක්ට්‍රික් 3 wheel එක. ඔයාට හොඳ ඉන්කම් එකක් ආදායමක් හදා ගන්න, ඔයාට මේක මරු පවුලේ කට්ටියට සැපර්ට ගමන බිමනක් යන්න තියෙන හොඳම 3 wheel එක තමයි KD රයිස් ඉලෙක්ට්‍රික් 3 wheel එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට මේ කැමති එකක් ගන්න පුළුවන්. මං කියන්නේ ඔයා තවදුරටත් නිකන් පයින් ගිහිල්ලා මහන්සි වෙලා දුක් විඳින්න ඕනේ නැහැ. දැන් දුක් විඳ කාලේ ඉවරයි. වයිෆ් වුණත් දැන් බයික් එකක් අරන් දීලා පරිස්සමට ඔෆිස් යවන්න කාලේ හොඳයි. මේක ඇවිල්ලා පරිස්සම ගැන කතා කරන්න ඕනේ. මොකද KD රයිස් බයික් එක ගත්ත කෙනෙක් සහ ගන්න හොයන කෙනෙක් නම් දන්නවා මේකේ ඉස්සරහ සහ පිටිපස්ස රෝද දෙකටම තියෙන ඩිස් බ්‍රේක්. ඉතින් ඒ නිසා බයික් එකට ආරක්ෂාව උපරිමයි. ඒකම තමයි කට්ටිය ගොඩක් මේක ඉල්ලන්නේත්. හරිද? දිවෙනිපුර අලවිචාලේ වගේම සේවා නියෝජිතයන් ඇතුළු කොටස් වලට ඕනම වෙලාවක අමතර කොටස් ඕනම තැනකින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර එකට කතා කරන්න. 077 406 43 97 KD Rice Motor Company Private Limited within තමයි වාට මේක එන්නේ. ඉතින් එන්සා ඔන්න ඊළඟ පාර මට මැසේජ් එක දාදි ඔයා KD Rice bike එකක් අරගෙන ෆොටෝ එකක් එක්කම එවන්න ඕනේ අසා අපි ගත්තා කියලා. හරිද? ඒ අනගම මේ වගේ සින්දුවක් අහගෙන යන්න තිබ්බනම් කොහොමද? හවස 4:32 මැසේජ් එකක් දාන්නා.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.

0: Serendip Green Plantation Private Limited.
1: කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිතේ. දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber. බින්දෙන්

0: දෙදහස් විසි පවසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 7 වෙනිදා පානදුර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pio TV නිල විකාශක.
4: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
7: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pio TV නිල විකාශක.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
10: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
11: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
12: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්.

කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ ළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න කියලා රුවන්වැල්ලෙන් කුමුදු මැසේජ් කරලා තිනු තුෂාන්වයි විශාල්වයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ වගේම චූටි පුතත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එක දාලා තිනු හැබැයි මැසේජ් එක දාපු කෙනාගේ නම නැහැ හරි ඉක්මනට වාගේ නමත් එවන්න ඒ කට්ටිය එකතු කරගෙන මම ලස්සන සින්දුවකට යන්න හදන්නේ හවස 4 විනාඩි 46යි දැන් තග්ගාල මේ පැත්තට මැසේජ් එකක් දාන්න මම ඔයාව මතක් කරන්නම්.

රයිට් වෙලාව හවස 4 විනාඩි 50ක් වෙනකොට මම මේ මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් එන් සවුන් 2006 වසරේ ඉඳලා මේ වෙනකන් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රුපියල් බිලියන 131.2 බෝනස් දීමනාවක් මේ වෙද්දී ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඉතින් එන්සා ජූලි මාසේ 3 වෙනිදා 2026 ඔන්න කොළඹදී ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ශ්‍රී ලංකාවේ දැවැන්තම ජීවිත රක්ෂකයා විදිහට තමන්ගේ වාර්තාව අභිබව යමින් ඔන්න 2025 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රුපියල් කෝටි 1460 ඉක්මවා යමින් වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඉතින් එන්සා මේක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ දැන් සාමාන්‍යයෙන් රක්ෂණ ශාස්ත්‍රයේ මෙතෙක් ප්‍රකාශයට පත් කරපු ඉහළම වාර්ෂික ජීවිත රක්ෂණ බෝනස් මුදල විදිහට තමයි කියන්නේ. ඉතින් එන්සා එතකොට ඒක දැවැන්ත දීමනාවක් පාරිභෝගිකයන්ට. ඒ වගේම තමයි 2006 වසරේ ඉඳලා මේ දක්වා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විසින් ප්‍රකාශයට පත් කරපු රක්ෂණ ශාස්ත්‍රයේ ඉහළම බෝනස් මුදල.

මේ අකණ්ඩවම මේ වාර්තාවත් එක තමයි හැමදාමත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ජීවිත ආරක්ෂකයා විදිහට රක්ෂණ ඔප්පු හිමියන් තමයි ඇති විශ්වාසය තහවුරු කරමින් යලි යලිත් මේ අවස්ථාව ඔන්න ඔබට ලබා දීලා තිනවා. ඉතින් ඒ නිසා වෙනස් වෙමින් පැවති ආර්ථිකය හා වෙළඳපොළ පරිසර හමුවේද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් 2025 වසර තුළ තමන්ගේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් මේ වෙදි තහවුරු කරලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි වසර අවසානයේදී සමාගමේ සමස්ත වත්කම රුපියල් බිලියන 275ක් දක්වාත්, ඒ වගේම ජීවිතර මුදල රුපියල් බිලියන 247 දක්වාත් වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ විශාලතම ජීවිතර මුදල හිමි සමාගම විදිහට සිය ප්‍රමුඛත්වය එදා ඉඳලා අද වෙනකන් රඳවා ගන්නත් ඔන්න හැකියාව ලැබිලා තිනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙත. ඉතින් ඒ නිසා තමයි ඔන්න පාරිභෝගිකයන්ට මතක් කරන්නේ පියකුමෙන් මවකමෙන් යන සන්නාමයේ පොරොන්දුව පෙරදරිව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධිය වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන් ඔන්න 2007 වසරේ ඉඳලා ආරම්භ කළපු පාසල් පිරියත සුරකිමු කියන වැඩසටහන් වගේ දවැන්ත වැඩසටහන් වගේම තමන්ගේ සේවාව ලබා ගන්න එන සේවාදායකයාට හැමදාමත් හොඳම දේ ලබා දෙන්නේ, හරිම විදිහට ලබා දෙන්නේ, විශ්වාසයේ විදිහටම රකින්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමයි. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ඔයාගේ ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන තියෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් හැමදාමත් ඔබත් එක්ක තමයි. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ අතට ආදායමක් හොයාගන්න ගමන් රසට කෑම ටිකක් කන්න, ඊට පස්සේ හොඳ පෝෂදායී දේවල් ටිකක් ආහාරයට එකතු කරගන්න ඔයා ට්‍රයි කරනවා නම් ඔයාට තියෙන හොඳම අවස්ථාව මම අරගෙන ආවනේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන දිව්‍ය කුළුබඩුත් එක නේද. සාමාන්‍යයෙන් දිව්‍ය කුළුබඩු කියලා කිව්වම ලංකාවේ සහ ලෝකයේ සෑහෙන ප්‍රසිද්ධයි. මොකද ලංකාවේ අපේම දේශීය කුළුබඩු නිෂ්පාදනයක් විදිහට සහ හොඳම දේවල් පාවිච්චි කරලා හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදනයක් විදිහට තමයි දිව්‍ය කුළුබඩු අපි හඳුන්වන්නේ. එතකොට දැන් ස්වභාවිකව අපේ දේවල් එකතු කරලා કૃતિම කිසිම දෙයක් රසකාරක වර්ණකාරක ඊට පස්සේ කල්තබා ගැනීමේ අමුද්‍රව්‍ය කිසිම දෙයක් අඩංගු කරලා නැතුව නිෂ්පාදනය කරන දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට කටයුතු කරන්න ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට මේකෙන් හිතා ගන්න බැරි ලොකු ආදායමක් උපය ගන්න පුළුවන්. මොකද සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන දිව්‍ය කුළුබඩු පිළිබඳව මේ වෙද්දිත් ලංකාවේ පාරිභෝගිකයෝ 100%ක් විශ්වාසය තියලා ඉවරයි. ඉතින් ඒ නිසාම තමයි මේ විශ්වාසයත් එක්ක ඔයාට බය නැතුව දිව්‍ය කුළුබඩු වෙළඳපොළට එකතු කරන්න පුළුවන්. එකතු කරලා බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට කටයුතු කරද්දී හිතා ගන්න බැරි තරම් ලාභයක් ඔයාට ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ ලංකාවේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත්ත ප්‍රමුඛ පෙළේ සන්නාමයක් නේ, ව්‍යාපාර ජාලයක් නේ. ඉතින් ඒ නිසා මේකත් එක්ක අත්වල් බැඳ ගන්නවා කියන එක ඔයාට එන්න වටිනවා. ඒ නිසා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 076-136-48-11 නම්බර් එකට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක ඒ වගේම දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට එකතු වෙලා ඔයාලට හිතා ගන්න බැරි ආදායමක් උපය ගන්න ගමන්ම රසට කෑම ටිකක් කන්න, පෝෂදායී කෑම ටිකක් කන්න ඔයා අනිවාර්යෙන් ඔයාගේ කෑම එකට එකතු කරගන්න ඕන දිව්‍ය කුළුබඩු.

හරි වෙලාව හවස 4යි විනාඩි 56ක් වෙනකොට ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් ඔයාලට අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ අතට සල්ලි වගේම ටෑගිත් වැඩි වැඩියෙන් ලබා දෙන සුබ දවසක් ලොතරැයි ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. සුබ ලග්නේ සමග අංක තුනම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාලට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ එමන් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. සුබ දවසක් ලොතරැයි මේ වගේම අංක තුනක් පමණක් ගැලපුණත් රුපියල් 50,000ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ප්‍රවර්ධන ත්‍යාග අංක වලින් ගලපාගෙන රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනන්න නම් ඔයා ගන්න ඕන දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියම තමයි.

0: හවස 4යි විනාඩි 57යි.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit. සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින්. රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. බීකුමෙන් මමකමෙන්.
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
6: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
4: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
8: ताम्रो फोम मिट्ट सदहा सियेट पहलवक वाट्टाम इहल प्रमितिय किन्यु दिगु कल पवतिन फोम मिट्ट दिवैन पुरा ताम्रो प्रदर्शनाकार वलीन
9: රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
10: Wake up Saturday hormones Alpha Studio
11: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
10: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න
2: හවස 5යි විනාඩි 1යි දැන්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3872.
5: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම Bad News.
6: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. ව්‍යාජ විදෙස්ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක පාලන පොලිසිය විසින් අතරංගෝඩුගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් එම සැකරු අතරංගෝඩුගත් බවයි. විමර්ශනවලට අනුව ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකුගේ ඡායාරූපයට වෙනත් පුද්ගලිකුගේ ජීවිතත් ඇතුළත් කළ අයදුම් පතක් නිසි පරීක්ෂාවකින් තොරව කර බාරගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ආධාර අනුබල දුන් බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇතේ. අතනගොඩගත් සැකරු 51 වැනි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස් ප්‍රතිවරයාට ලබා දුන් නියෝගයක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ වැඩිදුර විමර්ශන සිදු කරනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.

0: Bang!
1: Boring na ti evening drive ka net FM hatarawate
2: ari ge hari mata nata ge hinda LOLC ekin ne loan ek gatte math hariyanna kiyala hari tanata me yanno ne
1: LOLC finance hariyanna hari mata na wedi vistara sadaha 011 515 555 amatanna
3: amma aadaren apita kavapu patkadaka rasa divya kulubalu nishpadana
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

හවසහතරයි විනාඩිය 11යි වෙලාව. අපි අලුත් පැයක් පටන් අරගෙන තියෙන්නේ. ගැම්මට අලුත් පැයක් පටන් ගන්නකොටම ලස්සන සින්දුවක් අහලා ඊට පස්සේ මම නන් ස්ටොප් එකක් තමයි ලෑස්ති කරගත්තේ. අද දැන් සඳුදා දවසනේ. කොටව අතිශය කාර්ය බහුල සතියක් පටන් අරගෙන තියෙන්නේ නේද? දැන් අනම්මන නිවාඩු එහෙම ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ වැඩ කරන සතිය නේද? ඉතින් ඒ නිසා මහන්සියලා වැඩ කරනවාට මේ පැයේදී බෝරින්ග් නැති වෙන්න ලස්සන සින්දු ටිකක් අහන්න දෙන්න chance එක තියෙනවා. 0711 95 95 95ට ඔයාට අග්ගාලා මැසේජ් එකක් මට දාන්න ඕනේ. හරිද? හරි, ඔයා මේ පැයි මට මැසේජ් එක දාන්න ලෑස්ති වෙනකම් මම ඔයාලට කියන්න හදන්නේ. ඔයාලට රට යන අයිඩියා එකක් තියාගෙන හිටියද? ඊට පස්සේ සමහර ලාවට ගෙදර කවුරු හරි රට යන්න හිතාගෙන ඉන්නවද? ඊට පස්සේ ෆස්ට් ටයිම් රට යන කෙනෙක්ද? හරිද? නැත්නම් අම්මා තාත්තව නැත්නම් යාළුවෝ සෙට් එකත් එක පොඩි ටුවර් එකක් යන්න හිතාගෙන ඉන්නවද? නැත්නම් තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රට ගිහිල්ලා එන්න හිතාගෙන ඉන්නවද? ඔය කොයි විදිහට රට යන්න හිතාගෙන හිටියත් සාමාන්‍යයෙන් රට යනකොට බලන්න ඕනේ ප්‍රධානම දේ තමයි තමන් රට යන්න තෝරගන්න මාර්ගය මොකද්ද කියලා නේද? ඒ කියන්නේ තමන් විශ්වාසවන්ත තැනකින් හරි විදිහට වෙන රටකට ගිය නැත්නම් තමන්ගේ ජීවිතේම සෑහෙන අමාරුවක වැටෙනවා. ඒ කියන්නේ අපි ඕන තරම් දැකලා තියෙනවනේ නේද? මෙන්න මෙතනින් තමයි අපි රට ගියේ. අයියෝ බලන්න, අපි යන හොයන්න බලන්න කෙනෙක් නැහැ. අපිට වෙච්ච දෙයක් නැහැ. ලංකාවේ ඉන්න කට්ටිය සෑහෙන ඊට පස්සේ කම්ප්ලේන් කරනවා අපි අහවල රට ගියා. හැබැයි උනාට මේ රට යවපු තැනින් දැන් එතන යවපු තැනත් නැහැ. ඔය වගේ කතා ඕන තරම් අපිට අහන්න හම්බ වෙනවනේ නේද? ඒ මොකද විශ්වාසවන්ත තැනකින් නෙමෙයි තමන් රට යන්න තෝරගත්තේ. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් අරගෙන තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කිව්වම සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයක වසර 10කට වැඩි ඉතිහාසය ගත්තාම සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ අංක 1 ව්‍යාපාර සංනාමයක්. ඒ කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ අවුරුදු 10ක් මේ විදිහට තමන්ගේ විශ්වාසය තියාගෙන පාරිභෝගිකයන් එක්ක මේ ගනුදෙනුව කරද්දී ඒහා සමාන කාලයක් තිස්සේම ව්‍යාපාර ශාස්ත්‍රයේ අංක 1 තියෙන සංනාමයක්. ඒ වගේම තමයි පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් තැනක් තමයි සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් දැන් සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ වැඩ කරන කට්ටිය ගැන මම මුලින්ම කියන්නම්කෝ. ඒ කියන්නේ ඔයාලට සේවාව ලබා දෙන කට්ටිය ගත්තාම මේගොල්ලොත් වසර 10කට 15කට වැඩි කාලයක් තිස්සේ මේ ශාස්ත්‍රයේ තුල ප්‍රවීණයන්. පළපුරුද්ද තියෙන කට්ටිය. දැන් එතකොට ඔය ගොඩක් වෙලාවට පුරුදු නැති කට්ටිය රට යවන්න ගියාමනේ ඔය ගොඩක් වෙලාවට වංචා කරන්නේ. ඊට පස්සේ සල්ලි වලට වෙච්ච දෙයක් නැති වෙන ඔය දේවල් වෙන්නේ නේද? හැබැයි උනාට සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ වාට සේවාව ලබා දෙන සියලුම දෙනාට තියෙන මේ පළපුරුද්දත් එක්ක වාගේ රුපියලකටත් ඒගොල්ලෝ වග කියනවා. රුපියලක්වත් වාගේ නාස්ති වෙන්න දෙන්නේ නැහැ. අනිත් එක තමයි සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හරහා රට යන්න තෝරගන්නකොට වාට හම්බ වෙන වාසි ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද පළවෙනිම දේ තමයි වාගේ බජට් එකට හරියන්න ගමන ප්ලෑන් කරලා දෙනවා. අනිත් එක තමයි වාගේ අතේ සල්ලි නැත්තම් වාට ගෙවාගෙන යන්න පුළුවන් විදිහට වැඩේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොකෝ පේමන්ට්ස් ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් මේ කැමති විදිහට ගෙවාගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ හිතන්නකෝ දැන් යාළුවෝ සෙට් එකත් එක්ක ටුවර් එකක් යන්න හිතාගෙන ඉන්නවා කියලා. ආ සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකට යන්නකෝ. ඒගොල්ලෝ ගාන්ට මේ ගමන ප්ලෑන් කරලා දෙයි අවශ්‍ය හැම දෙයක්මත් එක්ක. ඊට පස්සේ ෆස්ට් ටයිම් රට යන කෙනෙක් නම් පාස්පෝර්ට් එක හදන තැන ඉඳලම වැඩේ වෙන්න ඕනි කොහොමද කියලා ඒගොල්ලෝ කියලා පිටිපස්සෙන් ඉඳලා වා රට ගියාට පස්සෙත් ඔයාගේ වගකීම අරගෙන කටයුතු කරන තැන තමයි සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. දැන් එතකොට සෙරන්ඩිබ් ගොඩනැගිල්ලේ වෙනමම කොටසක් දැන් ඔන්න සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් වෙනුවෙන් බෙන් කරලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේගොල්ලන්ට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා ඔයාගේ ගමන මේගොල්ලොත් එක ප්ලෑන් කරගන්න. පවුල කෙනෙක් එක්ක කතා කරනවා වගේ තමයි. හරිම සුවදශීලී සේවාවක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා 077 113 31.2 0.7 113 31.2 ජීවිතේ වෙනස් කරගන්න රට යන බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට මේක තමයි තියෙන හොඳම තැන සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්. ඒ ගැනත් මතක් කරලා අපි නන් ස්ටොප් එකකට යන්න තමයි හදන්නේ. හවස 5යි විනාඩි 15යි දැන්.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
2: අම්මි කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේත.
3: නෑනි, එයා ලොකු ළමෙක්.
2: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
3: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද?
2: මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් වෙනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Meltdol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.
3: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕනේ නෑ දුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
10: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නීලවිකාශක.
12: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය.
2: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0776 716 7872
5: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: අම්මා ආදරෙන්
2: අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
4: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්

රයිට් වෙලාව හවස පහයි විනාඩි 29යි. මම මේවට මතක් කරන්න හදන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් දැන් නම් බයික් එකක් ගත්තා නම් කාලේ හරි නේද? කෙරි රයිස් බයික් එකකට ගියා නම් හොඳයි කියලා වාට හිතෙන්නේ නැද්ද? මොකද හිතා ගන්න බැරි තරම් රුපියල් 796500 තියෙන බයික් එකකට දැන් රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවනේ. ඒ කියන්නේ 696500යි. වයිෆ්ට බයික් එකක් අරන් දෙන්න බර්ත්ඩේ එකට හිතාගෙන හිටියා නම්, ස්කූටර් එකක් අරන් දෙන්න හිතාගෙන හිටියා නම්, ඉස්සරහ රෝදෙටයි පිටිපස්ස රෝදෙටයි දෙකටම රිස් බ්‍රේක් තියෙන ආරක්ෂාව උපරිම, ඊට පස්සේ පෙට්‍රල් සුවඳටත් දුවන එඩිරයිස් ලීඩර් 125 බයික් එක තමයි ඔයාලට අරන් දෙන්න තියෙන හොඳම බයික් එක. හරිද? ඉලෙක්ට්‍රික් ස්කූටර් එක හැම මේ දවස්වල හැමෝම කට්ටිය හොයනවා. ඊට පස්සේ පුංචි පවුල රත්තරන් කියලා පවුලේ කට්ටිය ඔක්කොටම එකට යන්න පුළුවන් සුපිරිම 3 බිල් එකෙන් එඩිරයිස් එකෙන්ම තමයි. හරිද? මේක ඇතුළේ ඒසීත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පොඩි අයත් එක්ක නිකන් කාර් එකේ යනවා වගේ යන්න ඕනේ නම් ඔයාලට ගන්න තියෙන හොඳම වාහනේ තමයි එඩිරයිස් ඉලෙක්ට්‍රික් 3 බිල් එක කියලා කියන්නේ. දැන් ඉතින් ඔය වාහනයක් ගන්න හිතාගෙන ඉන්න හැමෝම හොයන්නේ එඩිරයිස් එකනේ. මොකද එඩිරයිස් කියලා කියන්නේ ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක්. හරිද? දැන් පිටරට බ්‍රෑන්ඩ් ඕන තරම් අපිට තියෙනවනේ. අපිට ඒකට ආඩම්බරෙන් කතා කරන්න අපේ කියලා බ්‍රෑන්ඩ් එකක් එන්නේ KD Rice Motor Company Private Limited වෙතින් නිෂ්පාදනය කරන KD Rice වාහන තමයි. ඉතින් ඒ නිසා තවදුරටත් මගතොටට රස්තියාදුවේ නැතුව, පාරට රස්තියාදුවේ නැතුව, මහන්සියක් නැතුව ගමනක් බිමනක් යන්න නම් වා ගන්න ඕනේ අනිවාර්යෙන් KD Rice ම තමයි. හරිද? හරි, ඊට පස්සේ මම මේ වට මතක් කරන්න හදන්නේ ගයක් අලුතෙන් හදනවා නම් අන්න ඒ කට්ටියට වඩා වටින දෙයක්. ගයක් හදනවා නම් අනිවාර්යෙන් වහලේ ගැන එකපාරක් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතන්න ඕනේ. හරිද? මොකද වහලේ කියලා කියන්නේ gedara penuma randa pawathina ප්‍රධාන සාධකයක්. පිටින් බලන කෙනෙක්ට මුලින්ම පේන්නේ වහලේනේ නේ, ඇතර පේන්නේ වහල. ඉතින් එතකොට වහලට දාන රූෆින් ෂීට් එක ගැන නම් ඔයා කල්පනා කරන්නම ඕනේ රජෝ. හරිද? දැන් සාමාන්‍යයෙන් වහලට රූෆින් ෂීට් දාද්දි ගොඩක් කට්ටිය කලර් රූෆින් ෂීට් දානවනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකට පාවිච්චි කරන ක්‍රමේ තමයි වැරදි. සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා ඊට පස්සේ කැමති කලර් එකක් ඇප්ලයි කරාම ඔයා හිතනවා හරි කියලා, පේන්ට් කරාම හරි කියලා හිතනවා. හැබැයි වුණාට මාසයක් දෙකක් ගියාට පස්සේ කලර් එක ෆේඩ් වෙන්න ගත්තාම, ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්න ගත්තාම තමයි ඔයාට තරු පේන්න ගන්නේ. හරිද? මාස දෙකෙන් තුනෙන් ආයේ ආයෙත් මේක පේන්ට් කරන්න කොච්චර වියදමක් යනවදනේ? බාස්ලට කුලිය, ඊට පස්සේ බඩු වලට යන කුලිය, ඕවත් එක්ක අනම්මනම් කොච්චර නම් වියදම්දනේ. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ එකපාර මේ වැඩේ ඉවර කරගන්න නම් ඔයා විශ්වාසෙන් අරගන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තින්තාලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඔයාගේ ගෙදරට ගැලපෙන කලර්ස් වලින් මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් හොඳ කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් ඔයාගේ අතට ඉන්නේ දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ. ඔයා හිතන්නකෝ කොච්චර හිතලා බලලා මේකට තාක්ෂණය යොදාගෙන විශේෂඥ දැනුම යොදාගෙන නිර්මාණය කරනවා ඇද්ද කියලා. ඉතින් ඒ නිසාම තමයි ගෙදරට ආකර්ෂණීය පෙනුමක් වහලයට නියම නිමාවක් එක්ක කල්පවතින පෙනුමක් ලබා දෙන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක විතරමයි. ඉතින් ඒ නිසා කලර් ඔෆ් රූෆින් ෂීට් එක අරගත්තොත් ආයිතින් ඔයාට ජීවිත කාලෙටම එකයි. හරි, ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න තමයි හදන්නේ. හවස 5 විනාඩි 33යි. ඔයාමට මැසේජ් එකක් දාලා චුට්ටක් වාගෙන මතක් කරන්න කියලා කියන්නකෝ. මම ඔයාව ගොඩාක් මතක් කරන්නම්.

රයිට් වෙලාව හවස පහයි විනාඩි 33ක් වෙනකොට ලස්සන කියුට් ගෑනු ළමෙක් මාව අහගෙන ඉන්නවා. නෑව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද හිරු මේ වෙලාවේ සද්දරම් මාව අහගෙන නේද ඉන්නේ? මං ආව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. සෑහෙන්න වැඩ ගොඩක් මැද්දේ ආසාපිව ආව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. Thank you මේක ඔයාලට.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
4: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: Wow! ඇංගටින් එකක්?
8: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංගටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්මම තන්න. prime group 13/22.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Dahatunai Anuhaya Amatana.
11: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
12: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
13: SLT Mobitel Pure TV. නීල විකාශක.
14: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
15: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
16: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
18: සිත් බඳගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
12: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා

0: Hatırıvati, hatırıvati.
1: හොස පහයි විනාඩි 45 වෙලාව අපිට මතක් කරන්නේ අලු කට්ටියක් සැහෙන්න ඉන්න බා. හයි කොහොමද බණ්ඩාරවෙලින් දෝනිලා දෙන්න සෙනුරිවයි විහංගිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඒ වගේම මට ලස්සන සින්දුවක් දෙන්න. මම ශාන්ත ටේලර්ස් එකේ සෙට් එක මේ වෙලාවේ හයියෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. නිදහස් මාවත කෑගල් ඉඳලා තමයි කට්ටිය මැසේජ් කරලා තියෙන්නේ. ඕකේ අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජ අවෝර් ඊට පස්සේ පුංචි පුතා භාග්‍ය අවිෂ්ක ඒ වගේම සෙරුවාවිල කෙඩී සමරසිංහ කටි ඔක්කොම මැසේජ් කරලා දිනවා. ඔයගොල්ලෝ ඔක්කොම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. ඒ වගේම වෙඩි විනිංග සාමල්ලි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා සසීනි මැසේජ් කරලා තිනවා මදවච්චි ඉඳලා. අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්න. ඒ වගේම තිලිනි පැලවත්ත මිරිස්වත්තෙන් මැසේජ් කරලා තිනවා thank you තිලිනි. ආවත් මම ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවටම එකතු කරගන්න. හරිද? ජීවිතේ වාසනාව උදා කරගන්න අපි මහන්සි වෙනවා වගේම තමයි අපි අපේ වාසනාව උරගා බලන්නත් ඕනන්නේ නේද? අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ලොතරැයි පතක් අනිවාර්යෙන් මිලදී ගන්න කියලා. මොකද දැන් ඔයාට ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය රත්න පුරාම වාසනාවන්තින් බිහි කරගෙන යන ගමනේ අතට සල්ලි වගේම ටෑගිත් වැඩි වැඩියෙන් දිනන අවස්ථාව අරගෙන අවිල තිනෝ. සුබ දවසක් ලොතරැයි හරහා සුබ ලග්න තුනත් එක්ක අංක තුනම සුබ ලග්නයත් එක්ක අංක තුනම

හතරයි මණ්ඩලය වෙතින්. ඒකනත් මතක් කරලා සින්දුවකට යන්න ඕන. හැබැයි මේක ගැනත් මතක් කරලම ගියාම ලේසි නේද? මම මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක එකතු වෙලා ඉන්න පාරිභෝගික ඔබට තියෙන වටිනා අවස්ථාවක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ උපහිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක එකතු වෙලා ඉන්න ඔබට මේක සෑහෙන වටින දෙයක්. 2006 වසරේ ඉඳලා මේ වෙනකන් ජීවිත රක්ෂණ උපහිමියන් වෙත රුපියල් බිලියන 131.28 බෝනස් දීමනාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම ජූලි මාසේ 3 වෙනිදා, ඒ කියන්නේ මේ අවුරුද්දේ කොළඹදී ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ශ්‍රී ලංකාවේ දැවැන්තතම ජීවිත රක්ෂකයා විදිහට තමන්ගේ වාර්තාව අභිබවා යමින් 2025 වසර සිය ජීවිත රක්ෂණ උපහිමියන් වෙත රුපියල් කෝටි 1460ක් ඉක්මවා යමින් වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක මම හිතන්නේ ඔබට සෑහෙන්න වැදගත්. අනේ නිසාම තමයි නිතරම කියන්නේ වා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ කාසු වෙලා හිටියත් ඔයාලට මේ වගේ දැවැන්ත දීමන හිමි කරගන්න අවස්ථාව තියෙනවා. දශක 6කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලාංකික පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගෙන තියෙනවා. ඉතින් ඒකට වෙනස් වෙමින් පවතින මේ වෙළඳපොළ හා ආර්ථික ගතිගත්වයේ මැදේ වුණා 2025 වසර තුල සමාගම තවත් ශක්තිමත් මූල්‍ය කාර්ය සාධකයක් වාර්තා කරගත්තා. ඒ වගේම පෙරලාභයේ රුපියල් බිලියන 4.3ක් විදිහට සටහන් කරගත්තා. ඉතින් එතකොට ජීවිත රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 32.6ක් දක්වා ඉහළ ගිහිල්ලා 24%ක වර්ධනයක් පෙන්눔 කරා. ඒ වගේම තමයි නව ව්‍යාපාරික ආදායම රුපියල් බිලියන 7.56ක් දක්වා ඉහළ යමින් 42%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගන්නත් සමාගමට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ලංකාවේ සියලුම දෙනා වෙනුවෙන් පියකුමෙන් මවකමෙන් ඉන්න ගමන් තමන්ගේ සන්නාමයේ පොරොන්දුව පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධිය වෙනුවෙන් සෑහෙන්න වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ එක්කම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ ජීවිත රක්ෂණ උපහිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ලබා දුන්නේ කෝටි 1460ක්. ඉතින් ඒ නිසා පියකුමෙන් මවකමෙන් ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක අත්වල බඳගත් ඔබට තමයි ඒ ගැන මතක් කරේ. ඒ ගැනත් මතක් කරලා අදට මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හවස 5:50 කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට. ආගේ මගේ බෝරින් නැති විනින් drive එක 4 වටෙන්. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා එන්න. ජය වේවා. මම DJ අසා. Good night.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් යනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: ඉගෙනුමට හොඳ මතුවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: අලුතැන කටුම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
5: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමින්.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 13.22.
8: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
11: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
13: අම්මා ආදරෙන්
12: අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
14: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
5: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්.

දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 536 6

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකේ loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011115555 අමතන්න.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: Opals International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක් කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Opals International.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
13: දැන් ඕනේ නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
14: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 011 2200 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
12: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝවන්. අද 2026 ජූලි 6 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල යුද පිටියක් වූ මේගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ. ගැටුමෙන් 25 දෙනෙකු මරුට, බන්ධනාගාර නිලධාරීන් 6 දෙනෙකුත් ඒ අතර. මේගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම අධිකරණ ඇමති බාරගනී. සජිත් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි.
0: Net News. The truth people trust.
6: මේගම බන්ධනාගාරය තුළ අද යළිත්වරක් ඇති වූ ගැටුම් හේතුවෙන් විශාල පිරිසකට දිවි අහිමි වුණා. රෝහල්ගත කළ පිරිස 100කට ආසන්නයි. යුද පිටියක ස්වරූපයක් ගෙන තිබූ එහි තත්වය මේ වන විට පාලනය කර තිබෙනවා. අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයාත් මීට නොබෝ වේලාවකට පෙර එම බන්ධනාගාරය වෙත පැමිණියා. ඒ සත්‍ය අනාවරණය මෙතැන් සිට. මේගමුව බන්ධනාගාරයේ අද දහවල් හටගත් ගැටුම මේ වන විට පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. අද ඇති වූ ගැටුම් වලින් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇති බවයි මේගම රෝහල් ප්‍රකාශකකෝ පැවසුවේ. මෙම ගැටුම පළමුව හටගෙන තිබුණේ ඊයේ දිනේදී. එහිදීද 2 දෙනෙකු මියගොස් තිබුණා. ඒ අනුව මෙම ගැටුමෙන් මියගොස් ඇති ගණන 25ක්. 100කට වැඩි පිරිසක් තුවාල ලබා මේගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු අතර යතරින් 18 දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවූ බවයි මේගමුව දිස්ත්‍රික් මහරෝහලේ උසස් නිලධාරියෙකු Net News වෙත කියා සිටියේ. අද ඇති වූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ගුවන් හමුදා, කැරලි මර්ධන කණ්ඩායම් මෙන්ම යුද හමුදාවද කැඳවා තිබුණා. අද දිනේ සිද්ධි ඇති වූ ආකාරය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එස. ගජනායක මහතා මාධ්‍ය වෙත මෙලෙස කරුණු දැක්වුවා.
7: අද දින උදේ වගුවේ නිලධා බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ඒ අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් තුළින් නැවත ආරවුලක් ඇති වුණා. එහිදී ඒ අවස්ථාවේ සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට ඔවුන් එම කණ්ඩායම් විසින් නැවත වරක් බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන්නා.
8: ඔබේ ටූත් බ්‍රෂ් එකත් මේ වගේද? එහෙනම් බ්‍රෂ් එක මාරු කරන්න කාලය හරි. අදම මාරු වෙන්න සුදන්ත එක්ස්පර්ට් කියා විතර.
7: පහර දුන්න නිලධාරීන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටුපසින් හමාගෙන යවි නිලධාරීන් පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ බන්ධනාගාරයේ එතන සිටි නිලධාරීන් විසින් ඔවුන් දොරටුවෙන් බන්ධනාගාරයේ පිවිසුම් දොරටුව කැඩීම නැවතීම සඳහා ඔවුන් එතනින් ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කළා කර අවස්ථාවේ නැවත වරක් ගිය බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිස පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් විසින් මෙය අවම් බලය යොදා මැඩපැත්වීමට උත්සාහ කළා.
6: මෙතර කොළඹ පැවති උත්සවයකින් අනතුරුව බන්ධනාගාර විෂය භාර අමාත්‍යවරයා වන නීතිඥ හර්ෂණ නානායකර් මහතා මෙලෙස අදහස් පළ කළා.
9: අද අපි උදේ ඉඳලා ඒ මීගමුව සිද්ධියත් සම්බන්ධයෙන් නිලධාරීන් මෙහෙවමින් එතන වෙච්ච තත්ත්වය සමනය කරගෙන තියෙන තත්ත්වය පරිපාලනයටද ගේනවා. මේ වෙලාවේ තත්ත්වය සමනය වෙලා තියෙනවා. නමුත් මට කියන්නට ඕන අපි විශාල වශයෙන් කම්පණයකට ලක් වෙලා ඉන්නවා. විශාල කනගාටුව කම්පණයක් තිබෙනවා. මොකද රැඳවියුමිය ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව කාර්ය මණ්ඩලය මිය ගිහිල්ලා තිබෙනවා. ඒක රැඳවියොද කාර්ය මණ්ඩලයද කියන එක නෙමෙයි අපේ තියෙන ප්‍රශ්නේ. එතන මනුස්ස ජීවිත නැති වෙච්ච එක පිළිබඳව බලවත් කම්පණයක් තියෙනවා. ඉතින් මම ඉස්සල්ලාම ඒ මිය ගිය අයගේ පවුල්වල කට්ටියට බලවත් ශෝකය සහ කනගාටුව ඉස්සෙල්ලම ප්‍රකාශ කරන්නට ඕන. දැන් සිද්ධිය වෙච්ච නිසා අපි එතනට ගිහිල්ලා වෙලා තියෙන දේ හොයලා බලලා ඉදිරියේදී මේ වැනි දෙයක් නොවෙන්න වග බලා ගන්න ඕනේ කියන තැන අපි ඉන්නේ. මේ කාටවත් අපි වරද පවරන්න හෝ එහෙම කරනව නෙමෙයි. මේක ඇත්තටම කම්පනයක් තියෙනවා. අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම මට ඒ ආකාරයෙන්ම බාර ගන්න වෙනවා. නමුත් දැන් තියෙන්නේ මේකට පසුතැවෙන එකට වඩා උනේ මොකද්ද? ප්‍රශ්නේ කොතනද? කවුරුන් හෝ වැරදි ලෙස කටයුතු කළා තියෙනවද? ගැටලුව ගැටුම ඇති උනේ කොහොමද? ඉදිරියේදී මේවා ඇති නොවන්නේ කොහොමද කියන එකට අපි පහුගිය අවුරුදු කාමාරම් මහන්සි වෙලා වැඩ කළා තිබෙනවා. ඉතින් ඒක නිසා අපිට මුලින්ම මට ඒක තමයි මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ.
6: එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
9: මට දැනට තියෙන තොරතුරු අංග සම්පූර්ණව මං ගාව නැහැ. මං දැන් ගියාම තමයි හම්බ වෙන්නේ. මෙතන ඇත්තටම කල්ලි කණ්ඩායම් දෙකක් අතර පාතාලේ බද්දරගොල්ට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ඊයේ රාත්‍රියේ තමයි ඉස්සෙල්ලම ගැටුම ඇති වෙලා තිබෙන්නේ. ඊයේ රාත්‍රී ගැටුමුත් කට්ටියක් තුවාල ලැබලා තියෙනවා. ඊට ඊයේ රෑකේ සමනයට පත් කළා. නමුත් අද උදෑසන නැවත වතාවකින් උදේ ආහාර උන්ට දීලා ඔවුන් උසාවියට ලෑස්ති වෙනකොට ඒ කණ්ඩායම් දෙක අතර ගැටුම් නැවත උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒක විසඳන්න අපේ කාර්ය මණ්ඩල පුළුවන් තරම් මැදිහත් වෙනවා. මොකද මුල් අවස්ථාවේම වෙඩි තියන්න හෝ ගහන්න යන්නේ නැහැ අපේ අය. අනිකුත් උපක්‍රම භාවිත කරනවා. අර එතනින් සෙනගත් විශාල ප්‍රමාණයක් ඉන්නවා සාපේක්ෂව. ඒක නිසා අපි බලමු. මොකද සමහර අවස්ථාවලදී මේ දේවල් සිද්ධ වෙනව නැතුව නෙමෙයි. නමුත් මේක සාධාරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මේක තව හොයා බලන්නට ඕන. මම දැන් එතනට යන්න සූදානම් වෙන ගමන් තමයි බලමට මේ මයික්‍රොෆෝන ඇල්ලුවා.
10: මොකද මේ විශේෂත්වය වෙන්නේ දැන් දෙපැත්තෙම මිය කියලා තියෙනවා.
9: ඔව් ඇත්ත වශයෙන්ම කාර්ය මණ්ඩලෙ මේ මොකද ඇත්තටම මේ ගැටුම තිබිලා තියෙන්නේ කාර්ය මණ්ඩලයේ සමග නෙමෙයි. කාර්ය මණ්ඩලයට මේ කරදරේ වෙන්නේ ඔවුන් ඒ දෙපිරිසේ ගැටුම විසඳන්න මැදිහත් වීමේදී. ඒ කියන්නේ කොයිම අවස්ථාවකත් ගැටුම කාර්ය මණ්ඩලයත් එක්ක නෙමෙයි උනේ. නමුත් මම දන්නේ නැහැ එක කොහොමද උනේ කියලා වෙඩි වැදිලා තිබෙනවා බන්දරගන්න නිලධාරීන්ට. එතකොට ඔවුන්ගේ අතට එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කොහොමද ගියේ? දැන් මේව තමයි මහත්මයාට හොයන්න
10: තියෙන්නේ.
9: ඔව් ඉතින් මම කියන්නේ ආණ්ඩුව තමයි. ඒකනේ මම වකීම් බාරගත්තේ. අධිකරණ ඇමතිවරයා වශයෙන්. සමස්ත ආණ්ඩුවම බාර ගන්න අවශ්‍යද කියන මා දන්නේ නැහැ. නමුත් අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ ආයතනයක් නේක. ඉතින් මට වකීම් බාර ගන්න වෙනවනේ.
6: මිගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජයේ බාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මිගමුව බන්ධනාගාරය තුල සිදු වූ ඛේදනීය තත්ත්වය නිසා සිදු වූ ජීවිත අහිමිවීම සහ තුවාලකරුවන් ඇතිවීම ආදී අර්බුදකාරී තත්ත්වය බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීම සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදු වූවක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. වත්මන් රජයේ බලයට ආවේ ක්‍රමයේ වෙනසක් ඇති කරන බව පවසමින්වත් පවතින ක්‍රමය අසාර්ථක බව මෙම සිදුවීමෙන් පෙනී යන බවත් නීතිය හා සාමය ස්ථාපිත කිරීමට රජයට නොහැකි දේ ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා. ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක පාලන පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවසුවේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් එම සැකකරු අත්අඩංගුවටගෙන ඇති බවයි. විමර්ශනවලට අනුව ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකුගේ ඡායාරූපයට වෙනත් පුද්ගලයෙකුගේ ජීවදත්ත ඇතුළත් කර අයදුම් පත්‍රයක් නිසි පරීක්ෂාවකින් තොරව පාරගෙන විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ආධාර ලබා දී ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇති. අතනඟුවටගත් සැකරු 51 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් දැනුම් දීමක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා. විසඳහා සාධාරණ මිලක් ඉල්ලා මාතලේ හෙට්ටිපොළ මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු පිරිසක් අද හෙට්ටිපොළ නගරයේදී විරෝධතාවක නිරත වුණා. විරෝධතාකරුවන් නගර මාතේ විරෝධතාවක නිරත වීමෙන් අනතුරුව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක්ද බාර දුන් බවයි නෙට් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.
11: ඔවුන් හිස් මිනි පෙට්ටියක් අරගෙන විල්ගමුව නගර මැදියේ තබාගෙන තමයි මේ විරෝධතාවය නිරත වුණේ. පැය කිහිපයක් විල්ගමුව නගරයේ විශේෂයෙන්ම බස් නැවතුම්පොළ ආවරණය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වුණේ මිනි පෙට්ටිය ප්‍රධාන මාර්ගයේ මැද තබා. පසුව ඔවුන් ප්‍රධාන මාර්ගයේ හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එක මාර්ගයක් සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට බාධා කරමින් මිනි පෙට්ටියත් රැගෙන විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ අයගේ විරෝධතාවයේ සහිත සංදේශයක් බාර දීම සිදු කළා. ඔවුන් එම ස්ථානයේද පැයක පමණ විරෝධතාවයකින් පසුව ස්ථානයෙන් විසිර ගියාත් මම නෙට් නිවුස් වෙනුවෙන් දමුලේ කාංචන කුමාර.
6: ඉන්දිය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග අද පැවති එක් දින ක්‍රිකට් තරගයේ කඩලු 8කින් විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත් වුණා. තරගයේ පැවැත්වුණේ හම්බන්තොට සූර්යබබ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය යවුන් ක්‍රීඩකින් ලකුණු 285කට සියලු දෙනා දැබී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යෞවනයන් පන්දුවර 48කදී කඩලු දෙකක් පමණක් තැබී ලකුණු 291ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පන්දු යැවීමෙන් ඉහළම දායකත්වය ලබා දුන් ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 41කට කඩලු 5යි. දිමන්ත මහවිතාන විශේෂ ප්‍රතිහරඹයක නිරත වෙමින් පන්දු 153කදී නොදැවී ලකුණු 155ක් ලබා ගත්තා. සෙනුජ වෙකුණකොඩ පන්දු 64කදී ලකුණු 60යි. නායක විමත් දින්සර පන්දු 60කදී නොදැවි ලකුණු 56ක් ලබා ගත්තා.
12: ආ පන්දුවේ මහා මංගල්‍යය
13: FIFA World Cup 2026.
6: ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ 16 දිනාගේ වටේට තවත් බොහෝ දිනාගේ අවධානීය මූ තරඟයක් මෙරට වේලාවේ නැද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ පෘතුගාලය සහ ස්පාඤ්ඤ අතරයි. ලෝක පාපන්දු පිටියේ සුපිරිතරුවක් වන ක්‍රිස්ටියානු රොනාල්ඩෝගේ ලෝක කුසලානයක බලාපොරොත්තු පිළිබඳ ඉරණම විසඳන තරඟයක් ලෙස මෙම තරඟය හඳුන්වා දිය හැකි. මේ අතර සම සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම් පරදවා මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රේක්ෂකින්ගෙන් පිරී ඉතිරි ගිය සත්කාරක මෙක්සිකෝ රාජ්‍යයේ ක්‍රීඩාංගණයේදී ගෝල 3-2 ලෙස මෙක්සිකෝව පරාජය කරමින් එය අනුව අර්ධ අවසන් පූර්ව වටේදී එංගලන්තය නෝර්වේ සමග තරඟ බැඳීමට නියමිතයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව තමන් පතනංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියා. අදාළ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී වගෝත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂු හේරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සමේ අන්තර්ගත ඉල්ලීම් මූලික අයිතිවාසිකම් හා සම්බන්ධ කරුණු බැවින් ඒ පිළිබඳ විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා. ඒ නිසා එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේදී පෙත්සම්කරු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය දේශන ඉදිරිපත් කිරීම අවසන් කළා. වැඩිදුර කරුණු දක්වමින් මේ මාස 9 වනදා දක්වා කල් තිබුණා. නෙට් නිවුස් මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙට් නිවුස් Facebook පිටුවට හෝ නෙට් නිවුස් ටෙල්කෙ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
14: Serendip Green Plantation Private Limited. FM 95.8. Net FM Divaina Pura.
15: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
16: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒකින්ද රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.

0: ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
1: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.

0: සැපකින්
1: පහසුව සැලසයි සුහදව සැලකයි LB රන් අය
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
5: මාරයිනි
6: වසර 21ක් පුරා net news හැම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප මෙලෙස නිමා කරන්නේ ඔහු ගැන සටහනක් තබමින්
7: net news දිරි ශක්තිය
8: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය
6: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් ජයන්ත වීරසේකර රටේ ඈත කෙළවරක පිහිටි මොන්රාගල් දිස්ත්‍රික්කයේ සිදුවීම් රටටම කියන ප්‍රධානතම මාධ්‍යවේදියෙක් වන වීරසේකර මුදියන්සේලාගේ ජයන්ත වීරසේකර උපත ලබන්නේ 1992 වසරේ පෙබරවාරි මස 22 වනදායි. වැල්ලවාය මල්තාවල ජාතික පාසලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන ජයන්ත පාසල් කාලයේදීම ජනමාධ්‍යවේදියෙකු වීමේ අරමුණ පසුපසලෝ බැඳ ගියායෙක්. පාසල් සමයේදී නිවේදන අංශයෙන් සමස්ත ලංකා මට්ටමේ දක්ෂතා පෙන්වා ඇති ජයන්ත මාධ්‍ය ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ ජනමාධ්‍ය වේදේ පිළිබඳ පාඨමාලා කිහිපයක් හැදෑරීමෙන් අනතුරුවයි.
9: මම ඇත්තටම පාසල් කාලේ ඉඳලා ජනමාධ්‍ය හදාරන්න පුදුම ආසාවක් තිබුණා මගේ හිතේ. සහ ඒ පිළිබඳව තමයි මගේ හිතේ තිබුණු එකම ආසාව තමයි කවදා හරි දවසක මාධ්‍ය වේදිකාවක් වෙනවා කියන එක. ඒ නිසාම තමයි මම තිබුණු ආශාව සහ ඒ කැපකිරීම එක්ක පාසල තුල නිවේදන කටයුතු සහ සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ දක්වා ගෙන යන්නට පාසල විශේෂයෙන්ම නායකත්වය අරගෙන වැඩ කටයුතු කරන්න මට හැකියාව ලැබුණා.
6: 15 වසරක සිය මාධ්‍ය ජීවිතයේදී විවිධ අත්දැකීම් ලබා ඇති ජයන්ත සිය අමතක නොවන අත්දැකීම් ගැන මෙසේ සිහිපත් කළා.
9: අමතක කරන්න බැරි සිද්ධිය කොස්ලන්ද මීරිය බැද්ද කන්දනායෑම වසර ගණනාවකට කලින් සහ පසුගිය වසරේ සිදු වුණු ඇල්ල බස් අනතුරේ ඛේදවාචකය කවදාවත් අමතක කරන්න බැරි පුදුමාකාර සංවේදී කාරණා දෙකක් බවට පත් වුණා. තව විශේෂ දේවල් තියෙනවා. සංවේදී සහ අමතක කරන්න බැරි ප්‍රවෘත්ති දෙක බවට පත් වුණේ මීරිය බැද්ද නායෑම සහ ඇල්ල බස් අනතුර.
6: ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග දිගු කලක් පුරා සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් කැප වූ ජයන්ත වීරසේකර නම් වූ මෙම මාධ්‍යවේදියා net news සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
9: මොනරාගල දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ ඈත කෙළවල තියෙන දිස්ත්‍රික්කයක්. සාමාන්‍යයෙන් ගම්මානයක් ඇතුළට ගිහිල්ලා මොනවා හරි ගොවි ගැටලුවක් හරි මොනවා හරි දෙයක් ගැන කිව්වට පස්සේ මිනිස්සු ඇත්තටම අපෙන් අහනවා මේක ප්‍රචාරය වෙන කොහොමද කියලා. net පිළිබඳව විශේෂයෙන් ඕන කෙනෙක් අර ඇහුවොත් දන්නවා මේ මතය හොඳයි, කියන්නේ මේ ජනතාවට අපක්ෂපාතීව තොරතුරු නිවැරදිව වාර්තා කරනවා කියන එක මේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඈත පිටිසල ගම්මානවල ජනතාව පවා හෘද සාක්ෂි ලෙසම සාක්ෂි දරනවා ඇති.

0: man dharam re hatai.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න

ලස්සනම දවස් ජීවිතයට හැමදාම එන්නේ නැහැ. ඒ වනාට කවද හරි ලස්සන දවස් එනවා. එහෙම නැත්තම් ලස්සන දවස් ඇවිත් තියෙනවා. අන්න එහෙම දවසක් තමයි ඔයයි එයයි මුලින්ම හම්බුනේ දවස. මං කැමති ඒ මුල්ම හමු වීමේ මතක සවාරියක් එක්ක යන්න ඔයාව. ඔයාගේ මතක මං පෙත දිගේ අපිත් ඇවිදගෙන යන්නද. 0715 95 95 95 නෙන්න. මතක මං පෙත දිගේ හමු වුණ මුල්ම දවසේ.

ahan bayikin hamba unama. Mang hitang unna hamadama talagin inna. Mahansi den unama urhisit baravela atma yama nivaganna. Atarinna venuata hamadama talang hinavenna. Habai ratarang yanna hita hadagattata passe man mona karannada? Atin alla nawattannada? ආසමතනදී හම් වුණා අපි එතනදිම වෙන් වෙනකොට මේ දැනෙන වේදනාව කාට කියන්නද කමක් නැහැ ඒත් එන්න හිතුණොත් එන්න මට පුළුවන් තරම් කාලයක් බලාගෙන ඉන්න මං ඔයාගේ හම්ටි ඩම්ටි

0: 暖的让人
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 13/22.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.

0: ಗದಗ ಹಾಸ್ಪಿಸಿಪ್ ಹಾಸ್ಪಿಟಲ್ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮಿರುನ 11th ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ 1460 ಇಕ್ಮವೈ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮವಕಮಿನ್
1: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novinas Adivegen Superior Tama Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
0: Sri Lanka ve prathama vadavata Rhino Roofing Within Handunwa Dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Rhino Roofing Within Handunwa Dena Rhino Premier Roofing Sheet Vedi Vistara Sandaha 13.96 Amatanna
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: අලුතෙන කාටම මෙලා කසාගල Green Super. ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල Green Super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල Plantation 01120777787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
1: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: Wake up.
6: Satutu Hormones. Alpha Studio.
7: Davasatum Onakarana Vitamins. Alpha Studio.
6: Yes. Yes. Energy Morning Vibe ka teka Davasama Suma Karaganna.
7: Ratema Taruwanke Dakshata ekka Satutin Davasa Patan Ganna.
8: Good morning.
6: Satya Davaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

ආදරණීය තරංග සුබ මන්දාරම් රැක් වේවා. කොයි තරංගය හමු වුණත් සමහර නැවතුනේ හිතට දැනුණු තැන්වල. සද්ධාටම කියලා හිතපු ආදරේ මුල්ම හමුවීම අද වගේ මතකයි. ඒත් මතක් වෙන හැමතිස්සෙම අමතක කරලා ජීවත් වෙනවා. ආදරය කියන්නේ දෙන දෙයක් මිස අපස්සට බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් නෙවෙයි කිව්වට මමත් අඬ හෙව්වෙම ආදරේ තමයි. ඒත් ඒ මුල්ම ආදරේ මගේ හිත කුඩුපට්ටම් කරලා දැම්මා. හුඟක් රිදුනා, අතාරින්න බැරි වුණා, අල්ලගෙන හිටියා, දරාගත්තා, ඉවසුව වෙනස් වෙදී අස්සිසරහ මම ඒකත් දරාගත්තා. ඒ චරිතය අඳුර ගන්නකොට මම නාට්‍ය ඉවර වෙලා ප්‍රේක්ෂකාගාරය තිස්සෙලා අයිති නැති තැන්වල නතුරු නොහිත්වලට ඉතුරුනේ මතක විතරයි තරංගා. මං සුමේධා.

තරුය අයක් මැද පායන සඳ බලන්න මම පෙරම්පිරුව තරම මන්තරං නුඹවත් දන්නවන පොය දවසටත් මගේ හසනං කළුවරයි ඒම තියද්දි ඔයාට නිකං හිතන නැද්ද මං මත්තෙම නැහිච්ච කෙනෙක් මටත් හිටියනේ කියලා මං දන්නවා ඔය හිතර මොනම විදියකටවත් දුකක් නුදුන් බව මම ඒත් මට මාව මහිමි කරන තැනට ඔයා කොහොමද සුදුනෝන මාව ගෙනාවේ මට කියන්නකෝ ඇයි එහෙම කළේ මට දුකම එක තෙරපිලා තෙරපිලා දැමට මාවවත් දැනෙන්නන කොටින්ම කිව්වොත් නුඹ මට නුඹම නැති වෙන තැනටම ගෙනල්ලා මම මේ ජීවිතෙන් යන්න කලින් මංගාවට ඇවිත් එක පාරක් නුඹ නමින්ම ගැහෙන මේ පපුවේ සද්දේ අහපංකෝ මැනික ට පුළුවන් මට සන්තෝසෙන් මැරෙන්න නිරනාමික හදවත් කතාවක් සුබ මන්දාරම් රැයක් අක්කා බලාපොරොත්තුෙන් ඉන්නවා එහෙම ලස්සන දවසක් එනතුරු ඕ මං එහොය ආදරේ මුල්ම හමුවීම ගැනනේ අනේ මන්ද උදා වෙයිද කියලා නම් ඒ දවස එනතුරු මං බලාගෙන ඉන්නවා එහෙම දෙයක් විඳින්න නැතුව මැරිලා යන්න වෙයිද දන්නෙත් නැහැ මං පබෝ

0: மன்னாரம் ரே வித் தரங்கா
1: දහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශක.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: කොත්තුවත් ගණන් දාපු geopolitics.
6: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
7: යුද්ධ මත හැංගුණ economics.
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
9: හඳ වටේ රවුම් ගහපු stories.
10: ක්‍රිස්ටිනා කෝචින් අහනවා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
9: සිලිකන් නිම්නයේ top secrets.
8: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් update වෙන්න.
9: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin.
13: Rasata Gunata Uyanna. Vijaya Tulapaha.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
14: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
15: Net FM Algo Town.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
16: SLT Mobitel Pure TV නිල විකාශක.

වාලුකා තෙරහිඳ බලා ඉමි මම. ඔබේ දෙපා කොහියන්නේ කියා. වැරදි මාවත් වෙත නොයන්නට මා සිටියා ඔබ පසුපසේදා. බැඳුන දෑඟිලි මැදින් රූටා වැටුනි උණු කඳුලක් මෙදා. නතර කරනට බැරි වුණා මට යන්න දොන්න සැනසිලා. ඔබ ගියපු මගේ දිහා බලලා සිනාසෙනවස් කියා. උඹම ඇවිදින් උඹම අත්හල උඹේ දෙවෙනි අම්මා මෙම අප්සරාවි නහත් ශානි. ආදරණීය තරංග අදත් ආදරෙන් ආව අහගෙන ඉන්නවා. මුලින්ම මට මුණ ගැහෙන ආදර කතාව නම් සාර්ථක කරගන්න බැරි වුණා. ඒත් මගේ ජීවන සහකරුව එක්ක ආදරණීය පුතත් එක්ක නොයෙක් හැලහැප්පීම් මැද වුණත් ඒ හැමදේම දරාගෙන අද ශක්තිමත් වෙ ජීවන ගමන යනවා. එහෙම කියන්නේ මැලේසියාවෙන් නදි. ආදරණීය තරංගා හමුන වුණත් බොඳ වී ගිය ප්‍රේමයේ කෙලවරක ඇය හා මා රම්ම රාත්‍රියේ අතිනත පටලා සිහිනෙන් යන යහංචාරිකාවේ ඉන්දික. හමුන වුණත් බොඳ වී ගිය ප්‍රේමයේ කෙලවරක ඇය හා මා රම්ම රාත්‍රියේ අතිනත පටලා සිහිනෙන් යන චාරිකාවේ

ඉතිංක යන්නකෝ. ඔයාගේ ආදරේ මුල්ම හමුවීමේ මතක චාරිකාව ගැන ටික. 0.715 95 95 95.

ආදරණීය තරංගාට තත්පර එකහමාරක් සහ වලාකුළු හැඟීම් බැල්මක්. කොහොමද ආදරය ගැන ලියන්න දන්නේ? එක බැල්මක් හින්දා. මොකක්? තත්පර එකහමාරක් හින්දා. මොනවද මේ කියන්නේ? ලියන්න පටන් ගත්තා. රැන්ඩම්ව එක දවසක දැකපු වලාකුළු හැඟීම් බැල්මක් හින්දා ඒ පළමු හමුවීම් කාලේ තත්පර එකහමාරක් ආදරය කරන්න ගත්ත ඒ තත්පර එකහමාරට කවි ලියන්නෙත් ඒ තත්පර එකහමාරට පළමු හමුවීම එච්චරයි. තාම ඔබ ගැන ලියනවා. නොකියවන බව දන්නවා. ඒක ඇත්ත. තාමත් ලියනවා. කොකේන් මිශ්‍රිත ආදරේ පුරවගත්ත හදවතක් තාමත් ලියමින් ඉන්නවා. නොකියවන බව දන්නවා. තාම ඔබ ගැන ලියනවා. වලාකුළු ආදරවන්ත.

A silence on the topic of a beautiful day. Quiet plus deep. The day was beautiful, but my heart stayed silent. දවස ලස්සන වුණා. ඒත් හිත නිහඬ වුණා. A beautiful day with no one to share it with. ලස්සන දවසක්. ඒත් එයන කියන්න කෙනෙක් නැහැ. The sun was shining, but inside it was quiet. එළියේ අවුව. ඇතුළතින් නිදහස. Nature plus peace. The wind told the story of the beautiful day. සුළඟ කියපු ලස්සන දවසේ කතාව. In the silence of a beautiful day, I found peace. In the silence of a beautiful day, I found peace. ලස්සන දවසක නිශ්ශබ්දතාවය ඇතුලේ මම සාමය හොයාගත්තා. චෙතුමී.

0: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නීලවිකාශක.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 1322
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නීලවිකාශක.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: මන්දාරම් රෑ with Taranga.
6: සුබ මන්දාරම් රාත්‍රියක් තරංගක්ක. ඒ හැමවීම හීනයක්. මම අදටත් දන්නේ නැත්තේ මගේ හිත මේ තරම් නපුරයි කියලා. මුලින්ම හමුවන දවසකවත් අනේ මන්දමට ඒ දවසවත් මතක නැති වෙන තරම් ඔහුමට විශේෂ නොවෙන්න තරම් මගේ හිත මේ තරම් නපුරු වෙලා තියන්නේ ඇයි? ආදරණීය මමාවතක හමුවන ආදරණීය අය නිසා වෙන්නේ. දවස් මතක තියාගන්න මොකටද ආදරේ නම් හස්සිනි හොරෙනි මතක පොදි හරිම ආදරේ නවදි කරවන තරංගක්ක. සුබ මන්දාරම් රැක් වේවා. කඳමුදු නැසෙන් ඉරේ බේබී ඔච්චම් කරපු ඊට දෙවිනි නොවී සයිප්‍රස් ගස් මගේ දිගටම පිණි ඉහපු හරිම කෝවල දවසක්. සීතලේ ගෙහි ගෙහි බස් එකට නැගලා ග්‍රෙගරියත් එක්ක ලස්සනට හිනා වෙලා පිදුරු තලාගලටත් අතවනමින් ඩේසි මල් එකකටත් කෙටියෙන් එයා ගැන කියලා අඩිය ඉක්මන් කරපු දවසක්. සීතල උදේ හොළඟ වෙනද තරම්ම මං වටේ කැරකෙද්දි නැගෙන හිරිගඩුවලට වඩා එදා අමුතුවෙන් හිතත් ගැහුණද අන්දා. මල් පාරවල් දිගේ ඇවිදන් යද්දී දකින හැම තප්පරයක් ගානේ ඇස් ගැස්සෙන සුදු කමිස වැසියා කොහෙන්දෝ මන්ද රතුපාට මිඩල් මිස්ට් මල් මිටකුත් එක්ක නිල්ල සීන් කරන් හිනා උන අද්දටත් මට මතකයි. ඇත්තටම එයත් රතු මිඩල් මිස්ට් මලක් වගේ හරිම දුර්ලභ කොළු පරානයක්. රතුපාට මලකටයි නිල්පාට ඇස් දෙකකටයි සුදුපාට කමිසකටයි මනාද නොකරන්න බැරි. අනේ ඇත්තටම හෙටක් කියලා දවසක් අපිට ආයෙමත් ලැබෙනවා නම් මං එදාටත් වඩා වෙලාව අරන් ඔයාව විඳ ගන්නවා. මල් හිරණයේ හිනාව ආයෙ දකින්න ලැබෙයිද නොලැබෙයිද කියන්න මන් දන්නෑ. හැබැයි මං ප්‍රාර්ථනා කරන කිසිම දවසක හිනාව අඩුවක් නැතුව පිපෙන්නේ කියලා. නොරා තිනු වියල් නොත් නැතුව අනුත්තරා.

ආදරණීය තරංගක්කේ මත්තක මම්පෙත දිගේ ඇවිදගෙන යනකොට ඔබව හමු වූ මුල්ම දවස හදවත පිපුණ මල් එලෙසම මගේ හදවත තුළ එදා මෙන් අදත් ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් කාලය කෙතරම් ගෙවී ගියද මගේ හදවතේ ලියවුණු ලස්සනම මතකයයි ඔබ. හොරණින් ලලනී.

صبح من دارم رات ریک ترنگا همه دام مامات من دارم رات ری سوان و کن تور بالانگ اینو ما گهرانو هی اینو دیگه مات تک مانگ پتا ویورا کرمی نهانگ اینو همه گیانی کرونا انگلین دام می تامت این مولین مدو تو آدر نیه مات تکیا ایت بیان تولا حد کوتیا تولا ඇටේ අම්මාව මින් දිදුලනව මන්දාරම් සුන්දරියේ ඔහු ඉංජිනේරුවරයෙක් ලෙස පැමිණ අප අංශයට ඇතුළ වූවා. මං කොළපාට කොටුකොටු ගවමක් ඇඳන් හිටියා. මා අංශයෙන් පිටවෙද්දී ඔහු ඇතුළ වූවා. පිවිසුමේ ඉටුරෙද්ද සමගින් ගැටු නාප දෙදෙනා යළි දෙවන වරටත් හමු වී සතුටින් වරෙක දුකින් දුරින් හිඳිනවා. ඒ පපුතුරේ හද ගැහෙනරාවේ මොහොතකට හෝ අසන්නට පෙරුම් පුරනවා මිය දෙන්න කලින් නිර්නාමිකයි.

තේරි ගැහි වැගිරෙන කඳුළු කුසුමක් ළඟ පරව යන්න නොදී රැක ගන්න දරන වෑයම අනේ වෙහෙසයි. ඒත් දන්නවද එයයි ප්‍රේමය? සාජාන් මුම්තාස් වෙනුවෙන් මැවූ ප්‍රේමය, රාමා සීතා මැවූ ප්‍රේමය, රාධා ක්‍රිෂ්ණා මැවූ ප්‍රේමය, එතරම්ම වෙහෙසයි ප්‍රේමය. අදටත් ප්‍රේමය වෙහෙසයි. සැබෑ පෙම්වතුන් අභියස, අදටත් ප්‍රේමය වෙහෙසයි. මිලා

එන්න ඔබේ මතක මාවතේ ඔබ හමු වූ මුල්ම දවස ගැන කියන්න. ඔබේ මුල්ම හමුවීම සහ ඒ චමත්කාරය. 0711 95 95 95

ඇහි පැමි දෙක අතර තියෙන පොහොත් පොට්ටුව, ඊට උඩින් නුඹ තියෙන හාදුව, ආදරයයි හඟවන සියුම් ඒංගිය. ඇහි පැමි දෙක අතර තියෙන පොට්ටුව, ඊට උඩින් නුඹ තියෙන හාදුව, ආදරයයි හඟවන සියුම් ඒංගිය. වචන නැතිව කියෝ කවි පදයක් වගේ නුඹේ දෙතුලින් ලියවනු ඒ හිමිකම ලෝකෙට පේන්නේ නෙවෙයි, මගේ හිතට විතරක් දැනෙන තියපු පරිස්සමේ මුද්‍රාවක් වගේ. ඒ හාදුවෙන් පස්සේ මගේ ඇස් දෙක පියවනාමත් නුඹව පේනවා. මොකද නුඹ ඉන්න මගේ නළල මත ඇඳිලා මගේ හීන ඇතුළ හැංගිලා. ජනනි භවන්තිකා, ඒ හාදුවෙන් පස්සේ මගේ ඇස් දෙක පියවුනාමත් නුඹව පේනවා. මොකද නුඹ ඉන්නේ මගේ නළල මත ඇඳිලා මගේ හීන ඇතුළ හැංගිලා.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
1: මාරයිනේ
0: අලුතැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
4: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
4: ඔබගේ ජීවිත කාලයත් එක්ක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
3: නොවිනස් වන රසවත්ම රසය
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

ජීවිතේ කොයි තරම් දේවල් දරාගන්න පුළුවන් වුණාද මට. තාමත් හිත කියනවා. ඕනටත් වැඩිය හිතේ ශක්තිය තියෙනවා. දරාගෙන ජීවිතේ ඉස්සරහට අරන් යනවා කියලා. රත්නපුරේ ඉඳලා ලාලනී කියනවා. ආදරණීය මිහිරාවියේ ඔයාට සුන්දර රැයක්. දන්නවද? මට මගේ ආදරේ ලැබුණේ ලස්සන දුවක් මාසේ ලස්සන රැයක මහ බාර මැදදී. ඉතින් අපි එදා අපි ගැන ෆෝන් එක ඕෆ් වෙනකල් කතා කර කර හිටියා. ඉතින් අපි අපේ ආදර කතාව කැලණි පන්සලෙන් පටන් ගත්තා. දැන් ඒ ලස්සන මතකයට අවුරුදු 19කුත් වෙන්න ඇවිල්ලා. ලලා වාසනාවන්නේ ආදරේට.

අගලවත්ත උඩවෙල දොළපාර වෙනදට වඩා සුන්දර බවක් මට හැඟුණා. ඒ ලස්සන හඬත් එක්ක මුළු පරිසරයේම කිවි සුන්දර බවක්, ගහකොළවල කුරුල්ලන් පවා කිව්ව ඇගේ පැමිණීම ගැන. මම මගේ 26 වෙනි උපන්දිනය දවසේ අපි ඒ සුන්දර දොළපාර මැද හමු වුණා. ආදරණීය තරංගා, ඒ ස්වභාවික පරිසරය තුළ ජීවිතයේ ආරම්භක ජීවන ගමන අදටත් අප ගෙවන්නේ පෙම්වතුන් වගේම තමයි. වසර 26ක් ගෙවිලා ගියත්, ගෙයක් කලෙලි කරන්නට දරු පැටියකුත් නැතිව අපි මෙපමණ කාලයක් ගෙවුවා. බතේ දෙනතුරු මොන ගැටුමාවත් අදටත් අපි එදා හමු වූ දිනේ දවසේ වගේම පෙම්වතුන් තරංගා. එච්චරයෝනේ චම්පික ලලිත් පෙරේරා.

Μα και μπαλάνι μιο μπένε τσουρου. Ο επαπούε σαν να σούμε βινδύνατα. Χαμουβανε μουλ με δίνεμεν ασφαλήν κατάκρανατα. Βινδύνα ασάι, πέρε πάρει διάδε ρε. Ασφαλήν νίγι δεν να μην τεκάι. Ω απε άδε ρε τεσίλ τα μπάμπο χώκα. Ω πέτα πάμε τεκάτα. Νάλαλήν πίνα βασαρατα. Βέτανε κάνδουλ πίνδου βαλατα. ඔයාගේ මත කමනනවා මම. ඔය පපුව මගේද? තුරුල් වෙන්න තප්පර පහක් දෙනවද? අනේ මාව තුරුල් කරගන්නවද? ආ. පපුව මාරට බෙහෙත් ගේන්න අමතක වුණා. නෑ. ඔයා ළඟ ඉති බෙහෙත් මොකටද? ඔය ඇස්තික මට දෙනවද? නෑ ඇස්තික විතරම් මදී මං ආදරේ පිරිමි ආත්මෙටම ඔයා එනවද තනියම විඳින්න ආසයේ පිරිමි ආත්මෙම ආමෝන මුල් දින කතා කරපු ඇස් මතකෙත අරන් එන්න හීනකින්වත් ඇවිල්ලා යනවද මට සැනසෙන්න ඒ හොඳටෝ මැති උදීෂා දිස්නා කුමාරි හීනකින්වත් ඇවිල්ලා යනවද මට සැනසෙන්න ඒ හොඳටු

आदरणीय तरंग සිතූ දේ ලැබීම තුල සැනසීම සිතූ දේ නොලැබීම ළඟ දුක ඒ තමයි ජීවිතේ දැන් අවුරුදු 11ක් මගේ ආදරේ මගේ ආදරණීය මහත්තයාට මම කොච්චර ආදරෙයිද ලැබුණ හැමදේම සතුටින් බාර අරගෙන අපි දෙන්න ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා මම ගම්පල උමගිරි උයනේ

අනේ මන්දා, ඒක අහම්බෙන් වගේ වුනේ. නුඹ හරිම ලස්සන ඊනයක්, සකුරාමලක් වගේ. ඒ ඔයා කිව්වා. ඔයා ඇත්තේ අල්ලගෙන මට ලෝකෙට පේන්න යන්න බෑ. එදා මට දැනුනේ ඔයා කවදාහරි මට නොලැබෙන වස්තුවක් කියලා. අදත් මාව ආදරෙන් බලා ගන්නවා. අනේ සුදු ලැබෙන ආත්මේ කලින් හම්බෙන්න මට. මාගේ විතරක් වෙන්න මං ආදරේ. මං ඉරේෂා.

ඔයයික්මනින් මගේ වෙන දවසවනතුරුම මක බලාගෙන ඉන්නා. ඒක ප්‍රාතිහාර්රය දවසක් වෙයි. මගේ ආදරණිය චිචි, මං ඔයාගේ ඉෂූ.

0: Madara mrea thai vinadi 46යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉද

0: සභාවේ ගිනුම් අංක 0388 19 741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 0071 309 81 68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
1: ආදරණීය තරංග, මං අද ඔයා වහන්නේ මට ඩෙංගු හැදිලා දවස් 6ක් රෝහලේ ඇඳක් උඩ ඉඳලා ඇවිත් රිදුම් සියල්ල පිරිමැද හද සනසාලමින් මගේ සියලු ආදරණීයන්ට මාව සුවපත් වෙනතුරු බලා සිටiate මේ මගේ ආදරය. නාවල පිටියෙන් චන්දිමා, හරි සතුටුයි ඔබ සුවපත් වෙලා. ජීවිතේ හැමදාමත් මතක් වෙන්න එකම එක හමුවීමක් නොවේ. හමුවීම්, ලංවීම්, වෙන්වීම් අතරින් කාලය හැමිට පින්තාරු කරපු මතකයන්ය. සමහර අය එන්නේ ජීවිතේ නවතින්න නොවේ, අපිව වෙනස් කරලා යන්නයි. ඒ නිසාම වෙන් වුණත් ඔවුන්ගේ මතකේ කවදාවත් වෙන් වෙන්නේ නැහැ. මතකස්සේ හැමදාමත් ජීවත් වෙන ලස්සන වේදනාබර මායාවක් ඒ හමුවීම් සහ වෙන්වීම්. ඩොක්ටර් දිනේෂ්. දුක සතුට සියල්ල එකලෙසින් ගෙවන්න නොහැකේ නම් එයින්නව කිසි විටක සහනයක් එන හැම කටු පඳුරු විඳගෙන යන ගමන් සන්තෝසයෙන් ආදරය විරහව සෙනෙහබර වදන් මේ සියල්ල ජීවිතයට වේ මතක මං පෙතක් ජීවිත යන අකුරු හතරට ගොතමු අපි ආදර මල් පෙලක් කසුනි රේෂ්මිකා.

හුළංහමන්න තවරට නැවත ඉන්නට හිතක් නැතුව නැවත ඉන්න එක හොමද මම ඔබත් එහෙම ගිලෙනකොට තට දුන්නේ කියන් කවුද හිතු හිතු තැන ගිලෙන්න බර වැඩි වෙයි තෙමුණ දාට ඔය අත්තටු අසනිය වැස්සට සුමේදා

0: FM 94.8 Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෙෆම් රේඩියෝවේ සඳුදා ධර්ම දක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කරන්න. ඉතින් මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්න පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසේ 29 වනදා බදාදා දිනේට දෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දිනේදී නෙතෙෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී, නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලේදී. විහාරාධිපති අති පූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අති පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන වන ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න ජූලි මාසේ 29 වනදා බදාදා ඇසළ පුර පසළොස්වක පොහෝදා බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට, නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලට එන්න කියලා. මේ උතුම් වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙන නිසා අපි දැන්ම ඔබට සිහිපත් කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා ඇසළ පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි ආරාධනා කරමු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය කලිගමුවේ ඥානදීපපේ හාමුදුරුවන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න නිද්ගාන විදුලියත් එක්ක ධර්ම ශ්‍රවණයට එකතු වෙන ඔබ හැම දිනාටම විශේෂයෙන් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ PB එල්විස් පෙරේරා මාවත කටුබැද්ද මොරටුව ලිපිනේ පදිංචි චානක ලංකා රණසිංහ මහතා ඇතුළු පවුලේ හැම දිනා විසින්. ඉතින් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරන. පින්වතුනි, බණ ඇසීම නිවන් දොරටුවක්. බුදුරජාණන් වහන්සේ අපිට නිවන් දොරටු කීපයක්ම පෙන්නලා දීලා තියෙනවා. ප්‍රධානම නිවන් දොරටුව දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක භාවනාවෙන් විතරයි. භාවනා කරන්නම ඕනේ. භාවනා කරන්න නැතුව නම් කවදාවත් නිවන් දකින්න බෑ. මෙහෙම අදහස් බොහෝ දෙනෙක් තුළ තියෙනවා. භාවනාවත් නිවන් දොරටුවක් තමයි. භාවනා කරලා ධර්මය අවබෝධ කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අපට විමුක්තායතන කියන සූත්‍ර දේශනාවේදී කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න තියෙන තවත් නිවන් දොරටු ගණනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට බොහෝ පිරිස ඒ දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරා. බුදු කෙනෙකුට පමණක් පිහිටන විශේෂ දක්ෂතාවයක් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය. බණ අහන කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම දැකීමේ නුවණ. ඒ ඉන්ද්‍රිය ධර්ම දැකීමේ නුවණින් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලනවා මේ බණ අහන කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන කොයි විදිහටද. අද මේ බණහන පිරිස අතරින් කවුද ධර්මය අවබෝධ කරන්නේ? සමහරවිට සිය ගාණක් බණ ඇහුවත් නිවන් දකින්න පින තියෙන්නේ එක්කෙනෙක් දෙන්නේ කීප දෙනෙකුට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ අය විශේෂයෙන් අරමුණු කරගෙන දේශනාව කරන. ඒ දේශනාවේදී ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට දහම් දේශනවා. දේශනාව කෙලවර සමහරවිට කෙනෙක් සෝවාන් වෙනවා. කෙනෙක් සකදාගාමි වෙනවා, කෙනෙක් අනාගාමි වෙනවා. සමහර අය බණහල අවසන් වෙනකොට මේ වැඩ හිටියේ වාඩි වෙච්ච ආසනීයම රහත් වෙනවා. එහෙමනම් අපිට පේනවා බණ ඇසීම නිවන් දොරටුව. ඒ නිසා ඔබ කවදා බණ ඇහුවා, රේඩියකින් බණ ඇහුවා, ටීවී එකකින් බණ ඇහුවත්, ධර්ම දේශනාව අහන්න පන්සලකට ගිහිල්ලා වාඩි වෙලා බණ ඇහුවත්, ධර්මශාලාවේ බණ ඇහුවත්, බණ ගෙදරකට ගිහිල්ලා බණ ඇහුවත්, ඔබ කොතන බණ ඇහුවත් ඒ අහන දේශනාවේදී පළවෙනිම දේ තමයි දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න බණ ඇසීම නිවන් දොරටුවක්. මේ ධර්ම දේශනාව මට නිවන් දොරටුවක් බවට පත් වේවා. එවැනි අදිෂ්ඨානයකින් හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වේ. ඊළඟට පින්වතුනි, බණ අහන එක විතරක් නෙමෙයි ධර්ම දේශකයන් වහන්සේටත් බණ කියන එකත් නිවන් දොරටුවක්. ඔබ අහලා ඇති අපේ රටේ වැඩ හිටියා මලියදේව කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ රහත් වෙලා තියෙන්නේ පිරිසකට දහම් දේශනකොට, බණ කියනකොට. ධර්ම දේශනාව තුළම හිත තැම්පත් වෙලා ධර්මාසනයේ බණ කියාගෙන යද්දිම කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ විදියට රහත් වෙච්ච මහරහතන් වහන්සේලා ගැන තියෙනවා. පිරිසකට දහම් දේශනකොට දහම් දේශන ආසනියේම කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වෙනවා. එහෙමනම් බණ ඇසීමත් නිවන් දොරටුවා, ධර්ම දේශනාවත් නිවන් දොරටුවක්. ඊළඟට ධර්ම සම්මර්ෂණී නිවන් දොරටුවක් කියන. ඒ ගැඹුරු ධර්ම කාරණා සම්මර්ෂණී කරන නුවණින් විමසනවා. අපි තවත් විදිහකින් කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. තමා තුළට ගලපාගෙන තමා තුලින් විමස විමස බලනවා. අන්න එහෙම තමා තුළට ගලපාගෙන තමා තුලින් විමස විමස බලනකොට ඒ ධර්මය තමන්ගේ අවබෝධයක් බවට පත් වෙනවා. ඒකට ධර්මයේ කියන දිට්ඨියා සුප්පටි විද්දා. ඒක තමන්ගේ අවබෝධයක් හැටියට තමා තුලින් දකින්න ලැබෙනවා. ඒක ඔබට ඕනම වෙලාවක බස් එකක යන ගමන් ධර්මයේ තමා තුලින් මෙනෙහි කරන්න පුළුවන්. ධර්ම සම්මර්ෂණේ දෙන්න පුළුවන්.
නිදාගන්න ගිහිලා නින්ද යනකන් ධර්මයේ තමා තුළින් විමසන්න පුළුවන්. පුටුවක වාඩි වෙලා හිටියත් හැම වෙලාවෙම අහන ධර්මයේ ඒ දේශනාව තමා තුළින් විමසීමස බලන්න. ඊළඟට බුදුහාඳුරු පෙන්වුවා ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක් වෙනවා. අපි නිවනට අදාළ ගැඹුරු ධර්ම කාරණා දහම් සාකච්ඡාවකේ දෙනවා. ඒ සාකච්ඡාව තුලත් අපි නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරය යෙදමින් ඒ සාකච්ඡාව කරන්න. ඒ සාකච්ඡාව තුලත් ගැඹුරු ධර්ම කාරණා වැටහෙනවා. ඒ තුලත් කෙනෙකුට ධර්ම අවබෝධයට හිත සකස් වෙනවා. අර්ථ විමසමින් කරන සජ්ජහායනෙ නිවන් දොරටුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පින්වතුනි දැන් අපි පිරිත් කියනවා. හැබැයි බොහෝ වෙලාවට ඔබ හිතන්න අද මේ පිරිත් කියන රටාව ගත්තොත් ඔබ පිරිත් කියනකොට ඒ පිරිතේ අර්ථ විමසීමක් බොහෝ වෙලාවට කෙරෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න දැන් රතන සූත්‍රය අපි පිරිතක් හැටියට කියනවා. හැබැයි මේ රතන සූත්‍රේ තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් සත්‍යක්‍රියාවක්. භාවනාවක් වැඩෙන විදිහට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වැඩෙන විදිහට ඔබට පිරිත් සජ්ජහායනා කරන්න පුළුවන් අර්ථ විමසමි. ඊළඟට ගිරිමානන්ද සූත්‍රය අපිට මේ වචනේ ඇහෙනකොටම හිතෙන්නේ ලෙඩෙකුට කියන එකක් ඕක කියලා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා ගිලන් වෙලා මරණාසන්න වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ආනන්ද ගිරිමානන්ද ළඟට ගිහිල්ලා මෙන්න මේ දස සංඥා ගැන කියන්න. අනිත්‍ය සංඥා, අනත් සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති, මේ භාවනා ක්‍රම 10ක්. ඊටාම පරම ගැඹීර ගැඹුරු භාවනා 10ක්. ඒ භාවනා ක්‍රම ගැන කියනකොට උන්වහන්සේගේ හිත උන්වහන්සේව පුරුදු කරපු කෙනේ. අර ලෙඩ වෙලා ගිලන්ව මරණාසන්නව හිටපු ගිරිමානන්ද සාමින් වහන්සේගේ හිත මේ දේශනාවේ පිහිටියා. උන්වහන්සේගේ රෝගෙ සුවපත් වුණා. හැබැයි අපි පිරිත් කියනකොට පිරිත් පොතේ ওই ගිරිමානන්ද සූත්‍රය තියෙනවා. ඒ දේශනාවේ සඳහන් ඒ අනිත්‍ය ගැන, අනාත්ම සංඥා, මේ තමයි මේ පරම ගැඹීර ධර්මය අවබෝධ කරන්න උපකාර වෙන ගැඹුරු ධර්ම කරුණු. එතකොට ඒ ධර්ම කාරණා අපි නුවණින් විමසමින් සජ්ජහායනා කරනවා නම් ඒ සජ්ජහායනාව අපිට නිවන් දොරටුවක් වෙනවා. දැන් ඔබ හිතන්න අපි ධම්සප්පවතුන් සූත්‍රය කියනවා. බොහෝ දෙනෙක් ධම්මචක්කේ කියනවා, ධම්සප්පවතුන් සූත්‍රය කියනවා කියලා පිටිත් පොත බලාගෙන කියනවා. හැබැයි මතක තියාගන්න ඒ දේශනාවේ තියෙන්නේ චතුරාරි සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමය. ඉතින් ඔබට ඒ පිරිතක් හැටියට සජ්ජායනා කරද්දී ඒකේ අර්ථ විමසන්න පුළුවන් නම් ඒ සජ්ජායනාවම ඔබට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. ඊළඟ නිවන් දොරටුව තමයි භාවනාව. සමත විදර්ශනා වශයෙන්, සමත භාවනා වශයෙන් හිත එකඟ කරලා විදර්ශනා වශයෙන් මේ අනිත්‍ය දුක් අනාත්මය ගැන ගැඹුරින් විමසලා කෙලෙස් ප්‍රහාණය කරලා නිවන් දකින ක්‍රමය. එහෙමනම් අපිට පේනවා භාවනාවත් නිවන් දොරටුවක් තමයි. හැබැයි භාවනාව විතරක්ම නෙමෙයි නිවන් දොරටුවක් වෙන්නේ. බණ ඇසීමත් නිවන් දොරටුවක්. ධර්ම දේශනා කිරීම නිවන් දොරටුවක්. ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්. ගැඹුරු ධර්ම කරුණු තමා තුළින් විමසීම යෝනිසව මනසිකාරී ධර්ම සම්මර්ෂණී නිවන් දොරටුවක්. අර්ථ විමසමින් කරන ධර්ම සජ්ජායනයේ නිවන් දොරටුව. ඉතින් එහෙමනම් මේ කියන නිවන් දොරටු ටික හොඳට මතක තියාගෙන අද අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. විශේෂයෙන් අපේ ජීවිතයේ අවසාන කාලේ මරණාසන්න මොහොතේ මේ මරණය ගැන අපේ ජීවිතේ හරියට වහලා තියෙන දෙයක් ඇරලා පෙන්නනවා වගේ, අන්ධකාරෙ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරලා දුන්නා වගේ, මම් මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්වුවා වගේ කියන බුදුහාඳුරන්ගේ දේශනාව. ඒ නිසා බොහෝ වෙලාවට අපි මරණය කියන වචනේ අහන්නත් බයයි. මැරෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඒකත් අපි හිතන්නේ ඒක නරක දෙයක්. ඒක අහන්න සුදුසු නැති දෙයක්. හැබැයි බුදුහාඳුරෝ පෙන්වුවේ මහණෙනි මරණ සතිය තරම් අප්‍රමාදී භාවය උපදින තවත් භාවනාවක් මෙනෙහි කිරීමක්, සිහි කිරීමක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාට
අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව ධර්ම දේශනාව ඒ මරණය ගැන අපි මේ කරන දේශනාවත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනේ මරණය කියලා කියන්නේ අපි කාටත් ඔබට මට මේ ස්වාමීන් වහන්සේලාට උපන්නා වූ හැම කෙනෙකුටම පොදු ධර්මතාවය. නත්ති ජාතස් අමරණං. ඉපදුනානම් නොමැරි ඉන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ රජෙකුටවත් හිටුවරයෙකුටවත් සක්විති රජ වුණත් මේ ලෝකේ කාටවත් එහෙම ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි ජීවත් වෙලා ඉන්නකොට අපි මරණය ගැන හිතන්නත් බයයි. නිකන් හිතන්න ගෙවල් වල නිකන් මැරෙයි කියලා වගේ නිකන් කිව්වොත් නේ කී දෙනෙක් බනිනවද කියලා ඒ වචනේට? ආහා කට කැඩිච්ච කතා කියන්න එපා. ඔහොම කියලා බනිනවා. එතකොට ගෙවල් වල මේ මැරෙනවා මරණය ගැන අපි ඒ වචනේ කියන්නත් බයයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අපිට පෙන්නවා මහණෙනි මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධයේ පිණිස අප්‍රමාදී භාවය ඇති කරන භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එහෙමනම් අපිට පේනවා මේ මරණය ගැන සිහි කිරීමම ධර්මයේ තුල බුදුහාමුදුරුව අපිට කොහොමද පෙන්වුවේ? ඒක භාවනාවක්. ඒ වගේම අප්‍රමාදී භාවය අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස මරණය සිහි කිරීම තරම් භාවනාවක් බුදු ඇසින්වත් බුදුහාමුදුරුව දකින්නේ නැහැ කියලා. දැන් අපි කවුරුත් මේ ජීවිතයේ තුල අපි පුරුදු වෙන්න මිනිස්සු මැරෙනවානේ. අපි මේ පළවෙනි වතාවට මේ ලෝකෙ මේ ඉස්සරලාම සංසාරේ මැරෙනවද? නෑ. එක කල්පයක් තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එක කල්පයක් තුල මේ අපි ඉන්න කල්පේට ධර්මයේ කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. ඒ වගේ එක කල්පයක් තුල ඔබ කොහොමද දන්නවා මනුස්ස ජීවිතය කියන්නේ ඉතාම දුර්ලභයි. බුදුහාඳුරු දේශනා කරා මහණෙනි දුර්ලභ මනුස්ස ජීවිත ලබලා තව තිරිසං ආත්ම අනිත් ආත්ම ඔක්කොම කොච්චර ඇද්ද? දුර්ලභ මනුස්ස ජීවිත ලබලා කල්පයක් තුල කෙනෙක් මිය ගියාට පස්සේ යාගේ සම්මස් නහර අනිත් ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා ඇට සැකිල්ල විතරක් ඉතිරි වුණොත්, මේක උපමාවක්. අපිට මේ සසරේ ස්වභාවය මරණය ගැන අපි කොච්චරනම් මැරිලා තියෙනවද කියලා අපිටම තේරුම් ගන්න බුදුහාමුදුරුව පෙන්නපු උපමාව. කල්පයක් තුල ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරික සත්වයාගේ මනුස්ස ජීවිත ලැබලා මිය ගියාට පස්සේ ඇට සැකිල්ල විතරක් ඉතිරි වුණොත් බුදුහාමුදුරුව අදාළ මහණෙනි අර පේන වේපුල්ල පර්වතය වගේ විශාල පර්වතයක් ඇට සැකිලි ගොඩ ගහලා ඇට සැකිලි වලින් කන්දක් හදන්න පුළුවන් කියලා. මොකක්ද ඒකේ තේරුම? එක කල්පයක් තුල අපි මනුස්ස ජීවිත විතරක් ලබලා කොච්චරනම් මෙරි පස් වෙලා ඇද්ද? අපිම මේ ඉන්නේ අපි ඒක හිතුවේ නැති වුණාට ඇත්තටම මේ ධර්මයට අනුව අපි හිතුවොත් නිකන් එකපාරට කෙනෙකුට නිකන් ඒක ජීවිතේ හෙනයක් ගැහුවා වගේ වෙනවා. ඒ නිසා තමයි සමහර බමුණෝ බ්‍රහ්ම ලෝකවල ඒ අය නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි බුදුවරු පහළ වෙලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දහම් දේශනකොට සමහරු ක්ලාන්ත වෙනවා කියලා. අහෝ, අපි හිතාගෙන හිටියේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා. මේ ඔක්කොම නැති වෙලා යනවද කියලා. ඒ නිසා මරණය ගැන එකපාරට අපි හිතුවොත් හරියට ඒකයි බුදුහාමුදුරුව අපිට පෙන්නුවේ මහණෙනි මේ සසර ගමනේ බය කෙනෙකුට දැනෙනවා නම් මෙහෙම ඉන්නේ අපි. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා තුවාලේ සනීප කරගන්න මහන්සි වෙනවා වගේ ධර්මාවබෝධයට මුළු තැන දීලා අනිත් ඔක්කොම පැත්තක තියලා ධර්මාවබෝධයට වීරිය වඩන. අපි එහෙම නොකරන්නේ අපිට ඒක දැනෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. අපිට මේ මොහොත වෙනකන් අපි අවිද්‍යාවෙන් වැහිලා ඉන්නවා. මැරෙන වෙලාවක මැරෙන්නේ නැත. ඕවා දැම්ම හිතන්න ඕනේ. ඒක ඒ වෙලාවට වෙයි වෙන වෙලාවට වෙයි. අපි එහෙම හිත හිතයි.
අපි මේ ජීවත් වෙන්නේ අපේම සොහොන් පිට්ටනිය උඩ. දවසක් බුදුහාමුදුරන් කාලේ එක බමුණෙක්. ඒ බමුණ හිතුවා ටිකක් ඔළුව ඉදිමිච්ච කුලමාන්නෙන් ඔළුව ඉදමාගත්ත බමුණ. මේ බමුණ හිතුවා අපි උසස් කුලේ. අපි බ්‍රාහ්මණ මහා කුලේ. ඔය එක එක මිනිස්සු වලදාපු තැන්වල අපි වගේ උසස් කුලේ අය මැරුණාට පස්සේ වල දාන්න හොඳ නැහැ. ඉතින් ඇවිදලා ඇවිදලා කන්දක් උඩට ගියා. යනකොට විශාල ගහක් තියෙනවා. අවුරුදු 100 ගාණක් පැරණි විශාල ගහක්. හිතුවා මෙතන තමයි තැන. සේවකයෝ පිරිසක් අරගෙන ගිහිල්ලා මේ ගහ කපලා බිම හාරලා මෙතන සූදානම් කරන්න හිතුවා තමන් මැරිච්ච දවසක වලදා. එදා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලනකොට දැක්කා මේ බමුණට නිවන් දකින්න සංසාර පිනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අර ගහ කපන කන්ද උඩට තථාගතයන් වහන්සේ වැඩියා. ඒ වැඩිය වෙන කිසි දෙයක් නිසා නෙමේ සංසාර පින තිබ්බ නිසා. එහෙම වැඩම කළා බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා මේ බමුණ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේත් වැඩියද මෙතන? තථාගතයන් වහන්සේ අහනවා බ්‍රාහ්මණි මොකද මේ කරන්නේ? එතකොට ඉතින් අර කුලමාන්නේ කියන ඔබ වහන්සේ දන්නවනේ ඉතින් අපි කවුද කියලා? ඔබ වහන්සේ ශාක්‍ය කුලේ උසස් කුලේ කෙනෙක්නේ. අපි වගේ කෙනෙක් මැරුණාට පස්සේ මේ එක එක මිනිස්සු අලදාපු තැන්වල අපේ પરම්පරා කුලමාන්නේට ඒක සුදුසු නැහැ. ඒ නිසා කවුරුත් වලදාපු නැති තැනක් මම මේ හොයලා ඊට කලින්ම මෙතන සූදානම් කරන්න මේ කට්ටිය එක්ක ආවා කියලා ලොකු පිරිසක් ගෙනහලා ගහ කපලා දැන් එතන හදනවා. බුදුරජාන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ නම අහලා බුදු ඇසින් අතීත සංසාරෙ දිහා බුදු ඇසින් බලලා කියනවා බ්‍රාහ්මණේ ඔබ ඔය නමින්ම බ්‍රාහ්මණ මහා කුලේම ඉපදිලා මෙතන 16000කට වඩා වැඩි වාර ගාණක් ඔතනම වල දාලා තියෙනවා. නිකන් හිතන්නේ හේම කලන්ති දාලා ඇදගෙන වැටෙන්නේ නැද්ද කියලානේ. ඕක තමයි සංසාරේ හැටි. අපි මේ අඩිය තියාගෙන මේ යන තැන්වල අපිම වල දාපු තැන් කොච්චරද? ඕක තමයි සසරේ ඇත්. හැබැයි මේ දීර්ඝ සංසාර ගමනේ ස්වභාවය අපිට පේන්නේ අපිට වැහිලා තියෙන්නේ. අවිද්‍යාවෙන් වැහිලා. බුදුහාමුදුරුව අපිට මේ සංසාර ගමන තේරුම් ගන්න අනමතග්ග සංයුක්තේ කියලා සූත්‍ර දේශනා ගොඩාක් දේශනා කළා තියෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා අනමතග්ග සංයුක්. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා පටන් ගන්නෙම අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායිති කෙලවරක් පේන්නේ නැහැ කි. පටන් ගත්ත කෙලවර. කවද්ද කොතනද කල්ප 100කින් කල්ප 1000කින් අසංකේය ගණන් ආපස්සට බැලුවත් කොහේ හරි ඉපදිලා තියෙන. පටන් ගත්ත කෙලවරක් බුදු කෙනෙකුටවත් හොයන්න බැයි නම් ආයි කවර කතාවදනේ. ඒ තරම් ඥානයක් ඇති ලෞතර බුදු කෙනෙකුටවත් සංසාර ගමනේ පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි කි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ එක පුද්ගලයෙක් තමන්ගේ අම්මගෙන් බීපු කිරි ටික එකතු කරත් මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. අම්මා නැති වුණා තාත්තා නැති වුණා දැන් අපේ ජීවිතේ මේ ජීවිතේ තුල අපි ඔන්න අඬනවා. අනේ අම්මා නැති වුණා තාත්තා නැති වුණා සහෝදරයා නැති වුණා බොහොම ළඟින් හිටපු යාළුවා නැති වුණා මේ දරුවා නැති වුණා මිනිසු අඬනවා. හැබැයි බුදුහාඳුරු දේශනා කරා කෙනෙක් තමන්ගේ අම්මා නිසා හැදූ කඳුළු මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. එතකොට හිතන්න ඒ වගේ උපමාවල් බුදුහාඳුරු පෙන්වන්නේ මේ අපිව රවට්ටන්නද? අපිට පේන්නේ නැති දීර්ඝ සංසාර ගමනේ වෙනම පැත්තක් බුදුවරු දකින්න ඒක අපිට පේන්නේ නැහැ. අපිට මෙහෙම කියද්දිත් ඕක ඉතින් ඔච්චරම එහෙම්මම් වෙන්න පුළුවන් අන්න ඒ වගේව අපිට හිතෙන. මොකද අපිට එච්චර පේන්නේ නැහැ. මේ ජීවිතේවත් කුංචි කාලේ අපිට මතක නැහැන්නේ. ඒ නිසා ගොඩාක් දේවල් කාලයත් එක්ක අපි මේ ජීවිතේම ඉපදිච්ච ජීවිතේම අපි අමතක වෙවි යන්නේ ආයි සංසාරයක් තියා.
හැබැයි බුදුවරුන්ට අනන්ත සසර යාපස්සට බලන්න පුළුවන්. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. අනි ශ්‍රාවකයන්ට සීමාවක් තියෙන. සමහරුන්ට ආත්ම 100ක්, සමහරුන්ට ආත්ම 1000ක්, සමහරුන්ට කල්පයක්, කල්ප ගාණ. ඒ වගේ සසරේ ආපස්සට බලන්න පුළුවන් සීමාවක් තියෙනවා බොහෝ අය. හැබැයි බුදු කෙනෙකුට සීමාවක් නැතුව අනන්ත සසරේ ආපස්සට බලාගෙන බලාගෙන බලන්න පුළුවන්. එහෙම බලලත් කෙලවරක් හොයන්න බැරි තරම් සසරක් කියලා බුදුහාමුදුරු දේශනා කර. එහෙමනම් අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ මොන වගේ තැනකද. එනිසායි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මහණෙනි මේ ලෝකේ දුර්ලභ කරුණු ටිකක් අපිට එකතු වෙලා. දුර්ලභෝ මනුස්ස පටිලාභ. මේ මනුස්ස ජීවිතය කියන්නේ ඉතාම දුර්ලභයි. දැන් මේ දුර්ලභ මනුස්ස ජීවිතය අපිට ලැබිලාද නැද්ද? ඒක ලැබිලා. බුදුරජාණන් වහන්සේ එක තැනක නියසීලට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්නලා අහනවා, මහණෙනි මේ මහා පොළවේ තියෙන පසුයි තථාගතයන් වහන්සේගේ මේ නියසීලේ තියෙන පසුයි අතර වෙනස තේරෙනවද? එහෙමයි ස්වාමීනි. ඔය නියසීලේ තියෙන ඉතාම ස්වල්පයි. මේ මහා පොළවේ තියෙන පස් වලින් ඒක කොහොමටවත් 100න් පංගුවයි, 1000න් පංගුවයි, 100න් පංගුවයි බින්දු ගානකින් සීමා කරන්න බෑ. ඉච්චරකට චුට්ටයි නියපොත්තකට එන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, මේ සසරේ මැරෙන මැරෙන අයගෙන් සතර අපායට වැටෙන ප්‍රමාණය මහ පොළොවේ පස් වගේකි. ආයිත් මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මෙච්චරයි කියෝ. නියසිලට ගත්ත පස් වගේ. දැන් අපි අර නියසිලට ඇවිල්ලාද නැද්ද? අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන් ජීවිතේ. කරදර, ජීවත් වෙන අමාරුයි, ප්‍රශ්න එපා වෙලා තියෙන. එහෙමනේ. හැබැයි ඒ එපා වෙලා හරි කොහොම හරි දුක් විඳ විඳ හරි අඬාඬා හරි අපි දැන් කොහෙද මේ ඉන්නේ? මනුස්ස ජීවිතයක ඉන්නේ. ඒ ඉන්නෙත් මතක තියාගන්න අප්‍රිකායේවත් වෙන කොහෙවත් මැද පෙරදිග දිහාවත් නෙමෙයි. ඉන්නේ පතිරූප දේශයක. බුදුබණ පදයක් ඇහෙන රටක, ගමක, පළාතක. අද ලෝකේ දැන් අපි සතර අපායේ පැත්තක තියෙමු. මනුස්ස ලෝකෙම ඉන්න කෝටි 800ක්. ඊටත් වැඩි කියන්නේ. අපි 800යි කියමු. ওই කෝටි 800ක් විතර ඉන්න මනුස්ස ජීවිත ලැබපු අයගෙන් බණපදයක් ඇහෙන්නේ කීයෙන් කී දෙනාද? බුද්ධ ශාසනික අඩුම ගානේ බුදු ගුණ ටික දන්නේ. අත් දෙක එකතු කරලා අනේ සාදු කියලා බුදුහාමුදුරුවෝ ගැන හැඟීමක් ඇති වෙන්නේ බුදුන් අඳින්නේ. තමන්ගේ ජීවිතයේ බුදු ගුණයක් මෙනෙහි කරන්න පිනක් තියෙන කීයෙන් කී දෙනා? ඒ නිසා ලෝකේ කෝටි ගණන් මනුස්ස ජීවිත ලැබුවත් ඉතාම සුළු පිරිසයි බුද්ධ ශාසනික හිත පහදී බුද්ධ ශාසනයක් මුණ ගැහෙන. දැන් ඔබට ඒක ලැබිලා නැද්ද? ලැබුණා. ඒකට ධර්මයේ කියන්නේ ෂණ සම්පatti. මනුස්ස ජීවිතයත් ලැබුණා, බුද්ධ ශාසනයත් ලැබුණා. ඒ ධර්මය අහලා හිත පැහැදුණා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා ඉතාම දුර්ලභ තවත් දෙයක් තියෙනවා. දුර්ලභා පබ්බජ්ජා. කෙනෙකුට පැවිදි වෙන්න පුළුවන් කියන්නේ ඒක ඉතාම දුර්ලභ දෙයක්. ධර්මාශෝක රජුරු 84,000ක් වෙහෙර විහාර හැදුවා. ලේසෙල්ලමක් නෙමෙයි ඉන්නේ. ඒක පන්සලක් නෙමෙයි. 84,000ක් වෙහෙර විහාර හැදුවා. හදලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට ගිහින් වන්දනා කරලා කිව්ව, ස්වාමීනි මම 84,000ක් වෙහෙර විහාර හැදුවා. මම දැන් බුද්ධ ශාසනයේ ඥාතියෙක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කිව්ව, රජතුමනි ඔබ ලොකු පිනක් කරා. බුදුහාමුදුරු වැඩ හිටපු කාලෙවත් මේ තරම් වෙහෙර විහාර හදපු රජෙක් නැහැ. බිම්බිසාර මහරජුරුව ගත්තොත් වේලුවනේ පූජා කර එකයි. තව දෙක තුනක් කියමු අපි. ගිජ්ජකූට පර්වතයේ බුදුහාමුදුරන්ට කුටියක් හැදුවා. ඒ රාජ්‍ය තුල කීපයක් හදන්නේ. අජාසත් රජුරුව පස්සේ කීපයක් හදන්නේ. කොසල් රජුරුව මොනවා හරි තව කීපයක් හදන්නේ. අනාථපිණ්ඩික සිටුතුමා එකයි ජීතවත්. 84,000 කියන්නේ ලේසෙල්ලමද?
මුළු දඹදිව යොදුනෙන් යොදුන යොදුනෙන් යොදුන විහෙර විහාර 84,000ක් හැදුවා. එතකොට මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේගෙන රජතුමනි ඔබ විශාල පිනක් කරගත්තා. බුද්ධ කාලේවත් රජෙක් මේ තරම් විහෙර විහාර හදලා නැහැ. හැබැයි ඔබ බුද්ධ ශාසනේ ඥාතියෙක් නන් නෙමෙයි කි. ඔබ පින් කරගත්ත කෙනෙක් රජෙක්. බුද්ධ ශාසනේ ඥාතියෙක් නෙමෙයි. ස්වාමීනි මං කොහොමද බුද්ධ ශාසනේ ඥාතියෙක් වෙන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා රජතුමනි තමන්ගෙම ලෙයින් උපන් දරුවෙක් මේ ශාසනය තුල පැවිදි කරවන්න පුළුවන් නම් අන්න එදාට යාට තමයි කිය බුද්ධ ශාසනේ ඥාතිකමක් ලැබෙන්නේ. ඒ වෙලාවෙම ධර්මාශෝක රජුරවන්ට හිතට ආව තමන්ගේ යුව රජුරු රජකමේ තමන් ළඟට ඊළඟට රටේ යුව රජකම දීලා තිබේ මහින්ද කුමාරයාට. එකම පුතා සාමාන්‍ය අධිරාජ්‍යයක් කරන රජෙක් තමන්ගේ රාජ්‍ය ඊළඟට ඊටත් වැඩිය ලොකු කරලා තමන්ගේ පුතාණේ රජකමේ තියන්න හිතන්නේ. හැබැයි ධර්මාශෝක රජුරෝ ගිහිල්ලා මහින්ද කුමාරයාට කතා කළා කිව්වා පුතේ මං කැමති බුද්ධ ශාසනේ ඥාතියෙක් වෙන්න. කැමති නැද්ද ඇහුව පැවිදි වෙන්න මේව අතහැරලා. ඒ වෙනකොට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් බණ අහලා හිත හිතා හිටියේ කොහොමද රජුරවන්ට මේක කියන්නේ කියලා. අර වචනේ එනකොටම සාදුකාර දීලා අනේ පියාණනි මට අවසර ගන්න විදිහක් නැතුව ඒ වචනේ අහන්න විදිහක් නැතුව මං හිත හිත හිටියේ කි. යුව රජකම අතහැරලා පැවිදි වුණේ මිහිඳු මහරහතන් වහන්සේ. තමන්ගේ දුව සංගමිත්තා මේ බුද්ධ ශාසනය තුල පැවිදි වුණා. මොනබුරා සුමන සාමණේරයන් වහන්සේ බුද්ධ ශාසනය තුල පැවිදි වුණා. දරුවෝ මොනබුරෝ ශාසනයට පූජා කරලා බුද්ධ ශාසනයේ ඥාති සම්බන්ධය හදාගත්තා. ඒ නිසා මේ ශාසනයක් තුල ඥාතිකමක් ලැබෙනවා කියන්නේ ඒක විශාල වෙනම පිනක්. ඒ නිසා මේ අම්මත් හිත හිතා සතුටු වෙන්න ඕනේ. තමන්ට මේ බුද්ධ ශාසනය තුල තමන්ගේ ලෙයින් උපන් දරුවෙක් ශාසනය තුල පූජා කරලා ගුණ පුරනවා, සීල් ගුණ දහම් පුරනවා, ධර්ම මාර්ගය යනවා. ඒක සිහි කර කර තමන්ට සතුටු වෙන්න පුළුවන් විශාල පිනක්. ඒ නිසා පින්වතුනි ජීවිතේ මරණය කියන එක අපේ පවුලේ 10 දෙනෙක් නම් අපි කොච්චර ඕක කියන්න හිතන්න ඒ වචනෙටත් අකමැති වුණත් කවදා හරි එතන මළ ගෙවල් 10ක්. ඒකට අපි අකමැත්තෙන් වුණත් ඒක තමයි ඇත්ත. අපිට දරන්න අමාරුයි. හැබැයි ඒ දේ වෙනකොට තමයි ජීවිතේ අපිට එක පාට අර බැඳිලා තියෙන බන්ධන ඔක්කොම කැඩිලා නිකන් ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ නිකන් ෂොක් එකක් වැදුණා කියලා. අපේ සිංහල භාෂාවෙන් තේරෙන්නේ කියෝ නිකන් හෙනයක් ගැහුවා වගේ එක පාරට ජීවිතේ අතහරින්න ශක්තියක් එන. ඒක නැත්නම් අතහැරෙන්නෙම නැහැ. සමහර අතහැරීම් කියන්නේ ඒවා අතහැරිලා තියෙන්නම ඒ ප්‍රශ්නේ නිසාමයි. දැන් තිසා ගෝතමි එකම දරුවා. දරුවාට කොච්චර අම්මා ආදරේද. ඒ දරුවාගේ හුස්ම වැටෙන්නේ නැතුව ගියා. බැලුවා ඇඟ සීතල වෙලා හුස්ම වැටෙන්නේ නැහැ. දරුවා තුරුල් කරගෙන කෑ ගහගෙන දුවගෙන ගියා. වෛද්‍යවරයෙක් ළඟට අරන් ගියා. දරුවා අර වෛද්‍යවරයා බලපු ගමන් කිව්වා මේ ළමයා මැරිලා නේ. කියපු ගමන් දොස්තරටත් බැන්න මගේ ළමයා මැරිලා නැහැ කියලා ළමයා අරගෙන දුවගෙන ගියා. ඒ වචනේ අහන්නවත් කැමති නැහැ. තනින් තැනට ගියා. හැමෝම කියන්නේ එකම දේ. ඒත් අම්මා පිළිගන්නේ. අවසානයේ කරුණාවන්ත මිනිස්සෙක් කිව්වා ඔය දරුවා සනීප කරගන්න වෙදෙක් ඉන්නවා. අන්න සැවැත්නුවර ජේතවනේ. අන්න එතනට අරගෙන යන්න උන්වහන්සේ දැන් මේ වෙලාවට දම් සභා මණ්ඩපයේ දහම් දේශන උන්වහන්සේ ළඟට දරුවා අරගෙන යන්න කි. හැමෝම මැරිලා කියද්දී සනීප කරගන්න වෙදෙක් ඉන්නවා කීවට පස්සේ අර දරුවා තුරුල් කරගෙන දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟම දරුවා තියලා අනේ ස්වාමීනි මගේ දරුවා සනීප කරලා දෙන හුස්ම වැටෙන්නේ නැහැ කි. බුදුරජාණන් වහන්සේ අපි සාමාන්‍යයෙන් පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනේ කියලා නේ. කෙලින්ම කියලා දැම්මනම් මේ දරුවා මැරිලා කියලා. අර දරුවත් අරගෙන
තමාට බැන බැන අයයි ආපහු. උපක්‍රමශීලීකම. ඒකට ධර්මී කියන්නේ නිප්පක. බුදුරජාන් වහන්සේ වදාලා මේ දරුව මට සනීප කරන්න පුළුවන් කියලා. ආයිති වෙන වචනයක් නැහැ මේ වචනේ ඇහෙනකොට. කොහොමද ස්වාමීනි බේතක් හොයාගෙන ඕන දිහාකින් හොයාගෙන ඉන්නම් කියලා. අබමිටක් හැම ගෙදරකම අබ තියෙන ඕකත් බේතක්ද? එහෙම හැරිලා දුවන්නේ යනකොට බුදුරජාන් වහන්සේ අද චුට්ටක් කොහොම ඉන්නේ? හැබැයි අබමිට ගන්න ඕනේ නොමලගේකි. ඒක මතක තියාගන්න කියලා. එහෙම දුවගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේ දරුවත් අරගෙන යන්න කිව්වා. තථාගතයන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ තියපු දරුවා ආයි තුරුල් කරගෙන දිව්වා. ගෙදරකට දුවලා කිව්වා අනේ මගේ දරුවා සනීප කරගන්න බේතකට අබ ටිකක් දෙ. ඉක්මනට දුවලා ගිහිල්ලා අබ මිට ගෙනාලා දු. අබ ටික අතට ගත්ත ගමන් ඇහුවා තව දෙයක් තියෙන මේ ගෙදර කවුරු හරි මැරුණා. අන්න මැරිච්ච ලිස්ට් එක කියන්න ගත්තා. තාත්තා නැති වුණා, සීයා නැති වුණා, බාප්පෙක් නැහැ, ওই වගේ පොඩි එකෙක් හිටියා නංගිට ඒත් මැරුණා කියනකොටම අබ ටික දාලා දිව්වා. ඊළඟ ගෙදරට ගියා. ඒත් ඒ වගේ. ඊළඟ ගෙදරට ගියා. ඒත් ඒ වගේ. තමන්ටම ඉපදුනා නම් මැරෙනවා කියන එක තමන්ටම අත්දැකීමක් හැටියට තමන්ටම සාක්ෂාත් වුණා. අවසානයේ තමන්ටම තේරුණා මගේ දරුවටත් ඒ යථාර්ථය, ඒ සත්‍ය එහෙමම තමයි. නත්ති ජාත සමරණ උපන්නා ඕ කෙනෙකුට නොමැරී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවෙම අර දරුවා දිහා බලලා ඈතින් තියෙනවා මැරුණට පස්සේ මිනිහ ගිහින් දාන සොහොන. සොහොනටම ගිහිල්ලා දරුවා සොහොනේ තියලා ජේතවනේට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳගෙන කියන ස්වාමීනි මට වැටහුණා. මට දහම් දෙසන්න මේ සසරෙන් මිදෙන්න මට අනුකම්පාවෙන් මට ධර්මයේ කියන්න කි. මේ බුද්ධ ශාසනය තුල පැවිදි වුණා, රහත් වුණා, රහත් භික්ෂුණියක් බවට පත් වුණා. එතකොට බලන්න තමන්ට රහත් වෙන්න මඟ පෙන්වුවේ අර විපත නෙමෙයිද? එදා ඒ දරුවා නොමැරුණා නම් අදත් කොහේ හරි දරුවෝ හදාගෙන දරුවෝ වඩාගෙන එක්ක අඬා අඬා සසරි දුක් විඳ විඳ දරුවෝ නිසාම දුක් විඳ විඳ තවත් කොහේ හරි ඉන්නවා. හැබැයි අර විපතම තමන්ට නිවන් අවබෝධයට පාර කැපුවා. ඒක තමයි ජීවිතේ හැටි. පටාචාරාව ගැන හිතන්න. අර කරදර විපට්ටික හෙන ගෙඩි පාත් වෙනවා වගේ එක පිට එක පිට. ස්වාමියා ඇස් ඉදිරි පිටම සර්පෙක් දෂ්ට කරා. ළමයි දෙන්න වඩාගෙන එනකොට එක දරුවෙක් අචිරවති ගඟේ ගහගෙන ගියා. අනික් දරුව හැරිලා බලනකොට උක්කුස්සෙත් දැහැගෙන යන. ගමට එනකොට අම්මා තාත්තත් මැරලා. සාමාන්‍ය එක පිට එක පිට එහෙම පවුල පිටින් විනාශ වෙන විපත් ගොඩක්. එහෙම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? වෙනවා. අවසානයේ ඒක දරාගන්න බැරුව සිහි නැති වුණා. පිස්සු හැදු. ඇඳගෙන ඉන්න ඇඳිවතත් අමතක වුණා. ඒ වගේ සිහියක් නැහැ. මිනිස්සු කෑ ගහනවා, හූ කියනවා, පස් වලින් ගහනවා, වැලි වලින් ගහනවා, නොයේක් පහත් කතා කියන යොක් ගානක් අද්ද. සිහි කල්පනාව නැහැ. පාරි පිස්සුවෙන් වගේ ඇවිදගෙන ඇවිදගෙන ගියා. කවුද මේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානෙ ලැබපු කෙනා? පටාචාරා රහත් භික්ෂුණී. අර පිස්සුවෙන් පාරේ ඇඳුන් නැතුව දුවනකොට කෙනෙකුට හිතෙයිද මේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍ර කෙනා මේ කියලා? නෑ. හැබැයි ඒ චරිතෙම ශාසනය තුල ඒ තරම් උතුම් 80 මහා ශ්‍රාවිකාවන් අතර ඉහළ තැනක තිබ්බා විනයදර භික්ෂුණීන් අතර අග්‍රයි. ඒ නිසා අපේ ජීවිතවල එන විපතම තමයි කෙනෙකුට ධර්මාවබෝධයේ පැත්තට පාර කපන්නේ. ඒක අපි දක්ෂ වෙන්න ඕන. මේ මරණය ගැන කියනකොට මට මතක් වුණේ අවුරුදු ගානකට කලින් මම ওই මාතර පැත්තේ බණක් කරපු වෙලාවක ඒ එක දරුවෙක් එක්කන් ආවා. ඒ ගෙදරත් 6-7 දිනක් මැරිලා පිස්සු හැදිලා. මම ගොඩාක් උපදෙස් දුන්නා. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පස්සේ මං කිව්වා එක්කන් ගිහිල්ලා වෙන කෙනෙකුට පෙන්නන්න. මොකද යාට ඒක දරා ගන්න බැරුව කල්පනාව නැහැ. එතකොට අපි
අපි අපේ මට්ටමින් අපි කිව්වට අපිට ඒක හිත හදන්න බෑ. ඒ එක්කරගෙන ආපු කෙනා කියනවා ඒ වෙනකොට ඒ සුනාමි ඉවර වෙලා මම හිතන අවුරුදු දෙකක් තුනක් වගේ ඇති. දැන් නෑ ඉන්නවත් නැද්ද දන්නෙත් නෑ. ගෙයි අත්තිවාරම විතරයි කිව්වා. අත්තිවාරම ඉඳගෙන ඉන්නවා කි. මූද දියා හිටි ගමන් නැකිලා ගිල වැලි අහුරක් මූදට ගහනවා. මූදට බැනගෙන බැනගෙන යනවා කි. ආයි ඇවිල්ලා වාඩි වෙලා මූද බලාගෙන වහිනවා, තෙමෙනවා, අවු වැටෙනවා. අර අත්තිවාරමේ ඉඳගෙන මූද දියා බලාගෙන බලාගත්තුවත් බලාගෙන ඉන්න. කවුරු හරි අනුකම්පාවට මොනව හරි දුන්නොත් ටිකක් කනවා, ඉතුරු ටික ගිහිලා මූදට දාන. ඒ අර විපත නිසා ඔළුව අවුල් වෙච්ච එක්කෙනෙක් කී දෙනෙක් කොහොම වෙලා ඇද්ද? ඔය වගේම මේ කාලේ බණට ගියාම මට ආරණ්‍යකදී හම්බුණා වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙකුයි, ටිකක් තරුණ වගේ අවුරුදු 16ක වගේ ස්වාමින් වහන්සේ නමකුයි, දෙන්නෙක් ඇවිල්ලා වැඳා. ඉතින් මං අර වැඩිහිටි ස්වාමින් වහන්සේ දැක්කාම ටිකක් වයසයි, මම වස් ගානව නෑ නෑ මම පොඩි කෙනෙක් කියලා. දෙන්නම වැඳලා වැඳගෙන ඉස්සරහින් වාඩි වුණා. වාඩිලා කිව්වා ස්වාමීනි අපේ පවුලේ 8 දෙනෙක් සුනාමියෙන් මැරුණා කියලා. අපි දෙන්න විතරයි කිව්වා ඉතුරු වුණේ. නුවර එළිය ගියා කියලා ව්‍යාපාර වැඩකට. ගිහිල්ලා දවස් කීපයක් ඉන්න බැරි වුණා කියලා. දවස් 3-4කට ගියේ, තව දවස් 2ක් ඉන්න වුණා. ඒ ASCII සුනාමියාව ආපහු ඇවිල්ලා බලනකොට දෙන්නේගේ හරි 3 දෙනෙක්ගේ තමයි කියන්නේ මිනිහක් හරි හම්බුනේ. අනිත් අයගේ මිනිහක්වත් නැහැ. එතකොට මේ අය බණ අහලා තිබුණා. තාත්තා පුතාගේ ඔළුව අත ගාලා අතින් අල්ලගෙන කිව්වා පුතේ අර ඉන්න අයගේ අවසන් කටයුතු කරලා දානි දීලා කොහොම හරි පුළුවන් විදියට ඒ ටික කරගත්තා. සංසාරේ කොච්චරනම් අපි මේ වගේ විපත් වලට මුණ දීලා ඇද්ද? ඇස් ඉදිරිපිට තමන්ගේ අම්මා තාත්තා දරුවෝ සහෝදරයෝ ඥාති, මේක තමයි වෙලාව සසරෙන් මිදෙන්න. අපි ගිහින් පැවිදි වෙමු කිව්වේ. ඒ වෙනකොටත් හොඳට ඔය ආරණ්‍ය ඇසුරු කරගෙන බණ භාවනා කරන පරිසරයක් තිබිච්ච නිසා ආරණ්‍යක ගිහිලා පැවිදි වුණා. එතකොට මං ඒ බණ කරපු වෙලාවේ ඒ බණ අහන්න ඇවිල්ලා ඒ ළඟම ආරණ්‍යක ඉඳලා තිබුණේ. ඇවිල්ලා කතා කරේ. දැන් බලන්න ඒ සුනාමියම ඒ තාත්තයි පුතයි දෙන්න පැවිදි කරලා නිවන් අවබෝධයට පාර පෙන්නේ. ඒ සුනාමිය නිසාම සමහරුගේ සිහි කල්පනාව නැති වුණා. සමහරු ජීවිත නැති කරගත්ත, සමහරුන්ට පිස්සු හැදුවා. ඒ නිසා ජීවිතේ විපත්, කරදර, වියසන කියන ඒවා සමහර වෙලාවට පවුල් පිටි වාහන හැප්පෙනවා, පවුලේ 3-4 දෙනා එක තැන මී යනවා. ජීවිතේ අපි දන්නේ සමහරලාට යන්නේ පින්කමකටනේ. දැන් ඔබ දකින්න ඇති පසුගිය වෙසක් පොය දවසේ අර දාන්සැලක හිටපු කීප දෙනෙක් එක පවුලේ 4 දෙනෙක් පිරිසක්ම වාහනයකට යට කරගෙන ගියා. ගියේ වෙසක් පොය දාන්සැලකටනේ. ඒ නිසා ජීවිතේ අපි දන්නේ නැහැ විපත් කරදර කොහොම අපි කරා එනවද. ඒ නිසා නිතර අපි හිතන්න ඕනේ දේ තමයි බුදුහාමුදුරුව අපිට පෙන්නවා, මහණෙනි හැම වෙලාවෙම හිතන්න මම මරණීය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. කවදා කොතන කොයි මොහොතේ හෝ මට මරණීයට මූණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඒක හිතලා භාවනාවක් හැටියට මරණීය ගැන හිතන්න. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන අර ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මර, ඒකත් කමක් නැහැ. හැබැයි අංගුත්තර නිකායේ තියෙන පඨම මරණ සති සූත්‍රය, ဒုတိය මරණ සති සූත්‍රය කියලා සූත්‍ර දේශනා දෙකක්. එක දේශනාවක බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 5 නමක් විතර වඩින්. බුදුහාමුදුරන්ට වන්දනා කළා, එකත් පසකින් වාඩි වුණා. ඉතින් තථාගතයන් වහන්සේ අහන, මහණෙනි නුඹලා අප්‍රමාදීව ධර්මාවබෝධයට හිත පිහිටවාගෙන වාසය කරනවද? එහෙමයි ස්වාමීනි, අපි මරණ සතිය වඩනවා කියලා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ කෙරෝලෙම හිටපු ස්වාමින් වහන්සේගෙන් ඇහුවා, භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? එක එක කෙනාට වෙන වෙනම කියන්න කියලා. ඒ ස්වාමින් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නම් මරණ සතිය වඩන්නේ, මට ඒක දවසක් එක දවල් කාලයක් රාත්‍රී කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති.
ඒ මොහොතෙත් මං අප්‍රමාදීව ධර්මය අවබෝධ කරන්න මහන්සි වෙනවා කියලා මං මරණ සතිය වඩන. ඔන්න එක්කෙනෙක්. අනික් කෙනාගෙන් ඇහුවා ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ඒ සාමීන් වහන්සේ කියනවා සාමීනි මං නම් හිතන්නේ මට ඒක වරුවක්. අර දවසෙන් භාගයක්. ඒත් මට ඇති මං ධර්ම අවබෝධයට අප්‍රමාදීව වීර්ය වඩනවා කියලා මං හිතනවා. හොඳයි. ඊළඟ කෙනාගෙන් ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ඒ ස්වාමීන් වහන්සේ මන් නම් ඔහොම නෙමෙයි හිතන්නේ මං හිතන්නේ මට දවසකට සෑහෙන්න ආහාර ගන්න වෙලාවක් ජීවත් වෙන්න ලැබුණොත් ඒත් ඇති අපි හිතමු දවසට එක වේලක් ආහාර ගන්න කෙනෙක් හොඳට වෙලාව අරගෙන කෑවත් පැය භාගයක් යයිනේ එතකොට ඒ වගේ වෙලාවක් ජීවත් වෙන්න ලැබුණත් ඇති ඒ මොහොතෙත් මං අප්‍රමාදීව ධර්ම අවබෝධයට මහන්සි ගන්න හොඳයි ඊළඟ කෙනාගෙන් අහුවා හතරවෙනි කෙනා. ඒ කෙනා කියනවා සාමීනි මං නම් හිතන්නේ මට බත් පිඩු හතරක් පහක් අනලා හපලා ගිල ගන්න වෙලාවක් ජීවත් වෙන්න ලැබුණොත් ඒත් ඇති. ඒ මොහොතේත් මරණීය වෙන්න පුළුවන් මම අප්‍රමාදී වීරිය වඩන. තව දෙන්නෙක් ඉන්න බුදුරජාන් වහන්සේ වහා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන? උන්වහන්සේ කියනවා සාමීනි මම නම් හිතන්නේ එක බත් පිඩත් හිර වෙලා පණ යන්න පුළුවන්. එක බත් පිඩක් හපලා ගිලින වෙලාවක් ඒ වෙලාවෙත් මගේ මරණය වෙන්න පුළුවන්. එහෙම හිතලා මං ධර්ම අවබෝධයේ පිණිස වීරිය වඩන. අන්තිම කෙනාගෙන් ඇහුවා භික්ෂුව නුඹ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ කියනවා ස්වාමීනි මං හිතන්නේ වෙන විදිහකට. ওই දවල් කාල රෑ කාල බත් පිඩක් එහෙම නෙමෙයි. මං හිතන්නේ ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න කලින් මැරෙන්න පුළුවන්. අන්න එහෙම හිතලා හැම මොහොතේම හුස්ම ගන්න වාරයක් පාසා මං සිහියෙන් හැම වෙලාවෙම සිහිය පවත්වන අප්‍රමාදී වෙන. දැන් අර හැමෝගෙම කතාව අහලා බුදුරජාන් වහන්සේ වදාලා අර මුල් හතර දෙනාම ප්‍රමාදයි කිය. අන්තිම දෙන්නා එක බත් පිඩත් හිර වෙලා පණ යන්න පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්. අන්න ඒ දෙන්නා අප්‍රමාදී කියලා බුදුරජාන් වහන්සේ ඒ දෙන්නා අගය කළා. එතකොට අපි මේ මරණ සතියේදී භාවනාවකදී ඒකෙදී අපි කරන්නේ එකක් තමයි අර එහෙම හිතන එක හොඳයි තේරෙන්න කොහොම හරි අපි කරන්නේ දැන් අපි මෙහෙම හිතමු හොඳට තමන් දිහා බලලා හිතෙන් මම දැන් මැරුණොත් කොහේ යයිද අන්න ඒක තමන් තමන්ගෙන් අහන්න තමන්ගේ හෘද සාක්ෂිය එතකොට තමන් ඉන්න තැන තමන්ට තේරෙනවා එහෙම තමන් තමන්ගෙන් අහනකොට තමන්ට ඇති වෙන්නේ බයක් නා කියන්න බෑ මොකක් වෙයිද දන්නේ තාම හරි විශ්වාසයක් නැහැ ඒකේ තේරුම තමයි අපි ප්‍රමාදයි මරණේ කියලා එනවා නෙමෙයිනේ ඒ නිසා හැම වෙලාවෙම තමන් තමන්ගෙන් අහනකොට මරණේ ඕනම වෙලාව රෑ නිදා ගන්න උදේ බලනකොට ඇඳේ මැරිලා පුටුවේ හාන්සි වෙලා ඉන්න ටික වෙලාවකින් මම පුටුවෙන් පණ ගිහින් ආරි බැහැලා යනවා ඉක්මනට එන්නම් කියලා. එන්නේ මිනිසෙක් හැටියෙත් නෙමෙයි පෙට්ටියක එන්නේ. ජීවිතේ එහෙමයි. මරණය කවදා කොතන කොහොම කොයි වෙලාවේ අපි කරා එනවද අපි කවුරුත් දන්නේ. ඒ මරණය ගැන හිත හිතම මම දැන් මැරුණොත් කොහේ යයිද? එහෙම තමන් තමන්ගෙන් අහනකොට තමන්ට අප්‍රමාදීව තමන් ගුණධර්ම පුරන්න ඕනේ කියලා තමන් තුලින් හැඟීමක් ඇති වෙනවා. මරණය ගැන බය වෙන්න ඕනේ මතක තියාගන්න. තමන් ගැන අපි නම් මැරෙන්න බය නැහැ. බුදුහාඳුරු පෙන්වෙයි මහණෙනි අච්චෙන්ති කාලා කාලය වේගෙන් ගෙවිලා යන. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක ඉක්මෙනෝ. වයෝ ගුණං අනුපුම්බං ජහಂತಿ උපන්නා වූ සත්‍ය දවසින් දවස වයසට යන. ඒ තම් භයම් මරණී පෙක්කමානු මරණී ඉදිරියේ එහෙම හිතලා බය දකින්න කියන බය වෙන්න ඕනේ අපි ඒ මොකටද බය වෙන්න ඕනේ මරණී ඉදිරියේ බය දකින්න කෙනා පුඤ්ඤානි කෛරාත සුඛාවහති ඒ දෙවි කෙනා කියනවා ජීවිතේට සැප ගෙනත් දෙන පින් අප්‍රමාදීව කරන්න ඕන මං දැන් මැරුණොත් කොහේ යයිද කියලා මරණී ගැන බය දැකලා අප්‍රමාදීව පින් කරන්න කියන ඒකත් නරක නෑ හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිය ඔය ගාථාව මෙහෙම වෙනස් කරන්න කිව්වා. අච්චෙන්ති කාලා කාලයේ වේගෙන් ගෙවෙනවා. ඒක හරියි.

කරලා අපි හොඳට පින් කරගත්තා කියලා එතනින් නතර වෙන්න සෑහීමකටපත් වෙන්න එපා කි. ඒ කියන්නේ පින් කරන්න එපා කියලා නෙමෙයි. පින් කරලා දිව්‍ය ලෝකෙ ගියත් මොකද වෙන්නේ? පින ගෙවිලා ඉවර වෙනවද නැද්ද? සක්විති රජ වුණත් සක්විති රජුනෝ මරණින් මත්තේ දෙව්ලෝ උපදින. පින දෙව්ලොවින් දෙව්ලොවට සැප විඳලා විඳලා පිනේ විපාක ගෙවිලා අවසන් වෙනකොට එහෙන් චුත වෙලා ආයි වැටෙන්නේ පල්ලෙහාට. ධර්මාවබෝධයකින් මෙහා පින් ඕනේ, හැබැයි පිනේ විපාක తాවකාලික. ආයි සංසාරයට වැටෙන. සතර අපාය පැත්තට වැටෙනවා පින ගෙවෙනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකාමිසය අතහැරලා ධර්මාවබෝධයටම මහන්සි වෙන්න කිව්වා. අඩුම ගාණි බැරි වුණත් මේ හුස්ම ටික යන්න කලින් මට ධර්මිය අවබෝධ කරන්න තියෙනවනะ. අඩුම ගාණි සෝවාන් වෙන්නවත් තියෙනවනะ. ඒ අරමුණ තියාගන්න බැරි වෙයි, කමක් නැහැ. ඒ අරමුණ හිතේ තියාගෙන පියවරෙන් පියවර හරි ඒ පිණිස මොකක්ද මං කරන්න ඕන? දවසින් දවස හරි ටික ටික හරි ඊට අදාළ දේවල් එකතු කරක්. ඊට අදාළ දේවල් කරුණු පහක් බුදුහාඳුරෝ පෙන්වුවා, සද්ධා. අන ධර්මය අවබෝධ වෙන්න නම් මේ ධර්මය අවබෝධ වෙන ශ්‍රාවකයන්ට කියන සේක. ඒ සේක පුද්ගලයන්ට තියෙන බල ධර්ම සේක බල. එහෙමනම් අපිට ධර්ම අවබෝධය ගැන අපිට යම් හැඟීමක් ආසාවක් උවමනාවක් තියෙනවා නම් පළවෙනිම දේ මොකද්ද? සද්ධාව. එහෙමනම් ඒ පිණිස දවසේ සැලසුම් කරන්න. උදේ නැගිට්ටාට පස්සේ අඩුම ගානේ බුදුන් ඇඳලා බුදුගුණ ටික සිහි කරා. මෝර පිරිත හරි කියලා උදවසේ වැඩ කටයුතු ටික පටන් ගන්න. දවසේ බණක් අහන්න. කොච්චර වැඩ තිබ්බත් ගෙවල් අස් කරනවා, උයනවා, පිහිනනවා, දරුවන්ගේ වැඩ, දරුවන්ගේ දරුවන්ගේ වැඩ, ওই කොච්චර වත්ති පිටියේ වැඩ මොනවා තිබුණත් දවසේක බණක් අහන්න. බුදුන් වදින්න. හවසට හරි මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා පිරිත් ටිකක් කියලා බුදුන් වදින්න. පොඩි වෙලාවක් හරි බුදුගුණ සිහි කරල්. එතකොට දවසේ තමන් ආපස්සට බලනකොට අද දවසේ මං සද්ධාව දියුණු කරගන්න යමක් කරාද? අන්න තමන්ට තමන් දිහා බල සතුටක් තියෙන. අද දවස මං නිකරුණේ ගෙවලා දැම්මේ නෑ. අද දවසේ මං සද්ධාව දියුණු කරගත්තා. ඊළඟ දෙවෙනි එක තමයි අපිට යම් ඉලක්කයක් තියෙනවා නම් මං කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ කියලා ඊට අදාළ දවස ගානේ පුරුදු කරන්න ඕනේ දෙවෙනි එක සීලය. අඩුපාඩු ඇති. අපි උපදිනකොටම සෝවාන් වෙලා ආපු අය නෙමෙයිනේ. පුරුදු බොරු කියවෙනවා, නිකන් ඔහෙ කතා කර කියවෙන. හැබැයි සිහියෙන් හිටියොත් වලක්ව ගන්නත් පුළුවන්. පස්සේ හරි මතක් වුණොත් ධර්මේ කරා යන කෙනා පංචශීලයේ සමාදන් වෙලා ආයතින් සංවරයට එන්න පුළුවන්. එහෙම වැටි වැටි නැකිwidetildeන විදිහට මේ ධර්ම මාර්ගය සෝවාන් වෙනකොට තමයි ආර්යකාන්ත සීලය ලැබෙන්නේ. එතකන් අපි වැටි වැටි නැකිwidetildeන වගේ සීල් සමාදන් වෙනවා. බැරි වෙලා හරි සිහිය දුර්වල වෙච්ච ගමන් ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. ආයි සිහියෙන් මං ආයි නම් මේක කරන්නේ නැහැ කියලා ආයි සීල් සමාදන් එහෙම එහෙම ඉස්සරහට යන්න. සමහරවිට කේන්ති ගියහම ලොකු සතා කමක් නැහැ, පොඩි එක කමක් නැහැ කියලා හිතෙන. ලොකු සත්තු නම් මරන්නේ නැහැ. නැබැයි කෝමිය මදුරුව කමන්නේ කියලා හිතෙන. එහෙම වෙනවන්නේ. එතකොට ඇයි ඒ අර සිහියත් එක් එන දේවල්. ඒවට සාධාරණ කරුණු මොනවා හරි කියන. වලකින කොහොම හරි හදාගන්න. කොහොම හරි එකෙන් බේරෙන්න ක්‍රමයක් හදාගන්න. ඒක තුල තමන්ට ලොකු සතුටක් තියෙනවා. ආපස්සට බලන මං හරියට පන්සිල් රකින්න කෙනෙක්. මගේ සිතෙන් කයෙන් වචනෙන් සතෙකුටවත් මං හිංසාවක් නැති කෙනෙක්. තමන්ට ලොකු සතුටක්. තමන් නොදැනීම දවසින් දවස ධර්ම අවබෝධේ පැත්තට යන්නේ. ඊළඟට දවසේ බණක් අහන්න සුත. ඒ ධර්ම කරුණු මෙනෙහි කරන්න, පොතක් පතක් කියවන්න ධර්මයට අදාළ. ඇඟට නොදැනීම කාලයක් යනකොට හොඳ දහම් දැනුමක් හැදෙන. ඊළඟට ත්‍යාග සම්පත්‍ය පින් කරන්න, අතහරීම පුරුදු කරන්න, දන් දෙන්න.

0: ලොකෝ පින්කං කරන්න බැරි වුණත් තමන්ගේ ශක්ති පමණින් නැති බැරි කෙනෙකුට හරි පිහිට වෙ. ඊළඟට ප්‍රඥාව. ඔන්න ඔය කරුණු ටික සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාව පුරුදු කරත් අපි මේ ජීවිතේ අපිට බැරි වුණත් සමහර වෙලාවට අපි දන්නේම නැ අපි ඒ වඩලා තියෙන මොනවද? පාරමිතා. අපි දන් දෙනවා කියන්නේ දාන පාරමිතාව මේ නිවන අරමුණු කරගෙන දියුණු කරන්න. අපි සීල් රකින්නවා කියන්නේ ධර්ම අවබෝධයේ පිණිස සීල පාරමිතාවක් වඩන්න. ප්‍රඥා පාරමිතාව, වීරිය පාරමිතා ඒවා තමයි මේ පුරුදු කරන්නේ. ඒ නිසා කොහොම හරි ධර්මයේ පැත්තට අදාළ ගුණධර්ම දවසින් දවස හරි දියුණු කරගෙන ඉස්සරහට යන්න. ඒ නිසා මේ පින්වතුන්ට අනිත් හැමෝටම වඩා විශේෂයෙන් පින් කරගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. තමන්ගේ පවුලේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා තමන්ට ඥාති වෙ. ඒ නිසා තමන්ට ගොඩාක් පින් කරගන්න අවශ්‍ය පරිසරය හැදිලා තියෙනවා. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ දියුණු කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි, අද ධර්ම ශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලුම පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාව නිජ්ජුවන් විදිලිය ඔස්සේ ධර්ම දානීය පිණිස ලෝකේටම විසිරුවා හරින්න මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් දරන්නට යෙදුනේ PB එල්විස් පෙරේරා මාවත කටුබැද්ද මොරටුව පදිංචි චානක ලංකා රණසිංහ මහත්මයා සහය පවුලේ පින්වතුන් විසින්. තියාගේ ප්‍රධානම අරමුණ තමයි මීගමුව ආණ්ඩියම්බලමේ විසූ විශාකා ජයකොඩි මෑණියන් අභව ප්‍රාප්ත වෙලා 7 දිනක් පිරීම නිමිති කරගෙන ඒ මෑණියන් මිය පරලව ගිහිල්ලා දින 7ක් පිරීම නිමිති කරගෙන ඒ මෑණියන්ට පරලවින් සංග්‍රහයක් පිණිස මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන. ඉතින් එහෙමනම් මීගමුව ආණ්ඩියම්බලමේ විසූ විශාකා ජයකොඩි මෑණියන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේ මීට වසර එකහමාරකට පෙර අභව ප්‍රාප්ත වන්නට යෙදුණු R.A. චන්ද්‍රසේකර මහතාටත් වසර 26කට පෙර අභව ප්‍රාප්ත වන්නට යෙදුණු P. මල්ලිකා සේරා මහත්මියටත් පින් අනුමෝදන් කිරීම ඒ පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ඒ මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාති බණ ඇසූ ඔබ හැම දෙනාමත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලොව ගිය ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහ වහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. සුජීවත් වෙ ඉන්න පවුලි හැම දෙනාටමත් චානක ලංකා රණසිංහ මහත්මයා ඇතුළු අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරුවේ පවුලි හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම සැලසේවා. බණ ඇසූ ඔබ හැම දෙනාටමත් නිත් කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දෙනාටම සුවසේ උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණ මේ පිණත් දායකත්වයෙන් දරූ පින්වතුන්ට ධර්ම දාන මේ පිණත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද මේ උතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයේ දෙන ඇසල පුර පසළොස්වක පොහෝ දිනයේදී නැත FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන්නේ බණ්ඩාරගම කලුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී. නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලේදී. විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා ඇසල පුර පසළොස්වක පොහෝ දිනයේ වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන වන ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසල පුර පසළොස්වක පොහෝදා බණ්ඩාරගම කලුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලට එන්න කියලා. මේ උතුම් වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙන නිසා අපි දැන්ම ඔබට සිහිපත් කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා ඇසල පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ නගරයේ ආයතනයේ විහෙර විහාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා සොළොස්මස්ථාන වේවා ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 061-2-863-0-1-1-2-863-0-1-1-2 එවගේම 076-1-163-872 076-1-163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
2: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන්, නැවත වතාවක් අපි සියලු දෙනාට තුන්රුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතෙන් ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් අනතුරුවයි අපි සුපුරුදු පරිදි සඳුදා දිනයේ නෙත් FM ධර්ම දක්ෂිණා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව සඳහා වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදාම්පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගල්ගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ තමයි සාකච්ඡාව වෙනුවෙන්ද වැඩමවීම සිද්ධ කරන්නේ. එනිසා මුලින්ම ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේ ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනි.
0: හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හෝරාවක් පුරා ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ඇසුරෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා අවසානයේ ඔබ මේ හෝරාවෙත් ධර්ම සාකච්ඡාවට එකතු වෙන්නේ. මේ දහම් සාකච්ඡාව තුළත් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ජීවිතයට එකතු කරගන්න. ධර්මශ්‍රවණය වගේම ධර්ම සාකච්ඡාවත් නිවන් දොරටුවක්. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම මේ සාකච්ඡාවත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදී නැවතත් ඔබ හැම දෙනාටම අපි හදවතින් ආශිර්වාද කරනවා.
1: ඒ ආශිර්වාදය හැමදාමත්ම වගේ අද දවසේදීත් අපි ලෝකේ කොහේ කොතනක සිටියත් ඉතාමත්ම සතුටු සිතින් සාදු සිතින් අනුමෝදන් වෙමු. අනුමෝදන් වෙන ගමන් ඔබට සිහිපත් කරන්නට ඕනේ නිරන්තරයෙන්ම ධර්මය ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරන්න. මේ ශ්‍රවණය කරන ධර්ම සාකච්ඡාවත් ශ්‍රවණය කරන්නට, යදුණු ධර්ම දේශනාවත් නැවත නැවතත් ශ්‍රවණය කරන්නට නේත්‍රාලෝක YouTube netfm අපගේ නාලිකාවට පිවිසෙන්න කියලා ගෞරවයෙන් සිහිපත් කරනවා, ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක අපේ හඳුරන වහන්සේ මේ මරණය පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කර දෙන්නට යෙදුණා. ඉතින් අවස්ථා කීපයකදී මරණය පිළිබඳව අපේ හඳුරන වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුණා. හැබැයි එහෙම පැහැදිලි කරත් අපි දකින දේවල් තමයි වැඩි වශයෙන්ම මරණය පිළිබඳව තමයි හිතන්නට ඕනේ. හැබැයි අඩුම වශයෙන් තමයි මරණය ගැන හිතන්නේ. සමහර අය ජීවත් වෙන ආකාරය දිහා බලපුවම අපිට හිතෙනවා මැරෙන්නේ නැති විදිහටද ජීවත් වෙන්නේ කියලා. ආයෙ මරණයක් ගැන හිතන්නේවත් නැහැ. මම නම් මැරෙන්නේ නැහැ කවදාකවත් කියන සිතුවිලි සිත්වල දරාගෙන තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ නිසා අපි හිතන්නට උන කාරණාව තමයි කොයි වෙලාවේ කොයි ස්ථානයක කොයි ආකාරයට කොහොම අපි මරණයට පත් වෙනවද කියලා කාටවත් කියන්න බෑ. පහුගිය කාල සීමාව තුළ උදාහරණ ඕනෑ තරම් තියෙනවා. ඉතින් අර තායිලන්තයේදී පාගමනින් වැඩමවන භික්ෂූන් වහන්සේලා අපවත් වීමකට ලක් වුණා, නැත්නම් මිය යෑමකට ලක් වුණා. චූටි දරුවකු පදවන ලද රථයකට යටවීමෙන්, හදිසි අනතුරකට ලක්වීමෙන්. ඉතින් මෙහිදීත් අපිට මරණය පිළිබඳව බොහෝ දේවල් හිතන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ පිළිබඳවත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා අද සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න කියලා හිතුණා. අපි අහලා තියෙනවා සියදිවි නසා ගැනීම එන්න වැඩි වෙලා තියෙනවා. ඒකට විවිධ හේතු සාධක බලපාන්නට පුළුවන්. නමුත් ධර්මානුකූල විවරණයක් ලබා ගන්න කියලා හිතුව අපේ හාමුදුරුවනේ, දැන් කෙනෙකුට මට මැරෙන්න ඕන කියන සිතුවිල්ලක් ඇති වෙනවා. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා එවන් අවස්ථාවවලදී ඔවුන් එකෝ ලියුමක් ලියලා තියෙනවා, නැත්නම් WhatsApp පණිවිඩයක් තියෙනවා, නැත්නම් වර්තමානයේ Facebook ගිනුමට මොකක් හරි සටහනක් තියෙනවා. එහෙම සටහනක් තියලා ඔවුන් මිය ගියපු අවස්ථාවන් අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒ නිසා අපේ හාමුදුරුවනේ කෙනෙකුට මට මැරෙන්නට ඕනේ කියන චේතනාව ඇතිවීම ගැන ධර්මානුකූල විවරණයක් ලබා ගැනීමෙන් අද සාකච්ඡාව ආරම්භ කරොත් හොඳයි කියලා හිතුණා. අපේ හැමදෙරෙනේ අපි එතනින් සාකච්ඡාව ආරම්භ කරමු.
0: ඔව්, හැම දිනාටම නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන් මරණ සති සූත්‍රයේ, ဒုတိය මරණ සති සූත්‍රයේ වගේ අංගුත්තර නිකායේ සඳහන් වෙනවා විශේෂයෙන් මරණ සතිය ගැන දේශනා කරපු දේශනාවක්.
1: එහෙමයි.
0: බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ව අගේ කරනවා හැම මොහොතකම මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් නේද කියලා. ඒ මරණය ගැන සිහි කරමින් අප්‍රමාදීව වීරිය වඩන කෙනාට.
1: එහෙමයි.
0: ඔන්න ඕක තේරුම් ගන්නට ඕනේ.
1: එහෙමයි.
0: ඒ කියන්නේ මට මැරෙන්න ඕන කියලා නෙමෙයි.
1: එහෙමයි.
0: මගේ මරණය ඕනෑම මොහොතක සිද්ධ වෙන්න පුළුවන් නේද?
1: එහෙමයි.
0: ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙලන්න කලින් මම මැරෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: කටට ගත්ත බට්ටික ගිල ගන්න පෙර පණ යන්න පුළුවන්. ඕනෑම මොහොතක මම මැරෙන්න පුළුවන්. එතකොට එහෙම මරණය ගැන හිතලා මම මැරෙයි කියලා බය වෙන එකක් නෙමෙයි තියෙන්නේ. මරණ සතියේදී කරන්නේ යා මරණය ගැන සිහි කරලා බලනවා, දැන් මම මැරුණොත් කොහේයිද? මම මගේ ජීවිතේ ධර්මයේ තුලින් සකස් කරගත්ත කෙනෙක්ද? මං අප්‍රමාදීව ගුණ වැඩුවද? මම මගේ පරලෝ වෙනුවෙන් ආරක්ෂාවක් ධර්මයේ තුලින් හදාගත්තද? අන්න Taman දිහා බලන්න කියන. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා අවංකව දහම් කන්නාදීන් Taman දිහා බලන්නේ ධර්මයේ තුලින්.
1: එහෙම
0: බලනකොට ඇත්තටම Taman ඉන්න තැන Taman දකිනවා.
1: එහෙමයි.
0: දැන් මිනිස්සු ලෝකයාට එක එක දේවල් කියනවනේ මිනිස්සු ඉස්සරහා. නෑ, අපි නම් මැරෙන්න බය නෑ. අපි දන්නවා මේක ඒ වෙලාවට කරගන්න හැටි. කවුරුත් මැරෙනවා තමයි. කොහොම හිටියත් මැරෙනවා. මරුණොත් මැරෙන්නේ එකපාරයි, ওই වගේ වචන සමාජයේ ඔබ ඕන තරම් අහලා.
1: එහෙමයි.
0: හැබැයි මරණය ගැන අවංකව හිතලා, මේක මේ මිනිස්සු ඉදිරියේ රඟපාන එකක් නෙමෙයි, මරණය ගැන අවංකව හිතලා තමන්ගේ හිත දිහා බලනකොට, දැන් මං හදිස්සියේ හරි මගේ මරණය සිද්ධ වුණොත් මම කොහේ යයිද? මම සද්ධාවෙන් ආරක්ෂාවක් බලවත් කරගත්ත කෙනෙක්ද? මගේ සීලාදී ගුණධර්ම තුල මං ආරක්ෂාව බලවත්ව හදාගත්ත කෙනෙක්ද?
1: එහෙමයි.
0: දහම් දැනුම තුල මම ධර්මයට ආස කරන, ධර්මයේ දියුණු කරන, නිතර බණ අහලා ධර්මයෙන් මගේ ජීවිතේ ආරක්ෂාව මං හදාගත්ත කෙනෙක්ද? ඊළඟට ත්‍යාග සම්පත්තිය, අතහැරීම, දන් දීම, පින්කම් කිරීම, මගේ ජීවිතේ මම මොන විදිහේ පින්කම් බලවත් කරගෙන පිනෙන් ආරක්ෂාවක් හදාගත්ත කෙනෙක්ද?
1: එහෙමයි.
0: ඊළඟට ප්‍රඥාව පැත්ත, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ පංච උපාදානස්කන්ධය ගැන, මේ කය ගැන මොන විදිහේ අවබෝධයකින් මම ඉන්න කෙනෙක්ද? එතකොට ඔන්න ඔය විදිහට සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා, මේවට කියන්නේ සීක බල. මෙන්න මේ කාරණා තමන් තුළ වැඩිලා තියෙන ආකාරය දිහා බලන්න කියන. එහෙම බලනකොට, කෙනෙකුට තමන් දිහා බලනකොට තේරෙනවා නම් මම සද්ධාවෙන් බලවත් කෙනෙක්, මම සීලයෙන් බලවත් කෙනෙක්, මම දහම් දැනුමෙන් බලවත් කෙනෙක්, මම ත්‍යාග සම්පත්තියෙන් ප්‍රඥාවෙන් බලවත් කෙනෙක්. අන්න එහෙම බලනකොට තමන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා කියනවා. මම නම් දැම්මැරුණා සුගති. ඒ විශ්වාසය උපදිනකොට එයාට මරණ බය කියන එක උපදින්නේ නැහැ කියනවා. බොහෝ දෙනෙක් ඔබ බලන්න මේ මරණාසන්න මොහොතේ බය වෙන්නේ, තැති ගන්නෙ, කෑ ගහන්නේ, හූ තියන්නේ, අනේ මට මැරෙන්න බෑ, අනේ මාව බේරගන්න කියලා කෑ ගහන්නේ. සුගති යන්න බය වෙලා නෙමෙයි.
1: එහෙමයි.
0: ඒ අයට තමන්ගේ ජීවිතේ තමන් දිහා බලනකොට තමන්ට තේරෙනවා හිස් බවක්, තමන්ට දැනෙනවා අපාය බයක්, තමන් ජීවිතේ යමක් කරගත්තේ නෑ කියන පසුතැවීමක් දැනෙනවා. අන්නේ පසුතැවීම දැනෙනකොට පරලොව ගමන ගැන තමන්ට ඇති වෙන්නේ විශාල බයක්, තැතිගැන්මක්. අන්න ඒ මොහොතේ තමයි අන්ත අසරණ වෙන්නේ මිනිස්සේ. ඊළඟ දේ තමයි ඔබ කිව්වා, කෙනෙක් සමහර වෙලාවට විශේෂ දිවි හානි කරගන්න කෙනෙක්, මට මැරෙන්න ඕන, මැරෙන්න ඕන කියලා හිතනවා. දැන් ඔබ හිතන්න ඒ සිතුවිල්ල තුල තියෙන්නේ මේක මෛත්‍රියක්වත් අවබෝධයක්වත් කය ගැන අනිත්‍ය ගැන අවබෝධ වෙලා එන සිතුවිල්ලක් නෙමෙයි. බොහෝ වෙලාවට තියෙන්නේ තමන්ට ඇති වෙන වෛරයක්, තමන්ගේ පරාජයක්. ඒක තුල බලවත් වෙන්නේ ද්වේෂය, වෛරය. ඔබ බලන්න සමහර වෙලාවට මිනිස්සු සියදිවි හානි කරගන්නේ එක්ක සමාජයට මූණ දෙන්න බැරුව. ඒක තුළ තමන්ට විශාල අසරණකමක්, බයක්, තැති ගැනීමක්, තමන්ට තමන්ගේ ජීවිතය තුළ තමන්ට ඇතිවෙනවා තමන් විශාල වැරදිකාරී. හැබැයි මට මේකෙන් නිදහස් වෙන්න බැරි වෙයි, මට මේක බේරගන්න බැරි වෙයි, ඒ ඇතිවෙන අසරණකම තුළ. එතකොට ඔහු ඒ සියදිවි හානි කරගන්නෙම අසරණ වීමක් එක්ක, අවබෝධයක් තුළ නෙමෙයි. ඊළඟට ඔබ හිතන සමහරලාවට රටට මූණ දෙන්න බෑ, සමාජයට මූණ දෙන්න බෑ, ලැජ්ජාව එක්ක දෙමව්පියන්ට මූණ දෙන්න බෑ. මේ වගේ සිදුවීමක් තුළ කෙනෙක් ක්ෂණික තීරණයක් ගන්නවා, ජීවිතේ නැති කරගන්න. ඒ මොහොතට. හැබැයි ඔහුට තේරෙන්නේ නැහැ එතනින් එහාට තමන් වැටෙන්නේ මොනතරම් භයානක අගාධයකටද. ඒ නිසා ඒ මොහොතේ එතනින් පැනලා ගියා වගේ නෙමෙයි ඊළඟට වැටෙන්නේ. අවුරුදු වලින් කියන්න බැරි සමහරලාට අවුරුදු දහස් ගණන්, අවුරුදු ලක්ෂ ගණන් දුක් විඳ අපායවල් වල දුක් විඳින උපතකට තමයි ඊළඟට ඇදගෙන වැටෙන්නේ. මොකද එහෙම කෙනෙක්ගේ මරණාසන්න මොහොත, චුතිසිත, ඔබ හිතන්න මොනතරම් බය වෙලා තැති අරගෙන අසරණ වෙලාද කෙනෙක් ජීවිතයක් නැති කරගන්න. බොහෝ වෙලාවට, සමහර වෙලාවට කෙනෙකුට බාහිර හේතුවක් පේන්න නැති වෙන්න පුළුවන්. හැබැයි එයා තමන්ට වෛර කරනවා.
1: එහෙමයි.
0: අපි දකිනවා සමහරලාට ලෙඩ රෝග හැදෙනවා. එහෙම ලෙඩ රෝග හැදිලා විඳවනකොට සමහරලාවට එයා හැම වෙලාවෙම තමන්ට බැනගන්නවා, මේ ශරීරයට බැනගන්නවා, මේක මල වදී, මම මේ ජීවත් වෙන්නේ මොකටද, මේ දුක මට විඳින්න බෑ, මැරිලවත් යන්නේ නෑනි. ඔබ ඕන තරම් අහලා ඇති සමහර අය ඔය වගේ කතා කියනවා. සමහරලා ලෙඩ ඇඳක ඉන්නකොට, සමහරලාට නැකිට ගන්න බැරුව එකතන මලමුත්‍ර කරගෙන ඔය වගේ ඉන්න මට්ටමකදී එයා සමහර වෙලාවට තමන්ගේ කයටම බැනගන්නවා, වෛර කරගන්නවා, ද්වේෂ කරනවා. ඒ වෙලාවේ සමහරලාවට හිතනවා මීට වඩා හොඳයි මැරෙන එක. එතකොට අන්න ඒ තුල බලන්න එතනත් ඇති වෙන්නේ තමන්ට තමන්ගේ කය ගැන ඇතිවෙනවා ද්වේෂය, තරහක්, වෛරයක්. ඇයි තමන්ගේ මනසේ ඒ හිතේ ඇතිවෙන උවමනාවට අනුව දැන් කය පාලනය කරගන්න බෑ. තරුණ කාලේ ඇවිද්දා ගමන් බිමන් ගියා, තමන්ට ඕනේ ඕනේ ගමන් බිමන් ගියා. මැදි වයසෙත් එහෙමයි. ජීවිතේ කවුරුත් තමන්ව අල්ලගෙන උසගෙන යනකන් හිටියේ නෑනේ. එතකොට ඒ සියල්ල තමන් කරගත්තා. හැබැයි දැන් ලෙඩ වෙලා ඇඳට වැටිලා රෝද පුටුවකට වැටුණාට පස්සේ එයාට හිතෙනවා දැන් මා වදයක්. සමහරලාවට ඒක දරුව එහෙම හිතන්නෙත් නැහැ. හැබැයි එයා එහෙම හිතන්න පටන් ගන්නවා. ඒ අර මනසේ ඇතිවෙන ස්වභාවය. දරුව ආදරෙන් සලකනවා. ඒත් සමහරලාවට හිතනවා මම මොකටද මේ කාටවත් වද දෙන්න ජීවත් වෙන්නේ, මම මොකටද තව කෙනෙකුට කරදරයක් වෙන්නේ, මැරිලවත් යන්නේ නැහෙනි. ඔන්න ඔය වගේ කිය කියා මරණය ගැන අපේක්ෂාව, ඒ අපේක්ෂාව ඇති වෙන්නේ ඔබ හිතන්න මේ ධර්මයේ වඩලා සුගතියක හිත පිහිටවාගෙන ධර්මීය පුරුදු කරපු මානසිකත්වයක් තුල නෙමෙයි. එතකොට ඇති වෙන්නේ තමන්ගේ කය දැන් තමන්ට පාලනය කරගන්න බෑ, තමන්ට තමන්ගේ වැඩ ටික කරගන්න බෑ, මේක වදයක් නැකිට ගන්න බෑ, දැම්මාව කරදරයක්, අනිත් අයටත් වදයක්, මීට වඩා හොඳයි මැරිලා යනවනම්. අන්න ඒ වගේ සිතුවිලි එනකොටම ඔබ හොඳට බලන්න, ඔබ ඔබේ කයත් එක්ක ගැටීමක් තරහ, ඒ වෛරය ඇති වුණේ බාහිර කෙනෙක් එක්ක නොවෙන්න පුළුවන්, තමන් තමන් එක්ක, තමන්ගේ කයත් එක්ක. ඒ නිසා බොහෝ වෙලාවට මේ තමන්ගේ සිතුවිලි හඳුනා ගන්න බැරිවීම තුළ දැන් සමහරු අනිත් අයට බනිනවා, සමහර අය තමන් තමන්ට බැන ගන්නවා. එතකොට කාට බැනගත්තත් බලවත් වෙලා තියෙන හිත ඇතුලේ බලවත් වෙන අර පටිගේ ද්වේෂය, කේන්තිය, වෛරය, මෙන්න මේවා තමයි බලවත් වෙලා තියෙන්නේ. එතකොට එවැනි තරහක්, ද්වේෂයක්, කේන්තියක් බලවත් වෙලා කෙනෙක්ගේ මරණය සිද්ධ වුණොත් ඒ තුළ ඊළඟ උපත පිණිස තමන්ට ඉතාම භයානක අවාසනාවන්ත විදිහට කර්ම ශක්තියත් එක්ක ප්‍රතිසන්ධි චිත්තේ සකස් වෙන්න පුළුවන්. ඒ නිසා කොයිම වෙලාවකවත් ස්වභාවිකව ඒ මැරෙන වෙලාවක මැරෙයි. ලෙඩ වෙලා හරි, අවුරුදු ගානක් එක තැන් වෙලා හරි, මලමුත්‍ර කරගෙන හරි, ඒ මේ ජීවිතේ අපිට යමක් විඳින්න තියෙනවනම්, යම් කර්ම ශක්තියක් තියෙනවනම් ලෙඩ වෙලා අවුරුදු ගානක් දුක් විඳින්න, ඒක මෙහි ගෙවලා ඉවර කරගන්න. හැබැයි ඊට කලින් තමන් ඉස්සර වෙලා මීට වඩා හොඳයි මැරෙන එක කියලා එතනින් ඒක සංසාරයට ඉවර වෙනව නෙමෙයි. ඒ මොහොතේ බලවත් වෙච්ච ද්වේෂයේ වෛරයත් එක්ක අර ගෙවන්න තියෙන කර්මයත් එක්ක සමහරවිට තව ආත්ම ගණන් ඉපදී ඉපදී සමහරවිට ඊළඟ ආත්මයක උපදින්නෙම බෙල්ලෙන් පල්ලෙහා පණ නැති කෙනෙක්. එක්කෝ පස්සෙන් රූට මලමුත්‍ර කරගෙන යන කෙනෙක් ඊළඟ උපතම. එතකොට ඒ වගේ මේ ජීවිතේ අපි මේ කවුරුත් මතක තියාගන්න, අපි කර්ම ගෙව ගෙව යන ගමන.
1: එහෙමයි.
0: අපි කවුරුත් කරන්න මේ මනුස්ස ලෝකේ අපි අලුතෙන් කර්ම රැස් කරනවා, පෙර සසරේ කරපු කර්ම ගෙවා ගන්නවා. මේක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. ඒ නිසා අපි සසරේ යමක් වැපිරුවද ඒ වපුරපු දේ තමයි අද අස්වැන්න හැටියට මේ නෙලන්නේ. ඒ නිසා ඔබ අද දවසේ සතුටින් ඉන්නවද, ඔබ දුකෙන් ඉන්නවද, ඔබ මහා ප්‍රශ්න ගොඩක ඉන්නවද, ඔබ මොන විදිහේ පීඩාවක ඉන්නවද, ඔබ සසරේ වපුරපු දේ කස්වැන්න අද නෙලනවා. හැබැයි අද වපුරන දේවල් අනාගතයේ අස්වැන්න හැටියට නෙලා ගන්න. ඒ නිසා සංසාර කර්ම විපාක ගෙවන ගමන් තවදුරට සසරට අනාගතයට එවැනිම බලවත් කර්ම එකතු කරගෙන අරගෙන යන්න සූදානම් වෙන්න එපා. ඒ ගෙවන කර්ම මෙහෙම ගෙවලා ඉවරයක් කරගන්න. ඒක ගෙවෙන්න දෙන්න. ඒ නිසා ඉවසීම පුරුදු කරන්න. ලෙඩක් වුණත් ඒ වේදනාව තුළ ඉවසීම ප්‍රගුණ කරන්න. හිතන්න මේක මගේ කර්ම විපාකයක් වෙන්නේ නැත්. හැබැයි මම මේක ඉවසනවා. මම මේක විඳ දරා ගන්නවා. ඒක ගෙවලා මම අවසන් කර ගන්නවා. අන්න ඒ වගේ මානසිකත්වයක් තුළ ඔබට පුළුවන් හිත දියුණු කරගන්න. ඊළඟ එක තමයි මේ ධර්මයේ ගැඹුරින් හරියට අල්ලගත්තොත් එයාට මේ ජීවිතයේ තුළ ඔබ හිතන්න මොන විදිහේ වේදනා සහගත ලෙඩක්, වේදනා සහගත මරණයක්, වේදනා සහගතව අවසන් කාලේ ඉන්න උනත් ඒ මොහොතෙත් හිත වඩන්න පුළුවන්. ඒ වේදනාව තුලත් හිත වඩන්න පුළුවන්. ඒකයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. සතර සතිපට්ඨානි බුදුහාමුදුරුව අපිට උගන්වනවා වේදනානුපස්සනා කියලා වෙනම සතිපට්ඨාන කොටසක්. ඒ වේදනානුපස්සනා වඩන කෙනා ස්පර්ශයෙන් තමයි අපිට විඳීම ඇති වෙන්නේ. මතක තියාගන්න, අපේ කොන්ද රිදෙනවද, කකුල් රිදෙනවද, බඩ ඇතුලෙන්ද, මුළු ඇඟම දනවද, මේ කොහොම වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව උපදින්නේ කයයි පහසයි විඥානයයි නිසා. කය ස්පර්ශයෙන් තමයි විඳීම ඇති වෙන්නේ. එතකොට කෙනෙක් සතර සතිපට්ඨානි තුල, භාවනාව තුල, ධර්මයේ තුලින් හිතවඩපු කෙනා දන්නවා ඒ වේදනාව උපදින තැනට හිත පිහිටවලා ස්පර්ශයෙන් ඇතිවන විඳීම තුළ ඒ වේදනාව උපදින හැටි හොඳට මෙනෙහි කරමින් මේ කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි, ඒ වේදනාව හඳුනගන්න කාය විඥානයත් අනිත්‍යයි, ඒ ස්පර්ශයත් අනිත්‍යයි, ස්පර්ශයෙන් ඇතිවන විඳීමත් අනිත්‍යයි, මේ විදිහට ඒ වේදනාව තුළ පංච උපාදානස්කන්ධි දකින්න පුළුවන්. ඒ වේදනාව තුළ ඇතිවෙන පංච උපාදානස්කන්ධි බෙදාගෙන යාට විදර්ශනා වඩන්න පුළුවන්. ඔබ හිතන්න ඒ වගේ ඉතාම අමාරු දරුණු වේදනාවක් තුළ හිත පිහිටෝලා අනිත්‍ය සිහි කරද්දී ඒ වේදනාවම ධර්මාවබෝධය අංගයක් කරගෙන ඒක තුළම රහත් වෙන්නත් පුළුවන්. එතකොට ඔබ හිතන්න කෙනෙකුට මරණාසන්න වේදනාවම අනිත්‍ය සිහි කරලා එතනම රහත් වෙන්න පුළුවන් කියත් ඒකම කමඨහනක් කරගන්න පුළුවන්. හැබැයි ධර්මයේ නොදන්න කෙනා ඒ වේදනාවත් එක්ක ගැටෙනවා, කෑ ගහනවා, හූ තියනවා, දෙවණක් කරනවා. හැබැයි ධර්මයේ දන්න කෙනා ඒ වේදනාවෙම හිත පිහිටෝල අනිත්‍ය සිහි කරලා එතනත් රහත් වෙන්න කමඨහනක් කරගන්න. දැන් බලන්න මේ බුද්ධ ශාසනය බහල ඇති අර නොකල වරදකට උලින්දවලා ජීවිතේ අවසාන මොහොතේ උන්වහන්සේ රහත් වුණා උල උඩම රජුරුවන්ගේ රාජාභරණ වගේක් හොරාගත්ත හොරු ටිකක් කැලේ පැන්න. අවසානයේ රාජබටය පන්නගෙන එනකොට අර කැලේ භාවනා කර කර හිටපු අහිංසක ස්වාමීන් වහන්සේ නමක් හොරා කියලා අහුණේ. අර කැලේ පැනපු හොරු උන්වහන්සේගේ පාත්‍රයට අර ආභරණ ටික දාලා සිවුරෙන් වහලා ගියා. උන්වහන්සේ ඒ වෙලාවේ පැන් පහසු වෙවි හිටියේ. රාජබටය ඇවිල්ලා දැක්ක මේ කැලේ ඇතුලේ අන්න රිදි වගේක් ඇවිල්ලා බලනකොට පාත්‍රයක් තියෙනවා, භාජනයක් බලනකොට මෙන්න ආභරණ ටික මෙතන. වටපිට බලනකොට අනේ අර ස්වාමීන් වහන්සේ පැන් පහසු වෙනවා පීනමින් අර ගඟේ මෙහෙට වරින් කියලා ගහ ගහ ඇදගෙන ගියා. දැන් බඩුත් එක්කම හොරු අහුවෙලා රජුරුවන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න ආභරණ, මෙන්න හොරා, මහා කැලේ පීන පීන නානවා කිව්ව ආභරණ ටිකත් හංගලා රිදිවල. රජ්ජුරුවෝ ඒ වෙලාවෙම කිව්වා උල තියාපන්. දැන් ඉතින් ඒ කාලේ ඉතින් ආයි වෙන සාක්කි විමසීන් ඇපිල් කිරින් ඔය මොනවත් නැහැ නිතින් රජ්ජුරුවන්ගේ යන. දැන් බෙල්ලට මල් මාලාවක් දාලා අඬබෙර ගගහ නගරේ මැද්දේ ඇදගෙන ගිහිල්ලා උලැන්න උලේ ඉඳෙව්වා. දැන් උලක් ඇඟ පසාරු කරගෙන බහිනකොට ඔබ හිතන්න මොනතරම් වේදනාවක්ද. හැබැයි උන්වහන්සේ ඒ වේදනාව තුල ධර්මයේ සිහි කරා. බුදුහාමුදුරුවෝ බුදුවැසින් දැක්කා පෙර සංසාර කර්මයක්. හැබැයි උන්වහන්සේ එතනත් ධර්මයේ සිහි කරන බුදුහාමුදුරු බුදු උන්වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ, හකුලපු අතක් දිගහැරියා වගේ ඉරදීෙන් අර පුල ඉඳපු ස්වාමින්වහන්සේට පමණක් පේන විදිහට උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා ගැඹුරින් විදර්ශනා වඩන හැටි, වේදනාව තුළ අනිත්‍ය සිහි කරන හැටි බුදුහාමුදුරු දහම් දෙසලා නොපෙනී ගියා. උල උඩම අනිත්‍ය මෙනෙහි කරා, උල උඩම රහත් වුණා, ඒ උල උඩම පිරිනිවන් පෑවා. එතකොට ඔබ හිතන්න ධර්මයේ දැන් අපි භාවනා කරනවා කියපුවාම අපි හැම වෙලාවෙම හොයන්නේ හොඳ පහසු ආසනයක්. හැම වෙලාවෙම මෙතන පහසුද, මේක හොඳද, එක්ක මෙට්ටයක්, එක්ක පුංචි මෙට්ටයක්, පොඩි පුටුවක්, බොහොම හොඳට ඉඳ ගන්න, ඒක පහසුද. මේ පහසුව තමයි අපි හැම වෙලාවෙම හිතන්නේ. හැබැයි උන්වහන්සේ රහත් උනේ උල උඩ, උල ඇඟ පසාරු කරගෙන මේ බඩවැල් හාරගෙන උලක් බහින්කොට ඒ වේදනාව තුළ අනිත්‍ය සිහි කරලා එතනම රහත් වුණා. මේක මේ නිකන් තමන් එනගත්තු උලක් නෙමෙයිනේ. විශාල පිරිසක් බලාගෙන ඉන්න වෙලාවේ රාජබටය දඬුවමක් හැටියට උල ඉඳෙව්වේ. එතකොට දැන් අද නම් මරණ දඬනේ කියන්නේ. ඉතින් මේ වගේ වෙලාවක එදා ඒ රාජ දඬුවමක් මැද්දේ එතන ධර්මයේ සිහි කරලා රහත් වෙන්න පුළුවන් වුණා නම් ඔබ හිතන්න මේ ධර්මයේ කොච්චරනම් ජීවිතයේ අන්තිම මොහොතේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ධර්මයක්ද මේ තියෙන්නේ කියලා. ඔය වගේ ඔබහල ඇති සාමාවතිය ඇතුළු 500ක් ගින්නෙන් පිච්චිලා මැරුණේ නිකන් ස්වභාවික ගින්නක් නෙමෙයි. තරහට වෛරේ මාගන්දියා ගිනි තිබ්බා. හැබැයි අර සාමාවතිය ඇතුළු 500ම ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ ඔන්න ඔය භාවනාව තමයි පුරුදු කරේ, වේදනානුපස්සනාව. ගින්නෙන් පිච්චෙනකොට තමන්ට යම් වේදනාවක් ඇද්ද ඒ වේදනාව තුළ අනිත්‍ය මෙනෙහි කරා ගොඩ නැගිල්ලත් එක්කම පිච්චිලා මැරුණත් 500 දෙනාම අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. එහෙමනම් අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතේ මේ ධර්මය හරියට අල්ලගත්තොත් කොයි වගේ වේදනා සහගත මරණයක් වුණත් ගින්නෙන් පිච්චි දැන් සාමාන්‍ය වේදනාවක් අතර මුළු ගින්නකින් පිච්චිලා මැරෙනකොට ඔබ හිතන්න මොනතරම් වේදනාවක්ද කියලානේ. අපේ ජීවිතේ කවදා හරි නිකන් ඇඟිල්ලක් හරි පිච්චිලා පොඩි දියපට්ටයක් හරි ඇවිල්ලා ඇතිනේ. ඔබට ගින්නක රස්නේ ගින්නකින් පිච්චෙනකොට ඒ ඇති වෙච්ච වේදනාව කොහොමද කියලා ජීවිතේ කවදා හරි අත්දැකලා ඇතිනේ. හැබැයි මුළු ඇඟම ගිනි ගන්නකොට, මුළු ශරීරෙම ගිනි ගන්න වෙලාවක ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හැබැයි මේ ලේසි දෙයක් කරන්න පුළුවන් අය මේ බුද්ධ ශාසනේ කරලා පෙන්නවා. ඒ අය ප්‍රතිඵල ලැබුවා. ඒ අය ධර්මය අවබෝධ කරගෙන සුගතිගාමි වුණා, මගඵල ලැබුවා. ඒ නිසා ජීවිතේ මතක තියාගන්න ලෙඩ ඇඳට වැටුණාට පස්සේ ධර්මය අතහැරෙනව නෙමෙයි දැන් අපේ කාලය ඉවරයි කියලා හිතන්න එපා. එතනම ඔබට ධර්මය වඩන්න ආශිර්වාදයක් කරගන්න. ඔබ ඉන්නේ රෝද පුටුවේ නම් ඒක ඔබට ආශිර්වාදයක් කරගන්න ධර්මය පුරුදු කරන්න. ඔබට සිහි කල්පනාව තියෙනවා නම් ඔබ ඇඳේ උඩු බැලිය අතට හිටියත් සමහල්ලාට අතපයි කපලවෙන්න පුළුවන් ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි හේතුවක් විස බීජයක් ගෙහිල්ලා සමහල්ලාට වෛද්‍යවරු කියන මේ කකුල කපලා අයින් කරන්න. එයාගේ කකුල කැපුවට පස්සේ එයා හිතනවා බෙල්ල කැපුවා කියලා. සමහරු එහෙමනේ.
1: එහෙම.
0: කපල තියෙන කකුල. හැබැයි එයා හිතනවා දැන් ඉතින් ඉඳලා වැඩක් නැහැ. ජීවත් වෙලා වැඩක් නැහැ. දැන් මුළු ජීවිතේම ඉවරයි. එතනින් පස්සේ තමන්ගේ ජීවිතේම නැති වුණා කියලා හිතාගෙන ජීවත් වෙන අය ඉන්නවා. හැබැයි ඔබට ඒක ආශිර්වාදයක් කරගෙන ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. සිහි කල්පනාව තියෙනවනම් ඒ නිසා මේ ධර්මයේ හරියට අල්ලගත්ත කෙනා ජීවිතේ ඕනම මොහොතක ඕනම අභියෝගයක් ඉදිරියේ මොනතරම් වේදනා සහගත මරණයක වුණත් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ නිසා කොයිම වෙලාවකවත් මට මැරෙන්න ඕනේ. මැරෙනවා නම් හොඳයි. මැරිලා යනවා නම් හොඳයි. ඒ වචනේ කිය කිය ඉන්නවා කියන්නේ ඔබට ධර්මීය පුරුදු කරන්න තියෙන අවස්ථාව ඔබම නැති කරගන්න. ඒක තුල ඇති වෙන්නේ ඔබට ඔබ ගැන හෝ ඔබේ කය ගැන හෝ ඔබට එන ප්‍රශ්න නිසා ඔබට තරහක්, ද්වේෂයක්, වෛරයක්. ඒ නිසා ඔබ කරන්න ඕනේ එහෙම නෙමෙයි ධර්මීය තුල හිතන කෙනා හිතන්නේ මැරෙන්න කලින් අන්තිම හුස්ම ටික යන්න කලින් කොහොම හරි මං ධර්මය අල්ලගන්න. කොහොම හරි මං ධර්මය අවබෝධ කරනවා. අන්තිම මොහොතේත් මං ධර්මය අවබෝධ කරන්න වීරිය ගන්නවා. දැන් මම මැරුණොත් කොහේ යයිද? අන්නේ විදිහට මරණ සතිය වඩමින් අප්‍රමාදී වෙන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ තුලින් පෙන්ලා තියෙන මාර්ගය.
1: හිතෙන් අප්‍රමාදී බව ඇති කරගෙන ඔබ මරණය පිළිබඳව කල්පනා කරන්න, මරණය පිළිබඳව හිතන්න, ඒ නිසා ධර්මානුකූලව ජීවිතය සකස් කරගන්නට ඔබට ශක්තිය ලැබෙන්නට ඕනි. මොකද අපේ මරණය කොයි වෙලාවෙ කොහොම සිද්ධ වෙනවද කියලා කාටවත් කියන්න බෑ. සහ ජීවිතයට වුණත් මරණය පමණක් නෙවෙයි, වෙන යම් ඔබ නොසිතන දේවල් බොහෝ වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම ධර්මයත් එක්ක ජීවත් වන්න, ධර්මය පුරුදු කරන්න, ධර්මය හුරු කරන්න, ධර්මානුකූල ජීවිතයක වටිනාකම් තේරුම් ගෙන ජීවත් වෙන්න කියලා ඔබට සිහිපත් කරනවා. අපේ හැමදෙරනේ ඊළඟට දැන් මරණය ගැන ගොඩක් කරුණු අපි දැනගත්ත නිසාවෙන්ම ඔබ වහන්සේගෙන් අහන්නේ ඔය පැහැදිලි කිරීමෙත් සඳහන් වුණා. ගොඩක් අපි දැකලා තියෙනවා දැන් රෝද පුටුවකට වේවා, ඇඳකට වේවා, එක්තැන් වෙලා හිඳපු කෙනෙක් එකවරම මිය ගිය අවස්ථාවන්වල, නැත්තම් ගොඩාක් දුක් විඳපු කෙනෙක් මිය ගිය අවස්ථාවන්වල, ඒ වගේම තමයි සමාජයට කරදරකාරී ලෙස හැසිරෙන පුද්ගලෙක් මිය ගියපු අවස්ථාවන්වල අපි කියනවා එහෙම උන එක හොඳයි කියලා. ඒ කියන්නේ මැරුණ එක හොඳයි කියලා තමයි කියන්නේ. දැන් අර දුක්ඛින්ද කෙනා හරි එහෙම නැත්නම් එක්තෙන් වෙලා ගොඩාක් අපි අර කියන්නේ අපා දුක්ඛින්දා හා සමානව දුක්ඛින්දා කියලා ඉවරලා එහෙම කෙනෙක් හරි සමාජයට කරදරයක් වුණ කෙනෙක් හරි මැරුණ ගමන් අපිට කියවෙනවා එහෙම උන එක හොඳයි කියලා. මම ඔබ වහන්සේගෙන් අහන්නේ අපේ හාමුදුරනේ, එතකොට අපිත් ඒ මරණය අනුමත කිරීමක් වෙනවද? සහ එයින් එහෙම උනේක හොඳයි කියන සිතුවිලි ඇති වුණ පුද්ගලයන්ට, එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, සමහරට ඊට වැඩි ගාණක් වෙන්න පුළුවන්, ඒ අයට පවක් සිද්ධ වෙනවද? මොකද්ද මේ පිළිබඳව තියෙන ධර්මානුකූල විවරණය සහ පැහැදිලි කිරීම?
0: ඇත්තටම ඒක සිදුවෙන්නේ ඒ කෙනාගේ චේතනාව මත.
1: එහෙම
0: සමහර වෙලාවට මිනිස්සු ඒක එහෙම වෙච්ච එක හොඳයි කියලා කියන්නේ කා ගැනවත් තරහක් වෛරයක් මත නොවෙන්න පුළුවන්.
1: එහෙම
0: ඒ ඥාතියෙක්ගේ කෙනෙක්ගේ හිත හදන්න වෙන්න පුළුවන්. සමහර ලාවට මල ගෙදරක ගියාට පස්සේ ඔබ හිතන්න ගෙවල් වල දැන් එයා හිතනවා දැන් මැරිච්ච කෙනා මැරිලා ඉවරයි. හැබැයි ඒ මරණ ගැන හිත හිත දරුවෝ ඥාතියින් හඬා වැළපෙනකොට ඒ එන හැම කෙනෙක්ම තමන් දන්න මට්ටමින් හිත හදන්න හදන්නේ. ගොඩක් ගැඹුරු ධර්මයක් දන්න කෙනා ධර්මීන් පහදලා දෙනවා.
1: එහෙමයි.
0: සාමාන්‍ය කෙනා නිකන් මුකවත් දන්නේ නැති කෙනා ඉතින් ඔයේ ගෙනාපු ආයුෂ තමයි ඉතින් හිත හදා ගන්න කියලා ඒ මට්ටමට කියනවා. සමහර ලාවට කෙනෙක් කියනවා ඔය ඉතින් දුක් විඳ විඳ හිටියට වඩා එහෙම මැරිච්ච එකත් හොඳයි කාතකි. ඒ කියන්නේ සමහර ලාවට කෙනෙක්ගේ හිත හදන්න වෙන්න
1: පුළුවන්.
0: ඒ යා දන්න මට්ටම. ඒ නිසා ඒකේ වැදගත් වෙන්නේ චේතනාව. ඒ නිසා මේ හැම දෙයකම අපේ චේතනාවත් එක්කනේ කර්ම රැස් වෙන්නේ. හැබැයි අපි හිතමු හතුරෙකුට තව කෙනෙක්ගේ මරණය ආරංචි වෙනකොට හොඳ වැඩි මැරිච්ච එක හොඳයි කියලා හිතෙනවනේ.
1: එහෙමයි.
0: අන්න එතන ඇති වෙන්නේ වෛරයත් එක්ක ඇතිවන කෙනෙක්ගේ මරණයකින් සතුටු වෙනවා.
1: එහෙමයි.
0: කෙනෙක්ගේ දුකකදී සතුටු වෙනවා. අන්න එතනදී ආකුසලයක් රැස් කරගන්න.
1: එහෙමයි.
0: ඒ නිසා මතක තියාගන්න කොයිම වෙලාවකවත් තමන්ගේ හතුරෙක්ගේ හරි තමන් අකමැති පුද්ගලයෙක්ගේ හරි තරහකාරයෙක්ගේ හරි දුකකදී විපතකදී මරණයකදී සතුටු වෙනවා කියලා කියන්නේ ඒක තුළ ඔබට අකුසල් ගොඩක් රැස් වෙනවා. ඒ නිසා අපි ඒ කියන වචන ගොඩක් වෙලාවට නොදැනුවත්කම දැන් ඔබ බලන්න මලගෙවල් වල ගියාට පස්සේ මේ සමාජයේ තියෙන දේවල් තියෙනද බොහෝ වෙලාවට කෙනෙක් ගිහිල්ලා අහන්නේ යාගේ එක්ක වයස අහනවා. මෙයාට දැන් වයස කීයද? කවුරු හරි කියු දැන් මේ 35යි 40යි කියලා. අන්න එතකොට වැඩිපුර අනේ අපරාදේ නිකන් තව ජීවත් වෙන්න හිටපු කෙනෙක් නෙමේ. එතකොට අන්න මේ වගේ හිතනවා. සමහර වෙලාවට ගිහිල්ලා වැඩිහිටියෙක් නම් ගිහිල්ලා අහනකොට දැන් වයස කීයද? ඉතින් කවුරු හරි කියනවා දැන් 80යි 85යි. එතකොටම ඒ ගාන ඇහෙනකොටම අරයා නිකන් දිවසින් දැක්කා වගේ ඒ ඉතින් ගෙනාපු ආයුෂ තමයි. ඉතින් අද කාලේ හැටියට මද ඉතින් ඔච්චර කාල ජීවත් වුණා. ඔබ අහලා ඇති ඕන තරම් ඔය වගේ වචන. එතකොට මේ කවුරුත් කෙනෙක්ගේ පරමායුෂ දැකලවත් එයා ගෙනාපු ආයුෂ දැකලවත් නෙමෙයි. එතකොට ඒ මිනිස්සු එදිනෙදා සමාජයේ මලගෙවල් වල කතා බහ වෙන දේවල්. ඉතින් අපි මේවන් තේරුම් ගන්න ඕනේ දේ තමයි, හැබැයි මිනිස්සු මලකිතරක ගිහිල්ලා මරණයක් තුල කවමදාවත් මටත් මේ ඉරණම අත්වෙනවා කියලා හිතනවද කියලා බලන්න.
1: අඩුයි.
0: අන්න ඒකයි වැදගත්ම දේ. කෙනෙක් මලකිතරක ගියාට පස්සේ මරණයක් ඉදිරියේ අපට සිහි කරන්න පුළුවන් නම් අනිත්‍ය සිහි කරන්න. දැන් බලන්න අපේ බුදුහාමුදුරු පිරිනිවන් පාපු වෙලාවේ සක්‍ර දෙවියන් අහසේ ඉඳන් ගාථාවක් කියනවා. අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේ සංගූප සමෝසුකෝ. අද මලගෙවල් වල ওই ગાථා ඕන තරම් ඔය පාංශුකූල දෙන වෙලාවට ඇහෙනවා. හැබැයි අපිට මරණයක් ඉදිරියේ මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අපි කවුරුත් මැරෙනව නේද? මේ ජීවත් වෙලා ඉන්න හැමෝම මිය යනව නේද? මටත් කවදා හරි දවසක මේ වගේ ඉරණමක් අත් වෙනව නේද? එතකොට මේ විදිහට උපන්නා වූ සෑම කෙනෙක්ම මරණයට මූණ දෙනවා. නත්ති ජාත සමරණ රජෙක්වත් සක්විති රජෙක්වත් මහා බලවති කුටුවත් මේ ලෝකෙ මොන විදිහට බලය විහිදවාගෙන හිටපු මහා බල සම්පන්නේ කුටුවත් නොමැරී ඉන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ කාන්ති මිය යනවාමයි. එහෙමනම් ඒ මරණය මේ මිය ගිය කෙනාට විතරක් නෙමෙයි මටත් උරුමයි. එතකොට කෙනෙකුට මේ මරණයක් ඉදිරියේ ඒ මලගෙදරක ගියාට පස්සේ ඒ තමන්ට ඒ ජීවිතයේ යථා ස්වභාවය ගලපලා ධර්ම මානසිකාරයක් තුල ධර්මයේ සිහි කරන්න. එතකොට අන්න ඒ අවස්ථාව පුළුවන් නම් අන්න ඒක තමයි එතන තමන්ට තියෙන වැදගත්ම දේ. ඔබ ඒ මිය පරලව ගිය කෙනා ගැන, ඥාතියා ගැන හරි, ඒ ගෙදර ඉන්න අයගේ හරි ධර්මයේ තුලින් ඔබට හිත හදන්න පුළුවන් නම් ධර්මානුකූලව ඔබ මොකක්ද මේ වෙලාවේ කළ යුත්තේ? ඔබ සිහියෙන් ඉඳගෙන ඔබ මොකක්ද කෙනෙක්ගේ මිය යෑමත් මරණයත් එක්ක අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ හැටියට ජීවිතේ දකින්නේ කොහොමද? අන්නේ දේ තමයි වැදගත් වෙන. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවල් වල අද මරණ මලගේවල් ඉතින් මේවැ ගොඩක් වෙලාවට අර යථාර්ථي අපි හැම වෙලාවෙම හංගන්නනි උත්සාහ ගන්න. ඔබ බලන්න සමහර ලාවට කෙනෙකුගේ ජීවිතේ මරණයක් වෙනකොට එතකොට ඒ මරණයත් එක්කම සමහර ඒවා තියෙනවා. මිනිය ගේන්න කලින් දැන් මැරුණා. දැන් මැරිච්ච ගමම්ම ඊට පස්සේ දැන් මේක කොහොමද කරන්නේ? සමහරු දවසක් පරක්කු කරලා ගෙයි තීන්ත ගන්නවා.
1: එහෙමයි.
0: මල් පෝච්චි පිටින් ගෙනහල්ලා වටේ මල් පෝච්චි තියන දැන් නෑදෑ වෙනවා, කට්ටිය එනවා ගේ දැක්කට පස්සේ නික අපි ඉන්නේ මෙහෙම තැනකද කියලා හිතයි. එතකොට ඒව තමයි ඊට පස්සේ හිතෙන්නේ. ඊළඟට මිනි පෙට්ටිය මේක නිකන් වටිනාකම පේන්න ඕනේ, මේකේ හොඳට කැටයන් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි දැන් සමාජී තත්ත්වෙ පෙන්වන්න උත්සාහ ගන්නවා.
1: එහෙමයි.
0: මල ගෙදරට අඳින ඇඳුම් ඉක්මනට ගිහිල්ලා ඇඳුම් ගන්නවා. එතකොට මේ සම්පූර්ණ රඟපෑමක් අර මලගෙදර සමහරලාවට සිද්ධ වෙනවා.
1: එහෙමයි.
0: එතකොට ඒ තුල මිය ගිය කෙනා සමහර වෙලාවට ඒක උත්සවයක්. මලගියක් හැටියට පෙවුනට උත්සවයක් වගේ නායකගේ ඇඳුම්, ඒ කතා බහ, ආක්කේ කොහොමද කාලයකට පස්සේ අරයා කොහොමද මෙයා කොහොමද hina වෙලා කතා බහ කරලා. ඉතින් තැන් තැන් වල අර පවුල් වල විස්තර විහිළු තහළු සමහරලාට අමතක වෙනවා ඉන්නේ මලගෙයක කියලා හයියෙන් hina වෙනවා. කවුරු හරි කියනවා මේ පයිප හොඳ නැහැ මලගෙදරක ඉන්නේ කියලා. හේම කටවහ ගන්නවා. ඒක සමහරලාවට සාලෙට ඇවිල්ලා මිනිය දකින්නකොට අන්න පොඩි දුකක් ඇති වෙනවා.
1: එහෙමයි.
0: කුස්සියට පිළිගන්නට ගියාට පස්සේ කට්ටිය hina වෙවි, කෑම හදනවා, තේ හදනවා, කෝපි අල්ලනවා. සමහරලාට ගේ වටේට වෙනම සමහරලාට එතන සමහරු කැරම් ගහනවා, සමහරු බూరు ගහනවා, පැත්තක ඕමි ගහනවා, තව පැත්තක ගංගොල නම් කොහේ හරි අයිනක කසිප්පු කාරයෝ ටික ඇවිල්ලා ආපු යුන්ට කසිපු ඒකුණනවා. එතකොට මේ වගේ වෙනම ඒ දවස් 3-4 දැන් පොඩි යුන්ට වෙනම වෙන ලෝකයක්.
1: ඇයි
0: අර චූටි චූටි යුන් එකතු වෙලා කෑ ගහනවා, හූ තියනවා, ගේ වටේ දුවනවා, පෙට්ටිය සෙරින්ගනවා යටිනුත්. ඒ එතකොට ඒව පෙරලගෙන හරි ඒ ළමයින්ට වෙනම ලෝකයක්. තේ නිසා මේ මලගෙවල් එක්ක බොහෝ වෙලාවට අපි ජීවිතය ඇත්තම යථාර්ථයක් හිතනවද? අපි ජීවිතේ යථාර්ථය දකින්න උත්සාහ ගන්නවද? අපි ඒක තුලින් ජීවිතේ අප්‍රමාදී වෙන්න ඕන කියලා හිතනවද? අන්න ඒ නිසා ඔබට ඔබම ජීවිතේ ආපස්සට හැරිලා බලන්න, සමහරවිට අපි කරන කියන කරපු දේවල් එක්ක ආපස්සට ඇත්තටම අපිව රවට්ටගෙන ජීවත් වෙනව නොවේද කියන එක සමහරවිට ඔබටම මේ දේවල් මෙනෙහි කරනකොට ඔබටම ජීවිතේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබේ. ඒ නිසා ජීවිතේ මරණයත් එක්ක ඔබ හැම වෙලාවෙම හිතන මරණ සතිය වඩන කෙනා නිතර සිහි කරනවා. නිතර සිහි කරන්නට ඕනේ. ඔබ හිතන අපේ ගෙදර 10 දිනක් කියන්නේ කවදා හෝ අපි කැමති වුණත් අකමැති වුණත් කවදා හෝ එතන මලගෙවල් 10ක්. අපිට නෑ දෑයෝ යාළු හිත මිත්‍රයෝ 100ක් කියන්නේ කවදා හෝ මලගෙවල් 100ක්. අද මේ ඉන්න අපි කවුරුත් මේ බණහන පිරිස ඔබ මම මේ පොඩි දරුව ඔබ හිතන තව අවුරුදු 100ක් යනකොට මේ ඔක්කොම මේ කවුරුත් නෑ. මේ ඔක්කොම පොළොවේ යට පස් වෙලා.
1: එහෙමයි.
0: එක්ක අලු ටිකක් පස් ටිකක් විතරයි. ඔබේ මේ මම මගේ කියලා මේ බදාගෙන ඉන්න දේවල් සමහරවිට තව කෙනෙක් අයිති කර සමහරවිට හතුරෙකුට අයිති වෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: තව කෙනෙක් ඒව කඩලා වෙනස් කරලා ඔබේ ගෙවල් සමහරවිට ඒව කඩලා වෙන දෙයක් හදලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම දෙයක්ම කාලයකට ගෙවල් තිබිච්ච තැන් කාලයකට කාන්තාර වෙනවා. කාලයකට සමහරවිට මහා කැලෑවල් වලින් වැහිලා යනවා. ඒ නිසා මේ ගෙවල් භූමි ගහකොළ ගොඩ නැගිලි මේවත් එක්ක මිනිස්සු වෛර හදාගෙන තරහව වෛරය කේන්තිය පලිගන්නේවා ද්වේෂයේ වෛරයත් එක්ක මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල මේවා බදාගෙන මං කොහොමද මේවා දාලා යන්නේ? දැන් බොහෝ දිනෙකට හිතන්න මරණාසන්න මොහොතේ හිතට එන්නේ ප්‍රධානම දේවල් අර හම්බ කරපු දේවල් දීපල ගොඩනගපු ඒවා කොයි අතුරු කැලල්ල එක්ක කොට්ටියස්සේ ඉනේ බැංකුපොත් සල්ලි එතකොට මේවත් එක්ක තමයි මනස බැඳිලා තියෙන්නේ. ඒ නිසා ජීවිතයේ ධර්මයේ තුලින් ඔබ කරුණු පහක් නිතර පුරුදු කරොත් ඔබ ආරක්ෂිතයි. කොහෙ හිටියත් සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න මෙලව විතරක් නෙමෙයි පරලවක් තියෙන. මෙලව ජීවිතේ ධාර්මිෂ්ඨව ධර්මානුකූලව සාධාරණව දියුණු වෙන්නේ. ඒක බුදුහාමුදුරුව පෙන්නවා. ගිහි ශ්‍රාවකයා මෙලව පරලව දෙලොවම දියුණුව කරා යනවා. කාටවත් දියුණු වෙන්න එපා කියලා නෑ.
1: එහෙමයි.
0: බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ඔබ බලන්න අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපතියේ 54 කෝටියක් වියදම් කළ ජේතවනී හැදුවි සල්ලි තිබ්බ නිසා හිඟන්නේක් නෙමෙයි. එතකොට මේ බුද්ධ ශාසනයේ රජවරු සිටුවරු මහා දානපතියෝ විසාකා 27 කෝටියක් වියදම් කළ කාඹර 1000කින් යුක්ත දෙමහල් ප්‍රාසාදයක් හැදුවා පූර්වාරාම. මේ බුද්ධ ශාසනය තුල අග්‍රදායකය වුණේ මහා පිංකම් කරේ රජවරු සිටුවරු අසද්දුෂ මහා දාන දුන්නා මහා පිංකම් කරා. එතකොට ඒ නිසා මේ ජීවිතයේ තුල හැම වෙලාවෙම හිතන්න මේ බුදුහාඳුරු පෙන්නනවා මේ කොච්චර මොනව රත්තරන් ගාපු මාලිකාවක හිටියත් හිතන්න කියනවා ආදීනව දස්සාවිනු. අන්න ගිහි ශ්‍රාවකයන්ගේ ප්‍රධානම දේ මේ සියල්ල අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහරින්න වෙනවා. මාලිගාවේ හිටියත්, සිටුමැදුරක හිටියත්, කහවණු පොරෝගෙන හිටියත් මේ සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා. අවබෝධයෙන් ඒව පරිහරණය කරන්න. ඒ නිසා ගිහි ශ්‍රාවකයෝ දියුණු වෙන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, උගතුන් වෙන්න ඕනේ. හැබැයි ජීවිතයේ තුල හැම වෙලාවෙම අනිත්‍ය මෙනෙහි කරමින් මේ සියල්ල මේ හුස්ම ටික යනකම් පමණයි. මේවා ජීවත් වෙන්න අවශ්‍ය. හැබැයි මේව එකක්වත් පරලොවට මං අරගෙන යන දේවල් නෙමෙයි. ඒ නිසා මෙලව දියුණුව ගැන හිතලා සාධාරණව ධාර්මිෂ්ඨව මෙලව දියුණුව කරා යන්න. හැබැයි පරලොව ගැන හිතනවා. ඒ පරලොව ගැන හිතන කෙනා අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්න, අප්‍රමාදීව සීලාදී ගුණ පුරුදු කරගන්න, අප්‍රමාදීව දහම් දැනුම ඇති කරගන්නවා, නිතර බණ අහනවා, පුළුවන් මට්ටමින් පින් කරනවා, තමන්ගේ ත්‍යාග සම්පත්තිය පුරුදු කරනවා, පින් පොත පුරව ගන්නවා පින්වලින්. ඊළඟට ප්‍රඥාව ධර්මාවබෝධයේ තුල තමන්ගේ ජීවිතයේ යථා ස්වභාවය කය ගැන ජීවිතය ගැන අනිත්‍ය ගැන මෙනෙහි කරලා අවබෝධින් ජීවිතය අතහරින්න පුළුවන් මට්ටමට හිත ධර්මයෙන් ශක්තිමත් කරගන්න. ඔන්න ඔය කරුණ පහ ඔබ කොතන හිටියත් ජීවිතේ පුරුදු කරගන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. ඔබ මෙලව පරලව දෙලොවම ධර්මයෙන් ජයගත් කෙනෙක් බවට පත් වෙන්න.
1: ධර්මයෙන් ජයගන්නට අවශ්‍ය කරන ශක්තිය තමයි අපි මේ ආකාරයෙන් ඔබට එක්කාසු කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි net fm රේඩියෝව ධර්ම දේශනාවන් වේවා, ධර්ම සාකච්ඡාවන් වේවා, වෙනත් බෞද්ධාගමික වැඩසටහන් වේවා ඔබට සමීප කරන්නේ. ඔබ මේ නිරන්තරයෙන්ම කොහේ ධර්ම කරුණු ඇහුණත් කමක් නැහැ. ඒවා ජීවිතයට ගලපගන්න ඔබට, අනුන්ගේ ජීවිතවලට ගලපන්න එපා. ඔබේ ජීවිතයට ගලපගෙන යම් අඩුපාඩුවක් තිබෙනවා නම් මේ අඩුපාඩු සකස් කරගෙන, දැන් ඉදිරියේදී වසාන කාලය උදා වෙන්නේ, වස් ආරම්භක මාසය උදා වෙන්නේ. ඉතින් ඔබට ඊට පස්සේ මේ සිදු කරාට වැඩිය පින් රැස් කරගන්නට පුළුවන් කාල සීමාවක් උදා වෙනවා. ඒ කාල සීමාව තුළදී ඔබේ ජීවිතයේ යහපැවැත්ම දිසා කටයුතු කරන්න කියලා අපි සිහිපත් කරනවා. හාමුදුරනේ, ධර්ම දේශනාව තුළ මේ සතර අපායට වැටෙන ආකාරය පිළිබඳවත් ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුණා. මට එතෙන්දිම හිතුණා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවත් හොඳයි කියලා. සතර අපායට වැටෙන පිරිස් වැඩි වෙන්නේ අපේ හාමුදුරනේ මරණය ගැන නොහිතා සිදු කරන කටයුතු නිසාද? වැඩි වශයෙන් අකුසලයට පිරිස් යොමු වෙන්නේ මෙන්න මේ ආකාරයේ හින්දාද කියන කාරණාවත් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතුණා.
0: ඇත්තටම ධර්මයේ සඳහන් වෙනවා මිනිස්සු මනුස්ස ලෝකේ පින් කරනකොට දෙවියන් ප්‍රීති ගෝසා කරනවා කියලා.
1: එහෙම.
0: ඒ ප්‍රීති ගෝසා කරන්නේ මනුස්ස ලෝකේ මිනිස්සු පින් දහම් කරනවා. නතේ ගමිස්සන්ති අපායං පහයි මානුසන් දේහන් දේවකාය පරිපූර්ණ සම්ති. මේ මිනිස්සු දැන් පින් කරනවා, සද්ධාව දියුණු කරනවා, දන් දෙනවා, සීල් රකින්නවා. එතකොට ඒ අය මරණින් මත්තේ අපාය යන්නේ නැහැ. මරණින් මත්තේ දෙව්ලොව ඉපදිලා දේවකාය පරිපූර්ණ සම්ති, දෙවියන් දිව්‍ය පිරිස් වැඩි වෙනවා.
1: එහෙම
0: දිව්‍ය පිරිස වැඩි වෙනවා කියලා දෙවියෝ සතුටෙන් ප්‍රීති ගෝසා කරනවා කියනවා. එතකොට මනුස්ස ලෝකේ දිහා දෙවියන් බලනවා. දැන් ධර්මයේ ඔය ජනවසබ සූත්‍රය සඳහන් වෙනවා පෝයේ දවස්වලට දෙවියන් සූදර්මා දිව්‍ය සභාවට එකතු වෙලා ඒ අය ධර්ම සාකච්ඡා කරනවා. ඒ වගේම අපේ දේශනාවල අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සතර පෝයට දෙවියන් සූදර්මා දිව්‍ය සභාවට එකතු වෙලා පසළොස්වක පෝයේ දවසට සතරවරන් දෙවියන් මනුලව සැරිසරනවා කියන. ඒ මනුස්ස ලෝකේ පින් කරන අය, සීල් රකින අය, පෝයේට උපෝසතේ රකින අය, දෙමාපියන්ට සලකන අය, ධර්මානුකූල ධාර්මිෂ්ඨව ජීවත් වෙන අය කෙරෙන පින්කම්වල තොරතුරු එකතු කරගෙන යනවා. ඒ තොරතුරු එකතු කරගෙන ගිහිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ සක්‍ර දෙවියන් ඇතුළු දිව්‍ය පිරිස ඉදිරියේ මනුලව කෙරෙන පින්කම් දෙවියන්ට වාර්තා කරනවා.
1: එහෙම.
0: එතකොට දෙවිවරු සාදුකාර දෙදී සතුටු වෙනවා කියනවා. එහෙමනම් මනුස්ස ලෝකේ දැන් ගොඩක් පින්කම් කෙරෙනවා. අසවල් අසවල් පින්කම් කෙරෙනවා. අනේ සාදු සාදු කියලා දෙවියන් සතුටෙන් ඒව අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා ඒ අය අතර දෙවියන් දිවසින් කල් තියා දැනගෙන අඳුන ගන්නවා කියනවා. මේ අය අනාගතයේ දෙවියන් අතරට එනවා. මෙන්න මේ පිරිස පින් කරගෙන දෙව්ලොවට එනවා, දිව්‍ය පිරිස් වැඩි වෙනවා කියලා දෙවියන් සතුටු වෙනවා කියන. ඊළඟට අනිත් හතර පෝයේ අනිත් පෝයවල් වලටත් දිව්‍ය පුත්තු, දිව්‍ය අමාත්‍යවරු, දිව්‍ය මහාමාත්‍යවරු ඒ අයත් සතර පෝයට මේ ලෝකයේ කරන පින්කම් එකතු කරලා දෙවියන් අතරට ගිහිලා ඒ තොරතුරු වාර්තා කිරීමක් ගැන දේශනාවල තියෙනවා. එතකොට එහෙම තොරතුරු කියනකොට දෙවියන්ට ගිහිලා කියනවා, දෙවියනි දැන් මනුස්ස ලෝකේ පිරිහෙනවා. මිනිස්සු අකුසලයට නැඹුරු වෙලා, පංච දුෂ්චරිතයට නැඹුරු වෙලා, මිනිස්සු සද්ධාවෙන් ඈත් වෙනවා, පින්කම් වලින් ඈත් වෙනවා. මනුස්ස ලෝකේ දැන් පිරිහිලා. එතකොට දෙවිවරු කම්පා වෙනවා කියනවා, අහෝ මනුස්ස ලෝකේ දැන් මිනිස්සු අකුසලයට නැඹුරු වෙලා, මිනිස්සු කුසලයෙන් පිරිහිලා, අකුසලයට පුරුදු වෙලා, පංච දුෂ්චරිතයට යොමු වෙලා, එහෙමනම් අනාගතයේ මිය යන අයගෙන් වැඩි පිරිසක් සතර අපායේ වැටෙනවා. දිව්‍ය පිරිස අඩු වෙනව නේද කියලා දෙවියන් කම්පා වෙනවා කියලා. එතකොට අපිට පේනවා මනුස්ස ලෝකේ මිනිස්සු වැඩිපුර අකුසල් කරනවා කියන්නේ අධර්මීය බලවත් වෙනවා කියන්නේ, මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා කියන්නේ සතර අපායේ පැත්තට මැරෙන අයගෙන් වැඩි පිරිසක් අපායේ පැත්තට ඇදිලා යනවා. එතකොට අපායේ පැත්ත පිරීලා යනවා. දිව්‍ය පිරිස් අඩු වෙනවා කියලා දේශනාවල සඳහන් වෙන ඉතින් ඒ නිසා අපිට පේනවා මේ කාරණා දිහා බලනකොට සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා මේවා වඩපුවයි සුගතිය යනවා. ඊළඟ දේ තමයි සමහර දේශනාවල තියෙනවා දැන් අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අතරේ අපේ පින ගොඩක් බලවත් නම් අපි මෙහෙ හිටියට අපි වෙනුවෙන් එහෙ විමාන පහළ වෙලා දවසක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට ගිහිල්ලා දෙවියන්ගෙන් විස්තර අහනවා, කරපු පින්කම් ගැන අහලා කොහොම යනකොට බොහොම ලස්සන දිව්‍ය විමානයක් දකින්න.
1: එහෙමයි.
0: දැකලා බලනවා කහකිද මේ. හැබැයි දෙවි කෙනෙක් පේන්නේ නැහැ, විමානේ බැබලෙනවා.
1: එහෙමයි.
0: එතකොට දේවතාවුරු පිරිසක් ඇවිල්ලා කියනවා, සාමීනි ඔය විමානේ පහළ වුණේ බරණැස නන්දිය සිටුවරය වෙනුවෙන්. උපවහන්සේ මනුලවට වැඩියහම බරණැසදී නන්දිය සිටුවරයා මුණ ගැහුණොත් ඔහුට ගිහින් කියන්න කියනවා. අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා තවුතිසා දෙවියන් ඔබේනකම් බලාගෙන ඉන්නවා. තවත් පින් කුසල් වඩාගෙන දෙවියන් අතරටම එන්න කියලා ගිහින් කියන්න කියලා. එතකොට ඒක සිද්ධ වෙන්නේ මේ නන්දිය කියන සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ශාලාවක් කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වඩම්මලා මේ ශාලාවේ වඩා හිඳවල සංඝයාට සාංගික දානයක් දීලා ඒ ශාලාව මතපැන් වක් කරලා බුද්ධ ශාසනයට පූජා කරනවා. ඒ පින්කම මනුලව වෙනකොටම ඔහු වෙනුවෙන් තවුතිසාවේ දිව්‍ය විමානයක් පහළ වෙනවා. ඔහු මැරිලා නැහැ, ඔහු මනුස්ස ලෝකේ ඉන්නවා. හැබැයි ඔහු වෙනුවෙන් එහෙ විමාන පහළ වෙලා. එතකොට අපිට පේනවා කෙනෙක් පින් කරනකොට පිනට අනුව පරලොව එයා මෙහි හිටියත් හැදෙනවා. ඒ හැදුනට පස්සේ තමයි කෙනෙකුට ජීවිතේ මරණාසන්න කාලෙ ගොඩාක් පින් කරපු අයට මැරෙන්න කලින් ඒ තමන් වෙනුවෙන් සකස් වෙලා තියෙන තැන් සමහරුන්ට පේනවා. ඒවට තමයි අපි ධර්මී කියන්නේ ගති නිමිති පහළ වෙනවා කියලා. ඔබ අහලා ඇති පින් කරගත්ත කෙනා මරණාසන්න වෙනකොට යාට දෙවියන් පේනවා, දිව්‍ය විමාන පේනවා, දිව්‍ය රථ පේනවා, දෙවියන් පෙනී ඉඳලා අඬ ගහනවා. අපි ওই දුටු කැම රජුරු ගැනත් ওই වගේ කතා අහලා තියෙනවනේ. මරණාසන්න මොහොතේ දෙවිවරු අහසේ ඉඳන් දිව්‍ය රථ හයකින් පෙනී ඉඳලා රජතුමාට අඬ ගැහුවා කියනවා. එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ ධර්මයේ මෙනවා බරණැස සැබත් නුවර හිටපු ධම්මික කියලා සිටුවරේ මරණාසන්න වෙච්ච වෙලාවෙත් ඔහු ගොඩාක් පින් කරපු කෙනෙක්. දෙවියන් අහසේ පෙනී ඉඳලා සිටුතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට, එන්න අපේ ලෝකෙට, අපි ළඟට යන් කියලා දෙවියන් අඬ ගැහුවා කියලා. එතකොට පින් කරගත්ත කෙනාට මරණාසන්න කාලේ මැරෙන්න කලින් තමන් වෙනුවෙන් පහළ වෙලා තියෙන ඊළඟ තැන, තමන් ඊළඟට උපදින තැන, තමන්ට පහළ වෙලා තියෙන විමාන එයාට අරමුණු වෙනවා, එයාට පේනවා. එතකොට ඒවට ධර්මී කියනවා ගති නිමිති. ඊළඟ ගතිය ගැන නිමිති හැටියට එයාට පහළවෙන් මැරෙන්න කලින් පේන්න පටන් ගන්නවා. හැබැයි ඒකේ අනිත් පැත්තක් තියෙනවා. ජීවත් වෙලා ඉන්නකොට අකුසල් පව්කම්ම කරලා කරලා නිරේටම කර්ම හැදිච්ච කෙනෙකුට මැරෙන්න කලින්ම ගති නිමිති හැටියට අපායේ පේනයි ඉන්නවා. සමහරුන්ට ගිනි දැල් පේනවා, තමන් වැදගෙන යනවා පේනවා, යමපල්ලු අද දෙනවා පේනවා. අර අපායේ නිමිති මැරෙන්න කලින් පේනයි ඉන්නවා. දැන් අපිට මජ්ක්‍ධිම නිකායේ ධනංජානි කියලා බමුණෙක් ගැන සඳහන් වෙන සූත්‍රයක් මුණ ගැහෙනවා. ඒ දේශනාවෙත් ඒ වගේම විස්තරයක් තියෙනවා. ධනංජානි ඉන්නකම් අකුසල් කර කර පව්කම් කර කර හිටපු කෙනෙක්. ඔහු මරණාසන්න වෙච්ච වෙලාවේ ගිනි දැල් පෙවුණා කියනවා. හතර දෙනෙක් තමන්ව උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ තමන්ට දැනෙනවා. මස් කපන පිහි ගෙනහලා තමන්ගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ තමන්ට තේරෙනවා. පුල් පිහි වලින් හිස් මුදුනට අනිනවා වගේ දැනෙනවා. ඒ වෙලාවේ යන්තම් මොකක් හෝ සංසාර පිනකට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ නිවසට වැඩියා. සාරිපුත්ත හාමුදුරු ලොකු උත්සාහයක් අරගෙන ඒ ධනංජානිට සිහිනුවන තිබුණා. අර අකුසල් බලවත් වෙලා පරලව ඊළඟ උපතගෙන අකු නිරේට කර්ම හැදිලා තිබ්බත් සිහිය තිබුණා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරු ටිකෙන් ටික හිත පිහිටවලා සද්ධාව පිහිටවලා ඒ මොහොතේ හරි කරපු පිනක් මතු කරලා අර කියපු ගුණ ටික සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඒ මොහොතේ බලවත් වෙන විදිහට දහම් දෙසුවා. එහෙම බණ අහන්න අහන්න ටික ටික ටික ටික අර අපාය පැත්ත වැහිලා සුගතියට ආපහු කර්මී හැදුණා. අන්න ඒකයි අර ආසන්න කර්මීක තියෙන බලවත්කම. ඒ මොහොතේ පරිසරය අනුව ඊළඟ උපත පිණිස හැදිලා තියෙන කර්මීය ඒ මොහොතේ වෙනස් කරන්න පුළුවන්. අන්න ඒකයි කෙනෙක් මරණාසන්න කෙනෙක් ඉදිරියේ හැසිරෙන කෙනෙක් බුද්ධිමත් වුණොත් කෙනෙක් සමහරලාවට යා දොඩෝනවා කියෝනවා බයෙන් කෑ ගහනවා පාය ගැන කියනවා වෙන්න පුළුවන්. හැබැයි යාළඟ ඉන්න කෙනා ධර්මයේ දන්න කල්යාණ මිත්‍රයෙක් නම් හොඳට දහම් දැනුමක් තියෙන කෙනෙක් නම් එයාට පුළුවන් බුද්ධිමත් ලොකු උත්සාහයක් ගන්න ඒ මොහොතේ හරි සීලයක පිහිටලා. ඒ මොහොතේ දැන් අපි ලෙඩු බලන්න ගිහිල්ලා තියෙනවා මරණාසන්න මොහොතේ ඉන්නයි. හැබැයි අපි ඒ කෙනාගේ පෙර ජීවත් වෙලා ඉන්නකොට යා මොනවා කරත් අපි ලෙඩෙක් බලන්න ගියාට පස්සේ ඒ මොහොතේ සීල් සමාදන් කරන. ඒ මොහොතේ එහෙනම් අපි බුදුන් ඇඳලා පන්සිල් ටිකක් ගමු නේද කියලා සමහල්ලාවට අත් දෙක එකතු කරගන්න බැයි නම් කාට හරි කියන චුට්ටක් අල්ල ගන්න කියලා හරි අත් දෙක එකතු කරලා කටින් කියන්න බැයි නම් අහගෙන හිතෙන් හරි පන්සිල් සමාදන් වෙන්න කියලා අපි පන්සිල් සමාදන් කරනවා. එහෙම පන්සිල් සමාදන් වුණාට පස්සේ අපි කියනවා දැන් ඔයා සිල්වත්, දැන් පන්සිල් සමාදන් වෙලා පරණ වැරදි දැන් හිතෙන් අයින් කරන්න. ඉස්සර මම මෙහෙම කරා, ඉස්සර මම මේ වගේ, ඒව දැන් හිතන්න එපා. ඒව ඉස්සර, දැන් ඔබ සිල්වත්. ඒ නිසා මං දැන් සීලේක පිහිටියා, මං දැන් සිල්වත් කියලා දැන් ඔබ සීලෙන් පිරිසිදු වෙච්ච කෙනෙක් මේ වෙලාවේ. දැන් ඒ සීලයේ තුල පිහිටලා දැන් ඔයා බුදුගුණ හිතන්න. බුදුහාමුදුරු මේ ගුණවලින් යුක්තයි කියලා ඒ මොහොතේ යාගේ හිතට බුදුගුණ ටික කියලා දීලා, ඒ මොහොතේ ධර්මීය ගැන කියලා දීලා, කරපු පින්කම් තියෙනවා නම් ඒවා මතක් කරලා, සමහර අයගේ ජීවිත තියෙනවා ඒ අය කරපු ලොකු පින්කම් තියෙනවා ඒවා මතක් කරලා දුන්නොත් ඒ වෙලාවට බලවත් වෙනවා. දැන් සමහර අය ලොකු කටින පින්කම් කරලා ජීවිතේ ඒක හැම වෙලාවෙම කිය කිය ඉන්න කෙනෙක්. හැබැයි මරණාසන්න වෙලාවේ කවුරුත් නැහැ ඒක මතක් කරලා දෙන්න. හැබැයි ඒ පින මතක් කරලා දුන්නොත් සාදු සාදු අනේ මම මෙහෙම පින්කම් කරා මම මෙහෙම පින්කම් කරා කියලා ඒක බලවත් කරගන්න. සමහරවිට ජීවිතේ සද්ධාවෙන් දඹදිව ගිහිල්ලා වන්දනා කරලා ඒ සතර ස්ථාන වන්දනා කරගත්ත කෙනෙක් බුද්ධ දේශනාවෙම තියෙනවා මහණෙනි කෙනෙක් බෝසතාණන් වහන්සේ

0: ගිය මගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑවේ මෙතනයි. සියසින් දැකල පහන් සංවේගයෙන් මේ ස්ථාන වන්දනා කරාද බුදුහාමුදුරු පිරිනිවන් මංචකයේදී දේශනා කරන ආනන්ද, කෙනෙක් මේ සතර ස්ථාන වන්දනා කළ හිත පහදවාගත්ත කෙනෙකුට මරණ මංචකයේ මේ ස්ථාන සිහි වුණොත් දහසක් අකුසල් යටපත් වෙලා ඒ පින බලවත් වෙලා යා ඒ කාන්තෙන් සුගතිය උපදිනවා. එතකොට ඒක බුද්ධ වචනයක්, ඒක සත්‍යයි. එතකොට යා කොච්චර දඹදිව වැඳලා තිබ්බ කෙනෙක් වුණත් මරණ මංචකේ ඒක බලවත් කරගන්න බැයි නම් යාට මතක් වෙන්නේ අකුසල්ද, කරපු වැරදි වැඩද, බයද්ද, මරණ බයද්ද, වෙන දේවල්ද, ළඟ ඉන්න අය කතා කරන්න වෙන වෙන දේවල්ද, එයාට අර පින මතු කරගන්න බැරි වෙනවා. හැබැයි ඒක මතක් කරලා දෙනකොට, ඒක සිහි කරලා දෙනකොට යාගේ සම්පූර්ණ, අපි දැකලා තියෙන අපි සමහර අයට ඒ කරපු පින්කම් කියනකොට අර මූණේ තිබ්බ ඉරියව් වෙනස් වෙලා මූණ නිකන් පිරිලාවිලා හිනා වෙලා සතුටෙන් අත් දෙක එකතු කළා, අනේ සාදු සාදු සාදු, අනේ ඇත්ත මං මේ වගේ පින් කරා, මං මෙහෙම පින් කරා, මං කොච්චර පින් කරගත්තද කියලා සැනින් ඒ පින මතු වෙනවා. එතකොට අන්න ඒ නිසා තමයි ළඟ ඉන්න කෙනෙකුට කෙනෙක්ව සුගතිගාමි කරන්න ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔබ සමාල්ලාවට ඔබේ දෙමව්පිය මරණාසන්න වෙච්ච වෙලාව ඔබේ දරුවෙක් වෙන්න පුළුවන් ඥාතියේ කසල් වැසියේ, මං හිතන්නේ දොස්තර කෙනෙකුට, මිසී කෙනෙකුට, රෝහලක ඉන්න කෙනෙකුට, ඔබ බලන්න ඔබ රස්සාව කරනවට අමතරව ඔබට කොච්චරනම් ධර්මෙන් කෙනෙක්ගේ මරණාසන්න මොහොතක කල්යාණ මිත්‍රයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒ මොහොත මග හරින්න එපා. මොකද යාගේ මුළු ජීවිත කාලෙම අවුරුදු 60ක් 70ක් 90ක් 100ක් වෙන්න පුළුවන්. ඒ ජීවිත කාලෙම කරපු කියපු දේවල් වල අවසාන මොහොතේ තමන්ගේ ජීවිතේ පිනක් කුසලයක් බලවත් කරලා දුන්නොත් එයාගේ ඊළඟ ප්‍රතිසන්දිය සුගතියක උපද්දවන්නේ ඒක ගොඩාක් උපකාර වෙන දෙයක්. ඒ නිසා කෙනෙක්ගේ මරණාසන්න මොහොත කියන්නේ තීරණාත්මක තැන. එතනදී බුද්ධිමත් වෙන්න. එතනදී කලබල කරලා අඬලා කෑ ගහලා හූ තියලා දෙවනක් කරලා සිහි නැතුව වැටිලා අර මරණාසන්න කෙනා තවත් අසරණ කරලා මැරුණට පස්සේ අපි මොන දේවල් කරන්න උත්සාහ ගත්තත් එතනින් පස්සේ මිය ගිය කෙනෙකුට අපි කරන දේවල් වල පිනක් ලැබෙන්නත් පුළුවන්, බොහෝ වෙලාවට නොලැබෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා ජීවත් වෙලා ඉන්න වෙලාවේ අන්තිම මොහොත දක්වා ඔබට ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ ගැන දැනුවත් ධර්මයේ තුලින්. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි. ඒක එදා විතරක් නෙමෙයි, අද හෙට මේ ධර්මය අකාලිකයි. ඒක හැමදාටම පොදු ධර්මයක්. ඒ නිසා මරණාසන්න මොහොතේ අන්තිම මොහොතේ ධර්මයේ හිත පිහිටෙව්වොත් ඒ මොහොතේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ආශ්චර්යමත් අසිරිමත් ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඔබට නැවත නැවතත් බොහොම කරුණාවෙන් අපි සිහිපත් කරනවා.
1: හොඳයි, අපිට ලැබිලා තියෙන ආශ්චර්යමත් මේ අසිරිමත් වූ ධර්මයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඔබ දැඩිව අදිටන් කරගන්න කියලා සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් අද සාකච්ඡාවේ අවසාන මිනිත්තු කිහිපය වෙන් කරන්නේ අතිපූජනීය ගරිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ සිදු කරන ආගමික සමාජීය සේවාවන් වලට කොයි ආකාරයෙන්ද ඔබට සම්බන්ධ වන්නට පුළුවන්කමක් තිබෙන්නේ, මොනමොන සේවාවන්ද වර්තමානයේ සිද්ධ කරන්නේ කියන කරුණු පැහැදිලි කරන්නයි. අපි හාමුදුරනේ මේ මිනිත්තු කිහිපයේදී අපි ඒ පැහැදිලි කිරීම සිද්ධ කරමු.
0: ඔව්, ඇත්තටම අපි අද ධර්ම දේශනාවේ කතා කරේ ජීවිතයේ අවසාන මොහොත, මරණාසන්න මොහොත. ඒ නිසා අපි අපේ ජීවිතයේ කරපු විශාලම පුණ්‍ය දෝතැන්න තමයි සීල සුවාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන. ඉතින් ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කරලා වයෝවෘද්ධව රෝගීව එක්තැන් වෙලා මරණාසන්නව ඉන්න අසරණ වෙලා ලෙඩක් වුණාට පස්සේ අපි කවුරුත් අසරණයි. එවැනි ස්වාමීන් වහන්සේලා රැක බලාගෙන උන්වහන්සේලාගේ කායික සුවය වගේම මානසිකත්වේ ශක්තිමත් කරලා පරලොව සුගතිය පිණිස අපි විශාල මේ කියපු ධර්මය අපි ප්‍රායෝගිකව අපේ සීල සුවර්ණ ගිලම් මධ්‍යස්ථානයේ අපි උන්වහන්සේලාගේ හිත හදලා ධර්මයෙන් හිත ශක්තිමත් කළ සුගතියක හිත පිහිටෝලා තාම පුණ්‍ය දෝතැන්නක් හැටියට අද සීල සුවර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ අපි පවත්වාගෙන යනවා. ඉතින් ඔබටත් ඒ උතුම් මධ්‍යස්ථානයේ වැඩ ඉන්න 35 නමක් 40 නමකට ආසන්න ගිලම් සාමීන් වහන්සේලා වෙනුවෙන් දිනපතා දානීය පූජා කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම හවස ගිලම් පස පූජාව, උන්වහන්සේලාට අවශ්‍ය බෙහෙත් හේත්, ඊළඟට බොහෝ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ, වෛද්‍ය අවස්ථාවන් ඔබට සම්බන්ධ වෙලා ඊට උදව් උපකාර කරන්න පුළුවන් ගිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දිනක ගිලම් භික්ෂුන් වහන්සේලාගේ බෙහෙත් හේත් වෙනුවෙන් දිනක දායකත්වයක් දරලා මේ සීලසුව

0: පරණ ගිලම්භික්ෂු මධ්‍යස්ථානයේ පවත්වාගෙනයාම පිණිස ඔබට ඔබේ ශක්ති පමණින් උපකාර කරන්න පුළුවන්. ඒ වගේම අපි ආරම්භ කරන්නට ඉදුණ මීට වසර දෙකකට පෙර කොට්ටාව පිළියන්දල ඒ පාරේ සුවමව් වරණ නමින් අම්මාවරු වෙනුවෙන් ඒ වගේම සිල් මෑණිවරු මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් උතුම් මධ්‍යස්ථානයක් එතනත් බොහෝ පිරිසක් මෑණිවරු අම්මලා වයෝවෘද්ධව නොයෙක් රෝගීව ඉන්නවා. ඉතින් බලාගන්න පිරිසත් එක්ක 25 දෙනෙකුට එහා පිරිසක් ඒ පුණ්‍ය භූමියේ සිටිනවා. ඉතින් ඔබට ඒ ස්ථානෙටත් දන්පැන් පූජා කරන්න, ඒ ඇයට වෛද්‍ය උපකාර කරන්න, බෙහෙත් හේත්වලින් ඔබට ජීවිතේ පිං කරගන්න උතුම් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ වෙනුවෙන්, ඔබේ අම්මා තාත්තා වෙනුවෙන්, ඔබේ උපන්දිනයක් වෙනුවෙන් සීල සුවාරණ හෝ සුවමව් වරණ මේ කියන උතුම් පුණ්‍ය භූමිවලට දානේ පූජා කළ, බෙහෙත් හේත් පූජා කළ ඔබේ ශක්ති පමණි පින් රැස් කරගන්න එකතු වෙන්න කියලා අපි සිහිපත් කරන.
1: අපේ හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු පරිදි ඒ සියලු පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වයෙන් දක්වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න මේ දුරකථන අංක දෙක පැහැදිලිව සටහන් කරගන්න 0124-227-24, 0124-227-2682, ඒ වගේම 0124-226-3646, 0124-226-3646 කියන දුරකථන අංක දෙකට කතා බහ කරලා වැඩි විස්තර දැනගෙන ඔබට පුළුවන් ආකාරයෙන් දායකත්වයේ දක්වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද සඳුදා දිනයේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මෙලෙස අවසන් වන ධර්ම සාකච්ඡාවත් ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණදික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හනරඟා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසේ 29 වනදා බදාදා දිනයේට දෙන ඇසල පුර පසළොස්වක පොහෝ දිනයේදී net fm රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී. නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලේදී විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා ඇසල පුර පසළොස්වක පොහෝ දිනයේ වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන වන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න ජූලි මාසේ 29 වනදා බදාදා ඇසල පුර පසළොස්වක පොහෝදා බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලට එන්න කියලා. මේ උතුම් වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙන නිසා අපි දැන්ම ඔබට සිහිපත් කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා ඇසල පුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා ඔබේ ජීවිතද සුවපත් වන්නට මේ රාත්‍රියේදී තුන්රුවනේ ආශිර්වාදයේ තෙරුවනේ ආශිර්වාදයේ සහ සිල දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් තමයි අද වැඩසටහන නිමාවටපත් කරන්නේ. ඔබට තෙරුවන් සරණයි.

Nette Fem. Nette Ferit Mandebjerg. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රියකරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක් සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nit FM, Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette Fem. Nette Spirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM Spirit Mandapil.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබ